0: City FM Megahertz 89.6 89.8
1: පායන ඉරන් බලන් මලේ සුවඳ විඳන් සුබ දවසක් උදා කරගමු ලස්සන උදෑසන අහන්න.

අයිබවන් සුභ උදෑසනක්. වෙලා උදෑසන 5:32. පසුගේ දින කිහිපේ සාමය පෙරදැර කරගත් සාම පාගමනේ අසිරිය විදිමින් ඊයේ අධිපුර පසළොස්වක පොහොය දිනේ සිටි FM සදහම් සැරිසර උදෑසන 6:20 සිට අද උදෑසන 5 දක්වා පරිත්‍රාණ ධර්මදේශනය දක්වාම ශ්‍රවණය කරමින් සිත් පහන් කරගත් ඔබගේ අද දිනයත් සුන්දර අදහස්, අහිංසක අදහස්, ජීවිතයට ජවයක් ගෙනෙන අදහස් වලින් පමණක්ම පිරෙන්නට සිටි FM අපි ප්‍රාර්ථනා කරනවා. FM 89.6, FM 89.8 සිටි FM අපි ඔබ සමඟ.

වසනාවන්ත දිනයක් ප්‍රාර්ථනා කරමින් ලොතරැයි ප්‍රතිඵල සඳහා අපි දැන් යොමුෙමු. සංවර්ධන ලොතරැයි අද කෝටිපති. දිනුම් වාරය 2976. ජය අංක 8 15 17 59. ජය අංක 8 15 17 59. ඉංග්‍රීසි අක්ෂරය V. ඉංග්‍රීසි අක්ෂරය V. රුපියල් ලක්ෂ 2ක තෑගි එකක් පිරිනමා තිබෙනවා. මිළඟ සුපිරි ජයමල් රුපියල් ලක්ෂ 616යි. අද කෝටිපති කහ පැහැති මුද්‍රිත ටිකට්පත් හෝ DLB ස්විප් ඇප් හරහා ඩිජිටල් ටිකට්පත් ඔබත් අදම මිලදී ගන්න. සංවර්ධන ලොතරැය ලග්න වාසනාව. දිනුම් වාරය 4862. ජය අංක 2 20 47 52. ජය අංක 2 20 47 52. ලග්න සංකේතය ධනු. ලග්න සංකේතය ධනු. රුපියල් ලක්ෂ 10 තෑගි එකක් පිරිනමා තිබෙනවා. මීළඟ සුපිරි ජයමල්ල රුපියල් ලක්ෂ 58යි. ලග්න වාසනාව ලානිල් පැහැති මුද්‍රිත ටිකට්පත් හෝ DLB ස්විප් ඇප් හරහා ඩිජිටල් ටිකට්පත් ඔබත් අදම මිලදී ගන්න. සංවර්ධන ලොතරැය ශනිදා. දිනුම් වාරය 5311. ජය අංක 7 46 64 77. ජය අංක 7 46 64 77. ඉංග්‍රීසි අක්ෂරය D. ඉංග්‍රීසි අක්ෂරය T. ලකි චාන්ස් දිනුම් මැදීම රුපියල් 50,000 මුදල් ත්‍යාග සඳහා විශේෂාංකය 2.191. ලකි චාන්ස් දිනුම් මැදීම රුපියල් 50,000 මුදල් ත්‍යාග සඳහා විශේෂාංකය 2.191. රුපියල් ලක්ෂ 2ක තෑගි 3ක් පිරිනමා තිබෙනවා. ශනිදා ලාකොළ පැහැති මුද්‍රිත ටිකට්පත් හෝ DLB ස්විප් ඇප් හරහා ඩිජිටල් ටිකට්පත් ඔබත් අදම මිලදී ගන්න. සංවර්ධන ලොතරැය සුපර් බෝල්. දිනුම් වාරය 3150. ජය අංක 8 26 44 71. ජය අංක 8 26 44 71. ඉංග්‍රීසි අක්ෂරය Y. ඉංග්‍රීසි අක්ෂරය Y. සුපර් කෑෂ් දිනුම් මැදීම රුපියල් 25,000 මුදල් ත්‍යාග සඳහා විශේෂාංකය 2.86.3. සුපර් කෑෂ් දිනුම් මැදීම රුපියල් 25,000 මුදල් ත්‍යාග සඳහා විශේෂාංකය 2.86.3. රුපියල් ලක්ෂ 20ක තෑගි 1ක් පිරිනමා තිබෙනවා. මීළඟ සුපිරි ජයමල්ල රුපියල් ලක්ෂ 1209යි. සුපර් බෝල් තද නිල් පැහැති මුද්‍රිත ටිකට්පත් හෝ DLB ස්විප් ඇප් හරහා ඩිජිටල් ටිකට්පත් ඔබත් අදම මිලදී ගන්න. සංවර්ධන ලොතරැය කප්රුක. දිනුම් වාරය 2326. ජය අංක 20 25 46 64. ජය අංක 20 25 46 64. ඉංග්‍රීසි අක්ෂරය G. ඉංග්‍රීසි අක්ෂරය G. සුපිරි අංකය 25. සුපිරි අංකය 25. රුපියල් 20,00,000 තෑගි එකක් සහ රුපියල් 2,00,000 තෑගි 3ක් පිරිනමා තිබෙනවා. මීළඟ සුපිරි කෝටිපති ජයමල්ල රුපියල් ලක්ෂ 2561යි. කප්රුක රතු පැහැති මුද්‍රිත ටිකට්පත් හෝ DLB ස්විප් ඇප් හරහා ඩිජිටල් ටිකට්පත් ඔබත් අදම මිලදී ගන්න. සංවර්ධන ලොතරැය සුපිරි ධන සම්පත. දිනුම් වාරය 884. ජය අංක 0.7159. ජය අංක 0.7159. ඉංග්‍රීසි අක්ෂරය Y. ඉංග්‍රීසි අක්ෂරය Y. රුපියල් ලක්ෂ 25ක තෑගි එකක් පිරිනමා තිබෙනවා. මීළඟ සුපිරි ජයමල්ල රුපියල් ලක්ෂ 274යි. සුපිරි ධන සම්පත නිල් පැහැති ටිකට්පත් ඔබත් අදම මිලදී ගන්න. සංවර්ධන ලොතරැය ජය සම්පත. දිනුම් වාරය 358. පිළිවෙලින් ජය අංක 1 5 2 9. පිළිවෙලින් ජය අංක 1 5 2 9. ඉංග්‍රීසි අක්ෂරය Y. ඉංග්‍රීසි අක්ෂරය Y. රුපියල් 2,50,000 තෑගි එකක් පිරිනමා තිබෙනවා. රුපියල් 50,000 තෑගි 17ක් පිරිනමා තිබෙනවා. සෙනසුරාදා ජය සම්පත දුඹුරු පැහැති මුද්‍රිත ටිකට්පත් ඔබත් අදම මිලදී ගන්න. සංවර්ධන ලොතරැය සසිරි. දිනුම් වාරය 980.
ජයංක 18 29 30 ජයංක 18 29 30 රුපියල් 200,000 තෑගි 6ක් පිරිනමා තිබෙනවා. සසිරි තැඹිලි පැහැති මුද්‍රිත ටිකට්පත් හෝ DLB ස්විප් ඇප් හරහා ඩිජිටල් ටිකට්පත් ඔබත් අදම මිලදී ගන්නවා.

0: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
1: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා බෙහෙත් ගන්නත් පෝලිම් වල ඉඳලා එපා වෙලාද?
2: දැන් බෙහෙත් ගන්න පෝලිම් වල ඉන්න ඕන නැහැ. ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පෝලිම් වල රස්තිය අඳුරුවි බෙහෙත් ටික ගන්න පුළුවන්. අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ්පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. ඔබේ සුවසිත අපේ පැතුමයි.
1: කලබල යතරේ හිත සුව සදන ලස්සන උදෑසන.

0: වේලාව උදැස්සන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රාහිය, ප්‍රකාශය මදුභාෂිනී කිරියැල්ල. පොදු ජනතාවගේ රජයක් ලෙස ජාතික ජනබලවේග රජයට ජනතා ප්‍රසාදය හිමි වෙතැයි ජනපති කියයි. කඩාවැටුණු ආර්ථිකය කළමනාකරණය කරමින් පසුගිය වසරේ ඉහළ ආර්ථික දත්ත වාර්තා කිරීමට රජය සමත් වෙයි. ජනතා බලය ආරක්ෂා කිරීමට රජය ක්‍රියා කරන බවට අගමැතිවරියගෙන් සහතිකයක්. සුන්බුන් වී ඇති විපක්ෂයට මැයිතිනයක් හෝ පවත්වා ගැනීමට නොහැකි වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් කියයි. සෑම අතකින්ම රට ස්ථාවර වෙමින් පවතින බවට ජනමාධ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්. වැඩ කරන ජනතාවගේ අයිතීන් සුරකින බවට සමගි ජනබලවේගේ නායකයාගෙන් ප්‍රතිඥා. තරුණ ප්‍රජාවගේ දායකත්වයෙන් ශක්තිමත් දේශපාලන බලවේගයක් ගොඩනගන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා පවසයි. ජර්මනියේ සිටින ඇමරිකානු හමුදා බටයින් ඉවත් කර ගැනීමේ තීරණයක්. බංගලාදේශ ශ්‍රී ලංකා කාන්තාව 20-20 ක්‍රිකට් තරගාවලියේ තුන්වන හා අවසන් තරගය අද. වැඩ කරන ජනතාවගේ සහභාගිත්වයෙන් මැයිරේලි හා සැමරුම් වැඩසටහන් රාශියක් දිවයින පුරා ඊයේ සංවිධාන කර තිබුණි. ජාතික ජනබලවේගය රටපුරා දිස්ත්‍රික් මට්ටමින් මැයිරේලි හා පෙළපාලි 21ක් සංවිධාන කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නුවරඑළිය හා මහරගම පැවැත්වූ මේ දින සැමරුම් සඳහා එක්විය. මහරගමදී පැවති ජනරලියට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ දේශපාලඥයින්ගේ වරප්‍රසාද කප්පාදු කරමින් ජනතාවගේ යහපත වෙනුවෙන් තීන්දු තීරණගත් පොදු ජනතාවගේ රජයක් ලෙස ජාතික ජනබලවේගයට ජනතා ප්‍රසාදය හිමිවැති බවයි. මෙරට ආණ්ඩු බලය පිහිටවීම සඳහා ජාතික ජනබලවේගය දීර්ඝ කාලයක් තිස්සේ සටනක නිරත විය. වත්මන් රජයේ බලයට පත්වී වසර එකහමාරක් ගත වී තිබේ. එම කාලය තුළ රජය ගනු ලැබූ තීන්දු තීරණ හා ප්‍රතිපත්ති හේතුවෙන් වැඩකරන ජනතාවගේ හා පොදු ජනතාවගේ රජයක් වීමට ජාතික ජනබලවේගයට හැකි වූ බව ඔප්පු කර ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. රාජ්‍ය සේවකින්ගේ වැටුප් ඉහළ දැමූ වත්මන් රජය පෞද්ගලිකාංශයේ සේවකින්ගේ අවම වැටුප රුපියල් 17,000 සිට රුපියල් 35,000 දක්වා වැඩි කළේය. දීර්ඝ කාලයක් පුරා ඉල්ලීම් කළ වතුකම්කරු ජනතාවගේ දිනක වැටුප රුපියල් 1,700 දක්වා වැඩි කිරීමට රජයට හැකි විය. ගොවි ජනතාවගේ පොහොර සහනාධාරය වැඩි කර ඇත. සුනාමි ව්‍යසනයටත් වඩා එහා ගිය දිට්වා ආපදාවෙන් මෙරට බොහෝ පිරිසක් පීඩාවට පත් වූහ. එම පිරිසගේ ජීවන තත්ත්වය නගා සිටවීම සඳහා මීට පෙර පැවති ආණ්ඩු නොගත් තීන්දු තීරණ ගැනීමට වත්මන් රජය ක්‍රියා කළ බව ජනාධිපතිවරයා සඳහන් කළේය. මැදපිරිතික යුද්ධයේ හේතුවෙන් බලශක්ති හා ඉන්ධන ශේෂ්ත්‍රයන්හි විශාල ගැටලුවක් හට ගැනිණි. රජය එම තත්ත්වය කළමනාකරණය කරමින් ජනතාව මත වැඩි බරක් පැටවීම අවම කර තිබේ. කඩාවැටුණු ආර්ථිකය කළමනාකරණය කරමින් පසුගිය වසරේ ඉහළ ආර්ථික දත්ත වාර්තා කළ බව ජනාධිපතිවරයා පැවසීය. මහා භාණ්ඩාගාරයට වැඩිම මුදලක් එක් වූයේ 2025 වසරේදීය. ප්‍රවාහන, අධ්‍යාපන හා බලශක්ති ශේෂ්ත්‍රයේ සැබෑ පරිවර්තනයක් කර ඩිජිටල්කරණයෙන් රට ශක්තිමත් කරමින් පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් රජය ඉදිරියටත් පියවර රැසක් ගන්නා බව ජනාධිපතිවරයා පැවසීය.
1: මෙරටේ පොදු ජනතාව අප කරේ විශ්වාසය තබලා අපිට ආණ්ඩුවක් ලබා දෙන්න තීරණයක් ගත්තා. මේ ආණ්ඩුව ජනතාව හදපු ආණ්ඩුවක්, ජනතාවගේ ආණ්ඩුවක්. ඒ වගේම මේ ආණ්ඩුව ජනතාවගේ විශ්වාසය රකින ආණ්ඩුවක්. මේ රටේ පොදු ජනයා අද විශ්වාසය හිණිපෙත්තටම ගිහිලා රකින්නේ මේ ජනතාවගේ හදපු ආණ්ඩුව, ජාතික ජනබලවේගයේ ආණ්ඩුව. මේක ජනතාව රකින ආණ්ඩුවක්. ඒ වගේම මේක ජනතාව වෙනුවෙන් ගොඩනැගුණු ආණ්ඩුවක්. මෙතෙක් කාලයක් ආණ්ඩුව ගොඩනැගුණේ කොහොමද? ඒගොල්ලෝ වෙනුවෙන්, ඒගොල්ලන්ගේ දරුවෝ වෙනුවෙන්, ඒගොල්ලෝ ඥාතීන් වෙනුවෙන්, ඒගොල්ලෝ මරැටි යාළුවන් වෙනුවෙන් එහෙම තමයි රටේ ආණ්ඩු හැදුනේ. නිසා තාත්තා ජනාධිපති වෙනකොට පඩිපෙළ වගේ පුතා මුණුබුරා තියනවා ඊළඟ ජනාධිපති වෙන්න. ආණ්ඩු හැදුවේ පවුල් වෙනුවෙන්. පළාතේ මන්ත්‍රී ඇමති වෙනකොට වටේ ඉන්න මැර කණ්ඩායම් එකතු වෙනවා. ආණ්ඩු හැදුවේ මැර කණ්ඩායම් වෙනුවෙන්, දූෂිතයන් වෙනුවෙන් ආණ්ඩු හැදුවේ. හැබැයි ලංකාවේ පළමු වතාවට මේ රටේ ජනතාව ආණ්ඩුවක් හදලා තියනවා. ජනතාව වෙනුවෙන් හදපු ආණ්ඩුවක්, ජනතාව වෙනුවෙන් වැඩ කරන ආණ්ඩුවක් මේක.
0: ජාතික ජනබලවේගයේ මහරගම මේ දින සැමරු මාමතා ජනාධිපතිවරයා සිදු කළ කතාව මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පසු සිංහල ස්වදේශීය සේවය ඔස්සේ විසුරුවා හැරේ. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ජාතික ජනබලවේගයේ රත්නපුර මේ දින සැමරුම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ජනතාවගෙන් ලැබුණු බලය ආරක්ෂා කිරීමට රජය ක්‍රියා කරන බව අගමැතිවරිය එහිදී අවධාරණය කළාය. ගුරුවරුන් 24,000කට වැඩි සංඛ්‍යාවක් බඳවා ගැනීමේ තර්ක විභාගය ලබන 24 වැනිදා පැවැත්වෙන බව ඇය පැවසුවාය.
2: කිසිම කලබලයක් අපිට නෑ. අපේ ආණ්ඩුවට තාම වසර 1,000යි අපි මේ සම්පූර්ණ කරලා තියෙන්නේ. අපිට කරන්න වැඩ බොහොමයක් ඉතුරු වෙලා තියෙනවා. අපිට කාලෙත් තියෙනවා. අපි ඒක ක්‍රමානුකූලව හදාගෙන යන්නේ. මේ රටේ පුරවැසියන්ටයි අපි උත්තර දෙන්නේ. ඔවුන්ටයි අපේ බැඳීම තියෙන්නේ. ඔවුන් වෙනුවෙන් තමයි අපි මේ ඔබ අපිට දුන්න බලය පාවිච්චි කරන්නේ. අපි රාජ්‍ය සේවයේ රැකියා 1,20,000ක් අනුමත කරලා ලබා දීලා තියෙනවා. මේ මාසේ 24 වෙනිදා ගුරුවරුන් 23,000කට වැඩි බඳව ගන්න විභාගය අපි පවත්වනවා. මේ තව මාස කීපයකින් විද්‍යාපීඨයට නැවත වතාවක් අපි 3,000ක් විතර බඳව ගන්නවා. ඉතින් ඒ නිසා මේ රට හදන ඒ මග අපි හරියට හඳුනාගෙන ඒ වෙනුවෙන් වැඩ කරමින් ඉන්නේ.
0: ජාතික ජනබලවේගයේ කළුතර මැයිරැලියට එක් වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ සුන්බුන් වී ඇති විපක්ෂයට මැයි දිනයක් හෝ පවත්වා ගැනීමට නොහැකි වී ඇති බවයි. විපක්ෂයේ සිටින පිරිසට රජය පෙරලා දැමීමට නොහැකි වී තිබේ. එය මෙවර මැයි දිනෙන් වඩාත් තහවුරු බව ඔහු පැවසීය.
3: දැන් පටන් ගන්න තියෙනවා මොකද්ද? 10,000ක් එකතු වෙලා හන්දියකට වෙලා කෑ ගහනවා, ගියක් ගවට වෙලා කෑ ගහනවා, ආණ්ඩුව පෙරලන්න කතා කරනවා. මන්න මානසික ලෙක්තුන්ට අපි කියනවා මේ ආණ්ඩුව එහෙම පෙරලන්න බෑ, මේකට අත තියන්න බෑ, මේක රකින්න ඉන්න ජන පෞර තමයි මේ ඔබ පෙළකලා තින්නේ. මේ කළුතරට රටපුරම දිස්ත්‍රික්ක 100ක මෙරටේ ජනතාව තමන් හදාගත්තු ආණ්ඩුවට ඒව මෙව කරන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ. අපි පාරගත් වගේමත් වෙනවා සමාජ පරිවර්තනයක්. අන්න සමාජ පරිවර්තනයේ සමාජ වෙනස ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනතාව එකතුලා කරගෙන යමු සදා හැමදෙනාම එකතු වෙන්න අත්වල් බඳ ගන්න.
0: ජනතාවගේ බලයෙන් ජනතාවාදී රජයක් බිහි කර ඇතැයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එහිදී සඳහන් කළේය. රට සෑමතකින්ම ස්ථාවර වෙමින් පවතී. එය ඉදිරියටත් පවත්වාගෙන යාමට රජය කැපවන බව හේතෙම අවධාරණය කළේය.
3: මේ ජන රජය කියන්නේ ජනතාවගේ හද ගැස්ම හඳුන රජයක්. සියලු වියදම් කරන්න සැලසුමක් ඇතුව අන්න එහෙම කරලා තමයි අවුරුදු 1,000ක් යනකොට රට මේ තත්ත්වයට ගෙනාවේ. දැන් මන්ත්‍රීවරුන්ගේ විශ්වාසවැඩුම කප්පාදු කරේ අපි ආණ්ඩුව නෙවෙයිද? ජනාධිපතිලගේ ඒ සියලු වරප්‍රසාද කපා දැම්මා. ජනාධිපති හිමිකම් පනත අහෝසි කරලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දීපු රක්ෂණාවරණය 110 රක්ෂණාවර 102 බස්සෙව්වා. ජනතාවට බරක් වෙලා තිබුණු දේශපාලන වරප්‍රසාද ඉවත් කළා දැම්මා. තව එක මූලික අරමුණක් තියෙනවා. ඒ තමයි පරණ දූෂිතයන්ව දඬුවම් කරන්නට ඕනේ. හොරවල්ලන්න ඕනේ. ඉදිරි මාස 3-4 එක දිගට නඩු වැහෙන්න පටන් ගන්නවා. ඒකට තමයි අපිට ජනවරමක් ලබා දුන්නේ. පාස්කු විරුද්ධ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන නිවැරදි මාතේ ගමන් කරනවා කියන කපර දැන් පේනවා. ඒ නිසා විපක්ෂ කලබලයි. අවුරුදු 1,000යි තාම ගියේ. මේ ආණ්ඩුව කරපු වැඩ ටික දිහා බැලුවාම දශක ගණනාවකට පෙරලන්න හොලවන්න බලි ආණ්ඩුවක් තමුන්නාසර හදලා තියෙනවා.
0: පක්ෂයක් හා දේශපාලන ව්‍යාපාරයක් ලෙස වැඩ කරන ජනතාවගේ අයිතීන් සුරකීමට ප්‍රතිඥා දෙන බව සමග ජනබලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. පීඩී සිරිසේන ක්‍රීඩාංගණයේ පැවති එම පක්ෂයේ මැයි දින සැමරුමට එක් වෙමින් ප්‍රේමදාස මහතා පැවසුවේ ග්‍රාමීය නාගරික වතු ප්‍රජාව රාජ්‍ය හා පෞද්ගලිකංශය ඇතුළු සියලු ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීමට කැපවන බවයි.
4: අපි ඉදිරියේදී දිස්ත්‍රික්ක මට්ටමින් අපේ පක්ෂ සම්මේලන පවත්වන්නට අපි අදහස් කරනවා. ඒ වගේම දුක් විඳින ජනතාවට විසඳුම් ලබා දීමේ වැඩපිළිවෙල අපි විපක්ෂයක් හැටියට තවදුරටත් ක්‍රියාත්මක කරලා සමගි ජනබලවේගය ආදර්ශමත් විපක්ෂයක් රටට තියෙන එකම විකල්පය හැටියට ඔබගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සපයන්නට ඔබ ළඟට අපි අද දවසෙත් හෙට දවසෙත් ඉදිරියේ එනවා.
0: ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳ රටේ ජනතාව තැබූ විශ්වාසය කඩ නොකර තරුණ ප්‍රජාවගේ දායකත්වයේ ඇතිව ශක්තිමත් දේශපාලන බලවේගයක් ගොඩනගන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි. එම පක්ෂයේ මේ දින සැමරුමට බොරැල්ල කැම්බල් පිටියේදී ඊයේ එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ජනතාවගේ නාමයෙන් විපක්ෂයේ සියලු දෙනා දේශපාලන න්‍යායපත්‍රවලින් බැහැරවී සමකිව ක්‍රියා කිරීම වැදගත්ය. ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයක් ගොඩනගා ඇතැයි හෙතෙම සඳහන් කළේය.
5: ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද කම්කරු දිනය වෙනුවෙන් පැමිණි අය විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ පිටිය සිසාරා යන පරිදි. ඔබ තැබූ විශ්වාසය

0: නායක දිලිප් ජයවීර මහතා පවසයි. රටක් සතු විශාලම ධනය මානව ප්‍රාග්ධනයයි. ව්‍යවසායකත්ව රජයක අපරිමිත ධනය වන්නේ මානව ප්‍රාග්ධනය බව දිලිප් ජයවීර මහතා පැවසුවේ කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේ පැවති එම පක්ෂයේ මේ දින සැමරුමට එක් වූ අවස්ථාවේදීය.
1: අපි සතුටු වෙනවා මේ රටේ මැද මාවතේ පක්ෂයක් හැදියට අලුතින් නිර්මාණය කරලා දර්ශනයක් මත පිහිටා ඒ වාමවාදී දේශපාලනයට නව පණක් ලබා දෙමින් මේ රටේ සභ්‍යත්වය සංස්කෘතික දරග ගන්න ජාතිකත්වය මත පදනම් වූ ඒ දරන්න දේශපාලන ව්‍යාපාරය නිර්මාණය කරන්නට සර්ව ජන බලය මේ තමයි මේ රටේ සර්ව ජනයාගේ බලය වෙන බලයක් නැහැ.
0: මිරට බිහි වූ සම්මානනීය ගීත නිබන්ධකයෙකු හා සිනමා නළුවෙකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරයෙකු හා අධ්‍යක්ෂවරයෙකු වූ හර්බර්ට් එම් සෙනවිරත්න කලාකරුවා සැමරීමේ උළෙලක් මරදාන ටව රඟහලේදී අද පස්වරු තුනට පැවැත්වෙයි. ඔහු ලලිත කලා උපකරණා ගීතයේ සිට ගීත රැසක් රචනා කොට ඇත. කැලේ හඳ, සිරියලතා, හඳපාන 750 ඇතුළු චිත්‍රපට රැසකට ඔහු ගීත රචනා කර තිබේ. අද පැවැත්වෙන ප්‍රසංගයේදී ඔහුගේ ගීත 40ක් නවක ගායක ගායිකාවන් විසින් ගායනා කරනු ලබන බව වැඩසටහනේ ප්‍රධාන සංවිධායක ලංකාද සිල්වා මහත්මිය පැවසුවාය. මෙම ප්‍රසංගය නොමිලේ පැවැත්වෙයි. දැන් ප්‍රමුඛ පුවත.
2: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: දිට්ව ආපදාවෙන් නිවාස අර්ධ වශයෙන් හානියට පත් වූ මහියංගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පවුල් 531කට වන්දි ප්‍රදානය කෙරේ. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වෙන් මහියංගන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පසුගියදා මුල්‍ය ආධාර ලබා දීම සිදු කෙරිණි. මුල් අධියරේදී එක් පවුලක් සඳහා ලක්ෂ 3 බැගින් පිරිනැමිණි.

0: ගාලයප
1: පෙරසර සම්වර්ධනයක පුවත් සම්පිණ්ඩනය සංවර්ධන පුවත්.
2: ඌව පළාතේ සෞඛ්‍ය සේවා පහසුකම් වැඩි දියුණු කිරීමට රජය මුදල් ප්‍රතිපාදන වෙන් කරයි. ඒ අටතේ බුත්තල ප්‍රාදේශීය ආයුර්වේද රෝහල සහ සෙවනගල නුගේගලයාය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී කාර්යාලය නවීකරණයට පියවරගෙන ඇත. එම කටයුතු මාස හතරක් ඇතුළත අවසන් කිරීමට පියවරගෙන තිබේ.
3: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ
4: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
2: සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහි කළ කෝටිපති සුපිරි ජයග්‍රහකින්ට හා තවත් 25 ලක්ෂපතියන්, 20 ලක්ෂපතියන් හා 10 ලක්ෂපතියන් 33 දෙනෙකු සඳහා චෙක්පත් ප්‍රදානය කෙරේ. එහි සාමාන්‍ය අධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වෙන් ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී චෙක්පත් ප්‍රදානය පසුගියදා සිදු කෙරුණි.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත්
2: ඉදිරි යලකන්නේ වීවකාව සඳහා පොහොර හිඟයකින් තොරව ලබාදීමේ වැඩසටහනක් ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාවට නැංවෙයි. ජාතික පොහොර සමාගමට අමතරව තවත් පෞද්ගලික පොහොර සමාගම් පහක් ඒ සඳහා එකඟතාව පළ කර ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කරයි.
3: අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන කසල්කල ග්‍රීන් සුපර් අලුත්තන අඩුම මිල ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘප කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011-2-864-012.
2: දකුණේ පාරම්පරික මැටිවලන් නිෂ්පාදන කර්මාන්තය අභාවයට යමින් පවතින බව වාර්තාවේ. ඒවා නිෂ්පාදනයට අවශ්‍ය මැටි සපයා ගැනීම දුෂ්කර වී ඇතැයි කර්මාන්තකරුවෝ පවසති. මැටි ප්‍රවාහ

0: නේට විශාල මුදලක් වැය වන අතර මැටිවලම් පිලිස්සීම සඳහා අවශ්‍ය දර සපයා ගැනීම දුෂ්කර වී තිබේ. ආනයනික ඇලුමිනියම් වලන් වෙළඳපොළට පැමිණීම දේශීය මැටිවලන් නිෂ්පාදනයට බාධාවක් වී ඇතැයි ඔවුහු පෙන්වා දෙති. දකුණු පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමනි මේ ඔබේ අවධානයටයි.
1: හරිත කෘෂි නිෂ්පාදන රැසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011-2077-787.
0: ජර්මනියේ සිටින තම හමුදා භටයින් 5000ක් ඉවත් කර ගැනීමට ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සැලසුම් කරයි. ඉරානය සමග යුද්ධය සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජර්මානු චාන්සලර් ෆෙඩරික් මර්ස් අතර ඇති වූ ගැටුමක් මැදේ ඇමරිකාව මෙම තීරණයට එළඹ ඇත. ඉරාන සාකච්ඡාකරුවන් ඇමරිකාව නින්දාවට ලක් කර ඇතැයි ට්‍රම්ප් මහතා පැවසීය. ඉතාලියේ සහ ස්පාඤ්ඤයේ සිටින ඇමරිකානු හමුදා භටයින්ද ඉවත් කර ගැනීමට ට්‍රම්ප් මහතා තීරණය කර තිබේ. ජර්මනියේ ඇමරිකානු හමුදා භටයින් සැලකිය යුතු ප්‍රමාණයක් සිටින අතර පසුගිය දෙසැම්බර් වන විට එරට කඳවුරුවල රාජකාරී නිරත භටයින්ගේ සංඛ්‍යාව 36,000කට අධික විය. සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බංගලාදේශ කාන්තා කණ්ඩායම අතර 5/20 තුන්වැනි ක්‍රිකට් තරගය ෂිල්හෙට්හිදී අද පැවැත්වෙයි. තරගය 5:00ට ඇරඹෙයි. තරග තුනකින් සමන්විත තරගාවලියේ තරග දෙකට බිඳුවක් ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලියේ ජය දැනටමත් හිමිකරගෙන ඇත. බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දකුණු පළාතේත් කළුතර හා කොළඹ දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේ වැසි ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. පොදු ජනතාවගේ රජයක් ලෙස ජාතික ජනබලවේග රජයට ජනතා ප්‍රසාදයේ හිමිවෙතැයි ජනපති කියයි. කඩාවැටුණු ආර්ථිකය කළමනාකරණය කරමින් පසුගිය වසරේ ඉහළ ආර්ථික දත්ත වාර්තා කිරීමට රජය සමත් වෙයි. ජනතා බලය ආරක්ෂා කිරීමට රජය ක්‍රියා කරන බවට අගමැතිවරියගෙන් සහතිකයක්. සුන්බුන් වී ඇති විපක්ෂයට මේ දිනයක් හෝ පවත්වා ගැනීමට නොහැකි වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් කියයි. සෑම අතකින්ම රට ස්ථාවර වෙමින් පවතින බවට ජනමාධ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්. වැඩ කරන ජනතාවගේ අයිතීන් සුරකින බවට සමගි ජනබලවේගයේ නායකයාගෙන් ප්‍රතිඥා. තරුණ ප්‍රජාවගේ දායකත්වයෙන් ශක්තිමත් දේශපාලන බලවේගයක් ගොඩනගෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා පවසයි. ජර්මනියේ සිටින ඇමරිකානු හමුදා භටයින් ඉවත් කර ගැනීමේ තීරණයක්. බංග්ලාදේශ ශ්‍රී ලංකා කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලියේ තුන්වන හා අවසන් තරගය අද. උදේසන 6 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45 බලාපොරොත්තු වන්න. දැන් අග්නි විශේෂාංගය.

0: අග්නි සත්‍යවාදී ගුවන් තරංග වියමන
1: තානාපතිවරුන්ට ඉලක්ක ලබා දීම ජාත්‍යන්තර සම්බන්ධතා ශක්තිමත් කරගනිමින් වෙනත් රටවල් සමග සමාජ ආර්ථික දේශපාලන සහ සංස්කෘතික සහයෝගීතාවන් ඇතිකර ගැනීමේදී තානාපති සේවය ඉතාමත් තීරණාත්මකය. රටක් නියෝජනය කරමින් එවැනි කාර්යභාරයක් සිදුකිරීම බාර දුර වගකීමකි. ලංකාවට පැමිණ තම තමන්ගේ රටවල් නියෝජනය කරන තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන්ගේ සක්‍රිය භූමිකාවන් අපට පෙන්වා දෙන්නේ එවැනි තනතුරක පවතින ශක්්‍යතා සහ බලපෑම් සහගත බවයි. ඡායාරූප ප්‍රදර්ශන, සංස්කෘතික උත්සව, කලා උත්සව ඔස්සේ ඒ රටවල්වල වටිනාකම් බෙදා ගැනීම, නව ආයෝජන අවස්ථා හඳුනා ගැනීම, පර්යේෂණ සහ සංවර්ධන කටයුතුවලට අදාළ සහයෝගිතා ගොඩනගා ගැනීම ඔස්සේ මේ තානාපති කාර්යාල ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට කටයුතු කරති. තානාපති සහ මහකොමසාරිස් තනතුරු සඳහා පත්කිරීම් සිදුකිරීමේදී ඉහළ අධ්‍යාපන සුදුසුකම්, විදේශීය භාෂා ප්‍රවීණත්වය සහ සන්නිවේදන කුසලතා සැලකිල්ලට ගනු ලබන්නේ එම තනතුරුවලට උරුම වී ඇති සුවිශේෂී භූමිකාව නිසාය. ඇතැම් අවස්ථාවලදී වෙනත් ශ්‍රේෂ්ඨවල ප්‍රවීණතා ඇති විද්වතුන්වද තානාපති තනතුරු සඳහා පත්කරනු ලබයි. ඒ සියල්ල රටේ විදේශ ප්‍රතිපත්ති සහ ආර්ථික සැලසුම්වලට සමගාමීව සිදුවේ. නමුත් අපේ රටේ බොහෝ අවස්ථාවල කටයුතු කාරණා සිදුකිරුණේ ඊට වෙනස් ලෙසිනි. රාජපක්ෂ පාලන සමය එක් අවස්ථාවකදී පත්කරනු ලැබූ තානාපතිවරු 49 දෙනාගෙන් බහුතරය නෑදෑකම් සහ හිතවත්කම් පදනම් කරගනිමින් ලබා දී තිබිනි. විදේශ සේවා තරග විභාග සහ විධිමත් සුදුසුකම් ඔස්සේ පත්ව තිබුණේ සුළුතරයකි. තානාපතිගේ සිට දූත මණ්ඩලයේ අනෙකුත් තනතුරු දක්වා ඇමතිවරුන්ගේ දූදරුවන්ට ලබා දීම සාමාන්‍යකරණය විය. එලෙස තනතුරු ලැබුවන් නැවත කැඳවීමට වත්මන් පාලනය ගන්නා ලද තීරණයත් සමග විදෙස් දූත සේවයේ සැලකිය යුතු ධනාත්මක වෙනස්කම් සිදුවිය. සුදුසන් සුදුසු තැන්වලට පත්කිරීම ඕනෑම කටයුත්තක පළමු පියවරයි. සැලසුම් සහ ඉලක්ක උදෙසා ගමන් කරන්නේ දෙවැනි පියවරේදීය. මේ වන විට විදෙස් රටවල ලංකාවේ සියලු තානාපතිවරුන්ට සහ මහකොමසාරිස්වරුන්ට නිශ්චිත ඉලක්ක ලබා දී තිබේ. ඒ රටවල්වලින් ලැබෙන අපනයන ආදායම් ඉහළ නංවා ගැනීම ඔවුන්ට පවරා ඇති ප්‍රධාන කාර්යභාරයයි. ඔවුන්ගේ කාර්ය සාධනය මාස 3කට වරක් අපනයන සංවර්ධන අමාත්‍ය සභාව වෙත වාර්තා කිරීම සිදුවනු ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සම්බන්ධ වී මෙම කටයුතු සිදුකිරීමට අපේක්ෂිතයි. ඒ රටවල වෙළඳ පොළවල්වලින් ලංකාවේ අපනයන ශ්‍රේෂ්ඨයට ළඟා කරගත හැකි අවස්ථා හඳුනා ගන්නා ලෙසද උපදෙස් ලබා දී ඇත. මෙරට අපනයන ප්‍රවර්ධනයට අදාළ සාකච්ඡා, වෙළඳ ප්‍රදර්ශන ඇතුළු උපායමාර්ග රැසක් ඉදිරියේදී ක්‍රියාවට නැංවීමට නියමිතයි. මෙය සාර්ථක වුවහොත් ඒ ඔස්සේ ලංකාවේ අපනයන වෙළඳ පොළ තවදුරටත් පුළුල් කිරීමට අවකාශය උදාවේ. ගෝලීය ආර්ථිකය තුළ ශ්‍රී ලංකාව ශක්තිමත් පාර්ශ්වකරුවෙකු බවට පත්කිරීම මේ සියලු උත්සාහයන්ගේ ප්‍රධාන අරමුණයි. එම ජාතික ඉලක්කය උදෙසා තානාපති සේවයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට පියවරගෙන තිබීම සතුටට කරුණකි. පිටපත ශාලිත බණ්ඩාර.

0: සම්ප්‍රදාය ගරු කරමින් අලුත් දේ සොයන ඔබේ රසවත් රේඩියෝව
1: CDFM. සුරේෂ් මොකද පරක්කු? දන්නේ නැද්ද බොස් ඉතින් බස්සල කෝච්චවල එනකොට හැමදාම ඔය වැඩේ කරන්න බැහැනේ සුරේෂ් ගන්න අර ලංකාවේ හදන KD Rice බයික් එකක්. ඉලෙක්ට්‍රික් බයික් වගේම පෙට්‍රල් බයිකුත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා.
2: පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසම සම වගකීම දිවින පුරා විහිදුණු සේවා ජාලය.
1: KD Rice ලංකාවේ අපේ දෙයක්.
2: Good morning boss. මම ගත්තනේ අර KD Rice electric scooter එක. පෙට්‍රල් උතෝන්නේ. බස් ගස්සොත් ඉතුරුයි.
1: KD Rice
3: 1773523535.
4: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිලිඳ සමට හෙළ ඔසු රැකවරණය.
5: කලබල යතරේ හිතසුව සදන ලස්සන උදෑසන

0: සම්ප්‍රදාය ගරු කරමින් අලුත්දේ සොයන ඔබේ රසවත් රේඩියෝව.
1: City FM

0: City FM.
1: මෙන්න මේ පැයේ පුවත් අනුග්‍රහ ආර් එස් වානේකම්හි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේකම්
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116 66 63 පිවිසෙන්න www.ihs.edu.lk.
3: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙන සත්‍රිනින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
4: දැන් සිටිය මේ පැයේ පොවත් ප්‍රථමයෙන් දේශීය පොතක්. රාගල පොලිස් සසමේ බ්‍රුක්සයිඩ් වතුදායට අයත් ඒ කර්මාන්ත ශාලාවක ඒ රාත්‍රයේ ගින්නක් කටගෙන ඇති බවට රාගල පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කර තිබේ. ගින්න මැඩ පැවැත්වීමට නුවරඑළිය ගිනි නිවන ඒකකය පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව ක්‍රියා කර ඇත. ගින්නෙන් කර්මාන්ත ශාලාවට දැඩි අලාභහානි සිදු වී තිබේ. තුවාල් හෝ ජීවිතහානි වාර්තා නොවේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. දැන් විදෙස් පොතක්. ආසියාවේ බලශක්ති සැපයුම් දාම ශක්තිමත් කිරීමට ජපාන රජය කටයුතු කරමින් සිටින බව කමැති ටකයිචි සනේ මහත්මිය පවසයි. වියට්නාමයෙන් එය ආරම්භ කරන බව ඇය සඳහන් කරයි. ඔස්ට්‍රේලියාවේ සංචාරයක් දැතුළ දින පහක සංචාරයක කොටසක් ලෙස ජපාන අගමැතිවරිය වියට්නාමයට ඊයේ පැමිණි අය. ඇය වියට්නාම අගමැති ලේ මින්හන් මහතා දහම වී ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. මේ පැයේ ක්‍රීඩා පුවත. දැන් මෙරට සංචාරයක නිරත නවසීලන්ත කිලෝග්‍රෑම් 85 බර පන්තිය රග්බි කණ්ඩායම හා ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අතර පවත්වන දෙවන තරගයේ මහනුවර නිත්තවෙල ක්‍රීඩාපිටියේ දිහට පැවැත්වෙයි. මෙහිදී කන්ද උඩරට රග්බි ලෝලින්ට නවසීලන්ත රග්බි කණ්ඩායමේ සාම්ප්‍රදායික හකා නර්තනය නිත්තවෙල ක්‍රීඩාපිටියේදී දැක බලා ගැනීමට නැවත වරක් අවස්ථාව උදා වෙයි. සිරිය FM මේ පැයට පුවත් එපමණයි.
1: ආර්.එස්. වානේකම්හි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග ආර්.එස්. RB500 වානේකම්හි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේකම්හි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්හි
5: මම දැහැන් IIHS ජෛව විද්‍යා උපාධිධාරියේ. IIHS ආයතනය අපට ගුණාත්මක අධ්‍යාපනයක් වගේම නවීන විද්‍යාගාර සහ ප්‍රායෝගික අත්දැකීම් රාශියක් ලබා දෙමින් අපට දක්ෂ ජෛව විද්‍යාවෘත්තිකයන් වීමට ඉඩක් ලබා දුන්නා. ඉතින් ඔබේ සිහිනයත් ජෛව විද්‍යා ශාස්ත්‍රයෙන් උසස් අධ්‍යාපනයේ හැදෑරීම නම් IIHS ආයතනය සමග සම්බන්ධ වෙන්න.
6: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116 66 63 පිවිසෙන්න www.ihs.edu.lk.
7: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.

0: හිරු කෙරණින් පිපිදෙන මල් සුවඳින් නැහැවෙන කුරුළු නදින් රවුදෙන ලස්සන උදෑසන
1: FM 89.6 FM 89.8 දිවයින පුරා

0: City FM මధుරු විෂ භයානකයි මధుරු වදෙන් මිදෙන්න සිද්ධාලේප මොසවි සම මතු පිට හෝ ඇඳුම් මතු පිට ස්ප්‍රේ කරන්න සමට අයිතකර නැත සෑම වෙළඳසැල්කම ඇත ස්වාභාවික මధుරු ආරක්ෂණය සිද්ධාලේප මොසවි
1: කාලෙකින් දැක්කේ
2: වන්දනා ගමනක් ගියා ලොකු රවුමක් ගැහුවා
1: ත්‍රිවිල් එකේ
2: නැතුව අලුත් බජාජ් ත්‍රිවිල් එකේ ඕන දොරක් හරි වාසීනේ
1: හිතට පෙට්‍රල් කරනවා
3: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්
4: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙති 011147550
5: ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි වේලාව 7:30
6: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7:00 මහජන සම්පත රටටම සම්පත
7: පායන ඉරත් බලන් මලේ සුවඳ විඳන් සුබ දවසක් උදා කරගමු ලස්සන උදෑසන අහන්න.

මෙල උදෑසන 7:40 ලස්සන උදෑසන පැත්තට දුරකත නැමතුම් ගලාගෙන එනවා මේ උදෑසනේ. ලස්සන ගීත දෙනවට බොහොම ස්තුතියි කියලා. ඉතින් මේ ආදරයට දුරකත නැමතුමක් කරගෙන සිටිය අපි මගේ කරන්න හිතන හැමෝටම ගොඩක් අපිත් ආදරේ. පණිවිඩයක් මතක් කරන්න තියෙනවා මේ උදෑසනේ. ඉතින් වාගේ කර්මාන්ත ශාලාවට අවශ්‍ය හීටර්ස්, එතකොට රයිස් ස්ටීමර්ස්, අවන්, ගෑස් කුකර්ස්, මික්ෂර්ස් ඇතුළු සියලුම උපකරණ දැන් මෙගා හීටර්ස් මාර්ගයෙන් මිලදී ගන්න පුළුවන්. මේකන වැඩි විස්තර දැනගන්න 0773711727 කතා කරන්න. ඒ වගේම තමයි ඉතින් ජීවිතයේ අන්තර්ජාලයත් එක්ක බැඳිලා තියෙන්නේ. රැකියාවක් කරා වුණත්, ගෙදර වුණත්, ව්‍යාපාරයක් කරත්, ව්‍යවසායකයෙක් වුණත් අන්තර්ජාලය නැතුව මුකුත් කරන්න බෑ මේ දවස්වල. ඉතින් බෆර් නැතුව රැපුරා ස්ට්‍රීම් කරන්න, ලැග් නැතුව ඩවුන්ලෝඩ් කරන්න, ලිමිට් නැතුව පුළුවන් තරම් අප්ලෝඩ් කරන්න, ඔයාට තියෙන හොඳම ස්ථාව ඉන්ටර්නෙට් අත්දැකීම තමයි ලංකාවේ තියෙන SLT Mobitel Fiber. ඉතින් හිරවෙන්නේ නැති ජීවිතයකට SLT Mobitel Fiber එකතු කරගන්න. එතක ලස්සන උදෑසන හගෙන ඉන්න මේ ලස්සන සින්දුවෙක්. ඉතින් ඔයාලම තමයි කියන්නේ ලස්සන සින්දු දෙනවා කියලා. ඒක තමයි City FM අපේත් අරමුණ. ආදරේ ඉතින් හැමෝටම.

0: හිරු කෙරණින් පිපිදෙන මල් සුවඳින් නැහැවෙන කුරුළු නදින් රැවුදෙන ලස්සන උදෑසන
1: FM 89.6 FM 89.8 දිවයින පුරා

0: City FM.
1: මෙන්න මේ පැයේ පුවත් අනුග්‍රහය ආර් ස්වාමී කම්පී SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් ස්වාමී කම්පී
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116 6673 පිවිසෙන්න www.iihs.edu.lk

0: දැන් සිටිය ෆෙම්මේ පැයේ පොවත් ප්‍රථමයෙන් දේශය පෝතාක්. කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උත්තමනය පසුගිය අප්‍රේල් මාසයේදී 5.4% දක්වා හෙළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ඒ අනුව ආහාර උද්ධමනය 2.8% හා ආහාර නොවන උද්ධමනය 6.8% ලෙස වාර්තා වන බව එම බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. විදෙස් පුවතක්. රුසියානු තෙල් පිරිපහදු මධ්‍යස්ථාන හා අනෙකුත් බලශක්තියාශ්‍රිත බලාගාරවලට එල්ලව ප්‍රහාර හේතුවෙන් මෙම වසරේ පමණක් ආමු වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 7ක පාඩුවක් සිදු වූ ඇතැයි යුක්‍රේන ජනාධිපති ව්ලදිමිර් සෙලෙන්ස්කි මහතා පවසයි. යුක්‍රේනයේ දිගුදුර ප්‍රහාර අඛණ්ඩව සිදු කරමින් සිටින බව සෙලෙන්ස්කි මහතා සඳහන් කරයි. රුසියාවේ ප්‍රධාන වරායන් සහ තෙල් පහසුකම් පිහිට ඇති ටුවක්සේ නගරයට යළි ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇතැයි ජනාධිපතිවරයා පවසයි. මේ පැය ක්‍රීඩා පුවත. දැන් කොළඹ DS සේනානායක විද්‍යාලය සහ මහානම විද්‍යාලය අතර පාසල් මහා ක්‍රිකට් තරගය ලබන 8, 9 සහ 10 යන දිනවලදී කොළඹ SSC ක්‍රීඩා පිටියේදී පැවැත්වේ. රන් මහා සටන මෙවර පැවැත්වෙන්නේ 20 වරටයි. විදුහල් අතර සුහදත්වය සහෝදරත්වය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් ඒකබද්ධ කමිටුවක් මගින් මෙම තරඟ සංවිධාන කරන බව කොළඹ DS සේනානායක විද්‍යාල විදුහල්පති සම්පත් වේරගොඩ මහතා සඳහන් කරයි. සිරි FM මේ පැයට පුවත් එපමණයි.
1: RS වානේ කම්පී නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග RS RB 500 වානේ කම්පී ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්පී දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්පී

0: ශනිදා කරලිය සෝදවසක් හද සෙනසුරාදාව මේ වෙසක් මාසේ දෙවැනි දවස. ඉතින් වෙසක් දවසේ අපේ අද ශනිදා කරලයෙන් ඔබව මුණ ගැහෙන්නේ බෞද්ධ සම්ප්‍රදායේ එන විවිධ බෞද්ධ සම්ප්‍රදායන් තිබෙනවා. තේරවාදී බෞද්ධ සම්ප්‍රදාය, එතකොට මහායාන බෞද්ධ සම්ප්‍රදාය, ඒ වගේම සෙන් බෞද්ධ සම්ප්‍රදාය ආදි වශයෙන් ලෝකයේ බෞද්ධ කියන දර්ශනයට අදාළව විවිධ සම්ප්‍රදායන්, විවිධ මානයන්, විවිධ අදහස් තිබෙනවා. ඉතින් අද අපි මේ තේරවාදී බෞද්ධ සම්ප්‍රදායටත් එකඟ, ඒ වගේම ජපානය තුළ වැඩි වශයෙන් ප්‍රකට සෙන් බුදුදහම ඔස්සේ නැගෙන සංකල්පයක් පිළිබඳව කතා බහ කරන්න තමයි අපේ බලාපොරොත්තුව. මේ කතා බහට අපිට නිමිත්ත සපයන්නේ අනිත්‍යතා සෞන්දර්ය යනුවෙන් මහාකවි නන්දන වීරසිංහයන් අපි අතට පත් කරනවා කෘතියක්. මීට මාස කිහිපයකට කලින් මතන්නේ තිරේ ඔබට දකින්න පුළුවන්. ඒ වගේම අපේ අපිව නරඹන උදවියටත් අපි මේ කෘතිය ගැන කියන්නේ අනිත්‍යතා සෞන්දර්ය. මේ කෘතිය තමයි අපිට මේ සාකච්ඡාවට අද වෙසක් දවසේ මඟ පාදන්නේ. එනිසා අපි අද නන්දන වීරසිංහ සම්මානීය කවියාට වගේම මේ පිළිබඳව ටිකක් සමාජ විද්‍යාත්මක සහ දාර්ශනික දෘෂ්ටි කෝණයකින් මේ සංකල්පය පිළිබඳව කතා කරන්න ආචාර්ය දර්ශන අශෝක කුමාරට සහ නන්දන වීරසිංහ කියන අපේ කවියාට අපි අද වැඩසටහනට ආරාධනා කළා. අයිබෝන් සුබදසනක් දෙන්නට.
1: අයිබෝන්
0: මට මේ නන්දන වීරසිංහ කියලා ගුවම අපි හැමෝටම මේ මතකයට නැගෙන්නේ කවියනේ. හැබැයි කවියා ඇතුලේ ඉන්නවා මේ ලොකු දාර්ශනිකයෝ. ඉතින් කවියා කියන්නේ නේ මේ අශෝකයි අපිට කියන්නේ කවියෝ කියන්නේ එක්තරා දිහක සෞන්දර්යාත්මකව දර්ශනය පෙන්වන
1: අනිවාර්ය ඉදිගහල වින් කරන්න බැරි කවියා සහ
0: දාර්ශනිකයා. එතකොට මේ මම මේ අනිත්‍යතා සෞන්දර්ය කෘතිය කියන තැනට එන්න කලින් මේ ඒ කෘතිය කියවද්දිම අපිට නන්දන වීරසිංහ මීට අවුරුදු මන් තන්නේ 8කට 9කට පමණ ඉහතදී අපි අතට පත් කරා ෂණ නියාම කියලා කෘතියක්. මේ ෂණ නියාම කියන කෘතිය ඇතුළෙත් බෞද්ධ ඉගැන්වීම් බොහොම අපූර්වට කාව්‍ය සෞන්දර්ය ඔස්සේ අපට සමීප කරා. එනිසාම මම අද මේ වැඩසටහන මෙතනින් පටන් ගන්න ඕන කියලා කල්පනා කරා. කවියා කියන්නේ දාර්ශනිකයෙක්, අපිට නොපෙනෙන මානයක් විවෘත කරලා දෙන කෙනෙක් විදිහට. අපි ෂණ නියාමයෙන් අද මේ වැඩසටහන පටන් ගමු නේද? ඔබ මේ විවිධ සංකල්ප හදාරන්නෙක් විදිහට මේ බෞද්ධ දර්ශනය කොහොමද ඔබ කාව්‍ය, ඔබේ කාව්‍යකරණය ඇතුළට බලපාන්නේ?
2: හොඳ ප්‍රශ්නයක් එක. විශේෂයෙන්ම බෞද්ධ පොදුවේ තේරවාද සම්ප්‍රදාය වගේම විශේෂයෙන් මහායාන තන්ත්‍ර වගේ සම්ප්‍රදායන් සම්බන්ධ උනන්දු වන කෙනෙක් විදියට විශාල ගවේෂකෙක් කියලා මම කියන්න කැමති නැහැ. එහෙම උනන්දු වෙන කෙනෙක් විදියට එක පැත්තකින් නිර්මාණකරුවෙකුත් විදියට අර ඒවා විමසීමෙන් ලබන කිසියම් ඵලයක් වේ නම් ඒක අර නිර්මාණය ඇසුරේ පෙනෙන්න ගන්නවා. මම කරන නිර්මාණ ඇසුරේ ඉතින් සමහරට දැන් හුඟක් කාව්‍ය විෂයේ තියෙන මේ හුදු වස්තු විෂයන් ඉක්මවා මොනහරි අපි කවියට ගේන්න ඕන කියන අදහසක් මා ළඟ තියෙනවා. ඉතින් කවිය වස්තු විෂයන් ටිකක් පුළුල් මට්ටමකට ගෙනල්ලා ඒ අර ලබා ගන්න කිසියම් අවබෝධයක් එක්ක කවියේ වස්තු විෂය පුළුල් කිරීමේ තැනකට එනකොට ඉතින් සාමාන්‍ය දෛනික දේ ඇසුරේ යම් යම් අන්යන්ට නොපෙනුණු සියුම් මාංශු දකින්න පුළුවන් වෙනවා. ඉතින් අන්න එහෙම එකක් තමයි ඔය ක්ෂණ නියාම නිර්මාණ සමූහයේ එන්නේ. ඉතින් ඒ කියන්නේ මුල්ම
0: කවියේ බුදුන් දැකීම මේ
2: බුදුන් දැකීම
0: ගත්තත් ඒක තමයි. ඒකේ තියෙන්නේ මේ ගිම් වේගයෙන් මැඩුණු මහා සමබිමෙහි උන්වහන්සේගේ උස් රූපකායේ සිහිලැල් සෙවණැල්ල සොයා ආකල සියක් දහසක් සඳුන් කුරටි දැවි දැවි දෙන දුම් පිළිම හිමි වසා පැතිරෙනු දුටුවෙම්. ඒ දුම් සුවඳයයි සෙල් රුවට නැත හැඟුමක්. මේ සුගතිඳුගේ දසුනැයි දුම් කඳට නැත නුවණක්. මේ ධූප මේලාවෙන් මෙපිට සිට මම් අනත් අහසේ ඈතට සන අතුරු දන් වී යන දුම් දහර මෙනෙහි කරමින් උන්වහන්සේ දැකගනි. මේ ධූප මේලාවෙන් මේ පිට සිට මම් අනත් අහසේ ඈතට සනෙන් අතුරු දන් වී යන දුම් දහර මෙනෙහි කරමින් උන්වහන්සේ දැකගනි. මේ අපි සුවඳ ධූප පූජාවක් සාමාන්‍ය මුදුන් නරඹයා කරනවනේ. ඒසේ ඔබ අපිට පෙන්වලා දුන්නු එක්තරා කාරණාවක් තමයි මේ කියන්නේ. එතනදිත් පේනවා මේ දර්ශනය සහ බෞද්ධ දර්ශනය සහ
2: හොඳනර සාමාන්‍ය පූජා කර්මනේ දැන් තියෙන්නේ හුඟක්. ඉතින් ඒ පූජෝත්සව මාර්ගයෙන් බැහැර වෙච්ච කෙනෙක් අපිට පැත්තකට බලාගෙන ඉන්නවා. මේ සුවඳ දුම් පූජාව සම්බන්ධ මේ දිහා. එතකොට එයා දකින මේ ධූමයම ඇතුව නැතු වෙන බව පෙන්වන මේ කිසියම් සංකේත සමූහයක් නිර්මාණය කරනවා. ඒ ධූම බලා මේ අනන්ත අවකාශයට එකතු වෙනවා. එතකොට මර බුදුන් වහන්සේ දේශනා කරපු සත්‍ය මේ ඒ කතකේ අද්දකිනවා. ඉතින් ඉංගියා විශාල පූජෝපහාර පිළිබඳ අදහසක් ගැන විශ්වාසයක් නැහැ කතකයට. ඉතින් මං හිතනවා මේ මෙහෙම අවස්ථාවක් ඉතින් ඒක කවියට සුසුයි කියලා මං හිතුවා. ඉතින්
0: ඒ
2: මොකද කවියට ඔක්කොම මේ විශාල දාර්ශනික සංකල්ප ගන්න බැහැනේ. පොඩි ස්පර්ශයක් විතරයිනේ අපිට ලබා ගන්න පුළුවන්නේ.
0: ඒ ස්පර්ශයත් අපි හිතන්නේ නැති මානයක් වෙත අරගෙන යනවා.
2: ඒක තමයි. ඉතින් අන්න ඒක ඉන්නේ අර වගේ මේ කිසියම් සොයබැලීමකින් තමයි එන්නේ. ඉතින් ඒ සොයබැලීම තියෙනවා නම් මං හිතන අපේ සාහිත්‍යික පරිදි පුළුල් කරගන්න පුළුවන් වෙනවා අපිට.

0: සිටි FM
1: කාලෙකින් දැක්කේ
2: වන්දනා ගමනක් ගියා ලොකු රවුමක් ගැහුවා
1: ත්‍රිවිල් එකේ
2: නැතුව අලුත් බජාජ් ත්‍රිවිල් එකේ ඕන දොරක් හරි වාසීනේ
3: පිටට පෙට්‍රල් කරනවා
4: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය
5: ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්
6: වෙලාව 8:10යි 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය දැන් රට පුරා වීදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්

0: අඩසි අවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: අක්ම ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලව්ව වෙත ගෙදර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සල්වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවෝස් බී.
2: සම්ප්‍රදාය ගරු කරමින් අලුත් දේ සොයන ඔබේ රසවත් රේඩියෝව
3: City FM.
2: ශනිදා කරලිය.
4: අද අපි කතා කරමින් ඉන්නේ අනිත්‍යතා සෞන්දර්ය කියන මේ නන්දන වීරසිංහ මීට මාස කිහිපයකට ඉහතදී අපාතට පත් කරපු සෙන් සම්ප්‍රදායේ වබිසබි සංකල්පය ආශ්‍රිත සංරචනයක් කියලා තමයි මේ කෘතිය හඳුන්වා දීලා තියෙන්නේ. ඒ නිසා මේ වෙසක් දවස නිසා අපි අද ටිකක් ඒ ගැන බෞද්ධ දර්ශනයේ වෙනස් මානයක් පිළිබඳව අපි කතා කරන්න කල්පනා කරා. ආචාර්ය දර්ශන අශෝක කුමාර අපි අද මේ වැඩසටහනට කැඳවා ගත්තෙම ඔබ මීට කලිනුත් මැදනේ අපි දෙන්නත් මේ වැඩසටහනක් කරා. ඔබට මතකද තන්ත්‍රයානික අදහස් ඔබ කෘතියක් පළ කරා. මදනේ ඒ කෘතිය ඇසුරේ ඔබ මතු කරන්න හදපු අදහසුත් මන්දන්නේ අපේ මේ අද මේ මේ කතාබහට එකතු කරගමු. මේ තන්ත්‍රයානික අදහස් සහ ආගමික මතයන් කොයි විදිහටද ගැලපෙන්නේ?
5: ඔව්, දැන් මෙතන මේ මේ නන්දන වීරසිංහ කවියා හැතර මෙතෙන්දී මේ ඔහුගේ කවිත්වයට වඩා ඔහුගේ විචාරය තමයි මම මේ කෘතිය ඇතුළේ දකින්නේ. අනිත්‍යතා සෞන්දර්ය කෘතිය. දැන් ඔහු අර ඉස්සෙල්ලා කතා කරපු දේත් එක්ක මම සම්බන්ධ කරගන්න කැමතියි. කවියෙක් කවිය දාර්ශනිකත්වයක් දිය හැකිද? කවියෙකුට දාර්ශනිකයෙක් විය හැකිද? කවියෙක් සහ දාර්ශනිකයෙක් අතර ඇති වුණ වෙනස කුමක්ද? එහි බෙදුම් රේඛාව ඇත්තේ කොතැනද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. දැන් එතුමා අර කිව්වා වගේ දාර්ශනික චින්තාවන්ගේ යම් යම් දේවල් ස්පර්ශ කරනවා. සමහර දැන් ඔය ඕක ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි මේ කතා කරන මේ අනිත්‍ය සෞන්දර්යයත් එක්කම සම්බන්ධයි. සමහර දාර්ශනික ගුරුකුලයන් ගත්තාම ලෝකේ, විශේෂයෙන් බටහිර ලෝකයේ දර්ශනය කියන එක ගත්තාම ඒක ඉතාම මේ ව්‍යුක්තයි, ඇබ්ස්ට්‍රැක්ට්. සමහර දර්ශනය මම එකින් එකක් කරන්නේ නැහැ. මුළු බටහිර දර්ශනයම අපිට එකක් කියලා තේරුම් ගන්න බෑ. දැන් නමුත් බටහිර දර්ශනයේ මූලයන් වලට ගියොත් අපි හිතමු ප්ලේටෝනියානු සම්ප්‍රදාය කියලා. ඒ ප්ලේටෝනික සම්ප්‍රදාය ගත්තාම ඕකෙත් ප්‍රශ්න තියෙනවා. පූර්ව සොක්‍රටික දර්ශනයේද මොකද්ද කියන එතන ඔහොම ප්‍රශ්න තියෙනවා. නමුත්
4: අධිපති
5: අර නෝත් වයිටෙඩ් කියනා වගේ මේ මුළු බටහිර දර්ශනයම මේ තියෙන එක අපි ගත්තොත් ඒක ප්ලේටෝට දාපු ෆුට් නෝට් එක කියලා කියනවා. එයා කියන්නේ නෝත් වයිටෙඩ් කියන්නේ ප්ලේටෝට දාපු ෆුට් නෝට් එකක් තමයි. අනික ඔක්කොම දර්ශනය කාන්ටියන්ද, ඩේකාටීසියන්ද, ඩේකාඩ්ද, ඒ වගේ දර්ශනිකයෝ. එතකොට ඒ දර්ශනයේ ප්ලේටෝ අරන් ආවා මේ theory of two worlds කියලා. ඒ කියන්නේ එයා ගෙනාව ලෝක දෙකක් පිළිබඳ අදහසක්. ඒ කියන්නේ world of forms, රූප පිළිබඳ, ආකෘති පිළිබඳ ලෝකයක් අරන් ආවා. ඊට පස්සේ මේ අපි සාමාන්‍යයෙන් තියෙන දූෂිත වූ ලෝකය, ඒ කියන්නේ මේ contaminated, එහෙම නැත්නම් corrupt world එක. ඒ කියන්නේ අපි මේ එදිනදා කතා කරන මේ phenomenal world එක, ප්‍රපංචීය ලෝකය. එතකොට මේ මම කතා කරන දේවල් ටිකක් පොඩ්ඩක් බර වැඩනම් පොඩ්ඩක් හරි මොකට මාව එක මේ පොඩ්ඩක් විව කරන්න. මොකද මම මේ දර්ශනීය භාෂාවෙන් කතා කරනකොට සමහර දේවල් මේ පොදු රසිකයාට ඒක එච්චර දිරවන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට අර ඔය ප්ලේටෝ අරන් ආපු සම්ප්‍රදාය ඇතුළේ තිබිච්ච එකක් තමයි අර world of forms, එහෙම නැත්නම් ආකෘති වල ලෝකය පදනම් කරගෙන ව්‍යුක්ත වූ අදහසකින් තමයි ලෝකය දිහා බැලුවේ. එතකොට ඒක බොහොම ගණිතමය, විද්‍යාත්මක, බොහොම මේ සංවිධිත එකක් තමයි ඒ දර්ශනයේ තිබිච්ච ස්වરૂපය. එතකොට ඒ දාර්ශනික ලෝකය හුදෙක් කවියක් කළ හැකිද? අර මේ නන්දන වීරසිංහන් අහපු ප්‍රශ්නේ ඊතර තියෙනවා. හැබැයි මෙහෙම ඒවා තියෙනවා. ඕවත් හරි අමාරුයි බේරගන්න. ඒ කියන්නේ මේ සමහරේ වේදී සමහරු කියන ගණිතීම කවියක් කියලා. ඒක ඇබ්ස්ට්‍රැක්ට් නම්බර්ස් වලින්, සිම්බල්ස් වලින් එන ගණිතයම කවියක්, ජ්‍යාමිතීය කවියක් විදිහට දකින අය ඉන්නවා. එහෙමත් තියෙන. ඒ අතරේ දැන් නමුත් මෙතන මේ අනිත්‍යතා සෞන්දර්ය කියන කෘතියත් එක්ක බැලුවාම අනුෂ්ක, දැන් අපිට මේ උතනදී යම් ආකාරයකට ඉරක් ඇඳගන්න පුළුවන් තැනක් හම්බ වෙනවා. ඒක තමයි අර බටහිර ව්‍යුක්ත ප්ලේටෝනික සම්ප්‍රදායට වඩා වෙනස් එකක් මේ ජපානි තියෙනවා කියන එක. ජපානි සහ නැගෙනහිර ආසියාව. හරිද? ඒක නැගෙනහිර ආසියාවටත් එන්නේ. ඉතින් මේ අපෙන් තමයි දකුණෙන් යන්නේ. මේ දකුණු මේ ඉන්දියාව, ලංකාව, මේ රටවල තිබිච්ච අදහස් තමයි හෙට ගිහිල්ලා හේ ඒගොල්ලන් ඒක පුතුල කරගන්නවා. ඒක පුතුල කරගන්නවා. එදිරි පුතුල කරගත්තා පස්සේ ඒක අපි කියන්න ඕනේ නැහැ මේ අපින් මේ අපින් හැමදේම ගත්තා වගේ ගන්නෑ. මේ දකෝ
4: කියන්නේ ඒගොල්ලොන්ගේ විදිහට
5: ඒගොල්ලොන්ගේ අදහස් ව්‍යාප්ත කරගන්න. ඒක අලුත් දෙ විදිහකට ඒගොල්ලන් හදා ගන්නවා. ඊට පස්සේ ඒක නමුත් ඒවැ තියෙනවා සමහර. දැන් උදාහරණයක් විදිහට පටිච්ච සමුප්පාද. ඒක තමයි හැමතැනම දුවන්නේ ගොඩක් කරලා. ඒක තමයි කෝ එක. දැන් ඔය දැන් නාගර්ජුන පාදයන් එහෙම අපි හිතනවා, එයා හිතනවානේ අපි මහායානික සම්ප්‍රදායේ ප්‍රාරම්භකය කියලා. දැන් එයා තමයි ප්‍රඥාපාරමිතා සූත්‍ර දිහා බලලා, කච්චායන ගොත්ත සූත්‍රය දිහා බලලා මහායානික සම්ප්‍රදායට අවශ්‍ය පදනම හදන්නේ. එතකොට එයාට පදනම් වෙන්නේ පටිච්ච සමුප්පාදය. ඒකම තමයි ශුන්‍යතාව ඇතුළේ තියෙන්නේ, අනිත්‍යතාව ඇතුළේ තියෙන්නේ. හරිද? එතකොට ඒක අර මේ බටහිර අර ව්‍යුක්තර මම කියපු ප්ලේටෝනියානු සම්ප්‍රදායෙන් ආපිකට වඩා වෙනස්. අපි ඒක දිගට දීර්ඝව කතා කරමු. එතකොට මම හිතන්නේ ඔන්න දාර්ශනිකයා සහ කවියා එකතු වෙන මහා අපූර්වතම මොහොතක් තමයි ඔය මේ නැගෙනහිර ආසියාවේ තිබෙන මේ මහායානික දාර්ශනික ගුරුකුලයන්. එතකොට ඒක එතෙන්දී මේ සෙන් සම්ප්‍රදාය. සෙන් සම්ප්‍රදාය කියන්නේ තෙන් සෙන් කියන්නේ ධ්‍යාන කියන එක තමයි සෙන් දක්වා පරිණාමය වෙන්නේ. ඒ කියන්නේ එටිමොලොජි එක ගත්තාම ඒකේ තියෙන ධ්‍යාන තමයි චෙන් වෙන්නේ. චෙන් තමයි සෙන් වෙන්නේ. ඒ විදිහට තමයි යන්නේ. එතකොට මේ මනුෂ්‍යගේ ධ්‍යානයක් කරා යොමු වීම, එහෙම නැත්නම් මෙඩිටේෂන් කියන එක. දැන් ඔක බටහිරත් මෙඩිටේෂන් තියෙනවා. මෙඩිටේෂන් තියෙනවා. ඒක අපි වෙනම කතා කරමු. එතකොට ඒක ඒ දෙක අතර තියෙන පුංචි මේ පැහැදිලි මේ අපිට ඉරක් ඇඳ ගන්න පුළුවන් වෙනසක්. අන්න ඒ වෙනස හොයාගන්න අපිට මං හිතන්නේ ඉතාම වැදගත් කෘතියක් තමයි මේ අනිත්‍යතා සෞන්දර්ය කියන කෘතිය. මොකද ඒක ඇතුලේ තියෙනවා වබිසබි වගේ ක්‍රම, ඔය ටී සෙරමනීස් කියලා තියෙන්නේ. ඒ වගේ කොහොමද මේ අනිත්‍යතාව තුළ අපි සෞන්දර්ය දකින්නේ? අනිත්‍යතාව තුළ සෞන්දර්ය දකින්නේ ඉම්පර්ෆෙක්ෂන් තුළ සෞන්දර්ය දකින්නේ කොහොමද? අර ඇබ්ස්ට්‍රැක්ට් එකේ තිබුණේ අර ප්ලේටෝනියන් මං කිව්වා රූපික ලෝකය, තියරි ඔෆ් වර්ල්ඩ් එකේ මේ ෆෝම් වර්ල්ඩ් ඔෆ් ෆෝම්ස් එකේ තියෙන්නේ නිත්‍යතාව ගැන හොයන එක. මෙතන තියෙන අනිත්‍යතාව
4: හොයන එක.
5: ප්‍රධාන පැතිකඩ දෙක බෙදා ගන්න පුළුවන් හොඳ තැනක් එතනයි.

0: 89.6 89.8 දිවයින පුරා City FM
1: මේ පැයි නැගල යන ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලක්ෂරෝ ඔටෝ හෝස් වෙතින්. ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්ෂරෝ ඔටෝ හෝස්.

0: Family FM.
1: ඔරිජිනල් ජපන් වාහනයක් ගන්න යන්න ලක්රෝ ඔටෝ හෝස් වෙතට. හොන්ඩ වෙසල්ස්, සුසුකි ඇල්ටෝ හයිබ්‍රිඩ්, නන් හයිබ්‍රිඩ්, සුසුකි වැගන්නාර්, ඩයිහට්සු මීරා, ටොයෝටා යාරිස් මේ සියලුම ජපන් වාහන ලක්රෝ ඔටෝ හෝස් වෙතින් වසර දෙකක වගකීම හෝ කිලෝමීටර් ලක්ෂයක ධාවන සහතිකය, ලීසින් පහසුකම්, රක්ෂණ එකම වාහලක් යටින්. ලක්රෝ ඔටෝ හෝස් 511-3 අවිස්සාවේල පාර කඩුවෙල. ලක්රෝ ඔටෝ හෝස් 071-0666-444.
2: සුසර කරන්න 89.6 89.8 දිවයින පුරා
0: සිටි FM.
2: ශනිදා කරලිය
3: හොඳයි. අපි අද මේ නන්දන වීරසිංහ කවියා රචනා කළ අනිත්‍යතා සෞන්දර්ය කියන කෘතිය ගැන මේ කතා කරමින් ඉන්නේ. ආචාර්ය දර්ශන අශෝක කුමාර් අපිට වෙනම මානයකින් මේ කෘතිය පිළිබඳව අදහස් එක් කරන අතරේදී මේ නන්දන වීරසිංහ කියන අපේ මහා කවියා මේ කෘතිය ඔස්සේ අපිට සමීප කරන මේ වබිසබි දර්ශනය ගැන. නන්දන, මම මේ කෘතිය කියවපු කෙනෙක් විදිහට සහ ඔබේ කවි පිළිබඳ හැදෑරීමක් තියෙන අපේ ශ්‍රාවක ප්‍රේක්ෂක පිරිසක් විදිහට ඔබ ටිකක් ජපන් හයිකු කවිය පිළිබඳ ඔබ සහ ආර්යවංශ රණවීර විවිධ නිර්මාණාත්මක අත්හදා බැලීම් කරපු නිර්මාණකරුවන් දෙදෙනෙක් මට මතකයි. හතර පස් පෙති මොකක්ද
4: තුන්පෙති
3: හතර පස් පෙති කෘතිය පවා ඒ ඔස්සේ මේ ජපන් හයිකු කවිය ඔස්සේ යම් යම් නිර්මාණාත්මක ප්‍රවේශයන් අපට ළඟා කරා. දැන් මේ කෘතිය ඇතුලේදීත් යද්දී මේ බබිසබි දර්ශනය සහ හයිකු කවි අතර තියෙන ඒ සම්බන්ධය මානය ගැන යම් අදහස් ප්‍රමාණයක් මේ කෘතිය ඇතුලේ ගබ් වෙලා තියෙනවා. ඔබට මේ ජපන් හයිකු කවියත් එක්කද මුණ ගැහෙන්නේ? මං එතනින් එන්නේ, කියන්නේ හයිකු කවිය කියන්නේ එක්තරා විදිහක දාර්ශනික මතවාදයක් අපිට ගෙනහැර දක්වන්න පුළුවන් උණු මාධ්‍යයක්ද?
4: මං හිතනවා වසර 20කට විතර උඩදී මට ඇසුරු කරන්න ලැබුණා මේ මුල් වරට ජපන් මුල් කාව්‍ය මාර්ගයේ වකා. ඔව්, මුල් කාව්‍ය මාර්ගයේ වකා. එතකොට මේ වකා සම්ප්‍රදාය ඇසුරු කරලා ඊට පස්සේ හයිකු අපි ඊට කලින් ඇසුරු කරලා තිබුණු කාව්‍ය මාර්ගයක්. ඒ වගේම ඊට පස්සේ රෙංගා කියන කාව්‍ය මාර්ගය. මේවා ඇසුරු කරනකොට මේවයි කිසියම් අපට පෙනී නොපෙනී යන යම්කිසි සංකල්පයක් වැඩ කරනවා කියලා මට හැඟෙන්න ගත්තා. ඉතාම පුංචි රූපක, එහෙම නැත්නම් චිත්‍රරූප මාර්ගයෙන් ධනවන කිසියම් ජීවිතය පිළිබඳ අනුවේදනයක් ඒ කවිවල හැම එකම තියෙන්න ගත්තා. ඉතින් හොයාගෙන යනකොට මේ සංකල්ප ඒ කුමක්ද? වබිසබි. මේ වබිසබි කියන සංකල්ප මේ වචන සාමාන්‍ය වචන දෙකක්. ජපන් භාෂේ තියෙන සාමාන්‍ය වචන දෙකක් සීවස් ගණනාවක් තිස්සේ වර්ධනය වෙලා අවසානයේ මේ සියල්ලේ අනිත්‍යතාව, සියල්ලෙහි අපරිපූර්ණත්වය සහ සියල්ලෙහි අසම්පූර්ණත්වය ප්‍රකාශ කරන උක්තියක් නැත්නම් යෙදුමක් බවට පත් වෙන්න ගත්තා. වබිසබි මුලින්ම දැන් 14 වෙනි සියවසට එහා පැත්තේ කල්පනා කරලා බලනකොට වබි කියන වචනේ පාළුව, තනිකම, අපේක්ෂා බංගත්තේ වගේ නිකන් ඍණ අදහස් ප්‍රකාශ කරන වදනක්. පස්සේ මේක 16 වෙනි සියවසට වෙනකොට සෙන් බෞද්ධ භික්ෂුන් ඇසුරේ ටිකක් වර්ධනය වුණා. මේ භාෂාවේ අර්ථ පරාසය වර්ධනය වුණා. වර්ධනය වෙනකොට මේක සියල්ලේම තියෙන අපරිපූර්ණ ස්වභාවය දනවන වචනයක් බවට පත් වුණා. සබිත් එහෙමයි. සබි සාමාන්‍යයෙන් එකත් පාළුව තනිකම්. ඒ වගේම යම් යම් කාලය ආශ්‍රය කරගෙන

0: යම්යම්දී ජරපත්වන ස්වභාවේ. ඒක ස්වභාවික පරිසරයේ දකිනා මේ භික්‍ෂූන්. අනේ හිකාඳුන්න්න සබි කියන වචනය යොදනවා. පස මේ දෙක එකතු වෙලා වර සීයකට අවුරුදු සීය කැවෑමෙන් මේ දෙක එකතු වෙලා විශාල පුළුල් සෞන්දර සංකල්පයක් නිර්මාණය වෙනවා. සියල්ලෙහිම තියෙන අපරිපූර්ණ ස්වභාවය, සියල්ල පරිසරයේ තියෙන ස්වභාවික හේතු ප්‍රත්‍යයන් නිසා විනාශයට හායනයට භාජනය වෙමින් මනුෂ්‍ය සත්ව වර්ගයාගේ ඉඳලා ස්වභාව ලෝකයේ තියෙන සියල්ල විපරිණාමයට භාජනය වෙනවා කියන මේක ජපන් සෞන්දර්ය ලෝකයේ පුළුල් විශක් බවට පත් වුණා. ඒ විශේෂ එන්නෙත් කෙලින්ම ජපානෙම නෙවෙයි, ඒක චීනයේ චීන කවියේ විශේෂයෙන්ම චීන කවියේ වගේම චීන චිත්‍ර සම්ප්‍රදායය එතනින් ඇවිල්ලා විශේෂයෙන්ම සෞන්දර්ය සංකල්පයක් විදිහට වැඩි වර්ධනය වෙන්නේ ජපානයේ සෙන් භික්ෂුන් ඇසුරේ. ඉතින් ඒගොල්ලන්ගේ හයිකු කවියේ තියෙන ඇතුළු අරුත් විමසනකොටත් වකා කවියේ ඇතුළු අරුත් විමසනකොට එහෙම නැත්නම් ඉක්කිබාන කියන මල් කලාව ඇසුරේ එහෙම නැත්නම් බිඳුනු පිඟන් බඳුන් නැවත පුරුද්දන කලාව ඇසුරෙත් එහෙම නැත්නම් නෝනාට්‍ය කලාව ඇසුරෙත් මේ සියල්ලටම පදනම් වන කිසියම් දාර්ශනික ක්‍රමයක් තියෙනවනම් ඒක වබිසබි වශයෙන් හඳුන්වනවා. සියල්ලෙම විපරිණාම ස්වභාවය, එකක්වත් සදාකල් පවතින්නේ නැහැ. ඉබව දැන ගැනීම මඟින් පුද්ගලයා ඒ අවබෝධයෙන් යුතුව වැඩ කරන්නෙක් බවට පත්වෙනවා. විශාල දුවන මිනිහෙක් බවට පත්වෙන්නේ නැහැ. සාමාන්‍ය තේරුම් ගන්න මම එහෙම කිව්වේ විශාල හඹායෑම කෙරෙන් මේ අත්මිදුණු ජීවිතය පිළිබඳව වටහා ගැනීමක ඉන්න පුද්ගලෙක් බවට පත්වෙනවා. මොකද මේ කෙටි කාලීන ජීවිතයක් අපි ගත කරන්නේ, ඒක හරි සෞන්දර්යවත් වෙන්නේ මේ කෙටි කාලේ ජීවිතය නිසා. මේ මලක සෞන්දර්ය වුණත් ඒ කවෙන් දකින්නේ තාම, ඒ කියන්නේ දැන් බඩේර සංකල්ප වශයෙන්ද මහා ආසන දෙව් මැදුරක තියෙන උපරිම මහේශාක්‍ය බව ජපානයේදී පොඩි මලකින් ගම්ය වෙනවා. ඒක තමයි ජීවිතය පිළිබඳ මහා වටා දීම. ඉතින් මේ විදිහට මහා සෞන්දර්ය සංකල්පයක් වීම නිසා තමයි මම හිතනවා මගේ මේ පිළිබඳ නැඹුරු ඇති වුණේ. ඉතින් ඒක හුඟක් දුරට බෂෝ වගේ, මත්සු බෂෝ වගේ කවියෙකුගේ නිර්මාණ ඇසුරේ හුඟක් විඳලා තියෙනවා. ඒ වගේම ෆුජිවරා නෝ තේකා කියන ජපානයේ හිටපු විශිෂ්ටම කවියා, වකා කවියා, ඔහුගේ නිර්මාණ හුඟකට පදනම් වෙන්නේ මේ වබිසබි සංකල්පය, විශේෂයෙන්ම අනිත්‍ය පිළිබඳ මේ සංකල්පය.
1: ආචාර්ය දර්ශන, දැන් අපේ බෞද්ධ දර්ශනය පිළිබඳ හැදෑරීමේදී තේරවාදීදී ගොඩක් කලකට අපි මේ අනිත්‍ය ගැන තමයි කතා කරන්නේ. ඒ කියන්නේ මේ දේවල් නැති වෙනවා, මේවා නිශ්චිත පැවැත්මක් නැහැ, නැති වෙනවා කියන සංකල්පය තමයි තියෙන්නේ. මේක දුකයි, මේ සියල්ල දුකයි, නැති වෙනවා කියන අදහස තමයි තියෙන්නේ. හැබැයි අපි කවුරුත් යොමු කළා නැහනේ මේක ඇතුළේ ලක්ෂණක් තියෙන මෙන්න මේක විඳින්න කියලා. කොහොමද මේක එතකොට, ඒ නිසා මේක අපි වගේ කලාපයක නැත්නම් අපි වගේ බෞද්ධ දර්ශනයක් පිළිබඳව හදාරන කට්ටියට මේක ටිකක් අලුත්ද, ආගන්තුකද, මේක නිකන් අර අපිට එක්සෙප්ට් කරගන්න නැත්නම් අපිට බාර ගන්න පුළුවන් දෙකපාරම බොමුකද හිතන්නේ?
2: ඔව්, මේ දැන් ඔතනදී මේ නන්දරයියත් කිව්වා වගේ මේ දැන් අනිත්‍යතාව කියන දේ සම්බන්ධයෙන් එන අර්ථ නිරූපණ, විශේෂයෙන් මම මේකේ දකින්නේ ගොඩාක්ම මේක මගේ පරිශ්‍රණවලදී මම තහවුරු කරන්න උත්සාහ කරලා තියෙනවා සමහර තැන්වලදී, ඔය ටෙක්ස්චුවල් බුද්දිසම් කියලා එකක් තිබුණා. ඒ ටෙක්ස්චුවල් බුද්දිසම් කියන්නේ 19 18 වෙනි සියවස්වල ඇති වෙන බෞද්ධ ප්‍රවණතාවක්. ඒක වෙන්නේ ගොඩාක් වෙලාවට ඔය මේ බටහිර යුරෝපීය චින්තකයෝ, දාර්ශනිකයෝ, ගවේෂකයෝ ඇවිල්ලා මේ බුද්ධාගම තේරුම් ගන්න උත්සාහ කරනවා. එතකොට ඒගොල්ල පෙළ ග්‍රන්ථයානු තමයි තේරුම් ගන්න උත්සාහ කරන්නේ ටෙක්ස්චුවල් බුද්දිසම්. ඊට පස්සේ ඒගොල්ල ගිහිල්ලා එහෙ ප්‍රතිනිර්මාණය කරන්නේත් ඒ බුද්ධාගම තමයි. ඒක ගැන මේ මහාචාර්ය ගණනාත් එහෙම ගණනාත් රිචඩ් ග්‍රොම්බ්‍රිජ් ඒ දෙන්නගේ මේ ඒ දෙන්න ඉතාම ශ්‍රේෂ්ඨ කෘතියක් රචනා කරලා තියෙනවා. ඒ අතර මේගොල්ල එකට වචනයක් හදනවා ප්‍රොටෙස්ටන් බුද්දිසම් කියලත් ඒගොල්ල වචන පාවිච්චි කළා. ඒක ගැන මගේ යම් යම් තියෙනවා මම කැමති සාකමැති දේවල් ටිකක් ඒ ගැන. කොහොම වෙතත් මම හිතන දේ තමයි මේ අර පෙළ බුදු දහම කියන එක 18 19 වෙනි සියවස්වලදී ඇතිවන ඒ තුලදී මේ රටවල් වලට ඇවිල්ලා මේ ලංකාව වගේ රටකට ඇවිල්ලා ඒගොල්ල බලනවා මේ මේ අපේ තියෙන පුස්කොළ පොත් අරගෙන අපේ තිබිච්ච අටුවා අරගෙන අපේ තිබිච්ච මේ දේවල් ටික අරගෙන ඒගොල්ල ඒක අර්ථ නිරූපණය කරද්දී ඒගොල්ලන්ට මේකේ සන්දර්භය අහුුනේ නැහැ.
1: සන්දර්භය
2: අහුුනේ නැහැ. හරය නෙමෙයි
1: සන්දර්භය.
2: එතකොට ඒගොල්ලන් අරක බොහොම ටෙක්නිකල් විදිහට තමයි මේවා මේ දැන් තේරුම් ගන්න උත්සාහ කරේ. දැන් උදාහරණයක් විදිහට මේ බටහිර ලෝකයේ මුලින්ම බුදුදහම කියවපු කෙනෙක් තමයි මේ ආතර් ෂෝපන්නව කියන මේ දාර්ශනිකයා, ජර්මානු දාර්ශනිකයා. එතකොට එයා ගත්තේ මේක මේ බුදුදහම කියන්නේ මේ පෙසිමිස්ටික් මේ සර්ව අසුභවාදී ධර්මයක් විදිහට. හැබැයි ඒක මේ මේ සර්ව අසුභවාදී කිව්වට මේ ෂෝපන්හව ඒක මේ මේ බොහොම නිග්‍රහාත්මක අර්ථයකින් නෙමෙයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ ෂෝපන්හවගේ දර්ශනයේ සෑහෙන ගොඩනැගෙන බලපාන්නේ බුද්ධාගම, බෞද්ධ දර්ශනය, මේ බෞද්ධ දර්ශනයේ තිබිච්ච අදහස. එයා කිව්වේ මේ අපි නෙගටිවිටි කොහොමද පොසිටිව්ලි අරගෙන තියෙන වගේ අදහසක් තමයි එතන තියෙන්නේ. ඊට පස්සේ ෂෝපන්හවට බලපානවා, ඊට පස්සේ නීච්ෂට බලපානවා, හේගල්ට බලපානවා, ජර්මානු දර්ශනයට සෑහෙන මේ බලපානවා මේ මේ බෞද්ධ මූලික අදහස්. ඉතින් ඔය 18 19 වෙනි සියවස්වල ඒ කාලේදී ඇතිවෙන මේ පෙළබුදු දහම තුලින් ඒ බටහිර ලෝකයේ මේක අර්ථ නිරූපණය කරගන්න ගියාට පස්සේ ඒගොල්ලන්ට මේක හරියට තේරුණේ නැහැ. ඒ අර්ථ නිරූපණ තමයි අපේ උගත්තුත් පස්සේ ගන්නෙ. ඒ කියන්නේ අපේ උගත්තුත් ආපහු බුදු මේ අපේ මේ අර අර බටහිරින් රිෆයින් කරපු දේ තමයි අපිට ආපහු අපි තෝරගන්න උත්සාහ කරන්නේ. නමුත් දැන් එතකොට ඒගොල්ලන්ට අර ඔය අනිත්‍යතාව ධර්මයකින් අනිත්‍යතාව කියන අර මේ ෂෝපන්හව තේරුම් ගත්තා වගේම මේ මේ බොහොම මේ අසුභවාදී දෙයක් විදිහට තමයි ඒගොල්ලන්ට තේරෙන්න ගත්තේ.
1: මට පුංචි බාධා කිරීමක් කරන්න ඕනේ. කියන්නේ පෙළබුදු දහම පිළිබඳව බටහිර විද්වතුන් නැවිලා 18 19 වෙනි සියවස්වලදී ලංකාවේදී ගවේෂණය
2: ලංකාව විතර නෙමෙයි තව රටවල ගවේෂණ කළා.
1: මේ ඇවිල්ලා එහෙම ගවේෂණ අපිට කියන්නේ ලාංකිකයන් විදියට හරි අපිට එහෙම ඒ පිළිබඳව යම් ගවේෂණයක් තිබ්බ නැද්ද?
2: අධ්‍යයනයක් තිබුණා නැහැ. අපි කඩම් වෙදලා නීටි ඒ වෙනකොට ඕක තමයි ප්‍රශ්නේ. අපි ඕක තිබිච්ච සමාජ දේශපාලන ආර්ථික ක්‍රියාවලියත් එක තීරුම් ගන්න ඕනේ. ඒ වෙනකොට අපි පෘතුගීසි ඇවිල්ලා පෙහෙර විහාර විනාශ කරලා උලන්දේසි ඇවිල්ලා විනාශ කරලා ඒ වෙනකොට අපි විශාල බිඳවැටීමක ඒ කියන්නේ අපි ඒ චින්තනමය වශයෙන් අපි සෑහෙන පරාදීන ලෝකයක හිටියේ. එතකොට අපිට ඇවිල්ලා අපිව අපි කවුද කියලා තේරුම් කරලා දුන්නේ අපේ සිංහල හදලා දෙන්නේ කවුද? ගයිගර් ඇවිල්ලානේ. හරිද? ගයිගර් ඇවිල්ලා තමයි අපේ සිංහල අපිට රිෆයින් කරලා දෙන්නේ. එතකොට බුද්ධාගම රිෆයින් කරලා දෙන්නේ රිස් ඩේවිස්ලා වගේ අය ඇවිල්ලා ඒගොල්ලෝ ඇවිල්ලා අපිට ඒක හදලා පිරිසුදු කරලා අපිට හදලා දෙනවා. එතකොට මේ ඊට පස්සේ අපේ චින්තකයොත් අරගොල්ලත් හදපු මාර්ගයේ තමයි ඒගොල්ලන් හදලා අපිට සිස්ටමැටිකලි ඒක අපිට ඩිවලොප් කරලා දීපු එක තුලින් තමයි අපි ඇයි දැක්කෙත්. ඒ කියන්නේ අපේ මහාචාර්යවරුන්ගෙත් ලෙජිටිමසි සුජාත භාවය ආවේ අර අරකට කළොත් විතරයි. ඒ ජර්නල් වල පළ වුණේ අර මේ අපි ඒ විදිහට අපේ චින්තනය අපේ අදහස් පද්ධතිය ගොඩනැගුත් තමයි. ඉතින් ඒ නිසා මේ තෙරවාදී සම්ප්‍රදාය කියන එක පවා ඒක අර්ථ නිරූපණය කිරීම අදහස් කිරීම අපිට ඒ කියන්නේ මේ යම් ආකාරයකට ඓතිහාසික සම්දර්භගත කිරීමකින් ඒ කියන්නේ කන්ටෙක්ස්චුවලයිස් කිරීමකින් තොරව තේරුම් ගන්න බැහැ ඔබහන ප්‍රශ්නෙට උත්තරයක් දුන්නොත් එහෙම එකක්. ඉතින් ඒක නිසා මේ ඔය අපිටම පටිච්ච සමුප්පාදය කියලා පටිච්ච සමුප්පාදය අපි මේ දුකයි දුකයි කියලා අපි හිතා මේ මොකක් හරි අනිත්‍යතාව කියන එක දුකයි දුකයි කියලා අපි හිතා ගැනීම කියන එක ඓතිහාසිකව තේරුම් ගන්න ඕන එක. එතකොට මේ කට්ටිය දැ මේ අනිත්‍යතා සෞන්දර්ය පිළිබඳ මේ තියෙන මේ බටහිර ජපන් සහ චීන සහ දකුණු කොරියාවේ සහ කොරියාවේ උතුරු කොරියාවේ සමහර තැන්වල ඒ ඔය ඔය ඔය ඔය කලාපයේ ඇතිවෙච්ච අදහස් පද්ධතිය ගත්තාම මේක අර එහෙ තිබිච්ච ස්වදේශික සමහර චින්තනයන් එක්කත් එකතු වුණා. දැන් උදාහරණයක් විදිහට දැන් මේගොල්ලන්ට මේ සමහර සංස්කෘත අදහස් ඒගොල්ලන්ට තේරුම් ඒගොල්ලෝ ස්ට්‍රගල් කළා ඒවත් එක්ක. එතකොට ඒගොල්ලන් ඒ සහ ඒ අදහස් තවදුරටත් ඒගොල්ලෝ විපුල කළා. ඔය දැන් දාවුයිසම් වගේ දේවල් වලින් දාවුවාදී වගේ දේවල් වලින් ඒගොල්ලන් සැහෙන එකට ආගත්ත දේවල්. ඊට පස්සේ ඔය මේ ලාවුත්සු කන්ෆියුසියස් ඒ වගේ අයගේ අදහස් සැහෙන මොකද චීනයේ ගුරුකුල 100ක් තිබුණානේ. ද ඒ අදහසුත් එක්ක මේම මේ සෑහෙන පුතුළු වුණා. ඊට පස්සේ දැන් උදාහරණයක් විදිහට ඔය මේ මම එක පරිශීලනය කරලා තියෙනවා මේක ගැන මේ කවුද ඒගොල්ලන් ඇවිල්ලා තියන්තයි ස්කූල් එක. එතම මම ඒක ලිව්වා මේ කියන්නේ ඒගොල්ලන්ගේ ආචාර ධර්ම හැදින විදිය. ඒ කියන්නේ මේ එතික්ස් ගැන. එතකොට ඒගොල්ලන් මේ ඒගොල්ලන්ගේ එතික්ස් ඇවිල්ලා සපුරාම මේ දැන් මේ බෞද්ධ ඒගොල්ලෝ තියන්තයි බෞද්ධ පාසලක්. හැබැයි ඒගොල්ලන් කියනවා මේ ඉන්සෙන්ටියන් බීන්ස් රටත් බුද්ධත්වයේ තියෙනවා කියන්නේ. එතකොට ඒක ගන්නේ ඒගොල්ලන්ගේ ඒ දාර්ශනික පරම්පරාවක් හරහා තමයි ඒ පෘතුල භාවය ලැබිලා තියෙන්නේ. හැබැයි ඒක අපේ මේ අනිත්‍යතා ධර්මයත් එක්කත් යනවා. හරිද? ඒක තමයි. ඒ කියන්නේ ඔයා මේසෙ ගත්තොත් මේසෙට දැන් තියන්තයි ස්කූල් එකේ මේ පිළිගැනීම තමයි මේ මේසයට බුද්ධත්වයේ තියෙනවා කියන්නේ. බුදුරෙක්. හරිද? එතකොට ගලක් මලක් සමනලෙක් හැම කෙනෙම බුදුරෙකේ බුද්ධත්වයේ තියෙනවා. එතකොට ඒක අපි ආචාර ධාර්මිකෝ මේසෙත් එක්ක අපිට ගනුදෙනු කරන්න බෑ මේක මේ දෙයක් විදිහට.
1: ඔව්.
2: ඔයාට මේසෙත් එක්ක ගනුදෙනු කරන්න වෙන්නේ බුදුරෙක් විදිහට. හරිද? එතකොට මේක නිකන් මහ විහිළුවක් වගේ අපිට අර ආගිවා වගේ තේරවාදී සම්ප්‍රදායට පේන්න පුළුවන්. පේන්න එහෙම පේන්න හේතුව තමයි අර අපි මේක පුතුලෝ දැකලා නැති නිසා. එතකොට මේ ඒ මේ මේ මේ ඉන්සෙන්ටියන් බීන්ස් රට තියෙන අනිත්‍යත්වය ඉන්සෙන්ටියන් බීන්ස් රට තියෙන අනිත්‍යත්වය අපි යම් ආකාරයකට අර මේ මුල්බුදු සමය සමග ගැටගසා ගන්නකොට අපිට ඉතාම පැහැදිලි දෙයක් පේනවා. ඒක තමයි මේ සමස්තය එකකට එකක් සම්බන්ධ හේතු ප්‍රත්‍ය වශයෙන් සම්බන්ධය. පටිච්ච සමුපාදය එකක් ප්‍රත්‍යකොට තමයි අනික් එක තියෙන්නේ. මා ප්‍රත්‍යකොට තමයි මේසේ පවතින්නේ. මගේ එක්සිස්ටන්ස් කියන එක පවතින්නේ. ඉතින් මම හිතන්නේ මෙන්න මේ අනිත්‍යත්වය කියන එක අර අපිට සපුරා නිෂේධනාත්මකව දකින්න බෑ. සපුරා නිෂේධනාත්මකව දකින්න බැරි හේතුව තමයි ඒ කියන්නේ ඒක අර බටහිර ලෝකයේ තියෙන ටෝටල් ඇබ්සන්ස් නෙමෙයි මේ. බටහිර ලෝකයේ බටහිර දර්ශනීය හැදිච්ච ඇබ්සන්ස් කියන එක නෙමෙයි මේ තියෙන්නේ. හරිද? මේක පොසිටිව්. මේක යම් ආකාරයකට අෆර්මේටිව් මං කියන විදිහට. ඒ කියන්නේ මේකේ මේක හොඳට අර පේනවා මේ නන්දරයියා එක කවියක් පරිවර්තනය කරපු මගේ හිත ගත්ත තැනක් තියෙනවා. දැන් වතල චෙරි පෙතිවල පැහැ ගෙවුණු පිළිබිඹුව නරඹමි. ඉකුත් වී ගොසිනි රූසිරි වසන්තේ සංසුන් වැසි හිස් අහසින් වැටී දැන්. හරිද? මේ බලන්න දැන් මේකේ මේ වතල චෙරි පෙතිවල පැහැ ගෙවුණු පිළිබිඹුව නරඹමි. ඒ පැහැය ගෙවී යාම කියන එක. දැන් ඒ කියන්නේ ඔය සෙන් ධර්මයට අනුව දැන් ඔයාගේ ඇඳුමක් පරණ වෙලා තියෙනවනේ. පරණ භාවයේ වාට ලස්සනක් විදිහට වාට වාගේ වාට බලන්න පුළුවන්. විශේෂයෙන් කෝන් වල එක අර ප්‍රශ්න කරනවා. දැන් කොඩිය අර එක අර කෝන් ප්‍රේලිකාක තියෙන එක අර කොඩියක් වැනෙන විදිය ගැන ඒක භික්ෂුවක් කියනවා මේ කොඩිය වැනෙන්නේ සුළඟ නිසාද? එක්කෙනෙක් කියනවා නැහැ මේ කොඩිය වැනෙන්නේ කියලා. අනික එක්කෙනා තුන්වෙනි භික්ෂුව කියනවා නැහැ මේ ඔබේ මනසයි වැනෙන්නේ කියලා. එතකොට ඒ වගේ අර කෝන් ප්‍රේලිකාවල පවා මේ තියෙන්නේ මේ අපිට කොන්ක්‍රීට්ලි එක්සිස්ටන්ස් කියන එක අපි ඉදිරිපිට තිබෙන දේ අර තියන්තයි බුද්ධාමේ අපේ ඉදිරිපිට තියෙන මේසය අපේ අපිත් එක්ක සම්බන්ධයි අපිත් එක්ක මේ බුද්ධත්වයෙන් සම්බන්ධයි කියලා දකිනවා වගේ මේ ලෝකය අපිත් එක්ක සම්බන්ධයි අපිට ඉන්ටර්ඩිපෙන්ඩන්ට් ඒ කියන්නේ ඇබ්ස්ට්‍රැක්ට් වර්ල්ඩ් එකක් නෑ එක්ස්ටෙන්ඩඩ් වර්ල්ඩ් එකක් නෑ ඒ කියන්නේ බටහිර දර්ශනය මේ කාන්ටියානු දර්ශනය අනුව කොජිටෝ එර්ගසම් කියලක යන්නේ මගේ මනසක් තියෙන මගේ මනසෙන් එපිට වූ විස්තෘත වූ ලෝකයක් තියෙන එක්ස්ටෙන්ඩඩ් වෝල්ඩ් එකක් තියෙනවා. හැබැයි මෙහෙම මේ මේගොල්ලන් මේ බලන්න මේ වතල චෙරිපතේවල පැහැගෙවුණු පිළිමිඹුව නරඹ මේ. එතකොට අර ගෙවි යාම කියන එක මගේ එක්සිස්ටන්ස් එකේ කොටසක් සහ මගේ පැවැත්මත් එක්ක සම්බන්ධයි. එතකොට මගෙන් එළිය යන වියුක්ත වූ දෙයක් නොවේ. ඉතින් මං හිතන්නේ අන්නේ දැන් තමයි අපි මේ දැන් අපි තෙරවාදද එහෙම නැත්නම් මහායානද කියන එක ඇතුලේ ගත්තාම මේක අවසානේ කෝ එක එකයි. මේක පටිච්ච සමුප්පාදේ මේ තියෙන. පටිච්ච සම්පාදේ මේ තියෙන. පටිච්ච සම්පදාය මේකේ කෝ ෆිලොසොෆි එක තියෙන එක තමයි. ඉතින් නමුත් වෙලා තියෙන මේ අර්ථ නිරූපණ එක එක සියවස්වල එක එක සන්දර්භයන්වල එක එක ඉතිහාසයේ විශේෂ හේතුන් මත විවිධ අර්ථ නිරූපණ හම්බෙලා තියෙනවා. නමුත් අපි සමස්තය දැක්කොත් අපිට මේ ඔක්කොගෙම සම්බන්ධතාව ටික හොයාගන්න පුළුවන්.
3: FM 89.8 FM 89.6 Divine

0: සිටි FM ජාතික FM නාලිකාව සිටි FM 89.6 89.8 දිවයින පුරා මෙන්න මේ පැයේ පුවත් අනුග්‍රහය ආර්.එස්. ස්වාමීකම්හි SLS සහතිකයේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. ස්වාමීකම්
1: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk
2: මේ පැයපත් දේතු ආපදාවෙන් විනාශ වූ ඇලවිලි ඇතුළු වාරි පද්ධති ප්‍රතිසංස්කරණය කිරීමේදී සකස් කළ හානි ලේඛනයට අමතරව ප්‍රමුඛතා ලේඛනයක් සකස් කළ බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය කොමසාරිස් TA රණසිංහ මහතා පවසයි. පෙර සකස් කළ හානි ලේඛනවලට වඩා ප්‍රමුඛතාව ලබා දිය යුතු ස්ථාන පවතින බැවින් ප්‍රමුඛතා ලේඛනයක් සකස් කළ බවත් ඊට ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ අනුමැතිය ලබා ගන්නා බවත් හෙතිම කියයි. විදෙස් පුවත රුසාවි විදේශ අමාත්‍ය සර්ජි ලෙවරෝ මහතා ඉරේන විදේශ අමාත්‍ය අබ්බාස් ආරක්ෂි මහතා සමග දුරකථන සංවාදයක් පවත්වයි. ඊ පැවතීම සංවාදයේදී ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පවතින ගැටලු සහ නාවික කටයුතු වලදී නිදහස පිළිබඳ අදහස් හෝමාරු කරගත් බව රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. මෙද පෙරදිග ආරක්ෂාව සහ දේශපාලන තත්ත්වය ස්ථාවර කරමින් සතුරුකම් සම්පූර්ණයෙන්ම නැවැත්වීම පිළිබඳව දෙපාර්ශවයම ගැඹුරින් අදහස් හෝමාරු කරගෙන තිබේ. ක්‍රීඩාපත ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් චෙන්නයිෙහිදී අද රාත්‍රියේ 7:30ට පැවැත්වෙයි. චෙන්නයි සුපර් කිංග්ස් සහ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම් ඒ සඳහා තරග වදිති. හම්මෙමු මීළඟ පැයේදී.
0: ආර්.එස්. ස්වාමී කම්පී නවීන තාක්ෂණයෙන් SLS සහතිකයේ සමග ආර්.එස්. RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්බි
3: IIHS සමග සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඔබේ අනාගතය ගොඩනගා ගන්න IIHS nursing physiotherapy biomedical science nutrition අතරින් ඔබට සුදුසු පාඨමාලාව තෝරාගෙන කුසලතාවලින් පූර්ණ ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් සෞඛ්‍ය වෘත්තිකයෙකු වන්න ඔබේ ගමන IIHS සමග ආරම්භ කරන්න.
1: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk.
4: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළවේ. නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළවේ.
5: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද? මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න.
0: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
5: සතිය දින පහේම උදේ 9ට
0: City U-turn. ඔබ වෙත ගෙන එන්නේ
6: අක්ෂ රෝග සම්බන්ධයෙන් ඔබත් පීඩා විඳින්නෙක්ද? අදම මාතර ඇස්විද මහතා හමුවන්න. පාරම්පරික වෛද්‍ය කුෂා නමරසේකර 0719 6097.
0: City FM
7: කරලිය

0: අපි අද ශනිදා කරලයෙන් අනිත්‍යතා සෞන්දර්ය කියන කෘතිය ගැන අපි මේ කතා කරමින්ගන්නේ. නන්දන වීරසිංහ කවියා තමයි අප
1: ශනිදා කරලිය.
0: අපි අද අනිත්‍යතා සෞන්දර්ය කියන කෘතිය ගැන මේ වෙසක් දවසේ කතා කරමින් ඉන්නේ. නන්දන වීරසිංහන් තමයි මේ අපිව මේ අදහස ගැන කතා කරන්න පොළඹවන කෘතිය පළ කරන්න මීට මාස දෙකකට තුනකට පමණ ඉහතදී අනිත්‍යතා සෞන්දර්ය සෙන් සම්ප්‍රදායේ වබි සබී සංකල්ප ආශ්‍රිත සංරචනයක් කියලා තමයි මේ කෘතිය අපාතටපත් කරන්නේ. මේක බොහොම මේ නිවිහැනහිල්ලේ කියවමින් මෙහි තියෙන මෙහි සපයන අර්ථ සහ අදහස් අපි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ඒකට එක්තරා විදිහක පොඩි මාර්ගෝපදේශනයක් තමයි අපි අද මේ වැඩසටහනෙන් ඔබට සම්පාදනය කරන්නේ. මොකද අපි හැමදාම දන්න දේ, හැමදාම ඉගෙන ගන්න දේට වඩා එහා ගිහිල්ලා පුළුල් විදිහට ලෝකය දකින්නට පුරුදු විය යුතුයි. මොකද අපි දන්න දේම පමණක් නොවේ ලෝකයේ ශේෂ වෙලා තියෙන. තව බොහෝ දේවල් ලෝකයේ නිර්මාණය වෙමින් පවතිනවා සහ නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා ඒ හැම දෙයක් පිළිබඳව අපේ ඇස යොමු කරවන්න, අපේ ඇහැරවන්න ගන්න උත්සාහයක් තමයි අද අපි මේ අනිත්‍යතා සෞන්දර්යය කියන කෘතිය පිළිබඳව කතා කරන්නේ. නන්දන වීරසිංහන් සමග ආචාර්ය දර්ශන අශෝක කුමාර අද අපත් සමග ඉන්නවා. මේක එක්තරා විදිහක පොඩි කිව්වොත් ගයිඩ් එකක්, එහෙම නැත්නම් යම් මඟ පෙන්වීමක්. මේ කෘතිය ඔබ හොඳින් කියවන්න මේ ඇසුරේ ඔබට බොහෝ දේවල් මුණ ගැසේවි. නන්දන වීරසිංහ මහත්ම, මේ ඔබ මේ 6 වෙනි ශීර්ෂයේ මේ කෘතියේ මට පොඩ්ඩක් ඒක අපිට එකක් අපේ සංස්කෘතිය සහ ජපන් සංස්කෘතිය එතර එක්තරා විදිහක සබැඳියාවක් මම මේ මාතෘකාවසේ මට පෙන්වුණා. ඒ තමයි තේ කලාවේ අද්විතීය පූර්වාචාර්ය බර සෙන් නොරික්යු කියන ශීර්ෂයේ යටතේ ඔබ මේ ලිපියක් සම්පාදනය කරලා තියෙනවා. මොකද මේ තේ කලාව, සෙන් දර්ශනය, වබිසබි කොහොමද මේක ගැට ගැහෙන්නේ?
2: හොඳින් තේ විශේෂයෙන්ම දැන් චීනයේ තමයි තේ මුල. ඒ කියන්නේ ඒසයි කියන භික්ෂුව තේ බීජ ටිකක් ජපානට ගෙනාවා කියලා තමයි මූලික වශයෙන් සඳහන් වෙන්නේ. හැබැයි දැන් තේ පෙන් ශීලචර්යාව කියලා කිසියම් අර්ධාගමික වතාවතක් චීනයේ පැවතිලා නැහැ. නමුත් යම් යම් ඒ කියන්නේ අපේ ඉන්දිය භික්ෂුව කවුද, අපේ බුද්ධ ධර්ම හිමියන්ගේ පිළිමේ අසල රැස් වුණු භික්ෂුන් කිසියම් බීම වර්ගයක් පානය කරමින් ඉඳලා තියෙනවා. ඒක කිසියම් චර්යාවක්. මෙන්න මේක තමයි දැකලා තියෙන එකම දේ. ඒසයි භික්ෂු ජපානට එනකොට මේක වෙනස් වෙලා කිසියම් සාමූහික අභ්‍යාස ක්‍රමයක්, කිසියම් සංහිඳියා ක්‍රමයක්. ඒ කියන්නේ බොහොම කුසලතාපූර්ණ විදියට තේ සකස් කරමින්, ඒ මොහොතේ තේ පානය කරමින් ඈත තියෙන ස්වභාවය තියෙන කිසියම් ශබ්ද වලට සවන් දෙමින්, ඒ කියන්නේ ඈත කොහෙද හෝ ඈත මේ කුරුල්ලෙකුගේ කෑ ගැහිමක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් උණ පඳුරක එන හඬක් වෙන්න පුළුවන්, වතුර බිඳවල නාදේ වෙන්න පුළුවන්. තාම කුඩා උස නැති කුටියක මඳ අඳුරේ පිරිසක් රැස්සලා උන් එක ළඟ වාඩිලා ඉන්න කිසිම සංසිඳුණු මොහොතකටයි උන් එකතු වෙලා ඉන්නේ. ඒක නිකන් කිසිම භාවනාත්මක මොහොතක් තමයි. නමුත් සම්පූර්ණ ආත්මය ඇතුළු ආත්මය ප්‍රබෝධ කරන අවස්ථාවක් මේක. ඒක බොහොම ක්ෂණිකව අර්ථ විග්‍රහ කරන්න අමාරු. පිළිබඳ විග්‍රහයන් බරපතල විදිහට තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී උන් කිසියම් ඇතුළු අවබෝධයක් ලබනවා කියන කයි කියන්නේ. එකන්නේ පරමාර්ථ විශේෂින් පරමාර්ථ කියලා ලොහු බැඳීමක් මොකුත්ම නෑ. බොහොම සරල භාවයේ අවස්ථාවක් මේක. මේ අවස්ථාවේ කවුරුත් එකන් දැන් සමුරායිවරය පවා එමනත් නම් හිටපු කිසියම් අධිපතිවරයෙක් වෙන්න පුළුවන් සාමාන්‍ය පුද්ගලයන් සමගම එක මොහොතේ එකට මේ අවස්ථාව භුක්ති විඳිනවා. එතකොට මේ මොහොත තමයි ඔවුන් මම දන්නේ අතීතයේ තිබුණු කිසියම් පීඩාකර අවස්ථාවන් මනසට වදදෙන අවස්ථාවන් බැහැර කරපු අවස්ථාව අනාගතයේ පිළිබඳව තියෙන කිසියම් පීඩාකර අවස්ථාව පීඩාකර හැඟීමෙන් තොර වුණු අවස්ථාව මේ මොහොත හා සමය දෙන අවස්ථාව. ඉතින් මෙන්න මේ ශීලචර්යාව ආශ්‍රයෙන් ඔවුන් යම්කිසි ඇතුළු අරුතක් ජීවිතය පිළිබඳ කිසියම් බැඳීමි රහිත අවස්ථාවක් තමුන්ගේ තමා සාක්ෂාත් කරා කියන එක තමයි වටහාගත යුත්තේ.
0: මේ දර්ශනය මේ වබිසබි දහම මේ වෙනකොට ජපානය තුළේදී ඔබ දන්න පරිදිට ආචාර්ය දර්ශනටත් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. කොහොමද ප්‍රායෝගිකව මේවා ජීවිතයට සම්බන්ධ කරගෙන
2: තියෙන්නේ? දැන් අපි දන්නවා මහවිශාල දියුණුවක මහවිශාල සමාජයේ සංස්කෘතික වෙනස් වීමක සියලුම අපේ දේශයන් තියෙන්නේ. නමුත් දැන් ටෝකියෝවේ ඇතැම් වීදියක යනකොට මම පෞද්ගලිකව එක අත්විඳයි කියලා කියන්න ඕන. තවමත් වබිසබි සිහිගන්වන ස්මාරක වබිසබි සිහිගන්වන කිසියම් ගෘහ නිර්මාණ ශිල්පී අවස්ථාවට හම්බ වෙනවා. ඉතාම පුංචි බඳුනකළු මල්, ඒ මල් අවපහ ගැන්විලා ස්මාරට ඒ අවස්ථාව මහා දියුණුව අතරේම මේ අවස්ථාව තියෙන. එහෙම නැත්නම් ග්‍රාමීය සමාජයේ තියෙන උණවනයක්. ඒ උණවනේ අපට පැහැදිලි කරනවා බාහිර වෙන විවිධාකාර අපදාවන් එක්කම ජීවත් වන ආකාරය. ඒ උණවනේ වැඩුණු පැල, වැඩෙන පැල සහ විපත් වූ පැල ඒ සියල්ල තියෙනවා. ඒ එතනම තියෙනවා මේ ජීවිතයේ තත්ත්වයන්. වැඩෙන පැල සුළඟට නතු වෙනවා. ඒ වගේම සුළඟේ වේගය අනුදැන එයාගේ නැමීම සිද්ධ කරනවා නේ. සාමාන්‍යයෙන් තමාගේ ජීවිතය ගත කරනකොට එයා ගැටීමෙන් වැළකීම. ඒ මහා ගැටීමට ගියොත් තමයි බිඳ වැටෙන්නේ. එයා සමෝහය සම්බන්ධයක් පවත්නකොට ජීවිතය පහසු වෙනවා. ඉතින් ඒක අපිට දැන් මේ උණවනේ සිද්ධියෙන් අපට පෞද්ගලිකව අපේ ජීවිතයටත් යම්කිසි අර්ථයක් ලැබෙනවා. ඉතින් තව විවිධාකාර දේවල් සමහරට පැරණි මිතුරන් මුණ ගැසීමකදී ඒ මිතුර කියන්න පුළුවන් ඔබ කිසිසේත්ම වෙනස් වෙලා නැහැ, තවමත් බොහොම ඔබ මේ එදා වගේම ඉන්නවා කියලා. හැබැයි රහස නම් අප ඇසුරේ විශාල වර්ෂ ගණනාවක් ගෙවිලා අපිත් සමහරට අභාවයට කිට්ටු කරලා තියෙනවා. ඉතින් නැවත මේ මහා චලනය ඇසුරේම ජීවිතයේ සැබෑ කුමක්ද, මේ ජීවිතයේ මේ පරිණාම ධර්මය මොකක්ද, අනේක සිහිපත් කරමින් ගත කරන ජීවිතයේදී අර මහා ඝට්ටණයට යන්නේ නැහැ කෙනෙක්. ඔහු යම් පමණකට අවබෝධයෙන් යුක්තව තමයි තමගේ ජීවිත ගමන කරන්නේ. එතකොට ඔහු තවත් දුරට අර මහා ගැටුමත් එක්ක සම්බන්ධ වෙලා අන්‍යයන් කපාගෙන යන ජීවිතයක් නෙමෙයි ගත කරන්නේ. මම මේක තමයි මම හිතන්නේ ඔබ අත් විඳින්න අදටත් මේකෙන් ගන්න ඕන අර්ථය මේකයි කියලා මට

0: City FM. Satu tim tawasa patan ganna. Good morning, ජීවිතේම City.
1: සතිය දින පහම උදෑසන 7ට
2: නොවිනස අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙන සත් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
3: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවර්ස් බී අලෝව වෙත ගෙදර නිෂ්පාදනයක් කාගීස් ආපිකෝ ඇතුළු වෙළඳ සෙල් වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවර්ස් බී.
4: පැය ගානක් drive කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. ගාල වේදනාවට සහනය. හෑන්ඩ් බෑග් එකටත් ෆිට්. සිද්ධාලේප. පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
5: රන් දහදිය විකුණාලා. රන් කහවන් පොදි බඳලා.
6: ඉතිර කුසින් ශ්‍රමය පුදන ලක් දෙරණට ඉසුරු ගෙනින. ඉතිර මෙතර නෑසිය මිතුරන් එකතු කරන සජීවී හෝරා දෙක.
1: ලංකා බැංකුවෙන් රන් කහවනු.
5: සතුටරගෙන මතු දවසක අපේ රටට අපි යනවා.
6: සෑම සිනසුරාදාවකම රාත්‍රී 10ට සිටි FM සේවයෙන්.
1: උපේන මුදල් ගෙන්වා ගන්න.
6: ගිණුමට ලැබෙන ප්‍රතිලාභ දැනගන්න.
1: ඔබේ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු දැනගන්න.
6: අප සමග එක්වන්න.
1: සිනසුරාදා රාත්‍රී 10ට ලංකා බැංකුවෙන් රන් කහවනු.
6: පූර්ණ අනුග්‍රහය ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලංකා.

0: සී පිට පිට රටට හැකි සීසන් 4 ඔබත් අදම රටින් වෙන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මෙවන්න කෝටි 5ක තෑගි පිට තෑගි දිනන්න
1: මෙතරින් එතරට යන පාර කියන්නයි තියෙන පාරේ ගොස් අවුල් නොවෙන්නයි පවුලේ කාටත් සතුට ගෙනෙන්නයි සිකුරාදාරෑ අප හමු වෙන්නයි
2: ශ්‍රම ශක්තියේ සුවකුම් මතින් දෛත විනිමය කැඳවන සමූහ යාත්‍රිකයෝ
1: විකමිනික නවෝදය
2: රාත්‍රී 10ට සිටි FM වෙතින් ඔබේ ප්‍රශ්න යෝජනා මේ සියල්ල අපිට කියන්න අපි ඔබට සවන් දෙන්නම්
1: රටට වටින රන් දහදිය හෙළන ඔබ වෙනුවෙන්මයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

FM 89.6 FM 89.8 Divine Napura Shanida Karaliya.

0: අපි අද ශනිදා කරලයෙන් අනිත්‍යතා සෞන්දර්ය කියන කෘතිය ගැන අපි මේ කතා කරමින් ඉන්නේ. නන්දන වීරසිංහ කවියා තමයි අපිට මේ සංකල්පය පිළිබඳව විශ්ලේෂණාත්මක කෘතියක් අප අතටපත් කරන්නේ. සෙන් සම්ප්‍රදායේ වබිසබි සංකල්පාශ්‍රිත සංරචනයක් කියලා තමයි මේ කෘතිය නම් කරලා තියෙන්නේ. ඉතින් අපි අද ඒ ගැන කතා කරන්න ආචාර්ය දර්ශන අශෝක කුමාරටත් එන්නකෝ. මොකද මේක මේ සංකල්පය මේ දර්ශනයටත් සම්බන්ධ නිසා ආචාර්ය දර්ශන ලෝකේ විවිධ දර්ශනමානයන් පිළිබඳව හදාරමින් ඉන්න කෙනෙක් නිසා මේ ගැන ටිකක් වැඩිපුර පැහැදිලි කරන්න ඔහුට සෙසු දර්ශනයෙන් එක අවස්ථාව ලැබෙන නිසා තමයි අපි අද ආචාර්ය දර්ශනටත් මේ වැඩසටහනට එන්න කියලා කිව්වේ. අර මේ මේ පරිපූර්ණත්වයක් අපි හැමෝම මෙතන සීවස් ගන්නක් මුළුල්ලේ හොයාගෙන යනවා. අපෙන් තන ඒ අතරේදී තාක්ෂණික දියුණුවත් එක්ක ඔබ බටහිර සම්ප්‍රදායන් ගැන කතා කරා, බටහිර දැනුම ගැන කතා කරා, තාක්ෂණික දියුණුවත් එක්ක දැන් ලෝකෙම මන්දන දුවන ප්‍රමාණය වැඩිද කියලා හිතෙනවා. මේ තාක්ෂණික ඇති වෙලා තියෙන දියුණුවත් එක්ක අපි ටිකක් පරිපූර්ණත්වය නිකන් හොයනවා වැඩි, ඒකට තියෙන මාර්ග ප්‍රමාණය, ඇක්සස් ප්‍රමාණය වැඩි දැන්. එතකොට සෙන් දර්ශනයෙන් මේ වබිසබි දර්ශනය යෝජනා කරන අපරිපූර්ණත්වයේ సౌందර්යය දකින්න මේ දෙක ගැටෙනවනේ.
1: ඔව් ලෝකේ. ඔව් මේ ඉතාම හොඳ ප්‍රශ්නයක්. මේ දැන් මම ඒ ප්‍රශ්නය සම්බන්ධ කරන්න කැමති ඔබ මේ නන්දන විරසින් කවියාගෙන් අහපු ප්‍රශ්නයත් එක්කත්. ඒක තමයි දැන් මේ දැන් මේක අදට පාවිච්චි කරනවද කියන, අද ලෝකේ පාවිච්චි කරනවද කියන එක. ඇත්තටම මේ සෙන් දර්ශනය අද ලෝකේ මම හිතන්නේ අතීත ලෝකයට වඩා මිනිස්සු පාවිච්චි කරනවා. ඒ කියන්නේ දැන් මේ උදාහරණයක් විදිහට දැන් ජපානි විතරක් නෙමෙයි, ජපානි ඉක්මවා ගිහිලා දැන් ඇමරිකා එක්සත් ජනපදයට ආවහම ඇමරිකා එක්සත් ජනපදය අති විශාල, විශේෂයෙන් ඔය සුසුකි කියන ආචාර්යවරයාගේ මැදිහත්වීමෙන් පස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ මේ සෙන් පිළිබඳ විශාල මේ අවධියක් ඇති වුණා. ඒ අනුව සෙන් බුදු දහම ප්‍රායෝගිකව ප්‍රැක්ටිස් කිරීම කියන ඇමරිකා එක්සත් ජනපදය දැන් ඊට දැන් ජපානටත් වඩා සමහර වෙලාවට ඒක වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම මේක සමහර දැන් ඒක මේ විශාල වෙළඳ පොළක් බවට පත් වෙලා තියෙනවා. ඇමරිකා ඩොලර් බිලියන ගණනක වෙළඳ පොළක්. යෝගා, සෙන් වගේ දේවල් වලට දැන් ආධ්‍යාත්මික ස්පිරිචුවල් ආධ්‍යාත්මික ජීවිතය පිළිබඳ වෙළඳ පොළ දැන් එන්නේ පුළුල් වෙන සාමාන්‍ය මිනිස්සු. දැන් උදාහරණයක් විදිහට බෙස්ට් සෙලර් බුක්ස් සිය ගණනින් මේ ටයිටල්ස් එක අවුරුද්දකට මේ සෙන් බුදු දහමට අදාළ දේවල් කොහොමද කළමනාකරණයට පාවිච්චි කරන්නේ. දැන් උදාහරණයක් විදිහට දැන් අපි ඔය ඩීප් වර්ක් කියලා දැන් කතා කරන එකක් තියෙන දැන් කළමනාකරණය වගේ දේවල් වලදී. ඒ කියන්නේ දැන් දැන් සමහර සෙන් ධාමානුව වැඩ කරන අය ඒ කියන්නේ මේ විශාල කාලයක් වැඩ කරන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලන් සමහර වෙලාවට පැය හතරක් වගේ තමයි දවසට වැඩ කරන්නේ. එයා කරන්නේ ඩීප් වර්ක් එකක්. ඒ කියන්නේ සමහර ඒ කියන්නේ එයා ඒ මුළු කියන්නේ එයාගේ මුළු ආත්මයම යොමු කරන්නේ ඉතාම සියුම් වූ යම් ආකාරයකට මේ බොහොම ඩීප් දෙයකට. එතකොට ඒක තමයි එයාගේ මුළු ජීවිතේම එයාගේ ඒ කියන්නේ සමහරලාට ඒක ඉතාම සියුම් සෙමින් සිද්ධ කරන දෙයක්. එතකොට ඒක අර කියන අර දැන් ඔය වේගවත් දුවන ලෝකය වගේම දැන් ජපානෙත් අපිට ඔක දෙපැත්තක් දකින්න පුළුවන්. හරිද? අපිට ඔක ජපානය කියන්නේ එක 100%ක්ම රොමැන්ටිසයිස් කරලා මේමම වෙනවා කියන්න බෑ. නමුත් ඒ ආත්මයක් තියෙන පිටිපස්සේ දුවන උදාහරණයක් විදිහට අපි පදවන ටොයෝටා කාර් එක පිටිපස්සේ තියෙන මේ ආත්මය. ඒ කියන්නේ මේ ජපානුන්ගෙන් ආපු ඒ අවුරුදු දහස් ගාණක් ජපාන් චින්තනය ඒක පිටිපස්සේ තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදියට ටොයෝටා කාර් එක එන්න කලින් ඇමරිකාවේ හැදුවේ මහා ශක්තිමත් ඒ කියන්නේ දැඩි ලොකු ෆුවෙල් කන්සම්ප්ෂන් එකක් තියෙන මේ එහෙම ලොකු වාහන හැදුවේ. ඒ කියන්නේ හරි ශක්තිමත් මේ මහා දැවැන්ත වාහන හැදුවේ. ඒ කියන්නේ කාර් එකක් ගත්තොත් මහා ප්‍රබල මේ වාහනයක්. මේගොල්ලෝ ඒ ජපාන චින්තනය මේ ටොයෝටා කරපු දේ තමයි. ඒගොල්ලෝ ෆැමිලි ටොයෝටා ෆැමිලි එක ඒගොල්ලන් ෆැමිලි බිස්නස් එකක් නේ. ඒගොල්ලන් කරපු එක තමයි ඒගොල්ලන් ගෙනාවා මේ අර ජපාන් චින්තනයේ තිබිච්ච අර මේ මේ කුඩා බව කියන්නේ කුඩා බව බුහුටි භාවය කියන දේ ගෙනහල්ලා අර ෆුවෙල් කන්සම්ප්ෂන් එක අඩු කරලා මේක පොඩි අර ඇසට ප්‍රිය බවක් ඇති කරලා අපිත් අපේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙන බව ඇති කරගෙන අන්න එහෙම තමයි අරන් ආවේ. ඉතින් දැන් ඔය ඔතනදී දැන් ඔය දැන් වබිසබි ගැන ගත්තාම ඒකේ දැන් අපි ගත්තාම ඒකේ තියෙන සාමාන්‍යයෙන් මේ හතරක් අපේ සාමාන්‍ය ප්‍රින්සිපල්ස් හතරක් අපිට මේ ඔය විශේෂයෙන් ඔය මේ ටී සර්මනි එකත් එක්ක යන. එතකොට ඒකේ තියෙනවා සාමාන්‍ය වා කියන එකක් තියෙන හාමනි. හාමනි කියන එක. එතකොට මේ එතෙන්දී ඒගොල්ලන් අර මේ රෙස්පෙක්ට් ෆෝ පීපල් ඇන් නේචර් සබහ ධර්මයට සහ මිනිස්සුන්ට ගෞරව කිරීම. දැන් ওই ගෞරවේ බටහිර එකෙම තේරුම් ගන්න බෑ අනුෂ්ක. දැන් මේ අර අයියා කිව්වා වගේ ඉස්සෙල්ල දැන් ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ජපානයේ දැන් කෑම මේසේ ගත්තාම හැමෝටම එක වගේ එකම ජාතිය පිඟන් කෝප්ප හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ නැහැ. ඒක සමහර කෙනෙක් ගැඹුරු පිඟානක් ගන්න තියෙනවා. සමහර කෙනෙක් ගාව පැතලි පිඟානක් තියෙන පුළුවන්. ඒක ලක්ෂණයක්. ඒක සාමාන්‍යයෙන් පොදුවේ දකින්න ලැබෙන ලක්ෂණයක් ඒගොල්ලන්. ඒ මොකද ඔබේ විවිධත්වය. හරිද? ඒ කියන්නේ විවිධත්වය තේරුම් ගැනීම සියල්ල අර මේ එක තැනකට එක වියුක්ත තැනකට මිනිස්සු ඔක්කොම මිනිස්සු එක වියුක්ත ස්වරූපයක් තියෙනවා කියන එක පිළිගන්නේ නැහැ. ඒ ජපාන් දර්ශනයේ දින චින්තනයේ දින මූලයක් ඒක. සියලු දේ එක තැනකින් එක විදිහට. දැන් අපි ඔය ඇබ්ස්ට්‍රැක්ට් තින්කින් වලදී මේක වෙන්නේ. අපි හැමෝම දැන් අපිට දැන් උදාහරණයක් විදිහට බටහිර චින්තනයේ එක කාලයකදී ආපු එකක් තමයි. දැන් අපි විශේෂයෙන් 18-19 සියවස්වලින් පස්සේ විශේෂයෙන් බටහිර පුනරුදයෙන් පස්සේ එන්ලයිට්මන්ට් එකෙන් පස්සේ ආපු එක තමයි මිනිසුන්ව ගණන් කරනවා. දැන් ඔය අපි හිතමු ගණන් හදලා මේ අපි ජනගහණය මෙච්චරයි, ජනගහණය මෙච්චරකට මන්ද පෝෂණය මෙච්චරකට අධික ස්ථූලතාව, ඒ ඔක්කොම අපි ඉලක්කම් වලින්නේ කියන්නේ ස්ටැටිස්ටික්ස් ඔක්කොම. එතකොට අපි ඔක්කොම එකයි. ඔක්කොම මේ මිනිස්සු අහිණක් ඉන්නේ. ඒ අහිනේ ඉන්නේ ඔක්කොම. ඒ අය අහිනේ 10%ක් මෙහෙමයි, 20%ක් මෙහෙමයි. එහෙම මිනිස්සු ගැන කියන්න බෑ. මිනිස්සු විවිධයි. ඔයාගේ ඔයා මම ඔයාගේ තියෙනට ඔයාට තියෙන වෙනම කොන්ක්‍රීට් එක්සිස්ටන්ස් එකක්. ඔයාට ඔයා වීමේ බොහොම සංයුක්ත පැවැත්මක් ඔයාට තියෙනවා. විසා ඔයාව අර මේ පුටු 10යි මේස 10යි වගේ වෙන් කරන්න බෑ. නමුත් අපි මේ ලෝකයේ දැන් මේ බටහිර මේ ඔය මෙන්ලයිට්මන්ට් එකකින් පස්සේ ආපු ලෝකය බටහිර තේරුම් ගන්න හැදී අන්න එහෙම වියුක්ත කරලා. එතකොට දැන් මේ නමුත් ජපාන් චින්තනය ඇතුලේ තියෙන සංයුක්ත භාවය, ඒ කියන්නේ හාමනි වා, ඒ කියන්නේ එක්කෙනෙකුට එක්කෙනෙක් හාම ටී සර්මනි එක ඇතුලේ තියෙන්නේ ඒ හාමනයිස් කරන විදිය ගැන. කොහොමද අපි හාමනයිස් වෙන්නේ? ඔයා අනික් කෙනාත් එක්ක හාමනයිස් වෙන්නේ කොහොමද? අනික් කෙනාගේ වෙනස් බව, අනික් කෙනාගේ විවිධත්වය, අනික් එක්කෙනාගේ තිබෙන චේන්ජ් කියන එක,
0: වෙනස කියන
1: වෙනස ඉම්පර්මනන්ස්,
0: අනික් කෙනාගේ අනන්‍යතාවයක්.
1: අනන්‍යතාවය ඒක එන්නේ ඔයාට වෙනස් වෙනවානේ. ඒ කියන්නේ ඔයා ඉම්පර්මනන්ට් නේ. ඔයා දිරාපත් වෙන විදිහට නෙමෙයි මම දිරාපත් වෙන්නේ. අපි දෙන්න ජරපත් වෙන්නේ වයසට යන්නේ එක එක ආකාරවලට. එතකොට අන්නේ ඒ වෙනස ග්‍රහණය කර ගැනීම තමයි තියෙන. ඔතන අර මේ තව අදහස තියෙනවා මා කියලා එකක්. ඒක හරිම වැදගත් එකක්. මා කියන අදහස. ඒක තමයි මේ හිඩසක් හැමතැනම තියෙනවා කියන එක. හරිද? ඒ කියන්නේ මේ ඒ හිඩස ඒ ඇබ්සන්ස් එක ඒගොල්ලන් පිළිගන්නවා. ඒ කියන්නේ ඔයාට දැන් ඔයාගේ දැන් අපි හිතමුකෝ දැන් මේ ඇබ්සන්ස් එක දැන් ඕක මම කැමති බටහිර දර්ශනයත් එක්කත් ඕක පොඩ්ඩක් සම්බන්ධ කරලා කරන්න. දැන් ඔය ලැකෝන් කියලා දාර්ශනිකෙක් ඉන්නවා මේ මනෝවිශ්ලේෂණේ. ඒගොල්ලන්ටත් ඕක අහු වුණා. ඒගොල්ලන් කිව්වා ඒකට ලැක් කියලා. එහෙම නැත්තම් මේ ක්ෂුද්‍ර ඒ වස්තුව කියලා. ඒගොල්ලන් අපිට නොපෙනෙන ලැක් එකක් තියෙනවා. ඒ ලැක් එක ඒගොල්ලෝ දැක්කේ රෝගයක් විදියට අපිට තියෙනවා. මනුස්සයර තියෙන රෝගයක් ඒක. හැබැයි මේගොල්ලෝ ලැක් එක කියන්නේ අපේ එක්සිස්ටන්ස් එකේ තියෙන මේ ඕකේ. අපේ ලැක් එක ඕකේ. අපි රෝගයක් නෙමෙයි. ඒක රෝග ලක්ෂණයකුත් නෙමෙයි, සිම්ටම් එකකුත් නෙමෙයි, රෝගයක්කුත් නෙමෙයි. මේ ඔයාගේ ලැක් එක ඕකේ. ඔයා දිරාපත් වෙලා තියෙනවා නම් ඔයාගේ අපි තමයි ඔයාගේ මූණේ පරිපූර්ණවක කැලලක් තියෙනවා ඔයාගේ මූණේ. ඒ කැලල ඔයාගේ ලස්සන.
0: ඒකෙන් තමයි උට
1: ඔයාගේ පරිපූර්ණත්වයේ ලැක් වෙච්ච තරක් නෙමෙයි මේක. ඒ ඔයා. හරිද? එතකොට ඔන්න ඔතන තමයි මම හිතන්නේ මේ සෙන් දර්ශනයේ තියෙන ඉතාලම ගැඹුරුම තැන එන්නේ අපි අර අනිත්‍යතාවට, ලැක් එකට, හිස් බවට දෙන කරුත්තු.

0: නවය දශම හය අසු නවය දශමට ජාතික ෆිම් නාලිකාව
1: මේ පැයි නැගල යන ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලක්ෂරෝ ඔටෝ හෝස් වෙතින්. ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්ෂරෝ ඔටෝ හෝස්.

0: මොකද මේ බලාගත්තුවට බලාගෙන ඉන්නේ?
1: සල්ලිත් තියෙන හොඳ ජපන් වාහනයක් ගන්න විශ්වාසවන්ත තැනක් නෑනේ.
0: ඇයි ඔයාට මාව විශ්වාස නැත්ත?
1: ඊ මොකද? ඔයාට ජපන් වාහන තියෙනවද?
0: ජපන් වාහනයක් ගන්න ඔයාට මං වගේම විශ්වාසවන්ත තැනක් තියෙනවා. ලක්ස්රෝ ඔටෝ හෝස්. තියෙන්නේ 511-3 අවිස්සාවීල පාර කඩුවෙල. මේ තියෙන දුරකථන අංකය 071-1-667-444 071-7-666-444. ජපන් වාහනයක් නම් ලක්ස්රෝ ඔටෝ හෝස්.
2: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද? මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීප්තේ නියම පාරට ටර්න් වෙන්න.
3: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
2: සතියේ දින පහේම උදේ 9ට
3: City U-turn ඔබ වෙත ගෙන එන්නේ. අලුතර ප්‍රයස් මහගෙදර සිනුව වාහන ගින්වීම බෙදාහැරීම විකිණීම මිලදී ගැනීම 482-1 ගාලු පාර කලුතර 0775-400-500.
4: අපි BCC පුවත් සේවේ. වසරේ හොඳම ග්‍රහණී ඔබ නේද?
5: රසට කැම හදන්න නම් BCC පොල් තෙන්න තමයි.
6: BCC පරම්පරා ගානකටම හොඳම දේනි දුන්නේ.
7: 100% දේශීය පොල් තෙල් නිෂ්පාදනයේ ප්‍රමුඛයා BCC.
8: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවර්ස් බී අලෝව විද ගෙදර නිෂ්පාදනයක් කාගීස් ආපිකෝ ඇතුළු වෙළඳ සල් වලින් දැන් ඔබට මිලදී ගත හැක. ලිවර්ස් බී.
2: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද? මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීප්තේ නියම පාරට ටර්න් වෙන්න.
3: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
2: සතියේ දින පහේම උදේ 9ට
3: City U-turn ඔබ වෙත ගෙන එන්නේ.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තැඟි වැඩි වෙලා.
7: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: නුනවතින ගැස්මකට හිත ඉල්ලන ගීත එක. හදවතට දැනෙන්නම.
12: Excuse me, to please.
13: ප්‍රේමි අරවින්දයක් වෙලා
3: සුවඳ. City heartbeat.
13: පසිනිමි හරියාද රෙන්නදා.
11: හදවතට දැනෙන්නම. සතියේ දින පහම හවස එකට.
3: FM 89.6. FM 89.8. දිවයින පුරා. City FM.
14: හිතේ හැටියට ෆැෂන් කරන්න ඔබත් අදම පියනගන්න ලාව ඉවෙන්තේ නොම්බර 9 පන්නිපිටිය පාර පළවත්ත 0112 806 303.

89.6 89.8 දිවයින පුරා සිටි FM ශනිදා කරලිය

0: හොඳයි, අපි අනිත්‍යතා සෞන්දර්ය ගැන මේ කතා කරමින් ආවේ එකක් මේ ඔස්සේ අපිට කොයිතරම් මානයන් ප්‍රමාණයක් අපිව හිතන්න පොළඹවන සුළුද කියන එක. ඒ කියන්නේ අපිව පතනේ යම් යම් රාමුන් වලට කොටු කරලා තියෙන අපේ චින්තනයේ පැත්තේ. ඒ නිසා එහෙම නොවි යම් රාමුගත වීමකින් තොරව ටිකක් නිදහස්ව හිතන්න විවිධ ලෝකයේ බිහි වෙලා තියෙන විවිධ මතවාදයන් වෙන්න පුළුවන්, විවිධ දර්ශනයන් වෙන්න පුළුවන්. ඒ ඔස්සේ අපිව රැගෙන යන මානයක් කෙසේ වීද, ඒ ඔස්සේ අපිට අපි මෙතෙක් විශ්වාස කරපු දේවල් මොනවද, අපි හොයාගෙන යන මාවත ඔස්සේ අපිට අලුතෙන් මුණ ගැහෙන දේවල් මොනවද, එතකොට කලින් තිබුණු ඒවත් එක්ක මේ අපිට දැන් මුණ ගැහෙන දේවල් කොහොමද ගැටෙන්නේ, ගැළපෙන්නේ කියන දේ පිළිබඳව අපි මේ එක්තරා විදිහක අවධානයක් යොමු කරන්නේ අනන්‍යතා සෞන්දර්ය කියන මේ සම්ප්‍රදායේ ඔස්සේ බිහිවුණු වබිසබි සංකල්පය ගැන නන්දන වීරසිංහ අපාතට පත් කරන කෘතිය මේ වෙසක් සමය නිසා. අපි ඔබේ අවධානයට යොමු කරන්නට නැත්නම් ඔබේ සිතීමේ මානයට සහ අලුත් දේවල් හොයන්නට ලෝකයේ තියෙන විවිධ සිතුවිලි පිළිබඳව, දර්ශනයන් පිළිබඳව, අදහස් පිළිබඳව උනන්දු ඔබ වෙනුවෙන් තමයි අද අපි මේ වැඩසටහන ඔබට අරගෙන ආවේ. අපි අන්තිම මිනිත්තු කීපෙ ඉන්න නිසා ඔබේ කාව්‍ය ජීවිතය දෙක කොහොමද ඉදිරියේදී වබිසබි කියන මේ සෙන් බෞද්ධ දර්ශනයේන මේ අදහස් අනන්‍ය වෙන්නේ සහ පෞද්ගලිකව කොහොමද ඔබට මේ බලපෑවේ?
1: ඇත්තම මම කිසිම තේරවාද සම්ප්‍රදාය ඇගෙන සමාජ පසුබිමක ජීවත් වෙච්ච කෙනෙක් නේ. ඉතින් මූලික වශයෙන් ඉතින් අපට යමක් දුක නම් ඒක අනිත්‍යයි කියලානේ ඉගෙනුවේ. හැබැයි ඊට පස්සේ ඉතින් අපි ටිකක් යමක් කමක් දැන කියා ගන්නකොට එහම දුකමද මේ අනිත්‍ය කියන මේ සර්වසාධාරණ සිරිම කරන්න පටන් ගන්නවා. අනිත්‍ය සෞන්දර්යක් නැද්ද කියන මේ කාරණය. ඉතින් සමහරට හුඟක් දුරට තමුන්ගේ පරම්පරාව ඇති කරලා මනුෂ්‍ය විපත් වෙලා අභාවතාව කරා යනවා. ඉතින් එතන සෞන්දර්යක් තියෙනවායි කියලා දකින්න පෙළඹීමක් අපේ කියවීම මගින් අපට ඇති වුණා. විශේෂයෙන්ම ඔය ඔබ දර්ශන සොයුරත්තන් වදී විශේෂම තිච් නතන් වගේ බෞද්ධ භික්ෂුන්ගේ ගැන්නේම් අපට හුඟක් බලපෑව
2: සෑහෙන බලපෑමක් ලෝකෙට මැති කරා,
1: ලෝකෙට මැති කළා. ඉතින් එතකොට අපිට මේ පරම්පරාව වර්ධනය කළා. කෙමින් අභාවතාව කරා යන මේ ගමන නිස්සාර ගමනක් නෙවෙයි, ඵලයන් උපදවලා යන ගමනක්. ඉතින් මේ සෞන්දර්ය අපි අත්දකින්න පටන් ගත්තා. ඉතින් මම හිතනවා ඒක නිසා මම හිතන මේ අර අපි කිසියම් ආගමක තියෙන මේ නැත්නම් බෞද්ධ ආගමේ හෝ තියෙන මේ අනිත්‍ය ධර්මතාවෙන් අපි ලබා ගන්න ඕන සන්තුෂ්ටියේ කිසියම් පණිවිඩයක් අපි ජීවත් වෙමින් ඵල උත්පාදනය කරලා යන අය නේක නිසා අපි ජීවිතය වැය කරලා තියෙන්නේ. සාර්ථකය අසාර්ථකය කියලා නෑ, අපි ජීවිතය වැය කරලා අපි සතුටින් පත් වෙමින් අභාවතාව කරා අභාවය කරා යන මිනිස්සු. ඉතින් අභාවය වෙනුවෙන් අපි කිසියම් බලාගෙන ඉන්නවා නෙවෙයි, අපි අපේ කටයුතු උදක්ම සතුටින් කරමින් මේ ජීවිතය ගත කරමින් නිසි කලදී අපි ඒකට මුණ දෙනවා නිර්භයව. ඉතින් මෙන්න මේ පුද්ගලයා, මෙන්න මේ අවබෝධයෙන් යුත් පුද්ගලයා සාහිත්‍යයට නරකද නේ? ඒක නිසා දැන් අර එක්තරා කුඩා කතාවක තියෙනවා අර මිනිහෙක් තනියම පාරක් දිගේ යනකොට කොටියෙක් හම්බ වෙනවා. කුටිය දැකලා බයෙන් දුවනකොට උට හම්බ වෙන ලොකු මුලක් උඩින් ඇදලා මේ මුලට නැගලා අත්තක් අල්ලා ගන්න. අත්තක් අල්ලා ගත්තාම එහා පැත්තේ පේනවා තවත් කුටියක් බලාගෙන ඉන්න. ඒ අතරේ ඔක්සින් කතාවක් අපේ අර මරණ තුනක් එතකොට ඔහුගේ මෝට්ට ටිකක් ආසන්නයේ තියෙන කැලෑ ස්ට්‍රෝබෙරි කීපයක් දැන් අත්තිකේ වාරුව සිඳීගෙන එනවා. ඔහු ඒත් අර කැලෑ ස්ට්‍රෝබෙරි ඵලයට දෙතුල්ලම් කරලා ඒක අනුභව කරනවා. ඒක හරිම හරිම කසට රසේ පවා සම මේ මිහිරක් ඔහු දකිනවා. මේ ජීවිත ඵලය කියන එකත් අන්නේමයි. මේ ජීවිතය කියන එකත් බොහොම ක්ෂණික. මේ මොහොතේ කියන්න බෑ ඊළඟ මොහොත. හැබැයි මේ ඵල භුක්ති විඳිය යුතුයි. ඒ ඵල කවරේද කියන්නේ යහපත් ඵල භුක්ති විඳීම විතරයි තියෙන්නේ. ඒක නිසා මේ ජීවිතය හරි අනර්ගයි. අනිත්‍ය කියලා මේක අහක දාන්න බෑ. ඒක නිසා අපි එදිනදා ලබන අත්දැකීම් වලින්ම අනිත්‍ය වටහා ගන්න ඕන කියන මතේ මම නම් ඉන්නේ. ඒක මේ කිසියම් ධර්මයේ සම්බන්ධ මහා අටුවා වලින් ලබා ගන්න බැරි අවබෝධයක් අපට දෛනිකව අපි අත්දගෙනවා. මම මේ පොතේ ඉතර තැනක කියලා තියෙන අර පසට යට වෙලා තිබුණු මගේ පරණ කමිසය
0: ඔබේ බිරිඳ තෑගි දුන්නා.
1: තෑගි දුන්නා මිට වසර කීපයකට උඩදී. ඒක දැක්කම ඒක තෑගි දුන්න දවසේ මම මේක ඇඳපු දවසේ ඒකේ වත්තේ තිබුණු කැල්ම අද මේ මොහොතේ මේක තව මොහොතකින් පස්සල යන එකක්. එදා තිබුණ අර බුත්තන් වලින් කැඩුණු කීපයක් තවමත් තියෙනවා. පැහැ ගෙවිලා ඒක කමිසය කියලා වටහා ගන්න බැරි තත්ත්වයක තියෙනවා. දැන් මේක කිසියම් විදර්ශනාවකට හේතු ප්‍රත්‍යක් නෙවෙයිද මේක? මහවිශාල ටීකාවන් එහෙම නැත්නම් මහවිශාල පහදා දීම අවශ්‍යද මේ අනිත්‍ය සඳහා? අතරමැදියක් අවශ්‍ය නැහැ මේ අනිත්‍ය කියාදෙන කියන එකේ මට නම් හැඟෙන්නේ. ඒක නිසා මේ කෘතියේදී මම ලියන්න උත්සාහ කළෙත් විශේෂයෙන්ම මේකේ සෞන්දර්ය මාර්ගයක්, ඒ වගේම මනුෂ්‍යයාගේ අභිවර්ධනයට අවශ්‍ය වෙන උගක් දී මේ සංකල්පය තියෙනවා. මේක අපට නැතුවා නෙවෙයි, හැබැයි මේක අන්මුහුණුවරකින් අපට අනිත්‍ය ධර්මය අවබෝධ කර දෙන මාර්ගයක්. ඒක නිසා තින් උත්සාහ කරලා බැලුවා මේ වගේ ශාස්ත්‍රීය කාර්යයක් කිරීමෙන් මේකින් කලාවටත් ලබා ගත හැකි යම් යම් ඵලයන් තියෙන නිසා තමයි උදක්ම මේ කාර්යයට යොමු වුණේ.
0: ආචාර දර්ශන අපිට මිනිත්තු දෙක තුනක් තියෙන නිසා මට අකමැති වුණත් සීමා කරන්න සිද්ධ වෙනවා. මෙවැනි කෘති මේ එදිනදා අධ්‍යයන සමාජයට එක විශ්වවිද්‍යාල මට්ටමකින් නෙවෙයි පාසල් මට්ටමකින් පුළුවන් වෙනත පොදු අධ්‍යයන කරුවන්ට මේ වගේ කෘති ඔස්සේ නැත්නම් මේ වගේ සංකල්ප කොහොමද වැදගත් වෙන්නේ රටක සමාජයක අනාගතය වෙනුවෙන්?
2: ඔව්, මම හිතන්නේ මේක නන්දන වීරසිංහ කවියානන් මේ කෘතිය බොහොම මේ ලගන්නාසුරු භාෂාවකින් රචනා කරලා තියෙනවා. ඒ භාෂාව හරි රමණීයයි. මොකද සිංහල භාෂාව මේ අතිශයම පොහොසත් භාෂාවක්. ඒ භාෂාව පාවිච්චි කරන්න දන්න අය පිළිබඳ බොහොම අපිට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ වෙනකොට එහෙම හිටියා මහාචාර්ය ගම්ලත් වගේ අය ඒ භාෂාව හරි රමණීය විදිහට පාවිච්චි කරන මහාචාර්ය සරච්චන්ද්‍ර. මම හිතන්නේ ඒ දිගුවක් මේ කෘතිය හරිම ලගන්නාසුළු භාෂාවක්. ඒ අවශ්‍ය ඒ කියන්නේ අර මෙහෙමින්නේ කියනවා මේ ඔබ මොකක් වචනයක් සොයා ගැනීම මේ කණාමැදිරිලියක් වගේ කියලා. හැබැයි ඔබ හරිම වචනේ හොයාගන්න එක අකුණු සැරයක් වගේ කියලා. ඒක හරි මේ මහා මේ ඉතින් ඒ වගේ මේ මහා ව්‍යායාමයක් මේක ඇතුළේ තියෙනවා. ඒ කියන්නේ නන්දිනී සිංහයන් මේකට අවශ්‍ය භාෂාව හොයා ගැනීම ව්‍යාපෘතිය නිරත වෙලා තියෙන සෑහෙන වෙහසක් තරලා. එතකොට ඒ වෙහස හරිම මේ අගේ කළ යුතු දෙයක්. ඒ වගේම දැන් අර මේ එතුමා කලින් අදහස දක්වනකොට කිව්වා අර මේ දැන් මේ සමහර දේවල් මේ කියන්නේ විදර්ශනාවක් පිළිබඳ දැන් මේ දැන් උදාහරණයක් විදිහට අර මහා අටුවාවකින් ටීකාවකින් මහා පෙළ ග්‍රන්ථයකින් ලබා ගැනීමට බැරි දෙයක් යම් විදර්ශනාවකින් ලබා ගන්නේ කෙසේද කියන එක පිළිබඳව දැන් මේ ආකල්ප දැන් උදාහරණයක් විදිහට ඔය මේ සෙන්වලම තියෙනවා මහා කාශ්‍යප හාමුදුරුවන්ට මලක් අර ෆ්ලවර් සර්මන් කියලා එකක් තියෙනවා මලක් අතට අරගෙන දෙදෙනාම සිනාසුනා විතරයි කියලා කිසිදු වචනයක් හුවමාරු වෙලා නැහැ. එතකොට ඔතන විශාල දාර්ශනික කතාවක් තියෙනවා. ඒ කියන්නේ ඔක කියන්නේ ඉන්නෙෆබිලිටි කියලා. යම් යථාර්ථයන් යම් සත්‍යයන් භාෂාවෙන් ප්‍රකාශ කරන්නට බෑ කියන තැන. මගේ ආචාර්ය උපාධියේදීත් මම ආගියු කරන්න ඕන ඔතනට ඔය සොටියොරොලොජිකල් තෙරපියුටික් කොහොමද අපි මේ විස්ඩම් එකකට එන්නේ කියන එක. ඒ කියන්නේ මොක්ෂ මාර්ගයක් සාධනය කර ගැනීමේදී භාෂාව නවතින තැනක් තියෙනවා. එතකොට තමයි අර සොටියොරොලොජිකල් තෙරපියුටික් කතන්දරේ එන්නේ දර්ශනයේ. ඒ කියන්නේ එතකොට දැන් අර මහා කාශ්‍යප හිමියන් ඉදිරියේදී මලක් අරගෙන මේ බුදුන් වහන්සේ සත්‍ය හිස් නිකන් hina වෙනවා එච්චරයි. වෙන මොකුත් නැහැ. එතන තමයි සම්පූර්ණ දෙදෙනාම ඵලයට මේ දෙදෙනාම අවබෝධයට පැමිණෙන්නේ එතනින්. ඉතින් අන්නේ ඉතින් ඒකම මේ නන්දන විරසිංහගේ මේ කවි එක කවියකත් මම දැක්කා. මේ අනිත්‍යතා සෞන්දර්ය කෘතියේම තියෙන තැනක සෙන් ඉගෙනුමට පෙර මම දුටිමි කඳු ලෙස දියධාර දුටුවෙමි දියධාර විලසට. සෙන් උගන්නා කල මා මද ලෙස තවදුරටත් කඳු නොවූයේය. ජලය වුවත් අවදුරට ජලය නොම විය. දැන් මම වටහාගෙන සිටිනා හෙයින් සෙන් මා සමගම සාමයෙන් විසෙනෙමි. එහෙයින් කඳු ලෙස දකිමි ජලය විලසින් දකිමි. දැන් මේක මාර දාර්ශනික කතාවක්නේ. ඔබට මේක වැටහෙනවද? ඒ කියන්නේ සෙන් ධර්මයට පිළිපන්න පුජ්‍යලයා ඔහු ධර්මයේ සෙන් ධර්මයේ දැනගැනීමට පෙර ඔහුට මේ බොහොම වියුක්තව ලෝකේ පෙනුනේ. කඳු ලෙස පෙනුණා, මල් ලෙස පෙනුණා, දියලි දියාධාර විදිහට පේනවා. මේ මගේ එක්ස්ටෙන්ඩඩ් වෝල්ඩ් එක, මට ඇබ්ස්ට්‍රැක්ට් දෙයක් බවට පත් වෙනවා. ඊට පස්සේ ආ කියනවා මේක තුන්වෙනි අධියර සෙන් ඉගෙන ගන්නා කල මට මේව තවදුරටත් මගෙන් එපිට නොවේ කියන එක තේරෙනවා. හරිද? සෙන් උගන්නා කල මා මද ලෙස තවදුරටත් කඳු නොවියේ. ජලයේ වුව තවදුරටත් ජලය නොම විය. දැන් හරිද? දැන් මම වටහාගෙන අවබෝධය ලබාගෙන අවසන්. ඊට පස්සේ කියනවා මා සමග සාමයෙන් විසෙනෙමි. එහෙයින් කඳු ලෙස දකිමි ජලය විලසින් දකිමි. ඊට පස්සේ දැන් හැබැයි මෙන්න කඳු පළවෙනි අවස්ථාවේ කඳු ලෙස දැකීමත් මේ තුන්වෙනි අවස්ථාවේ කඳු ලෙස දැකීමත් එකක් නොවේ. ඒක පරිවර්තනීය මොහතකදී ලබන අවබෝධයකින් පසු දකින දැක්ම. අවබෝධයට පෙර මා ඔබ දැකීම සහ අවබෝධයෙන් පසු මා ඔබ දැකීම කියන එක සපුරාම දෙකක්. ඉතින් මේක මහ ගැඹුරු දාර්ශනික චින්තාවක්. ඒකේ හරි ලස්සනම තැන තමයි පුංචි ලස්සන කතාව වලින් ප්‍රේලිකා වලින් තමයි මේ ඔක්කොම තියෙන්නේ. අන්න එතනයි මේ තියෙන මේ වැදගත්ම දේ.
0: හරියට විශේෂත්වය මම දැක්ක ඊයේ පෙරද මේ KK සමන් කුමාර කියලා තිබ්බ මේ දෙයක් පිළිබඳව අවබෝධයක් ලැබුණාට පස්සේ පිළිපදින්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ කියලා.
2: ඒක තමයි මේ නාගාර්ජුන පාදයන් කියපු දේ. මට දේශන්න දහමක් නැහැ කියලා අන්තිමට කො ශ්ලෝක 400ක් විතර මහා මේක තමයි ලෝකේ තියෙන අග්‍රගන්නේම කෘතියක් මේ මන්න මේගාව. ඒ කියන්නේ මේ ඒක මැග්නම් ඕපස් කියලා එයාගේ අපි කතා කරන්නේ අග්‍රම කෘතියක්. ඔය මුල මධ්‍යම කාරිකාව ලියලා අන්තිමට කරලා කියනවා මට කියන්න දෙයක් නැත. මොකද මොනවා මම කියන්නද? ශබේ ශ්ලෝක 400 ලියලා ඉවරනට පස්සේ
0: යගේ හරි
1: කොහොමත් නවීනයි මල්ලේ.
2: පුදුම නවීන දර්ශනයක්.
0: අපිට මෙන්දනේ කොයිතරම් දේවල් තියෙනවද කතා කරන්නනේ. කියන්නේ
1: ඇත්තම අපි මේ අපිට දැන් ඔන්න මෙතන ඉඳලා තමයි
2: කතාව පටන් ගන්නේ. අපි යන කැන්ටින් එකට ගිහලා තමයි කතාව පටන් ගන්න. සාමාන්‍යයෙන් ඒක තමයි.
0: ඒ නිසා මෙන්දනේ අපිට ඇත්තට මෙහි තව දිගුවන් අරන් යන්න තියෙනවා නම් හොඳයි. ඔබ බොහොම සාවධානව සමන් දුන්නා නම් මේ කෘති ඔස්සේ නිෂ්පාදනය කළා තියෙන සංකල්ප අපිව කොයිතරම් දුරට රැගෙන යනවද සහ අපි කොයිතරම් ඒකාකාරී රටාවක් ඇතුළේද මේ එදිනදා ජීවිතය ගත කරන්නේ. ලෝකේ මහා දැනුම් සම්භාරයන් තියෙනවා. ඒවා හරි රසවත්. ඒ වගේම ප්‍රිය උපදවන සුළුයි, අපේ කුතුහලය උස්සවන සුළුයි, අපිව සොයායාමට පොළඹවන සුළුයි. ඉතින් එවැනි දේවල් අපි ඉදහිට හෝ මේ වැඩසටහනෙන් සමීප කරන්න උත්සාහ කරනවා. මේ අනිත්‍යතා සෞන්දර්යය කියන කෘතියත් එවැනි අපිව ටිකක් උත්සුක කරවන පෙළඹුමක් සහිත කෘතියක් වබිසබි දර්ශනය ගැන. ඒ නිසා අපි අද ඔබට පොඩි ඉඟි පහල කිරීමක් කරේ. මේ කෘතිය අනිත්‍යතා සෞන්දර්යය කියන නන්දන වීරසිංහයන් පළ කළ කෘතිය හොයාගෙන කියවන්න නිවිහන හිලේ මේ ඔස්සේ බොහෝ දේවල් ඔබට දැන කියාගන්නට පුළුවන් වේවි. ස්තුතියි නන්දන වීරසිංහ මහත්මයා හා කවියා මේ කෘතිය අපට තිළිණ කරාට, සහ තවදුරටත් ඔබ මේවා ඔස්සේ අර ගමන් කරමින් අපිට තව දේවල් බෙදා දා දෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. බොහොම ස්තුතියි අද පැමිණියාට සහ මෙවැනි කෘතියක් පළ කරාට. යෝගිම ආචාර්ය දර්ශන අශෝක් කුමාර කියූ සැනින් අනේක විධ වැඩ රාජකාරි සියල්ල තියාගෙන මේ ඔබ මෙහි තිබෙන දාර්ශනික පසුබිම පැහැදිලි කරන්නට පැමිණියට බොහොම ස්තුතියි. මෙතන සැහැන් ලොකු ආලෝකයක් වුණා ඔබේ දාර්ශනික හැදෑරීම් සහ ඒ කියවීම්. මේ දර්ශනය අපේ සාමාන්‍ය පොදු ප්‍රේක්ෂකයා වෙනුවෙන් පැහැදිලි කරන්න ඔබටත් බොහොම ස්තුතියි අද වැඩසටහනට පැමිණියට. ඒ වගේම මේ කෘතිය ගැන මම විශේෂයෙන්ම කියන්න ඕනේ, මේ කෘතිය ගැන මට අවධානය යොමු කෙරෙව්වේ මගේ පෞද්ගලික අවධානය යොමු කරේ අපේ මලින්ත දේශප්‍රිය සහෘදයා. ඔහු තමයි කිව්වේ මෙන්න මේක මරු වැඩක්, පුළුවන් නම් කියවලා බලන්න මේක ඇතුලේ දෙනවා කියලා. ඔහු තමයි මාව මුලින්ම පෙළඹිව්වේ සහ යොමු කරේ. නිසා ඔහුටත් ප්‍රණාමය පුදගන්න. ඔහුගේ අවධානය නොවන්නට සමයට අද මේ වැඩසටහන මේ විදිහට පිළියෙන නොවන්නත් තිබුණා. නිසා ඔහුට ස්තුතියි. චතුරංග කල්පගේ පුරුදු පරිදි අද ශ්‍රව්‍ය දායකත්වය ලබා දුන්නා. දෘශ්‍ය දායකත්වය අපිට ලබා දුන්නේ කලන දිසානායක. ඒ වගේම සමාජ මාධ්‍ය මෙහෙම විහඟිනි වර්තනාගෙන් අපි නෙක්ම යනවා මේ වෙසක් දවසේ. එළඹෙන සතියේ තවත් සුවිශේෂී නිර්මාණවේදියෙකු ඔබට සම්මුඛ කරන්න බලාපොරොත්තු වෙන. ඔහු සංගීතය ඔස්සේ විවිධ දේවල් සොයාන කෙනෙක්. ප්‍රථම වතාවට ඔහු ගද්‍ය ලේඛනයට මේ සංගීතයත් එක්ක ප්‍රවේශ වෙන්නට නියමිතව තිබෙනවා. නදීක ගුරුගේ සහෘදයා අපි එළඹෙන සතියේදී ඔබට සම්මුඛ කිරීමේ බලාපොරොත්තු වෙන. මේ සතියේ නික්ම යනවා. ජයග්‍රහී සත්‍යන්තයක් හැමෝටම.

0: සිටි FM
1: වේලාව ඔබ වෙත ගෙනෙන්නේ
2: ළමා ලෝකයේ සුඳුරු ගිමන්හල කුරුගේ නේචපාක වැලිගම්පිටියේ ඡායල
3: වේලාව 9:56
2: සතුට විනෝදය සපිරි සුන්දර තැනක ඔබේ දරුවන් සමග ගත කරන්න හොඳම තැන කුරුගේ නේචපාක කිංග්ස් ටවර් ජුරාසික් පාර්ක් ගේම් සෙන්ටර් ෆ්ලයින් චෙයාර්ස් එයාක්‍රාෆ්ට් බෝට් රයිඩ්ස් වෙද්දාස් විලේජ් සහ තවත් ළමා සිත් ඇඳ බැඳ තබන විවිධ අංග මේ සියල්ලම කුරුගේ නේචපාක් වෙතින් පමණයි පාසල් ළමයින් සඳහා විශේෂයි සහනදායි අයකිරීම ළමා ලෝකයේ සඳුරු ගිමන්හල කුරුගේ නේචපාක් ඇන් මායන් වෝටර් පාර්ක් වැලිගම්පිටිය ජයල
4: මෙන්න මේ පැයේ පුවත් අනුග්‍රහය ආර්.එස්. වානේකම්හි SLS සහතිකය සමඟ පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්
5: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01-136-6073 පිවිසෙන්න www.iihs.edu.lk
3: මේ පැයේ පුවත් මෙවසරේ හජ්වන්දනාව සමය ආරම්භ කරමින් 325 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් සෞදි අරාබියේ ජේඩා නගරයේ බලා ඊ රාත්‍රියේ පිටත්ව ගියේය. ගුවන්තොටුපළේ පිටත්වීමේ පරයන්තයේ ඒ සඳහා උත්සවයක්ද සංවිධානය කර තිබුණි. පාර්ලිමේන්තුවේ නියුජ කතානායක රිස්විසාලි මහතා ප්‍රධාන ආරාධිතයා ලෙසම අවස්ථාවට එක්විය. 2026 නොබෙල් සාමතයාගේ සඳහා අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ නමද යෝජනා වී තිබේ. නොබෙල් කමිටුවේ ලේකම් ක්‍රිස්ටියන් බර්ග පැවසුවේ නොබෙල් සාමතයාගේ සඳහා අපේක්ෂකයන් 287 දෙනෙකුගෙන් නම් සලකා බලන බවයි. මේ වසරේ ලැබී ඇති නාම යෝජනා අතරින් 208ක් පුද්ගලයන් වන අතර ඉතිරි 79 සංවිධාන වේ. ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගපතිරගේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටි. ලෝක මල්ලකීඩා සංගමේ නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඔහුට මෙම ස්ථානය හිමි වී තිබේ. ජාත්‍යන්තර මරල ක්‍රීඩා ස්පිටියේ කැපී පෙනෙන දස්කම් රැසක් ප්‍රදර්ශනය කිරීමට ඔහුට හැකි විය. හමුවෙමු මීළඟ පැයේදී.
4: ආර්.එස්. වානේ කම්බි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග ආර්.එස්. RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්බි

උදේ 10යි විනාඩි 50 උදේ 10යි වෙලාව තත්පර 58යි සුන්දර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම විවේකී සත්‍යන්තයේ දීර්ඝ සත්‍යන්තයේ සත්‍යන්තයක් ඔබට ලැබිලා තියෙනවා. ඉතින් මේ සත්‍යන්තේ බොහෝ වෙඩක රාජකාරී ඔබ කරනවා වෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් කොහේ හරි දුර පළාතක තමන්ගේ ආදරණීයන් සොයාගෙන හිතවතුන් සොයාගෙන යනවා වෙන්නටත් පුළුවන්. මේ කොහේ කොතැනක හිටියත් හිතමිතුරු සුළඟ ඔබ අවටින් හමාගෙන යනවා කියන එක මතක් කරන්න ඕනේ. ඒක නිසා ඉතින් හද දවසේදීත් ඔබට පුළුවන් හිතමිතුරු සුළඟත් සමග එකසු වෙන්නට 0112 69192 වගේම ඔබට පුළුවන්කම තියෙනවා 0776 89 6 89 8 කියන අපේ WhatsApp අංකයෙන් ඔබට පුළුවන්කම තියෙනවා සම්බන්ධ වෙන්න. ඉතින් අපිට WhatsApp එකක් එවන්න, එහෙම නැත්නම් දුරකථන එමතුමක් ලබා දෙන්න ඔබට පුළුවන්කම තියෙනවා අපිත් එක්ක එකතු වෙන්න. අද දවසේදීත් ගීත පොකුරක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඔබේ මනාපය අනුවම තමයි මේ ගීත පොකුරම අරගෙන ඇවිත් තියෙන්නේ. ඉතින් අපි බලමු මේ ගීත පොකුරේ පළවෙනිම ගීතය මොකක් වෙයිද කියලා. ඊට කලින් මම මෙතනින් ඇවිල්ලා වාඩි වුණ ගමන්ම උදේ 10ට මම හරියටම වාඩි වුණේ මෙතනින් ඇවිල්ලා මේ මයික්‍රොෆෝනේ ඉදිරියෙන්. මට ඒ මොහොතෙම ඔන්න WhatsApp පණිවිඩයක් එවලා තිනා උදේ 10:01. කවුද කියලා බලමුකෝ. දේවමුල්ලේ රත්නසිරි ගමගේ තමයි මේ විදිහට මට WhatsApp පණිවිඩයක් යොමු කරලා තියෙන්නේ. යමුනා තිලංක ගමගේ ගෝවින්නේ තුසිත මල්ලි ධනපාල අයියා, ඒ වගේම පෙතගමුවේ තුෂාර මල්ලිවත් එකතු කරගන්න කියලා තමයි අපිට කියලා තියෙන්නේ. ඉතින් මේ බොහොම අපූරු නිර්මාණයක් කියලා තියෙනවා. මේ නිර්මාණයටත් මම ඉඩ කඩක් ලබා දෙන්න සූදානම් මෙන්න මේ විදිහට. වෙසක් සඳ පායලා මිහිතලය බැබලිලා තුරුලතා හිනහිලා මල් දෙන්න සැරසිලා තෙමකුලම සමරන්න සිටිති සැම මග බලා අපි සැවොම දිවි කෙවමු දුසිරිතෙන් වැලකිලා. ඔන්න ඔය විදිහට තමයි දේවමුල්ලේ රත්නසිරි ගමගේ අපිට බොහොම අපූරු නිර්මාණයක් යොමු කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි තවත් නිර්මාණයක් නම් එවලා තියෙනවා. කවුද මේ කියලා අපි බලමු. හැබැයි මේ නිර්මාණේ නම් ඒ තරම්ම පැහැදිලි මදි කියලා කියන්න ඕනේ. ඉතින් ඔබ නිර්මාණය වෙනකොට ටිකක් පැහැදිලිව එවන්න අනිවාර්යයෙන්ම, මොකද නැත්තම් මට කියව ගන්න ටිකක් අපසීරු වෙනවා. ඒක නිසා නිර්මාණයක් වෙනකොට අර ෆොටෝ එක ලියලා එවන්න එපා, වෙනම ටයිප් කරන සිංහලෙන් WhatsApp එකක් විදියට දානකොට. එහෙමනම් ඉතින් ආරාධනා කරනවා හිතමිත්‍ර සුලඟත් එක්ක එකතු වෙන්න හැම දිනාටම 0112 69192, ඒ වගේම 0776 89 6 89 8 කියන අපේ WhatsApp අංකයෙන්.

0: 89.6 89.8 දිවයින පුරා City FM
1: දවසින් දවස රිලීස් වෙන අලුත්ම සින්දු වලට වොට් කරන්න
2: අනේ ඇහුණද මේ
1: උපතිය කැමති පිළිවෙලට අහන්න
3: මායාවක් වගේ දැනුණා මා එක්කන් යාවිද හිතුණා නෑමනේ මොවැස්සේ තෙමිලා
1: ටියුන් කරන්න The Saturday Charge Your
3: මේ වෙලා කොලේ බලා කපු කියාපු ඒවා ඒ කතා සාහිත්‍ය
1: සෙනසුරාදා හවස දෙකට City FM අහන්න
4: I just

කේශර අඩවිය ජයමගත පිවිසෙන සිංහයන්ගේ පාරාදීසය කේශර අඩවිය ඉරිදා පෙරවරු 7:30ට සිටි FM වෙතින් කේශර අඩවිය සිංහ සෙයියාවෙන් නැගී සිටින මිනිසුන්ගේ පාරාදීසය කේශර අඩවිය

0: 96.6 89.8 ජාතික ෆිම් නාලිකාව
1: හිත ඉල්ලන ගීතය කැමති විදිහට අහන්න හිත මිතුරු සුළඟ හරවත් තරුණේ සොඳුරු සංනිවේදකයා සිටි FM.

උදේ 10යි විනාඩි 14යි දැන් වෙලාව. යන සූදානම් වෙන්නේ WhatsApp එක පැත්තට. ඉතින් මම කියවනේ ඉස්සෙල්ලා මට කියව ගන්න බැරි විදිහේ නිර්මාණයක් ආවා. ඉතින් ඔන්න මම ටිකක් අමාරුවෙන් ඒ නිර්මාණය කියවගත්තා. ඒක නිසා ඔන්න ඔබටත් ඒක රස විඳින්න අවස්ථාව ලබා දෙන්න කියලා හිතුවා. මේ නිර්මාණය අපිට වෙලා තියෙන්නේ නන්දනපායෙන් එස් රත්නායක. නන්දනපායෙන් එස් රත්නායක විසුඟී අසිරිය කියලා තමයි නිර්මාණය නම් කරලා තියෙන්නේ. අපි බලමු කොයි විදිහටද නිර්මාණය කරලා තියෙන්නේ කියලා. තෙමකුල උදාවෙයි විශ්වය එකලු කර බුද්ධාලම්බනය පැතිරෙයි සඳහම් මෙනෙහි කර බොදු පැතිමතුන් පෙළ ගැහිමින් වරින් වර සම්බුදු පියාණන් නමදී දෙයත්ල එකතු කර හංස රෑන සේ සුදුවත දරාගෙන සුවඳැති කුසුම් බඳුනක් අත තබාගෙන පෙහෙවත් පුරා සුපසන්සිත නිවාගෙන සාදු නාද නංවයි හඬ අවදි කර සැවම එකතු වී තිසරණ සරණ යමු අනිත්‍ය මෙනෙහි කර ගුණදම් ඔඩවදමු වෛරය ඉවත දා සාමය පතුරවමු බුදුබණ මෙනෙහි කර දිනකදි නිවන් යමු. ඔන්න ඔය විදිහට තමයි නන්දනපායෙන් එස් රත්නායක අපිට නිර්මාණය යොමු කරලා තියෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි මේ නිර්මාණය අපිට යොමු කළාට, බොහොම අපූර්ව නිර්මාණයක්. මීළඟට අයිබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මාවත් හිතමිතුරු සුළඟට එකතු කරගන්න කියලා තිනවා. අනිවාර්යයෙන්ම අපි එකතු කරගන්නවා. මෙහෙම අපිට එවන්නේ බරදල්පොළ SL ප්‍රනාන්දු. SL ප්‍රනාන්දු ඔන්න අද මේ දෙක කියලා මතක් කරලා තියෙනවා. ඒ වගේම ලස්සන රෝසමල් මිටක් ඔන්න මට එවලා තියෙනවා. බොහොම ස්තුතියි මේ හැම දෙයකටම. නිව්ටන් මුකදන්ගේ අද දවසේදී ඉතා කුඩා නිර්මාණයක් එවනවා. වෙන්දට ටිකක් ලොකු නිර්මාණ එවන්නේ. ඉතින් අද දවසේ ටිකක් කුඩා නිර්මාණයක් එවලා තියෙනවා මෙන්න මේ විදිහට. ඒ වගේම ජාතික අක්ෂි රෝහලේ බාහිර රෝගී අංශයේ හෙද සොරිසොරියන් සියලු දෙනා වෙනුවෙන් තමයි ගීතයක් ඉල්ලලා තියෙන්නේ. ඉතින් ගීතය ලබා දෙන්නට කලින් අපි බලමු නිර්මාණය කොයි හැටි වෙයිද කියලා. දාහය කිමින් යයි ටික ටික මැකීගෙන වැසිදිය වැටෙනවා සවසට කඩාගෙන කුටියේ කවුළුවෙන් ඒ දෙස බලාගෙන ඉන්නට හිතෙනවා පොඩිදා විලාසින පෙරදා දොඩ මළුව හිටියත් බොහෝ දෙන ඉඳහිටවත් කෙනෙකු දැන් නැත සිනාසෙන කාලය පැන ගියත් බෝදේ සොරාගෙන වැස්සේ නුඹ ඉඳින් තනිකම මකාගෙන. නිව්ටන් මුකදන්ගේ තමයි ඒ විදිහට බොහොම අපූර්ව නිර්මාණයක් අපිට යොමු කරලා තියෙන්නේ. ඉතින් දැන් මේ අර පායන කාලේ චුට්ටක් අඩු වෙලා වැස්ස ටික ටික හවස්වරුවට වැටෙන එක සිහිපත් කරමින් තමයි ඔන්න නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ත්‍රිකුණාමලයේ පහේ කණුවේ පුංචි බණ්ඩා ගුණශීලී රන්දිකා මදුෂා සසන්‍යා සමග සුපුන් දිලංකව ගීතයකට එකතු කරගන්න කියලායි තියෙන්නේ. ඒ වගේම දුරකථනයේ පැත්තට අපි ගියොත් එහෙම යන්න තියෙන්නේ ඉහළ කඩිගමුවට. සංජීවනී අපිට කතා කළා. සජීවනී මෙන්න මේ පිරිස එකතු කරගන්න කියලායි කිව්වේ. ජයමිනි, ජනිතා, නිස්සංක, සමිත්, ඔනෙලියා, ඒ වගේම ඩියානා සමග සෙනිරු එකතු කරගන්න කියලා කිව්වා. ඉතින් මේ ගීතය අහන්න සූදානම් වෙන්නේ මේ හැම දෙනාම එකතු කරගෙන. ආයෙත් මතක් කරන්නම් ඔබට පුළුවන්කම තියෙනවා අපිත් එක්ක සම්බන්ධ වෙන්න 0112269192 වගේම ඔබට පුළුවන් අපිට WhatsApp කරන්න 0776689698 කියන අපේ WhatsApp අංකයෙන්. ඉතින් ඔබ තවමත් WhatsApp පණිවිඩයක් එවලා නැත්නම්, එහෙමත් නැත්නම් හිතමිතුරු සුළඟ අහගෙන ඉන්නවා මෙච්චර කාලෙකට අපිත් එක්ක සම්බන්ධ වෙන්න හිතුවේ නැත්නම්, WhatsApp පණිවිඩයක් එව්වේ නැත්නම් අද දවස හොඳම දවස. අලුත් මාසික අලුත් ආරම්භයක් එක්ක අද දවස හොඳම දවස ඒ WhatsApp පණිවිඩය අපිට එවන්න.
ඒක නිසා කවදාවත්ම සිටිFM එකට WhatsApp කරලා නැත්නම් අද දවසේදී ඔන්න WhatsApp පණිවිඩයක් එවන්න ගීතයකට එකතු කරගන්නේ කාවද කියලා ඔබට එවන්න පුළුවන්. සීරුවාවිල KDA සමරසිංහ සමග හිතවත් ගුණේ මිතුරු මිත්‍රයන් සීරු දෙනාම එකතු කරගන්නවා. ඒ වගේම පවුලේ සීරු දෙනාමත් එකතු කරගන්නවා. මේ සීරුවාවිල KDA සමරසිංහ තමයි මේ විදිහට අපිට WhatsApp පණිවිඩයක් යොමු කරලා තියෙන්නේ. එහෙමනම් 0112692 අමතක කරන්නත් එපා. ඒ වගේම 0776 896 89 8 කියන WhatsApp අංකය අමතක කරන්නත් එපා.

0: City FM.
1: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලෝව වෙත ගෙදර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සල්වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවෝස් බී.
2: එතෙර මෙතෙර ගාකෙරෙන සතියේ සුන්දර දෙහෝරාව NSB රන්මසු රේඩියෝ ෂෝ.
3: සෑම සඳදාවකම රෑ 10 සිට මධ්‍යම රාත්‍රී 12 වනතුරු
2: බැංකු කරණී නැවුම් තොරතුරු මියුරු ගී වසපිරි කතන්දර දැනුම හා විනෝදය එක්තැන් කෙරෙන වින්දනීය ඉසව්ව NSB රන්මසු රේඩියෝ ෂෝ.
3: This විදෙස් මිතුරු මිතුරියනි NSB රන්මසු රේඩියෝ ෂෝ ඔබ වෙනුවෙන්මයි.
4: කාන්තා ඔබට NSB ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී විවාහයේදී දරුවපතකදී සහ 25 විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභ. මාසිකට රුපියල් 12,500 පැකේ නෙතරි කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෙයකි. දිරිය ස්ත්‍රී වෙතින් සහනදායි පොලි අනුපාතයන් යටතේ උසස් අධ්‍යාපනික ණය, ව්‍යවසායක ණය, රන් සහන ණය සහ NSB එකෝ ණය දහසක් හැගීම් හඳුනාගත් NSB ස්ත්‍රී.
5: NSB අයිම් ඉතුරු මිතුරු එකවුන්ට් එක ගෝ එකක් තියෙන යූත් එකට නියමිටම සෙට් වෙන්න ඇස් වහගෙන දැකපු හින හැබෑ කරගන්න යූත් එකට නියමිටම සෙට් වෙන එකවුන්ට් එක මෙන්න NSB අයිම් ඉතුරු මිතුරු එකවුන්ට් එක ලයිෆ් එකට ප්ලෑන් එකක්.
0: City FM.
5: කසාගල ග්‍රීන් සුපර් අලුත් තැනක් අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය රුපියල් 25,000කට වැඩි විල්පත් සඳහා ප්‍රවාහනය නොමිලේ. ඔබත් අදම යන්න කසාගල ග්‍රීන් සුපර් වෙත. වැඩි විස්තර සඳහා අමතන්න 0112-864-012
4: මේ පැයි නැගල යන ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලක්ස්රෝ ඔටෝ හෝස් වෙතින්. ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්ස්රෝ ඔටෝ හෝස්.

0: ජපන් වාහනයක් ගන්න එක සිහිනයක්ද? ජපන් වාහන සිහිනය සැබෑවක් කරගන්න ලක්ස්රෝ ඔටෝ හෝස් වෙත එන්න. සියලුම වර්ගයේ ජපන් වාහන ගෙන්වන්නෝ සහ බෙදා හරින්නෝ. ලක්ස්රෝ ඔටෝ හෝස් 511/3 අවිස්සාවේල පාර කඩුවෙල 071-676-444 071-676-444 ලක්ස්රෝ ඔටෝ හෝස්. ජපන් වාහන ගැන දැනගන්න ලක්ස්රෝ ඔටෝ හෝස් ෆේස්බුක් පේජ් එකට පිවිසෙන්න.
1: කාලෙකින් දැක්කේ
2: වන්දනා ගමනක් ගියා,
1: ලොකු රවුමක් ගැහුවා.
2: ත්‍රිවිල් එකේ
1: නැතුව
2: අලුත් බජාජ් ත්‍රිවිල් එකේ ඕන දොරක් හරි වාසීනේ.
1: හිතට පෙට්‍රල් කරනවා.
3: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
4: බජාජ් වේලාව උදේ 10:30.
5: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් 011-4700-550.
6: 89.6, 89.8.

City FM. හිත ඉල්ලන ගීතය කැමති විදිහට අහන්න. හිත මිතුරු සුළඟ. හරවත් තරුණේ සොඳුරු සංනිවේදකයා City FM.

මේ වෙලාවේ වැඩ කරන ගමන් ඉන්න අයත් ඔන්න හිතමිත්‍රස්සුල ගහගෙන ඉන්නවා. ඉතින් අන්න ඒ වගේ අය අපිට වට්ස්ඇප් කරලා තියෙනවා. මං හිතන්නේ සුපුන් අද දවසේ වෙන්න ඕනේ පළවෙනියෙන්ම වට්ස්ඇප් කරන්නේ සිටි FM එකට. ඉතින් බොහොම ස්තුතියි ඔයාගේ වට්ස්ඇප් එකට. වැඩ කරන ගමන් අහන් ඉන්න කියලා තියෙනවා. සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. යාළුවෝ ඉන්නවා කියලා තියෙනවා. කවුද මේ? චරිත්, ඉන්දික, ඇතුළු එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන ගීතයකට. ඉතින් සුපුන් ඔන්න අපි මේ හැමදෙනාම ලස්සන ගීතයකට එකතු කරගන්නවා. ඒ වගේම තමයි මාකොළ පැත්තට යන සූදානම් වෙන්නේ. මාකොළ ගල්පොත්ත හන්දියෙන් ප්‍රියන්ත සමරවීර ගීතයකට එකතු කරගන්න කියලා තියෙනවා. සපුගස්කන්ධ මහාවිද්‍යාලයේ ඉගෙනුම ලැබෙන ඉගෙනුම ලැබූ 1981 ටීම් එක සම්පූර්ණයෙන්ම යාළුවෝ ටික ඉන්නේ එකතු කරගන්න කියලා තියෙන්නේ. අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න. කවුද මේ? අපි දීගම හෝමාගම නන්දනී ලියනගේ, ඒ වගේම ඉන්දුනිල් ප්‍රියන්ත, කුසල් ප්‍රියදර්ශන, චමත්කා මදුමාලි, ඒ වගේම විහාදි අනුත්මා, ඉමර්ෂණී ජයසුන්දර, ඒ වගේම මාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි මාවත් එකතු කරගන්නවට. යන්න සූදානම් වෙන්නේ BF ජනපදයට. EG අනුර පුස්සල්ලාවේ

ඉඳලා තමයි අපිට WhatsApp එකක් එවන්නේ. සුබ දැසනක් වේවා කියලා අපිවත් ගීතයකට එකතු කරගන්න කියලායි WhatsApp එක එවලා තියෙන්නේ. අපි වේවැල්දිනියෙන් විජිතා, ඉනෝෂිකා, ගවීන්, සුරංග මෙන්න මේ පිරිස එකතු කරගන්න කියලා තියෙනවා. සුරංග තමයි අපිට WhatsApp එකක් එවලා තියෙන්නේ. ඉතින් වේවැල්දෙනියේ ඉඳලා මේ අද තමයි මං හිතන විදිහට ඉස්සෙල්ලාම සිටි FM එකට WhatsApp පණිවිඩයක් එවලා තියෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි සුරංග මේ දක්වන ආදරයට දිගටම සිටි FM එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. මම වාරියපොල තරංග එකතු කරගන්නවා බණ්ඩාරයිය, චමින්ද, ජයන්ත, සම්පත්, නිශාන්ත අත්ත පුතාව එකතු කරගන්නවා කියලා තියෙනවා. මෙන්න මේ පිරිස එකතු කරගන්නවා කියලා තියෙන්නේ WhatsApp එක හරහා. ඉතින් අසන්නන් සැමට මනරම් රසයක් ගෙනී මිතරම් හිතමිතුරු සුළඟ එතරම් ලස්සනයි ගෙනී අදනම් ලස්සනක් ගෙනෙයි යදනම් ඔබටත් වැඩසටහනටත් සුබපතන මම කවුද මේ කැකිරාව මහඇලගමුවේ විජේතුංග විජේසිංහ කැකිරාව මහඇලගමුවේ විජේසිංහ තමයි මේ විදිහට අපිට සුබපතලා නිර්මාණයක් එවලා තියෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි මේ නිර්මාණයටත් ඒ ආදරයටත් බොහොම ස්තුතියි. ඔබටත් පුළුවන්කම තියෙනවා අපිට WhatsApp පණිවිඩයක් යොමු කරන්න 0.1 0.7769698 කියන WhatsApp අංකයට. ඒ වගේම තමයි ඔබට පුළුවන්කම තියෙනවා අපිට කතා කරන්න 0.1 1 2 6 9 1 9 2 කියන දුරකථන අංකයෙන් ඔබට පුළුවන්කම තියෙනවා අපිට කතා කරන්න. යන්න සූදානම් වෙන්නේ පල්ලි බැද්ද පැත්තට. පල්ලි බැද්දෙන් HK අසංක අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඉතින් සද්දෙටම සිටි FM අහනවා කියලා තමයි තියෙන්නේ. ඊළඟට යන්න සූදානම් වෙන්නේ පොල්ගහවෙල පැත්තට. මදාර බුක්ෂොප් එකේ මේ වෙලාවේ සද්දටම සිටි FM අහගෙන ඉන්නවා කියලා ගියන් අපිට කතා කරලා කිව්වා. ඒ වගේම දුව දනුලිව ගීතයකට එකතු කරගන්න ඕනේ කියලා තමයි කිව්වේ. කාලවිලි ලොතරැයි කූඩුව ළඟින් යනවා නම් ඔන්න සද්දටම FM 89.6 FM 89.8 සිටි FM අහන්න පුළුවන්. ඒකට හේතුව තමයි අපේ ලයනල් කාලවිලි ලොතරැයි කූඩුවේ ඉන්න ලයනල් සද්දටම සිටි FM දාගෙන ඉන්නවා. බිබිල ප්‍රියන්තිවයි දවල තුන්දෙනාවයි එකතු කරගන්න කියලා තියෙනවා. තම්මැන්නාවැටි වීරසේන, සුරම්යා, චාන්දනී, නංගී එකතු කරගන්න ඕනේ කියලා කිව්වා ගීතයකට. ජගත් අලුබමුල්ල කියලා කිව්වහම ඉතින් නිර්මාණයක් නම් අපිට ඉල්ල ගන්නම වෙනවා. අද බොහොම අපූර්ව නිර්මාණයක් වෙලා තිනවා මෙන්න මේ විදිහට. ගලා හැලෙන අදහස් නම් වාගේ ඔය ගලන දොළ ඔබේ වටිනකම කවදත් බැහැසුගන්දි කරනු මිල සදා කාලෙම ඔයා ළඟයි කෙල්ලේ මේ රසික කැල ඔයා තමයි අපිට ඉන්න සුවඳ හමන රෝස මල. ඔන්න ඔය විදිහට තමයි අපිට නිර්මාණය යොමු කරන්නේ. ඉතින් බොහොම ස්තුතියි ජගත් තාලුවමුල්ලේ ඉඳලා අපිට හැමදාමත් වගේ නිර්මාණ එවනවා. ඉතින් 0.1 1 2 6 9 1 9 2 අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි 0.7 7 6 89 6 89 8 කියන WhatsApp අංකයට WhatsApp එකක් එවන්නත් අමතක කරන්න එපා.

0: City FM.
1: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලෞව වෙත ගෙදර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සල්වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවෝස් බී
2: කසාගල ග්‍රීන් සුපර් අලුත් තැනක් අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය රුපියල් 25,000කට වැඩි විල්පත් සඳහා ප්‍රවාහනය නොමිලේ ඔබත් අදම යන්න කසාගල ග්‍රීන් සුපර් වෙත වැඩි විස්තර සඳහා අමතන්න 0112 864 012 0112 864 012

0: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද? මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න.
1: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
0: සතිය දින පහේම උදේ 9ට
1: City U-turn ඔබ වෙත ගෙන එන්නේ. කසාකල ග්‍රීන් සුපර් අලුත් වෙන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘහ කසාකල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011268642012
2: සුමධුර සුසායනෙන් සුන්දර ලොවකට ඔබව කැඳවාගෙන යන
3: ආරාධන සුරදෙන
2: සෑම දිනකම රාත්‍රී 7:30ට
3: 89.6 89.8 දිවයින පුරා
1: City FM දුලබ කලාවට නිරතුරු අතහිත ජාතියේ මහා පාන් තැඹ ලංකා

0: ඔරලෝසි පිට පිට රට තෑගේ සීසන් 4 ඔබත් අදම රටින් නෙවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මෙවන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න
1: ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝ එකක් රුපියල් 199යි සුදු සීනි කිලෝ එකක් රුපියල් 209යි මුවයට කිලෝ එකක් රුපියල් 875යි රති පොරිප්පු කිලෝ එකක් රුපියල් 279යි ලොකු ලූණු කිලෝ එකක් 149යි රතු ලූණු කිලෝ එකක් රුපියල් 320යි අර්තාපල් කිලෝ එකක් රුපියල් 259යි ලංකා සතොස ජාතියේ මිල තීරක
2: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
3: සුභාවිත ගීතය දරුදැරියන්ගේ ගායන හැකියාවන් ඔප්නංවමින් දැයට හඳුන්වා දීමේ සුභාවිත ගී චාරිකාවේ මීළඟ නවාතැන නුගේගොඩ සුජාතා විද්‍යාලය 2026 මැයි මස 8 වෙනිදා සිකුරාදා 10:12ට සිටී FM සහ වෙනද සේවයෙන් සජීවීව නුගේගොඩ සුජාතා විද්‍යාලයේ බාලිකාවන්ගේ ගායන මිහිරියාව සමග සුභාවිත ගී රස විඳින්න ඔබට ආරාධනා සුභාවිත ගීතය
4: අවුරුදු 600ක් පෙර ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සිද්ධාලේප සුපිරිවිකී දන්තාලේපයේ ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාථ කර ඇත.
5: ඔයාගේ දත් නංගුට් ලුකින්.
6: Then what about me?

0: City FM.
1: මෙන්න මේ පැයේ පුවත්. අනුග්‍රහ ආර් එස් වානේ කම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේ කම්බි.
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116 6673 පිවිසෙන්න www.iihs.edu.lk.

0: වෙලාව උදැසන 10:55 සිටිය FM මේ පැයේ පුවත්. ප්‍රථමයෙන් දේශීය පුවතක්. ලබන 30 වැනිදාට යෙදී ඇති වෙසක්පුර පසළොස්වක පොහොය වෙනුවෙන් පවත්වන දන්සැල් ලියාපදිංචි කිරීම ලබන සඳුදා සිට ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා කියයි. දිවයින පිරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් ලියාපදිංචි කිරීම සිදුවෙයි. දන්සැල් සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යංශය දැනටමත් නිකුත් කර තිබේ. ඒ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විස්තර ලබා ගන්නැයි ලේකම්වරයා දන්සැල් සංවිධායකින්ට දෙනුම් දෙයි. දැන් විදෙස් පුවතක්. ඇමරිකාව යළි ප්‍රහාර එල්ල කළහොත් අනිවාර්යෙන්ම ප්‍රතිචාර දක්වන බවට ඉරානය අනතුරු අඟවයි. ඇමරිකාව සුළු ප්‍රහාරයක් එල්ල කළද කලාපය පුරා ඇති ඇමරිකානු ඉලක්කවලට හා යුද නෞකාවලට දැඩි ප්‍රහාර එල්ල කරන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මේ පැයේ ක්‍රීඩා පුවත. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නයි සුපර් කිංග්ස් සහ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම් අතර තරගය චෙන්නයිහිදී අද පැවැත්වෙයි. තරගය රාත්‍රී 7:30ට ආරම්භ වෙයි. අපගේ මීළඟ පැය පුවත් ප්‍රකාශය පෙරවරු 11:55ට බලාපොරොත්තු වන්න.
1: RS Vane Kambi Navina Takshanin SLS Sahatike Samaga RS RB 500 Vane Kambi Swabhavika Vipatakata Orutudimata Taram Shaktimat RS Vane Kambi Divainapura Piyekuge Shaktiyamin Shaktimat Godanagillakata RS Vane Kambi
2: IIHS සමග සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයේ ඔබේ අනාගතය ගොඩනගා ගන්න IIHS Psychology, Digital Health, Sports Science, Health Management අතරින් ඔබට සුදුසු පාඨමාලාව තෝරාගෙන කුසලතාවලින් පූර්ණ ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් සෞඛ්‍ය වෘත්තිකයෙකු වන්න ඔබේ ගමන IIHS සමග ආරම්භ කරන්න.
3: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116 6673 පිවිසෙන්න www.iihs.edu.lk

சிட்டி எஃப்எம் හිත ඉල්ලන ගීතය කැමති විදිහට අහන්න හිත මිතුරු සුළඟ හරවත් තරුණේ සොඳුරු සංනිවේදකයා සිටි FM.

පෙරවර 11 විනාඩි 4යි දැන් වෙලාව. හිතමිතු සුලංගේ දෙවෙනි පැය තමයි මේ විදිහට ආරම්භ වෙන්නේ. ඉතින් දෙවෙනි පැයේදීත් ඔන්න බොහෝ දෙනෙක් අපිට WhatsApp messages ඒ වගේම දුරකථනයෙන් කතා කරලා ගොඩක් දෙනෙක් හිතමිතු සුලංගට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ අතරේ අපිට පුංචි පණිවිඩයක් ආවා මෙන්න මෙහෙම. ඒ තමයි විජේ සුපර් ගෝනපල විජේ සුපර් එකේ සද්දටම සිටි FM අහගෙන ඉන්නවා කියලා අපේ අනුෂා ජීවන්ති තමයි අපිට කෝල් කරලා කිව්වේ. ඉතින් මෙන්න මේ පිරිස අද ඉන්නවා කියලා කිව්වා විජේ සුපර් එකේ. නෙළුම්, පැතුම්, සාන්ත, බිනර, නෙත්මි, මාධවි, වසන්ත ඇතුළු පිරිස ඉන්නවා කියලා කිව්වා. FM 89.6 FM 89.8 සද්දටම සිටි FM අහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. ඒ විතරක් නෙමෙයි අද විශේෂයක් තියෙනවා. පැතුම්ගේ අද උපන්දිනේ. ඉතින් පැතුම් සුබ උපන්දිනයකට ආශිරි ප්‍රාර්ථනා ගෙනෙනවා සිටි FM පවුලේ හැමදෙනාම. ඒ වගේම ඔබේ යහළු එහෙලියන් සමග එකතු වෙලා. ඉතින් ඒ වගේම තමයි මොරටුවේ සංජීව අපිට කතා කළා. නිරෝෂි කළුතරින් මොරටුවේ නිරෝෂිවත් කළුතර නාගොඩින් ලක්ෂ්මීවත් එකතු කරගන්න කියලා තමයි සංජීව අපිට කතා කරලා කිව්වේ. ඊළඟට යන්න සූදානම් වෙන්නේ බලංගොඩ පැත්තට. බලංගොඩ මහේෂ් අද තමයි කිව්වා මුලින්ම අපිට කතා කළේ. ඉතින් ඒ අත්දැකීම මොන වගේද කියලා මහේෂ් අපිට ඊළඟ දවසේ කතා කරලා කියන්න. මේ වෙලාවේ ඔෆිස් එකේ වැඩ කරන ගමන් අපි අහගෙන ඉන්නේ කියලා කිව්වා. ඒ නිසා යාළුවෝ හැමදෙනාම එකතු කරගන්න ඕනේ කියලා කිව්වා. ලහිරු, තනෝජක්ක, සචින්, ගිහාන්, ලසිත් ඔන්න කාගේ හරි නමක් වැරදුනාදන් සමාවෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ මහේෂ්ට කවුරු හරි අමතකුණා නම් මහේෂ් එක්කත් තරහ වෙන්න එපා. අද ඉතින් පළවෙනිම දවසනේ මේ සිටි FM එකට කතා කරපු නේද. ඉතින් ලස්සන ගීතයක් ඉල්ලලා තියෙනවා. ඒ වගේම දැන් යන්න සූදානම් වෙන්නේ WhatsApp එක පැත්තට. කෑගල්ලේ රන්දිනී ප්‍රේමරත්න ලස්සන ගීතයක් ඉල්ලලා තියෙනවා. ලස්සන ගීතයකට ඔබවත් එකතු කරගන්නවා රන්දිනී ප්‍රේමරත්න. සුබ උදෑසනක් අක්කේ. අපිත් සද්දටම හිතමිතුරු සුලඟ අහගෙන ඉන්නේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මේ කට්ටියෝම එකතු කරගන්න කියලා තියෙනවා. කාවද මේ එකතු කරගන්න කියලා තියෙන්නේ? සුරංග බාප්පා, දිනේෂ් අයියා, වසන්ත අයියා, කවිඳු, විහඟ, රුක්ෂාන් ඒ වගේම මාවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඉතින් මේ WhatsApp පණිවිඩය එව්වේ කවුද කියලා බලමු. අපි මීගමුවෙන් කියලා තමයි තියෙන්නේ. කවිඳු ලසංග තමයි අපිට මේ WhatsApp පණිවිඩය එවලා තියෙන්නේ. මං හිතන්නේ කවිඳු අද දවසේ මුලින්ම WhatsApp පණිවිඩයක් එවලා තියෙන්නේ. කියන්නේ සිටි FM එකට මුලින්ම WhatsApp පණිවිඩයක් එවලා තියෙන්නේ මං හිතන්නේ අද වෙන්න ඕනි. මාවත් ලස්සන song එකකට එකතු කරගන්නකෝ කියලා මදුෂාන් අපිට WhatsApp මැසේජ් එකක් එවලා තියෙනවා. පනාගොඩ හෝමාගම ඉඳලා තමයි මදුෂාන් අපිට මැසේජ් කරන්නේ. ග්‍රෑන්ඩ්ෆා සංගරදාස ඔන්න ගීතයකට එකතු කරගන්න කියලා නම එවලා තියෙනවා. ඉතින් බොහොම ආදරෙන් අපි එකතු කරගන්නවා. හිතමිතුරු සුලඟට සුබ උදෑසනක් සින්දුවක් දෙන්න හලාවත පැට්‍රික් කරුණාපාල තමයි මෙහෙම කියන්නේ. ඈන්, සහන්, ෂනෙල්, රශ්මි දුව, ලිලි, මොනෙස්ටා දුව මේක ඒ වගේම මේකලා රිසෝට් එකේ ස්ටාෆ් එක හැම දෙනාමයි මාවයි එකතු කරගන්නවා කියලා තියෙනවා. බොහොම ස්තුතියි ඉතින් මාවත් එකතු කරගන්නවට. පිළියන්දලින් දේවිකා පෙරේරා අපිට WhatsApp පණිවිඩයක් එවලා තියෙනවා. මහත්තයා මනෝජ් ඒ වගේම අම්මා තාත්තා මල්ලි පුංචි අම්මා සිටි FM අහන හැමෝමමයි එකතු කරගෙන ලස්සන ගීතයක් අහන්න ඕනේ කියලා තමයි අපිට දේවිකා පෙරේරා WhatsApp කරලා තියෙන්නේ. මම හිතන විදිහට සිටි FM එකට WhatsApp කරන අද දෙවෙනි පාර වෙන්න ඕනි. කොහොම වුණත් ඉතින් අපි පිළිගන්නවා ගොඩක් ආදරෙන්. අද දවසේ ඉස්සෙල්ලාම සිටි FM එකට WhatsApp කරපු කතා කරපු අය වගේම හැමදාමත් අපිත් එක්ක ආදරෙන් අත්වල බැඳගෙන ඉන්න ඔබ හැමදෙනාවම Good morning සුගන්ධි නංගි කියලා තිනවා. කවුද මේ? අම්පාරේ හේමන්තිකා තමයි මේ විදියට මට සොඳුරු ඇරවීමක් කරලා තියෙන්නේ. අපිවත් ලස්සන ගීතයකට එකතු කරගන්න කියලා මෙන්න මේ පිරිසකින් නන්ටි කියලා තියෙනවා. චින්තක, සයුනි, සනුල සමග සිටියාන හැමදිනාවයි ඔයාවයි ආදරෙන් ගීතයකට එකතු කරගන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි මාවත් එකතු කරගත්තට.
රදාවඩනින් ගාමිණී වීරසිංහ, ඔන්න ඔබවත් අමතක කළේ නැහැ. ශෂික, අශාන්, දුලනි, රූපවති, රෝහිණී, නයනි, කුමාරි, නිමල් සමග වර්නාඩ් එකතු කරගන්නවා ලස්සන ගීතයක් අහන්න. ඉතින් 01129192 අපිට කතා කරන්න පුළුවන් වගේ ඔබට පුළුවන්කම තියෙනවා 0776 896 89 8ට අපිට WhatsApp පණිවිඩයක් මේ පැත්තට එවන්න.

0: TBS Sport 110 EFI engine taksine petrol liter ekata kilometer 80 ekata padiye duwanna nan meka thamai
1: eka bohoda na onne
2: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලෝව වෙදක දර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සල්වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවෝස් බී
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමේ කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමේ නැති කළම දාන්න පුළුවන්
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
3: මාරයිනේ
5: කසාගල ග්‍රීන් සුපර් අලුත් තැනක් අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය රුපියල් 25,000කට වැඩි පිළපැත් සඳහා ප්‍රවාහනය නොමිලේ ඔබත් අදම යන්න කසාගල ග්‍රීන් සුපර් වෙත වැඩි විස්තර සඳහා අමතන්න 0112-864-012
6: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීප්තේ නියම පාරට ටර්න් වෙන්න.
7: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
6: සතිය දින පහේම උදේ 9ට
7: City U-turn ඔබ වෙත ගෙන එන්නේ.
8: සුබ දවසක්
9: අලුත් වෙලා
8: පහසු වෙලා
9: තැගි වැඩි වෙලා
10: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

0: 96.6 89.8 ජාතික ෆිම් නාලිකාව CDFM.
1: මේ පැයි නැගල යන ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලක්ස්රෝ ඔටෝ හෝස් වෙතින්. ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්ස්රෝ ඔටෝ හෝස්.

0: ඔරිජිනල් ජපන් වාහනයක් ගන්න යන්න ලක්රෝ ඔටෝ හෝස් වෙතට. හොන්ඩ වෙසල්ස්, සුසුකි ඇල්ටෝ හයිබ්‍රිඩ්, නන් හයිබ්‍රිඩ්, සුසුකි වැගන්නාර්, ඩයිහට්සු මීරා, ටොයෝටා යාරිස් මේ සියලුම ජපන් වාහන ලක්රෝ ඔටෝ හෝස් වෙතින් වසර දෙකක වගකීම හෝ කිලෝමීටර් ලක්ෂයක ධාවන සහතිකය, ලීසින් පහසුකම්, රක්ෂණ එකම වාහලක් යටින්. ලක්රෝ ඔටෝ හෝස් 511 අවිස්සාවේල පාර කඩුවෙල. ලක්රෝ ඔටෝ හෝස් 0711 0666 444.
1: ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝ එකක් රුපියල් 199යි, සුදු සීනි කිලෝ එකක් රුපියල් 209යි, මුංගට කිලෝ එකක් රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි, ලොකුලූණු කිලෝ එකක් රුපියල් 149යි, රතුලූණු කිලෝ එකක් රුපියල් 320යි, අර්තාපල් කිලෝ එකක් රුපියල් 259යි. ලංකා සතොස ජාතියේ මිල තීරක.
2: මියුරු ගීරස මදුර බෙදමින
3: එ 89.6
2: පරබරින් පිරි වදන් පරගෙන
3: F89.8
2: ඔබේ සවන් සනහා පියාමන මුවනේ ලිහිනිය
4: සිටි F89.8.

0: සිටි FM.
1: කාලෙකින් දැක්කේ
2: වන්දනා ගමනක් ගියා. ලෝකු රවුමක් ගැහුවා.
1: ත්‍රිවිල් එකේ
2: නැතුව අලුත් බජාජ් ත්‍රිවිල් එකේ ඕන දොරක් හරි වාසීනේ.
1: පිටට පෙට්‍රල් කරනවා.
3: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
4: බජාජ් වේලාව පෙරවරු 11 විනාඩි 29යි.
3: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය දැන් රට පුරා වේදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.
5: හිත ඉල්ලන ගීතය කැමති විදිහට අහන්න. හිත මිතුරු සුළඟ හරවත් තරුණේ සොඳුරු සම්නිවේදකයා සිටි FM.

වෙලාවත් බැලුවනේ නේද? එහෙමනම් දැන් සූදානම් වෙන්නේ අපිට කතා කරපු අය ගැන ටිකක් හොයලා බලන්න. මෙන්න මේ පිරිස අපිට කතා කරලා තියෙනවා. මීරිගමින් ප්‍රියංකර කතා කළා. වික්‍රමසිංහ, ඒ වගේම නිල්මිනි, අම්මා දයාවති, හේමන්ත පුතා බානු, සුදුමණිකේ ඇතුළු පිරිස එකතු කරගන්න කියලා කිව්වා. ඒ විතරක් නෙමෙයි, WP ශාන්ත අලු විහාරේ ඉඳලා අපිට කතා කළා. මොනව නොකියුවත් WP කියන එක කියන්න ඕනේ කියලා තමයි කියන්නේ. බිරිඳ රාණි දවල්ට කැම නැති වෙයි කියලා කිව්වා. ඒ හින්දා මුලින්ම කියන්න කිව්වා බිරිඳගේ නම. නිමල් කා, ඒ වගේම නදීෂානි, චම්පිකා, මදුෂානි, දිනුක, දිනේ, දිහේන් සමග සිතුව එකතු කරගන්නවා කියලා කිව්වා. ලස්සන ගීතයක් අහන්න අපි අන්න සූදානම් වෙන්නේ. වට්ස්ඇප් එක පැත්තට අපි බලමු කවුද අපිට වට්ස්ඇප් පණිවිඩය යොමු කරලා තියෙන්නේ කියලා. සුබම සුබ දවසක් කියලා තියෙනවා. අදත් අහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් දෙන්න කියලා මටක්කුලියෙන් සීතා කුමාරසිංහ අපිට වට්ස්ඇප් කරලා තියෙනවා. ඒ වගේම මිතුරි සුනීතා ඇතුළු හැමදෙනාමත් මිනිපිරියන්වත් එකතු කරගන්න කියලා ඔන්න ලතා කුමාරසිංහ මටක්කුලිය ඉඳලා අපිට වට්ස්ඇප් කරලා තියෙනවා. අද දවසේ මුලින්ම ඉසිසලාම සිටිය ෆිල්ම් එකට වට්ස්ඇප් පණිවිඩයක් එවුව කෙනෙක් තමයි මේ. හැබැයි මෙන්න මෙහෙම කියලා තියෙන, අපි බලමු මොනවද කියලා තියෙන්නේ කියලා. හයි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. අපිත් වැඩ කරන ගමන් ඉන්නේ. නිලුපුල් අයියවත්, මාවත්, මෛත්‍රී මාමවත්, සුපුන් අයියවත්, සූටින් අයියවත්, පොඩිමෑන් මල්ලිවත්, ඒ වගේම ISC ගෲප් එකේ සියලු දෙනාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඉතින් මේක අපිට එවන්නේ කවුද කියලා නෑ. හැබැයි අර වට්ස්ඇප් එකේ නම සඳහන් වෙන තැන තියෙන්නේ පිස්සා කියලා තමයි. මං හිතන්නේ ඒක නික්නේම් එකද දන්නේ නෑ. කොහොම වුණත් ගොඩක් ආදරෙන් අපි මේ හැමදෙනාවම එකතු කරගන්නවා කියලා මතක් කරන්න ඕනේ. අයිබෝවන් මිස් කියලා තියෙනවා. මම හෝමාගම පිටිපන නවරත්න බණ්ඩාර. බිරිඳ සුදර්ශනී, පුතා සදීප, අබේරත්න ඇතුළු පිරිස එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම මල්ලි කුමාර, ජයනි නංගි හා කැනඩාවේ ඉඳලා පියසා සිටින ධර්මසිරි බණ්ඩාර අයව ඇතුළු හැම දෙනාම එකතු කරගෙන ගීතයක් අහමු කියලා තමයි අපිට හෝමාගම පිටිපෙන නවරත්න බණ්ඩාර අපිට කියලා තියෙන. ඉතින් ඔබටත් පුළුවන් මේ විදිහටම අපිට වට්ස්ඇප් පණිවිඩයක් එවන්න. එහෙම නැත්නම් දුරකථනයෙන් කතා කරන්න 01129192 දුරකථන අංකයෙන් ඔන්න ඔබට පුළුවන්කම තියෙනවා අපිට කතා කරන්න. ඒ වගේම තමයි ඔබට පුළුවන්කම තියෙනවා අපිට වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න 07761

89 8 කියන WhatsApp අංකයට ඔබට පුළුවන්කම තියෙනවා WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ඉතින් අද දවසේදී මෙච්චර කාලයක් හිත හිත ඉඳලා සිටි FM එකට අද දවසේදී ඉස්සෙල්ලාම ඔන්න ගීතයක් අහන්න මේ පැත්තට ආව කෙනෙක්ට පුළුවන්කම තියෙනවා WhatsApp කරන්න. ඉතින් ඒ වගේ කෙනෙක්ද මේ මට WhatsApp කරන්නේ. හරිම ලස්සන නිර්මාණයක් විජය කුමාරතුංගව ඇඳලා තියෙනවා. විජය කුමාරතුංගව නිර්මාණය කරලා තියෙනවා. එල්පිටියේ කැටපල සමන් ගාල්ලගේ තමයි මේ නිර්මාණය අපිට යොමු කරන්නේ. සුනිතා නානායකර සමග ගීතයක් අහන්න ඕනේ කියලා තියෙන. හරිම ලස්සන චිත්‍රයක්. මේක මේ පැන්සලකින් අඳින ලද චිත්‍රයක්. ඉතින් බොහොම ස්තුතියි මේ වගේ වටිනා කියන නිර්මාණ සිටි FM හිතමිතුරු සුලඟත් එක්ක බෙදා හදා ගන්නවට. එහෙමනම් ගීතයකට යන්න සූදානම් වෙන්නේ. මේ ගීතය ගැන කියනවා නම් මේ ගීතය ගැන කියනකොට මේ පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. ඒ තමයි මේ මාසේ, ඒ කියන්නේ මේ මාසේ ඔබ ආයමත් ඇවිදින් ප්‍රසංගය ගැන. ඉතින් හොඳටම දිගටම සිටි FM අහගෙන හිටියොත් ඔබට දැනගන්න පුළුවන් කවදද මේ ප්‍රසංගය තියෙන්නේ, පැවැත්වෙන්නේ, අපි කොහොමද ආසන වෙන් කරගන්නේ කියලා. ඒ වගේම මේ ප්‍රසංගයට මෙන්න මේ අපිට ඇහෙන දැන් අපි අහන සූදානම් වෙන ගීතෙත් පුංචි මේ නෑදෑකමක් තියෙනවා. ඉතින් ඒ මොකද්ද කියලා ඉදිරි දැනගන්න ලැබෙයි. අපි එහෙනම් ආමු ගීතය.

0: City FM. සතු ටිම්ම දවස පටන් ගන්න. Good morning, ජීවිතේම සිටි.
1: සතියේ දින පහම උදෑසන 7ට.
2: නොයනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට. සුපිරිම unlimited වෙන සත් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
1: NSBIM ඉතුරු මිතුරු account එක ගොයක තියෙන යූත් එකට નિયમિતම set වෙන්න, ඇස් වහගෙන දැකපු හින හැබෑ කරගන්න, යූත් එකට નિયમિતම set වෙන account එක මෙන්න. NSBIM ඉතුරු මිතුරු account එක life එකට plan එකක්.
3: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද? මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට turn වෙන්න.
0: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
3: සතිය දින පහේම උදේ 9ට
0: City U-turn ඔබ වෙත ගෙන එන්නේ.
4: නිරෝගීව පැහැපත් වීමේ දේශීය ආයුර්වේද සන්නාමය බයෝ බියුටි ලංකා.
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: ළමා ලෝකයේ සුඳුරු ගිමන්හල ගුරුගේ නේචපාක වැලිගම්පිටිය ඡායල.
1: ගුරුගේ නේචපාක් වේලාව පෙරවරු 11 විනාඩි 40යි.
6: සතුට විනෝදයේ සපිරි සුන්දර තැනක ඔබේ දරුවන් සමග ගත කරන්න හොඳම තැන ගුරුගේ නේචපාක්, කිංග්ස් ටවර්, ජුරාසික් පාර්ක්, ගේම් සෙන්ටර්, ෆ්ලයින් චෙයාර්ස්, එයාක්‍රාෆ්ට්, බෝඩ් රයිඩ්ස්, ස්වැද්දාස් බීච් සහ තවත් ළමා සිත් ඇඳ බැඳ තබන විවිධ අංග. මේ සියල්ලම ගුරුගේ නේචපාක් වෙතින් පමණයි. පාසල් ළමයින් සඳහා විශේෂයි සහනදායි අයකිරි ළමා ලෝකයේ සඳුරු ගිමන්හල ගුරුගේ නේචපාක් ඇන් මායන් වෝටර් පාර්ක් වැලිගම්පිටිය ජයල.
1: කසාගල ග්‍රීන් සුපර් අලුත් තැනක් අඩුම මිලක්, ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය රුපියල් 25,000කට වැඩි විල්පත් සඳහා ප්‍රවාහනය නොමිලේ. ඔබත් අදම යන්න කසාගල ග්‍රීන් සුපර් වෙත. වැඩි විස්තර සඳහා අමතන්න 0112-864-012
0: 89.6, 89.8

0: City FM.
1: රෝස පෙති අතුරාලා යහන මත සතපාලා
2: කැමැතිම සින්දු වෙනස් හඳකින් වෙනස් රසකින් City FM හැඩකාර හැන්දෑව
3: නිහඬ කල්පනා ලොවක තනි වෙලා ඔබ හඬ
2: covers remix mashup සමග රේඩියෝවේ හොඳම හැන්දෑව City FM හැඩකාර හැන්දෑව
4: අනුග්‍රහය
5: සුබදවස
4: අලුත් වෙලා
5: පහසු වෙලා
4: තෑගි වැඩි වෙලා
5: අංක තුනයි ලග්න එකයි ලක්ෂ පහද ඉලෙක්ට්‍රික් බයික් එකද
4: කැමති එකක් අපේ අතේ සුබදවස
5: දවස සුබයි සිහින දිනයි සුබදවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
6: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලව්ව වෙත ගෙදර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සල් වලින් දැන් ඔබට මිලදී ගත හැකි ලිවෝස් බී

හිත ඉල්ලන ගීතයක් කැමති විදිහට අහන්න. හිත මිතුරු සුළඟ හරවත් තරුණේ සොඳුරු සංනිවේදකයා සිටි FM.

පෙරවර 11 විනාඩි 46යි දැන් වෙලාව. සමුගෙන යන්නත් කෙමෙන් කෙමෙන් වෙලාව ලංවෙනවා. ඉතින් ඒ අතරේදී අපිට WhatsApp පණිවිඩය එවුව කීප දෙනෙක් ඉන්නවා. ඒ අයවත් මතක් කරන්න ඕනේ. බණ්ඩාර ස්ටෝස් වලකුමුර. අපිව සද්දෙටම අහගෙන ඉන්නවා කියලා තියෙනවා. බිරිඳ මේනකා, දුව බිනුදින්, ඒ වගේම සචේතන පුත්තාත් එකතු කරගන්න කියලා තියෙනවා. අපිට මේක එවන්නේ බණ්ඩාර. ඉතින් උපන්දින සුභපැතුමකුත් තියෙනවා කියලා තියෙනවා. මගේ අයියා අනුර විජිතගේ උපන්දිනය අදයි කියලා තියෙනවා. ඉතින් අපිත් අනුර විජිත ඔබට සුභ උපන්දිනයකට ආශිරි ප්‍රාර්ථනා ගෙනෙන බවත් මතක් කරන්න ඕනේ. ගණේමුල්ල රසාලි පපඩම් ආයතනයේ දිස්නා නිමල්, විනීතා, කාන්ති, අනුෂා, අනෝමා ඇතුළු හැම දෙනාම ගීතයකට එකතු කරගන්න කියලා තියෙනවා. හැබැයි මේ WhatsApp පණිවිඩය අපිට එව්වේ කවුද කියලා නම් ලියලා නැහැ, එවලා නැහැ. ඉතින් කමක් නැහැ, මේ හැම දෙනාම එකතු කරගෙන තමයි අපි අවසාන ගීතය අහන්න සූදානම් වෙන්නේ. ලස්සන නිර්මාණයක් වගේ නිසඳසක් අපිට එවලා තියෙනවා, අදහසක් එවලා තියෙනවා. ශීලා රණසිංහ හලාවත ඉලිප්පදිණියේ ඉඳලා තමයි අපිට මේ නිර්මාණය යොමු කරන්නේ. මේක නිර්මාණයක් නෙමෙයි, මේක බොහොම අපූර්ව අලංකාර නිසඳසක් වගේ අදහසක් කියලා තමයි මට කියන්න තියෙන්නේ. මෙන්න මෙහෙමයි අපිට මේක යොමු කරලා තියෙන්නේ. සාමයේ පා ගමන් මග සැමසි පහන් වූ වග, සතිමත් බවින් දිවි මග ගෙවනට දෙසූ දහම් පහන, ආලෝකය සමග ලැබූ ජීවනාලෝකය, හදේ ගැඹුරට නිදන් විය මහදේ. ශීලා රණසිංහ හලාවත ඉලිප්පදිණියේ ඉඳලා තමයි ඒ විදිහට අපිට අදහසක් යොමු කරන්නේ. හයි, ගුඩ් මෝර්නින් අකි කියලා තියෙනවා. තව හරියටම විනාඩි 11යි පුළුවන් ගුඩ් මෝර්නින් කියලා කියන්න. ඒක නිසා ඉක්මනට කිව් එක හොඳයි. මටත් සොන්ග් එකක් ඕනි කියලා තියෙනවා, අනිවාර්යෙන්ම දෙනවා. ඒ වගේම මං එක්ක ඉන්නවා අක්කයි අම්මයි ඉන්නවා කියලා තියෙනවා. අපි මේ දුර ගමනක් යන ගමන් ඉන්නේ කියලා තියෙනවා. ඔන්න සිටි FM එකට ෆස්ට් ටයිම් තමයි කෝල් කළේ කියලා තියෙනවා, වට්ස්ඇප් කළේ කියලා තියෙනවා, මැසේජ් එකක් දැම්මේ කියලා තියෙනවා. අක්කේ අනිවාර්යයෙන්ම මැසේජ් එක කියවන්න හොඳේ කියලා තියෙනවා. මම ඔෂානි, අක්කා දිස්නා, ඔෂානි දිස්නායි තමයි එකතු වෙලා මේ වැඩේ කරලා තියෙන්නේ, මේ මැසේජ් එක අපිට එවලා තියෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි ඒ දෙන්නටම. මට මැසේජ් එකක් එවලා ඒක ඩිලීට් කරලා තියෙනවා. කවුද මේ? කවුද කියලාවත් හොයාගන්න බැරි විදියට මේක කොබේගෙන ඉන්න දිනේෂ් වර්ණසූරිය වෙන්න ඕනේ මේ මැසේජ් එක දාලා ඩිලීට් කරලා තියෙන්නේ. ඉතින් තවත් අපිට WhatsApp පණිවිඩයක් එවනවා. මේකෙත් නම ලියලා නැහැ. මම නම හොයාගන්න චුට්ටක් උඩට උඩට යනවා. ඒත් මට නම හොයාගන්න හරි. ඉනෝක තමයි අපිට මේ WhatsApp පණිවිඩය එවලා තියෙන්නේ. දුන්කන්නාවෙන් ඉඳලා ඉනෝක තමයි එවලා තියෙන්නේ. හෙලෝ මැයි කියලා ලස්සන ෆොටෝ එකක් එවලා. මැයි හැමෝගෙම යහපත් බලාපොරොත්තු, සියල්ල ඉටු වෙන ආදරණීය වාසනාවන්ත මාසයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තමයි ඉනෝක දුන්කන්නාවෙන් ඉඳලා අපිට මේ WhatsApp පණිවිඩය යොමු කරන්නේ. එහෙමනම් ඉතින් ගොඩක් කතා කළා, ගොඩක් WhatsApp පණිවිඩවලට දුරකථන ඇමතුම් වලට අවස්ථාව ලබා දුන්නා. එහෙමනම් ඉතින් මේ හැම දෙයකින්ම පස්සේ අද දවසේ සමුගෙන යන්නට තමයි සූදානම් වෙන්නේ. ඔන්න ඉතින් සමුගෙන යන්න කලින් තවත් එක WhatsApp පණිවිඩයක් මේ දැන් ආවා. අපි ඒකත් කියන්න ඕනේ. හරි, මෙන්න මේ විදිහට තමයි අපිට නිර්මාණයක් පද පේලි දෙකක් එවලා තිනවා. මෙන්න මේ විදිහට. වැස්ස වලාහක දෙවිඳුන් බැල්ම හෙලන මී යාමේ කිංකිණි නද රැව්දේ අපේ මැදසාලේ. ඊට පස්සේ මම මේ වැඩසටහන අවසන් කරනවා කිව්ව හින්දා අයියෝ කියලා තියෙනවා. හරි, බොහොම ස්තුතියි. ඊළඟ දවසේ මෙච්චර පරක්කු වෙන්න එපා නේද? ටිකක් ඉක්මනට අපිට WhatsApp කරන්න උත්සාහ කරන්න. එහෙමනම් අද දවසේ මට WhatsApp පණිවිඩයපු කතා කරපු හැම දෙනාටම බොහොම ස්තුතියි. අමතක කරන්න එපා අද දවල් දෙකට හරියටම Saturday chart show අරගෙන මම එනවා. ඉතින් ඒකත් අහන්න, අලුත් ගීත අහන්න සූදානමින් ඉන්න කියලා ආරාධනා කරන ගමන් තමයි අද දවසේ හිත මිතුරු සුළඟෙන් සමුගෙන යන්නේ. එහෙමනම් ඉතින් හැම දිනාටම සුබ සත්‍යන්තයක් ප්‍රාර්ථනා කරනවා, ජය ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ගිහින් එන්නම් මම සුගන්ධි කාංචනා පෙරේරා.

0: City FM.
1: මෙන්න මේ පැයේ පුවත් අනුග්‍රහය ආර් එස් වානේකම්හි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේකම්හි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116 6673 පිවිසෙන්න www.ihs.edu.lk

0: වෙලාව පෙරවර 11:55 සිටි FM මේ පැයේ පුවත්. ප්‍රථමයෙන් දේශීය පුවතක්. ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහකොමසාරිස් මේජර් ජෙනරාල් නයර් නසීර් මහතා අගමැති ආචාර්ය හරිනි අමරසූරිය හමු වෙයි. අර්ලියගහ මන්දිරයේදී පසුගියදා එම හමුව සිදුවිය. දිට්වා සුලිකුණාටුවෙන් පසුව පාකිස්තාන රජය ශ්‍රී ලංකාවට සැපයූ අකණ්ඩ සහයෝගය හා සහාය පිළිබඳව අගමැතිනිය එහිදී මහකොමසාරිස්වරයාට සිය කෘතඥතාව පළ කළාය. ගෞරවය, මිත්‍රත්වය හා පොදු අභිලාෂ මත පදනම් වූ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පවතින දිගුකාලීන සහ සුහද සමතිතා පිළිබඳව දෙපාර්ශ්වයම එහිදී සිහිපත් කළහ. දැන් විදෙස් පුවතක්. ජර්මනියේ සිටින තම හමුදා බටයෙන් 5000ක් ඉවත් කර ගැනීමට ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සැලසුම් කරයි. ජර්මනියේ ඇමරිකානු හමුදා බටයෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් සිටින අතර පසුගිය දෙසැම්බර් වන විට එරට කඳුරුවල රාජකාරියේ නිරත බටයෙන්ගේ සංඛ්‍යාව 36000කට අධික විය. මේ පැයේ ක්‍රීඩා පුවත. සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බංගලාදේශ කාන්තා කණ්ඩායම අතර පන්දුවාර 20-20 තුන්වෙනි ක්‍රිකට් තරගය ෂිල්හෙටියේදී අද පැවැත්වෙයි. තරගය පසුරු 1ට ආරම්භ වෙයි. තරග තුනකින් සමන්විත තරගාවලියේ තරග දෙකට බිඳුවක් ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලියේ ජය දැනටමත් හිමි කරගෙන සිටී. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 12:45 බලාපොරොත්තු වන්න.
1: RS වානි කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකය සමග RS RB 500 වානි කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානි කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානි කම්බි.

0: එතෙර ගොසින් ශ්‍රමය පුදන ලක් දෙරණට ඉසුරු ගෙනෙන එතෙර මෙතෙර නෑසිය මිතුරන් එකතු කරන සජීවී හෝරා දෙක
1: ලංකා බැංකුවෙන් රන් කහවන
0: සෑම සිනසුරාදාවතුම රාත්‍රී 10ට සිටි FM සේවයෙන්
1: උපේන මුදල් ගෙන්වා ගන්න.
0: ගිනුමට ලැබෙන ප්‍රතිලාභ දැනගන්න.
1: ඔබේ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු දැනගන්න.
0: අප සමග එක්වන්ව.
1: සෙනසුරාදා රාත්‍රී 10ට ලංකා බැංකුවෙන් රන් කහවණු.
0: පූර්ණ අනුග්‍රහය ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලංකා බැංකුව.

0: සී පිට පිට රටට හැකි සීසන් 4 ඔබත් අදම රටින් නෙවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මෙවන්න කෝටි 5ක තෑගි පිට තෑගි දිනන්න
1: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවර්ස් බී අලෝව වෙතක දර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සල්වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවර්ස් බී
2: 89.6 89.8 දිවයින පුරා
3: සිටි FM

0: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද? මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න.
1: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
0: සතියේ දින පහේම උදේ 9ට
1: City U-turn ඔබ වෙත ගෙන එන්නේ විජය ප්‍රොඩක්ට්ස්.
2: සම්මුදුරු අභිමානින් අභිමානයෙන්
1: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට. City FM.

0: අසූ නවය දශම හය අසු නවය දශම අට ජාතික ෆිම් නාලිකාව
1: මේ කාලේ හැමෝටම අපහසු කාලයක්. කොපමණ අපහසුතා මැද්දේ වුවත් වෛද්‍යවරයා ඔබට නියම කර ඇති ඖෂධ ලබා ගත යුතු බව අපි දන්නවා. ඒ නිසාමයි ඔබ වෙනුවෙන් ඉතාම සහනමිලට ගුණාත්මක ඖෂධ අපගේ රාජ්‍ය උසුසල් ජාලය හරහා ලබා දීමට කටයුතු කරන්නේ. අප විසින් වෙළඳපළට නිකුත් කරන සියලුම ඖෂධ අපගේ තත්ත්ව පරීක්ෂණ රසායනාගාර තුල තෙවරක් තත්ත්ව පරීක්ෂණයට ලක් කරනවා. ඒ නිසා ඖෂධ මිලදී ගන්නා සෑම විටම SPC නමින්ම ඉල්ලන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඔබේ සුවසිත අපේ පෙතුමයි.
2: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT

0: වෙලාව 12:45. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මින් ප්‍රවෘත්ති සංස්කරණය හේමන්ත හෙට්ටිගේ, ප්‍රකාශය දිනුෂා වෙත්තසිංහ. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට සාකච්ඡා. අබාධ සහිත දරුවන් වෙනුවෙන් වූ අයිති ජාතික මධ්‍යස්ථානය සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයාගේ නිරීක්ෂණයට. වෙසක් පොහොය වෙනුවෙන් පවත්වන දන්සල් ලියාපදිංචි කිරීම ලබන සඳුදා ඇරඹේ. හජ් වන්දනා සමය ආරම්භ කරමින් පළමු කණ්ඩායම දිවිනින් පිටත්ව ඇති. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩනමින් කිරීම කලින් අවශ්‍යතාවක් බව අවධාරණය කෙරේ. වීරකැටිය සහ වලස්මුල්ල නවීන පහසුකම් සහිත ආදර්ශමත් නගර ලෙස සංවර්ධනය කිරීමට සැලසුම්. යුද්ධය අවසන් කිරීමට ඉරානින් අමෙරිකාවට නව යෝජනාවක්. ශ්‍රී ලංකා බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් අතර තුන්වැනි 2020 ක්‍රිකට් තරගය අද. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් නයර් නාසිර් මහතා අගමැති ආචාර්ය හරිණි අමරසූරිය හමුවෙයි. අරලිගහ මන්දිරයේදී පසුගෙදා එම හමුව සිදුවිය. දිට්වා සුලිකුණාටුවෙන් පසුව පාකිස්තාන රාජ්‍ය ශ්‍රී ලංකාවට සැපියූ අඛණ්ඩ සහයෝගය සහ සහාය පිළිබඳව අගමැතිනිය එහිදී මහ කොමසාරිස්වරයාට සිය කෘතඥතා පළ කළාය. ගෞරවය, මිත්‍රත්වය සහ පොදු අභිලාෂ මත පදනම් වූ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පවතින දිගුකාලීන හා සුහද සබඳතා පිළිබඳව දෙපාර්ශ්වයම එහිදී සිහිපත් කළහ. අධ්‍යාපන සංචාරක හා ක්‍රීඩා වැනි ප්‍රධාන ක්ෂේත්‍රවල සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාව එහිදී අවධාරණය කෙරිණි. ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම තහවුරු කිරීමත්, දෙරටේ ජනතාව අතර පවතින සබඳතා වර්ධනය කර ගැනීම මෙන්ම සහයෝගිතාව සඳහා නව අවස්ථා නිර්මාණය කර ගැනීමත් එම සාකච්ඡාවේ අරමුණු අතර විය. රාකම අයිති ජාතික මධ්‍යස්ථානය නියෝජ්‍ය ඇමති වෛද්‍ය හංසක විජේමුනි මහතාගේ නිරීක්ෂණයට ලක්වේ. මෙරට ආබාධ සහිත දරුවන් වෙනුවෙන් වූ ප්‍රථම ජාතික මධ්‍යස්ථානය එයයි. එම මධ්‍යස්ථානයෙන් විශේෂ අවශ්‍යතා සහිත විශේෂ අවශ්‍යතා සඳහා අවදානම් තත්ත්වයේ පසුවන සහ ආබාධ සහිත දරුවන්ගේ අවශ්‍යතා අනුව විවිධ අංශයටතේ ප්‍රතිකාර සහ මඟ පෙන්වීම් සපයයි. එහි සත්කාරක සේවා සිදු කෙරෙන ආකාරය සහ පරිශ්‍රය සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය. එම මධ්‍යස්ථානයේ ප්‍රධාන අවශ්‍යතා ඉදිරි සැලසුම් සහ ඉදිරි සේවා බලකැන්වීම් පිළිබඳවද නියෝජ්‍ය ඇමතිවරයා කරුණු විමසීය. මධ්‍යස්ථානයෙන් ආබාධ සහිත දරුවන්ට සපයන ප්‍රතිකාර සේවා තවත් ශක්තිමත් කිරීම වෙනුවෙන් අනුකම්පනය කළ යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නියෝජ්‍ය ඇමතිවරයා එහි වෛද්‍ය නිලධාරි ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සමග සාකච්ඡා කළේය. මධ්‍යස්ථානයේ මානව සම්පත ඉහළ නැන්වීමේ අවශ්‍යතාව කෙරෙහි එහිදී ප්‍රමුඛ අවධානයක් යොමු විය. දැනට මෙම මධ්‍යස්ථානයෙන් සේවා ලබා ගැනීම සඳහා දරුවන් 16,000ක් ලියාපදිංචි කර ඇති බවත්, දෛනිකව දරුවන් 174 සංඛ්‍යාවක් සේවා ලබා ගැනීමට දිවිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන බවත් අයිති මධ්‍යස්ථානයේ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානි ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සමන්මලී සුමනසෙන් මහත්මිය එහිදී පැවසුවාය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ලබන 30 වෙනිදාට යෙදී ඇති වෙසක්පුර පසළොස්වක පොහොය වෙනුවෙන් පවත්වන දන්සල් ලියාපදිංචි කිරීම ලබන සඳුදා සිට ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ ලේකම් චමිල් මුතුකුඩ මහතා කියයි. දිවිනපුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කාර්යාල මට්ටමින් ලියාපදිංචි කිරීම සිදුවෙයි. දන්සල් සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනටමත් නිකුත් කර ඇත. ඒ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විස්තර ලබා ගන්නේ ලි කම්බරයා දන්සල් සංවිධායකයන්ට දැනුම් දෙයි. මේ වසරේ හච් වන්දනා සමය ආරම්භ කරමින් 325 දිනකින් සමන්විත පළමු කණ්ඩායම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් සෞදි අරාබියේ ජෙඩා නගරේ බලා ඊ රාත්‍රී පිටත් වූයේය. ගුවන් තොටුපළේ පිටත් වීමේ පර්යාන්තයේ ඒ සඳහා උත්සවයක්ද සංවිධානය කර තිබිණි. පාර්ලිමේන්තුවේ නියුච්ච කතානායක රිස්වේ සල්ලි මහතා ප්‍රධාන ආරාධිතය ලෙස එම අවස්ථාවට එක්විය. ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් අහමුද් අල් කහල් කක්තානි මහතාද ශ්‍රී ලංකාවේ හජ් කමිටුවේ නිලධාරීහුද ඊට සහභාගී වූහ. මෙම පළමු වන්දනා ගමන සඳහා සෞදියා ගුවන් සේවය විශේෂ ගුවන් යානයක් යොදවා තිබුණි. මේ වසරේ හජ් වන්දනාවට ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව අතරින් 3500 දෙනෙකුත් තෝරාගෙන ඇත. ඔවුන් සෞදියා ගුවන් සේවයට අමතරව කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානවලින්ද සෞදි අරාබියේ මක්කම වෙත රැගෙන යාමට නියමිතයි. විභාග කේන්ද්‍රීය වත්මන් අධ්‍යාපන ක්‍රමය අනිවාර්යෙන්ම වෙනස් වියත බව පාර්ලිමේන්තු මන්ත්‍රී දීප්ති වාසලගේ මහත්මිය කියයි. මෙම අධ්‍යාපන ක්‍රමය දරුවන්ට පමණක් නොව දෙමාපියන්ටද පීඩාවකි. දරුවන්ගේ හැකියා සහ නිර්මාණාත්මක භාවය වත්මන් අධ්‍යාපන ක්‍රමයේ හේතුවෙන් විනාශ වේ. මෙම තත්ත්වය හැමේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම කලින් අවශ්‍යතාවක් බවට පත්වෙතැයි මන්ත්‍රීවරිය පැවසුවේ ජාතික ගුවන්විදුලියේ සුභාරති වැඩසටහනට අද පෙරවරුවේ ක්වෙමිනි. ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන මන්ත්‍රීවරිය.
1: අපිට තියෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ඉලක්ක දෙකක්, සහකම්පනයක් තියෙන, මානව දයාවක් තියෙන, රට ගැන ආදරය කරන දරු පරපුරක් අපි හදන්න ඕනේ. ඊළඟ එක තමයි අපිට රැකියා වෙළඳපළට ගැළපෙන දරුවෝ සමාජගත කරගන්න ඕනේ. ඉතින් ඔය දෙක කරන්න මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. මේක ගොඩක් කලින් ඉඳලා මම කීන දැකපු දෙයක්. ඇත්තට මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි කියන එක අපේ රටට ගැළපෙන හොඳ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් තුළින් අපේ රටේ අනාගතය හොඳ තැනකට ගෙනියන්න පුළුවන් කියලා විශ්වාස කරනවා.
0: මිලකට ප්‍රමුඛ පුවත.
2: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය සහ වලස්මුල්ල නවීන පහසුකම් සහිත ආදර්ශමත් නගර ලෙස සංවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් කරමේ. යෝජිත මෙම සංවර්ධන සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් නියුජ අමාත්‍ය අරවින්ද සිනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන. මෙහිදී විරකැටිය නගරයේ පර්චසියක භූමි භාගයක රුපියල් මිලියන 200ක ආයෝජනයකින් ඉදවන නව වාණිජ සංකීර්ණ ව්‍යාප්තිය කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණි. මෙම වාණිජ සංකීර්ණය වෙළඳ ඒකක ප්‍රදර්ශනාගාර සහ විධිමත් රථවාහන නැවැත්වීමේ පහසුකම් වලින් සමන්විත වනු ඇත. මීට අමතරව වලස්මුල නගර මැදේ පවතින දැඩි රථවාහන තදබදයට පිළියම් ලෙස බස් නැවතුම්පළ සහ ඉන්ධන පිළොම්මල වඩාත් විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව ප්‍රතිෂ්ඨාපනය කිරීමටද සැලසුම් කර තිබේ. නාගරික සංවර්ධන අධිකාරී හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාල නිලධාරීන් සහ වීරකැටිය ප්‍රාදේශ සභාවේ සභාපති ලක්ෂ්මන් පල්ලියගුරු මහතාද එම අවස්ථාවට එක්විය.
2: ප්‍රමුඛ

0: ක්‍රියාලේප
1: පෙරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩණය සංවර්ධන පුවත්.
2: මහනුවර නාගරික බල ප්‍රදේශය තුළ දිට්වා සුලි කුණාටුවෙන් හානියට පත් ස්ථාන පිළිසකර කිරීමේ වැඩසටහනක් පසුගිය ආරම්භ කෙරිණි. එයටතේ මහනුවර අරුප්පල දුටුකැමුණු මාවතේ මාර්ගය ගිලාබස ඇති ස්ථානයක නවපාලමක් ඉදිකිරීම බද්දෙන් පළාත් ආණ්ඩුකාර මහාචාර්ය SBS අභයකුන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් 1,50,00,000. මහනුවර නාගරික බල ප්‍රදේශය තුළ දිට්වා සුලි කුණාටුවෙන් හානියට පත් ස්ථාන 114ක් මහනුවර මහනගර සභාව හඳුනාගෙන තිබේ. ස්ථාන 35ක් පිළිසකර කිරීම නව වැඩපිළිවෙලට තේ සිදුවේ. ව්‍යාප්‍රතිය සඳහා වින් කර ඇති මුදල රුපියල් 1,64,00,000.
3: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ
4: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
2: හම්බන්තොට වරායේ භාණ්ඩ නිෂ්කාශන මෙහෙයුම් මේ මාසයේ ආරම්භ කරන බව රීග අධ්‍යක්ෂ ජෙනරාල් සිවලි අරුක්කොඩ මහතා කියයි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට සිළු විධිවිධාන යොදාවසන්ය. පැමිණීමට පෙර නිෂ්කාශන පද්ධතියක් ඉදිරියේදී හඳුන්වා දීමට නියමිතයි. එමගින් අනයනකරුවන්ට නෞකාව වරායට ලංකාවීමට පෙර නිෂ්කාශන ක්‍රියාවලිය සම්පූර්ණ කළ හැකිය. පාර්ශ්වකරුවන්ට ක්ෂණික රීකු පරීක්ෂකවරුන්ට භාජනය නොවි රීජෝම බහලුම් ප්‍රවාහනය කිරීමටද අවස්ථාව දවේ. හම්බන්තොට වරායේ සියලු කටයුතු දැන් මාර්ගගත ක්‍රමයට සිදු කෙරේ.

0: එක ඩිජිටල් පෙරගමනට එක්වන්න. NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත්.
2: රන්තිනිකල ජලාශ්‍රයේ මිරිතිය ධීවර කර්මාන්තය නිරත දිට්වා සුලි කුණාටුවෙන් පීඩාවට පත් ධීවර ජනතාවට දෙල්ලාම් පන්න සපයා ගැනීම සඳහා මුල දහර පිරිනැමේ. එයාට තී ධීවර කාර්මිකයකුට රුපියල් 75,000කට යටත්ව ආධාර පිරිනැමීම සිදුවෙයි. එහිදී කීර්ති බණ්ඩාරපුර සහ හිල්පැන් කඳුර ධීවර සමිති දෙකේ ධීවරයන් 22 දෙනෙකුට රුපියල් 1,62,000ක මුදලක් පිරිනැමිනි.
3: අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ කසල්කල ග්‍රීන් සුපර් අලුත් තැන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෲප් ඔෆ් කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011268642012
2: රත්කම මොන්රෝවියා වත්ත ප්‍රදේශයේ ගුඩ්නකේ ගොඩ කැස්ස ඇති කැලිකසල තම සෞඛ්‍යයට තර්ජනයක් බව අවට ජීවත් වන ජනතාව පවසති. රත්කම ප්‍රාදේශීය සභාව මීට වසර 13කට පෙර ආරම්භ කළ කසල ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය නිපදවන්නේ ඉතාමත් සුළු කොම්පෝස්ට් පොහොර ප්‍රමාණයකයි. කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයේට පළත් පාලන ආයතන 10කින් දෛනිකව කසල ටොන් 100ක් පමණ රැගෙනයි. කැලි කසලවල දුර්ගන්ධය සහ මැසි මදුරු ගහන ඉහළයාම තම සෞඛ්‍යයට තර්ජනයක් බව පෙන්වා දෙන ප්‍රදේශවාසීහු ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය කඩනමින් යොමු නැතැයි අපේක්ෂාවෙන් පසු ඇති.
4: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයන කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදාකරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011-2-077-787.
2: යුද්ධය අවසන් කිරීම සඳහා නවතම යෝජනාවක් පාකිස්තාන මැදිහත්කරුවන් මගින් ඇමරිකාවට යව ඇතැයි ඉරාන් කියයි. දෙරට අතර සාකච්ඡා මේ වන විට අඩාල පවතී. දෙරට අතර සටන් විරාමයක් සඳහා පසුගිය මැයි මස 9 වැනිදා එකඟතාවයකට පැමිණියද දෙරට අතර සාකච්ඡා මේ වන විට අඩාලව පවතී. දෙරට අතර සටන් විරාමයක් සඳහා පසුගිය මස 8 වැනිදා එකඟතාවයකට පැමිණියද ස්ථිර සාමිය පිළිබඳ ගිවිසුමකට එළඹීමට තවදුරටත් සාකච්ඡා පැවැත්වීම දෙරට අරමුණයි. මේ අතර ඉරාන යුද්ධය සඳහා තමාට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය නැතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කියයි. අමෙරිකානු නීතියට අනුව ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයක් සඳහා ජනාධිපතිවරයා දින 60ක් තුළ කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතුය. එහෙත් කොංග්‍රස් මණ්ඩලයේ ප්‍රධානින්ට ලිපියක් යොමු කරමින් ට්‍රම්ප් මහතා සඳහන් කර ඇත්තේ ඉරාන යුද්ධයට එම නීතිය බල නොපාන බවයි. සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර 3 වැනි 15-20 ක්‍රිකට් තරගය ශිල්හිටිදී අද පැවැත්වෙයි. තරගය පසුරු 1ට ඇරඹෙයි. තරග 3කින් සමන්විත තරගවලියේ තරග 2කට බිඳුවක් ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගවලියේ ජය දැනටමත් හිමි කරගෙන සිටී. මින් පෙර කණ්ඩායම් 2 අතර එක් දින තරගවලියක්ද පැවැත්විණි. එය 2-1 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. බස්නාහිර සබරකම මධ්‍යම ඌව නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල පස්සරුවේ තැනින් තැන වැසි හෝ ගිගරුම් සහිත වැසි ඇති වෙන බව කලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට මත්තෙන් යලිත් සිරස්තල. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට සාකච්ඡා. ආබාධ සහිත දරුවන් වෙනුවෙන් වෙන් වූ අයිති ජාතික මධ්‍යස්ථානය සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයාගේ නිරීක්ෂණයට. විසක් පොහොය වෙනුවෙන් පවත්වන දන්සල් ලියාපදිංචි කිරීම ලබන සඳුදා ආරම්භයි. හජ් වන්දනා සමාරම්භ කරමින් පළමු කණ්ඩායම දිවෙනින් පිටත්ව ඇති. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම කලින් අවශ්‍යතාවක් බව අවධාරණය කෙරේ. වීරකැටිය සහ වලස්මුල්ල නවින පහසුකම් සහිත ආදර්ශමත් නගර ලෙස සංවර්ධනය කිරීමට සැලසුම්. යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් අමරිකාවට නව යෝජනාවක්. ශ්‍රී ලංකා බංගලාදේශ කාන්තා කණ්ඩායම් අතර තුන්වැනි පන්දුවර විස්සවිස්ස ක්‍රිකට් තරගය අද. දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් සමප්තයි. අපගේ මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්න සවස් 6ට. දැන් අග්නි විශේෂාංගය.

0: අග්නි සත්‍යවාදී ගුවන් තරංග වියමන
1: තානාපතිවරුන්ට ඉලක්ක ලබා දීම ජාත්‍යන්තර සම්බන්ධතා ශක්තිමත් කරගනිමින් වෙනත් රටවල් සමග සමාජ ආර්ථික දේශපාලන සහ සංස්කෘතික සහයෝගීතාවන් ඇතිකර ගැනීමේදී තානාපති සේවය ඉතාමත් තීරණාත්මකය. රටක් නියෝජනය කරමින් එවැනි කාර්යභාරයක් සිදුකිරීම බාර දුර වගකීමකි. ලංකාවට පැමිණ තම තමන්ගේ රටවල් නියෝජනය කරන තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන්ගේ සක්‍රිය භූමිකාවන් අපට පෙන්වා දෙන්නේ එවැනි තනතුරක පවතින ශක්්‍යතා සහ බලපෑම් සහගත බවයි. ඡායාරූප ප්‍රදර්ශන, සංස්කෘතික උත්සව, කලා උත්සව ඔස්සේ ඒ රටවල්වල වටිනාකම් බෙදා ගැනීම, නව ආයෝජන අවස්ථා හඳුනා ගැනීම, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු වලට අදාළ සහයෝගීතා ගොඩනගා ගැනීම ඔස්සේ මේ තානාපති කාර්යාල ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට කටයුතු කරති. තානාපති සහ මහකොමසාරිස් තනතුරු සඳහා පත්කිරීම් සිදුකිරීමේදී ඉහළ අධ්‍යාපන සුදුසුකම්, විදේශීය භාෂා ප්‍රවීණත්වය සහ සන්නිවේදන කුසලතා සැලකිල්ලට ගනු ලබන්නේ එම තනතුරුවලට උරුම වී ඇති සුවිශේෂී භූමිකාව නිසාය. ඇතැම් අවස්ථාවලදී වෙනත් ක්ෂේත්‍රවල ප්‍රවීණතා ඇති විද්වතුන්වද තානාපති තනතුරු සඳහා පත් කරනු ලබයි. ඒ සියල්ල රටේ විදේශ ප්‍රතිපත්ති සහ ආර්ථික සැලසුම්වලට සමගාමීව සිදුවේ. නමුත් අපේ රටේ බොහෝ අවස්ථාවල කටයුතු කාරණා සිදුකිරුණේ ඊට වෙනස් ලෙසිනි. රාජපක්ෂ පාලන සමය එක් අවස්ථාවකදී පත්කරනු ලැබූ තානාපතිවරු 49 දෙනාගෙන් බහුතරය නෑදෑකම් සහ හිතවත්කම් පදනම් කරගනිමින් ලබා දී තිබිනි. විදේශ සේවා තරග විභාග සහ විධිමත් සුදුසුකම් ඔස්සේ පත්ව තිබුණේ සුළුතරයකි. තානාපතිගේ සිට දූත මණ්ඩලයේ අනෙකුත් තනතුරු දක්වා ඇමතිවරුන්ගේ දූදරුවන්ට ලබා දීම සාමාන්‍යකරණය විය. එලෙස තනතුරු ලැබුවන් නැවත කැඳවීමට වත්මන් පාලනය ගන්නා ලද තීරණයත් සමග විදෙස් දූත සේවයේ සැලකිය යුතු ධනාත්මක වෙනස්කම් සිදුවිය. සුදුසන් සුදුසු තැන්වලට පත්කිරීම ඕනෑම කටයුත්තක පළමු පියවරයි. සැලසුම් සහ ඉලක්ක උදෙසා ගමන් කරන්නේ දෙවැනි පියවරේදීය. මේ වන විට විදෙස් රටවල ලංකාවේ සියලු තානාපතිවරුන්ට සහ මහකොමසාරිස්වරුන්ට නිශ්චිත ඉලක්ක ලබා දී තිබේ. ඒ රටවල් වලින් ලැබෙන අපනයන ආදායම් ඉහළ නංවා ගැනීම ඔවුන්ට පවරා ඇති ප්‍රධාන කාර්යභාරයයි. ඔවුන්ගේ කාර්ය සාධනය මාස 3කට වරක් අපනයන සංවර්ධන අමාත්‍ය සභාව වෙත වාර්තා කිරීම සිදුවනු ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සම්බන්ධ වී මෙම කටයුතු සිදු කිරීමට අපේක්ෂිතයි. ඒ රටවල වෙළඳ පොළවල් වලින් ලංකාවේ අපනයන ශ්‍රේෂ්ඨයට ළඟා කරගත හැකි අවස්ථා හඳුනා ගන්නා ලෙසද උපදෙස් ලබා දී ඇත. මෙරට අපනයන ප්‍රවර්ධනයට අදාළ සාකච්ඡා, වෙළඳ ප්‍රදර්ශන ඇතුළු උපායමාර්ග රැසක් ඉදිරියේදී ක්‍රියාවට නැංවීමට නියමිතයි. මෙය සාර්ථක වුවහොත් ඒ ඔස්සේ ලංකාවේ අපනයන වෙළඳ පොළ තවදුරටත් පුළුල් කිරීමට අවකාශය උදාවේ. ගෝලීය ආර්ථිකය තුළ ශ්‍රී ලංකාව ශක්තිමත් පාර්ශ්වකරුවෙකු බවට පත්කිරීම මේ සියලු උත්සාහයන්ගේ ප්‍රධාන අරමුණයි. එම ජාතික ඉලක්කය උදෙසා තානාපති සේවයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට පියවරගෙන තිබීම සතුටට කරුණකි. පිටපත ශාලිත බණ්ඩාර.
2: FM 89.6, FM 89.8 දිවයින පුරා සිටි FM.
3: සුරේෂ් මොකද පරක්කු? නන්නද බස් එකෙන් බස් වල කෝච්චවල එනකොට හැමදාම ඔය වැඩේ කරන්න මෙහෙම සුරේෂ් ගම් ආර ලංකාවේ හදන KD රයිස් බයික් එකක්. ඉලෙක්ට්‍රික් බයික් මගෙන් පෙට්‍රල් බයිකුත් තියෙනවානේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා. පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසම සම වගකීම දිවින පුරා විහිදුණු සේවා ජාලය. KD රයිස් ලංකාවේ අපේ දෙයක්.
4: Good morning boss. මම ගත්තනේ අර KD රයිස් ඉලෙක්ට්‍රික් ස්කූටර් එක. පෙට්‍රල් උතෝ නැ. බස් ගස්සොත් ඉතුරුයි.
3: KD රයිස් 0773 523 535
2: City FM.

your voice. I am singing song. Soup song.

0: අක්ම ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලව වෙත ගෙදර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සෙල් වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවෝස් බී
1: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
3: මාරයිනේ
4: කාලෙකින් දැක්කේ
5: වන්දනා ගමනක් ගියා ලෝකු රවුමක් ගැහුවා
4: ත්‍රිවිල් එකේ
5: නැතුව
4: අලුත් බජාජ් ත්‍රිවිල් එකේ ඕන දොරක් හරි වාසීනේ
5: පිටට පෙට්‍රල් කරනවා
6: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්
7: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් 0114 700 550
8: එතෙර මෙතෙර ගාකරෙන සතියේ සුන්දර දෙහෝරාව NSB රන්මසු රේඩියෝ ෂෝ
9: සෑම සඳදාවකම රෑ 10 සිට මධ්‍යම රාත්‍රී 12 වනතුරු
8: බැංකු කරණියේ නැවුම් තොරතුරු මියුරු ගී වසපිරි කතන්දර දැනුම හා විනෝදය එක්තැන් කෙරෙන වින්දනීය ඉසව්ව NSB රන්මසු රේඩියෝ ෂෝ
9: This විදෙස් මිතුරු මිතුරියනි NSB රන්මසු රේඩියෝ ෂෝ ඔබ වෙනුවෙන්මයි
10: කාන්තාව ඔබට NSB ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී විවාහයේදී දරුවපතකදී සහ 25 වන විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභය මාසිකට රුපියල් 12,500 පැකේ නැතර කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෙයකි දෙරිය ස්ත්‍රී වෙතින් සහනදායි පොලි අනුපාතයන් යටතේ උසස් අධ්‍යාපනික ණය, ව්‍යවසායක ණය, රන් සහන ණය සහ NSB එකෝ ණය දහසක් හැගීම් හඳුනාගත් NSB ස්ත්‍රී
11: City FM.

මෙගලයන ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලක්ස්රෝ ඔටෝ හෝස් වෙතින්. ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්ස්රෝ ඔටෝ හෝස්.

0: සිටි FM
1: මොකද මේ බලාගත්තුවට බලාගෙන ඉන්නේ
2: සල්ලිත් තියන හොඳ ජපන් වාහනයක් ගන්න විශ්වාසවන්ත තැනක් නෑනේ
1: ඇයි ඔයාට මාව විශ්වාස නැත්ද
2: ඊ මොකද ඔයාට ජපන් වාහන තියෙනවද
1: ජපන් වාහනයක් ගන්න ඔයාට මං වගේම විශ්වාසවන්ත තැනක් තියෙනවා ලක්ස්රෝ ඔටෝ හෝස් තියන්නේ 511 3 අවිස්සා වේලපාර කඩුවෙල මේ තියෙන දුරකථන අංකය 0711 0666 444 0711 0666 444 ජපන් වාහනයක් නම් ලක්ස්රෝ ඔටෝ හෝස්
3: රන්දහතිය විකුණාලා රන්කහවන් පොදි බඳලා
4: ඉතිරි කුසින් ශ්‍රමය පුදන ලක් දෙරණට ඉසුරු ගෙනින ඉතිර මෙතර නෑසිය මිතුරන් එකතු කරන සජීවී හෝරා දෙක
5: ලංකා බැංකුවෙන් රන් කහවන්
3: සතු කරගෙන මතු දවසක අපේ රටට අපි යනවා
4: සෑම සිනසුරාදාවතු රාත්‍රී 10ට සිටි FM සේවයෙන්
5: උපේන මුදල් ගෙන්වා ගන්න.
4: කිනුමට ලැබෙන ප්‍රතිලාභ දැනගන්න.
5: ඔබේ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු දැනගන්න.
4: අප සමග එක්වන්ව.
5: සෙනසුරාදා රාත්‍රී 10ට ලංකා බැංකුවෙන් රන් කහවණු.
4: පූර්ණ අනුග්‍රහය ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලංකා බැංකුව.

0: City FM.
1: අක්ම ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලෝව වෙත ගෙදර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සෙල් වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවෝස් බී
2: රෝස පෙති අතුරාලා යහන මත සතපාලා
3: කැමැතිම සින්දු වෙනස් හඳකින් වෙනස් රසකින් සිටි FM හැඩකාර හැන්දෑව
4: නිහඬ කල්පනා ලොවක තනි වෙලා ඔබ හඬ
3: covers remix mashup සමග රේඩියෝවේ හොඳම හැන්දෑව සිටි FM හැඩකාර හැන්දෑව
5: රැනේ ඉකිලෙන්න ඕනේ
1: අනුග්‍රහය
6: සුබ දවසක්
7: අලුත් වෙලා
6: පහසු වෙලා
7: තැගි වැඩි වෙලා
6: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
7: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
6: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
0: City FM

0: ජාතික FM නාලිකාව සිටිය FM 89.6 89.8 දිවයින පුරා මෙන්න මේ පැයි පුවත් අනුග්‍රහ ආර් එස් ස්වාමී කම්පනි SLS සහතිකයේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් ස්වාමී කම්පනි
1: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk
2: මේ පහපුවත් බස්නාහිර පළාත් සභාවට අයත් පසුගිය වසරේ ප්‍රතිපාදන යටතේ මිලදීගත් ක්‍රීඩා භාණ්ඩ කළුතර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ක්‍රීඩා සමාජ වෙත බෙදා දීම අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුවිය. කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මෙම අවස්ථාවේදී එම දිස්ත්‍රික්කයේ මතුගම, බණ්ඩාරගම, බේරුවල, හොරණ, මදුරාවල, මිල්ලනිය, අගලවත්ත, කළුතර, වලල්ලාවිට, පාලින්දනුවර, දොඩන්ගොඩ, පානදුර, ඉංගිරිය සහ බුලත් සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ලියාපදිංචි ක්‍රීඩා සමාජ 70ක් සඳහා ක්‍රීඩා භාණ්ඩ බෙදා දී තිබේ. එක් ක්‍රීඩා සමාජයක් සඳහා රුපියල් 50,000ක් වටිනා ක්‍රීඩා භාණ්ඩ බෙදා දුන් බව සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. විදෙස් පුවත ඉරානයේ යොමු කළ සාමයෝජනාව සම්බන්ධයෙන් තමා සෑහීමට පත් නොවන බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. දුරකථනය ඔස්සේ සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන බව අමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළ අතර එහි යම් ප්‍රගතියක් ඇතැයි හෙතෙම හෙළි කරයි. නමුත් ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් තවමත් විශ්වාසයක් නොමැත. නව හමුදා විකල්ප පිළිබඳ අමරිකානු මධ්‍යම අනදින නිලධාරිනු අමරිකානු ජනාධිපතිවරයාට දෙනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හෝමු සමුද්‍ර සන්ධියට අදාළ ගාස්තු පිළිබඳ අමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව අනතුරු එකවීමක් නිකුත් කළේය. ඉරාන වෙසියන්ට ඒ හරහා ගමන් කිරීමට ගෙවීම් කරන ඕනෑම පුද්ගලයෙකුට හෝ ආයතනයකට එරෙහිව සම්බාධක පනවන බව එහි සඳහන්ය. සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බංගලාදේශ කාන්තා කණ්ඩායම අතර ශිල් හෙට්ටිදී පැවැත්වීමට නියමිත පඳුවර 2023 ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ. හමුමු මිලක පැහැදී.
3: මම ජොයනා. IHS හි හෙද උපාධි ධාරණියක්. IHS අපිට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දුන් අතර අපිට හරි මඟ පෙන්වන කථිකාචාර්යවරුන් සහ ශක්තිමත් ප්‍රායෝගික පුහුණුවක් ලබා දුන්නා. ආත්ම විශ්වාසයෙන් යුත් වෘත්තීය හෙදියක් වීමට අපි සූදානම් කළ ආයතනය කියලා මට විශ්වාසයෙන් කියන්න පුළුවන්.
1: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.org
0: RS Swami Company Navina Takshinin SLS Sahatike Samaga RS RB 500 Swami Company Swabhavika Vipatakata Orutu Dimata Taram Shaktimat RS Swami Company Divainapura Piyekuge Shaktiyamin Shaktimat Godanagillakata RS Swami Company
4: Stop Dawasin Dawasa Release Wenna Aluthma Sindhu Walata What Karanna
5: Ane Ahunada Me
4: කැමති පිළිවෙලට අහන්න
6: මායාවක් වගේ දැනුණා මා එක්කන් යාවිද හිතුණා නෑ මා නෑ මොවැස්සේ තෙමිලා
4: ටියුන් කරන්න The Saturday Charge Your
6: මේ වෙලා කොලේ බලා කපු කියාපු ඒවා ඒ කතා සාහිත්‍ය
4: සෙනසුරාදා හවස දෙකට City FM අහන්න
6: I

0: වෙලාව පසු දෙකයි තප්පර 25යි. අයිබෝන් සුබ හැන්දෑවක් ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම. ඉතින් වෙනද වගේම සුපුරුදු විදිහට City FM Weekend Chart Show එක අරගෙන ඇවිත් ඉන්නවා. හැබැයි අද තනියෙන් මං විතරයි තාම ඉන්නේ. ඉතින් අද මාත් එක්ක තමයි ගීත තෝරන්න, ගීතවලට මනාප පල කරන්න අවස්ථාව ලැබෙන්නේ ඔබට. ඉතින් අපි බලමු අද දවසේ කොයි විදිහටද ඔබ මනාප පල කරන්නේ කියලා. පසුගිය සතිය ඔබ පල කරපු මනාපවලට අනුව අද දවසේ අපේ චාට් එක පිළිවෙලකට හැදිලා තියෙනවා. ඉතින් ඒ පිළිවෙලත් ඔබට බලා ගන්නට පුළුවන්, ඔබට අහන්නට පුළුවන්කම තියෙනවා. මේ පැය දෙක අතරතුරේදී සවස 4 වෙනකන් මම ඉන්නවා ඔයත් එක්කම. ඔබ දන්නවා චාට් ෂෝ එකේ අපේ 16 වෙනි ස්ථානය විදිහට අපි හඳුන්වන්නේ 16 වෙනි ස්ථානය අලුත් ගීතයක් අපි හැමදාම හඳුන්වලා දෙනවා. එතකොට දැන් මේ සතියේ 16 වෙනි ස්ථානයටත් ඒ වගේම අලුත් ගීතයක් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මේ ගීතය ගැන කතා කළොත් එහෙම මේ ගීතයේ දහස් ගණනක් කියලා මේ ගීතයේ ටයිටල් එක එන්නේ. එතකොට බිමල් ජයකොඩි සමග අභිෂේක විමලවීර ගායනා කරන මේ දිනවල ඉතාමත්ම ජනප්‍රිය, අපේ විශේෂයෙන් අපේ යෞවනයන් අතර ජනප්‍රියම ගීතයක් බවට මේක පත් වෙලා තියෙනවා. මේ ගීතයේ ගීපද වර්ණ රසික ගුණවර්ධනගෙන්, ඒ වගේම ගී තනුව අභිෂේක විමලවීරගේ, සංගීතය සචී මදුරංගගේ. ඉතින් මේ අයගේ උත්සාහයෙන්, මේ අයගේ එකතුවෙන් තමයි මේ ගීතය නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙමනම් ඉතින් අපි ආරම්භයේදීම වැඩි කතා නැතුවම ඉක්මනටම මේ ගීතය මොකද්ද, මේ අලුත් ගීතය අද ඉඳන් ඔබට ඔබේ මනාප යක් විදිහට මේ ගීතයටත් මනාප ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් වෝට් කරන්න පුළුවන් මේ ගීතයට, අද ඉඳලා ඔබට මනාප ලබා දෙන්න පුළුවන්. ඒ නිසා ගීතය හොඳින් අහන්න. මොකද්ද මේ අලුත් ගීතය කියලා සමහර විට මේ වෙනකොටත් ඔබ මේ ගීතය අහලා තියෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් අද ඉස්සෙල්ලාම අහන කෙනෙක් වෙන්නට පුළුවන්. ඒ කොහොම වුණත් ගීතය අහලා බලන්න. මේ ගීතය ගායනා කරන්නේ අභිෂේක විමලවීර සමග බිමල් ජයකොඩි.
1: This is number 16.

0: පසර දෙකයි විනාඩි 7යි දැන් වෙලාව. බොහොම අපූර්ව ගීතයක්. බොහොම මේ හදවතට දැනෙන, හදවතේ ගැඹුරුම තැනක් ස්පර්ශ කරන ගීතයක් විදිහට අපිට මේ ගීතය හඳුන්වන්න පුළුවන්. බොහෝ දෙනෙක් විශේෂයෙන්ම මේ යෞවන යෞවනියන් අතර මේ ගීතය ගොඩාක් ජනප්‍රිය වෙලා තියෙනවා. ජනප්‍රිය වෙන්න හේතුව ඒක හදවතේ ගැඹුරටම දැනෙන නිසා වෙන්නට පුළුවන්. ඉතින් අද දවසේදීත් ගීත 16න් අපි 16 වෙනි ස්ථානය අහලා ඉවරයි. නමුත් මම කියන්න සූදානම් වෙන්නේ අද දවසේ ඔබට තව අහන්න ගීත 15ක් ඉතිරි වෙලා තියෙනවා. මේ ගීත 15 මොනවද කියලායි කියන්න සූදානම් වෙන්නේ. ගමේ වේදා පියත් රාජපක්ෂ සමග V+ ගායනා කරන ගීතය, පරසතු යාය චාමර වීරසිංහගේ ගීතය, ඒ වගේම දිවංක වෙල්ලාලගේ ගායනා කරන බෙන්තර පාලමේ ගීතයත්, වගේම දිනුනි දම්සදීගේ අවුරුදු කුමාරියෝ කියන ගීතයත් තවමත් චාට් එකේ තියෙනවා. ඒ වගේම යොහානිගේ මං නුමේ මැනිකා, අමන්දයා උත්පලී කියන බින්තෙන්නේ අයයි තාම මෑතකදී චාට් එකට ඇතුළු වුණු ගීතයක්. ඒ වගේම නදී ගායනා කරන යාළු කාලය ආදරෙත් අද දවසේ චාට් එකේ තියෙනවා. ඒ වගේම තමයි මට දෙන්න ලෝබයි ගජිඳු ෆොන්සේකා එහෙම කියනකොට ලොවට හොරෙන් ආදරේ කියන්නේ සංක දිනෙත්, රවින් තාරුක වැසක් වෙලා එනකොට ජෝ පෙරේරා වාහේ කියන ගීතයත් අද අපේ චාට් එකේ එකතු වෙලා තියෙනවා. සුපන් පෙරේරාගේ සුරංගනා වගේම කොමලකාරී මනේජ් සංජයගේ ගීතයත් එකතු වෙලා තියෙනවා. හොඳටම හිනා දිනුක ජයසිංහ ගායනා කරන ගීතය වගේම නුඹට මල් පිපුණාදෙන් මහේෂා සඳමාලි ගායනා කරන ගීතයත් අද චාට් එකේ තියෙනවා. ඉතින් ඔබට අපි ඇහුව ගීතය, ඒ කියන්නේ දහස් ගණනක් විමල් ජයකොටි සමග අභිෂේකා විමලවීර ගායනා කරන ගීතයත් ඔබට අද දවසේදී ඔබට පුළුවන්කම තියෙනවා මනාප පල කරන්න. ඉතින් මනාප පල කරන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. මේ ආකාර තුනත් මතක් කරන්නයි සූදානම් වෙන්නේ. ඔබට පුළුවන්කම තියෙනවා WhatsApp කරන්න. ඔබේ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයෙන් අපිට WhatsApp පණිවිඩයක් එවන්න පුළුවන්කම තියෙනවා. 0776 896 898 කියන අපේ WhatsApp අංකයට. එහෙමත් නැත්නම් ඔබට හැකියාව තියෙනවා දුරකථන ඇමතුමක් අපිට ලබා දෙන්න 0112 69 1992. ඒ වගේම තමයි Facebook එකට ගියොත්, City FM fan page එකට ගියොත් ඔබට දැක ගන්නට පුළුවන් City FM fan page එකේ wall post එකක් අපි දාලා තියෙනවා City FM Saturday chart show එක ගැන. ඉතින් මේ wall post එකේට අපි ගීත 15 දාලා තියෙනවා, ගීත 16 එකතු කරලා තියෙනවා. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා මේ ගීත 16 දිහා බලලා මේ ගීත 16 අපිට comment කරන්න. ගීත 16න් ගීත 5ක් ඔබේ සිද්ගත් ගීත 5 comment කරන්න පුළුවන්කම තියෙනවා. එහෙමත් නැත්නම් අපිට inbox කරන්න පුළුවන්කම තියෙනවා. මේ ඕනම විදිහකට අපිට එවන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි ඉතින් අපේ post එක share කරන්නත් අමතක කරන්න එපා කියලා මතක් කරන්න ඕනේ. එහෙමනම් අපි යන්න සූදානම් වෙන්නේ ඊළඟ ස්ථානයට. හැබැයි ඊට කලින් මට WhatsApp එකක් ඇවිත් තියෙනවා. සඳලංකාවේ තාරුණි වැස්සක් වෙලා ගීතයට මනාප පළ කරලා තියෙනවා. ඔන්න අද යොහාන් අයියා නැද්ද කියලා අහලා තියෙනවා. යොහාන් අයියා හිටියනම් මම මේ විදිහට කියවයිද නේද? ඉතින් මේ ඒ යොහාන් නැති බව ඔන්න දැන් තේරෙන්න ඕනේ කට්ටියට. ඒ වගේම ගල්පතාන්දී ප්‍රියන්ත සමරවීර අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. හැබැයි ඉතින් ගීතයකට මනාපනම් පළ කරලා නැහැ. ඒ වගේම තමයි KDA සමරසිංහ සේරුවාවිල ඉඳලත් අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඒත් ගීතයකට මනාප පළ කරලා නම් නැහැ. ගමේ වේදා ඉතින් මගේ මනාපය කියලා කවුද මේ වෙලා තියෙන්නේ? ගමේ වේදා තමයි ඉතින් මගේ මනාපය. එහෙම තමයි වෙලා තියෙන්නේ. බොහොම අපූර්ව මේ නිර්මාණයක් වෙලා තියෙනවා. වැස්ස වලාහක දෙවිඳුන් බැල්ම හෙළන මේ යාමේ කින්කිනි නද රැවුදේ අපේ මැදසාලේ දෙකේ කනිසමට දෙන්නම එන වේලේ ඇයිදෝ අද තනියම නුඹ ආවේ. කොබේගනේ දිනේෂ් වර්ණසූරිය අපි වහගෙන නේද දිනේෂ් ඉන්නේ? ඉතින් ඔන්න දිනේෂ් වර්ණසූරිය තමයි ඒ විදිහට මේ මම විතරක් මොකද ආවේ කියලා අහලා තියෙන්නේ. ඉතින් මට දැනගන්න ලැබිච්ච විදිහට නම් යොෂාන් ටිකක් අසනීපෙන් ඉන්නේ. අපි බලමු සනීප වෙලා ලබන සතිය අනිවාර්යයෙන්ම ඒවි ඕගොල්ලන්ව බලන්න ඔගොලත් එක්ක කතා බහ කරන්න ලැබෙන සතිය අනිවාර්යෙන් එයි කියලා අපි විශ්වාස කරනවා. එහෙමනම් ඉතින් අපි WhatsApp පණිවිඩ ටිකටත් ගියා. ඒ වගේම දුරකථනේ නාද වෙනවා මට පේනවා. ඉතින් ඒ නිසා අපි ඊළඟ ගීතය අහන්නයි සූදානම් වෙන්නේ.
1: Number 15.

0: සිටFM.
1: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස්බී අලව්ව වෙත ගෙදර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සල්වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවෝස්බී.
2: ලංකා සතස අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කෙක්කුළු කිලෝ එකක් රුපියල් 199යි, සුදු සීනි කිලෝ එකක් රුපියල් 209යි, මුං ඇට කිලෝ එකක් රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි, ලොකු ලූණු කිලෝ එකක් රුපියල් 149යි, රතු ලූණු කිලෝ එකක් රුපියල් 320යි, අර්තාපල් කිලෝ එකක් රුපියල් 259යි. ලංකා සතස ජාතියේ මිල තීරක.
3: සුමධුර සුගායනෙන් සුන්දර ලොවකට ඔබව කැඳවාගෙන යන
4: ආරාධනා ස්වරදයන
3: සෑම දිනකම රාත්‍රී 7:30ට
4: 89.6 89.8 දිවයින පුරා
0: සිටී FM දුලබ කලාවට නිරතුරු අතහිත ජාතියේ මහා පාන් තැඹ ලං

0: ඇසූසි පිට පිට රට තෑගි සීසන් 4 ඔබත් අදම රටින් ඉවෙන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මෙවන්න කෝටි 5ක තෑගි පිට තෑගි දිනන්න
1: NSBI ඉතුරු විතුරු account එක ගෝ එකක් තියෙන youth එකට નિયમિતම set වෙන්න ඇස් වහගෙන දැකපු හිනේ හැබෑ කරගන්න youth එකට નિયમિતම set වෙන account එක මෙන්න NSBI ඉතුරු විතුරු account එක life එකට plan එකක්
2: මේ පැයි නැගල යන ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලක්ස්රෝ ඔටෝ හෝස් වෙතින් ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්ස්රෝ ඔටෝ හෝස්
3: This is number 13.

අද හර්ද ගැහෙන සද්දේ මේ මෝඩ යකා පන අදිනව පැටලිලා උඹේ මත්තේ. ඒයි තිසේ බලන් ඉන්නේ උඹේ ඔය නැලවිල්ල, ගමේ අම්මන්ඩිලා සරසෙන්නේ ලිහන්න පැටලිල්ල. එන්න මෙතනින් ඉඳගන්න නංගියා දැන් ටික ගන්න.

0: ජපන් වාහනයක් ගන්න එක සිහිනයක්ද? ජපන් වාහන සිහිනය සැබෑවක් කරගන්න ලක්ස්රෝ ඔටෝ හෝස් වෙත එන්න. සියලුම වර්ගයේ ජපන් වාහන ගෙන්වන්නෝ සහ පෙදාහරින්නෝ. ලක්ස්රෝ ඔටෝ හෝස් 511/3 අවිස්සාවේල පාර කඩුවෙල 071-6664 071-6664. ලක්ස්රෝ ඔටෝ හෝස් ජපන් වාහන ගැන දැනගන්න ලක්ස්රෝ ඔටෝ හෝස් ෆේස්බුක් පේජ් එකට පිවිසෙන්න.
1: 89.6, 89.6.

සැරඩේ චාර්ෂෝ එකට මට වට්සප් පණිවිඩයක් කියනවා මෙන්න මෙහෙම. අභිෂේකගේ අලුත්ම ගීතයට මනාපයක්. නන්දනපානේ පායේ එස් රත්නායක. නන්දනපායේ එස් රත්නායක තමයි ඒ විදිහට කියන්නේ. ඔය දහස් ගණනක් කියන ගීතයට තමයි ඔය මනාපය ලබා දීලා තියෙන්නේ. මං හිතන්නේ ඒ ගීතයට අද දවසේ ලැබුණ පළවෙනි මනාපය වෙන්න ඕනි මේ මනාපය. ඉතින් බොහොම ස්තුතියි අලුත් ගීතයකට ඒ විදිහට මනාපය පළ කරාට. ඒ වගේම අපිට කතා කළා ඩබ්ලිව් පී ශාන්ත අලු විහාරයේ ඉඳලා තමයි කතා කළේ. පරසතුයාය බෙන්තර පාලම බින්තෙන්නේ අයියා ගමේ වෙදා මං උඹේ මැනිකා කියන ගීතවලට මනාප පළ කරලා තියෙනවා. ඒ වගේම පොළොන්නරුවෙන් මදු කතා කළා වාහේ මං උඹේ මැනිකා පරසතුයාය බින්තෙන්නේ අයියා කොමලකාරී කියන ගීතවලට මනාප පළ කරලා තියෙනවා. අන්තෝනියම්ම කතා කළා ඇඹුල්ගම කන්දේ ඉඳලා අද දුවලගේ ගෙදර ගියා කියලා කිව්වා. ඉතින් ඒ නිසාද ගීත තෝරන්නේ නැහැ කියලා කිව්වා, ගීතවලට මනාප පළ කරන්නේ නැහැ කියලා කිව්වා. දිගටම අපි අහගෙන ඉන්නවා කියලායි කිව්වේ. ඉතින් බොහොම ස්තුතියි මේ විදිහට මේ පැත්තට එන්න පුළුවන්කම තියෙනවා. 0112 69 19 92 ඔබට මාත් එක්ක කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඔබට පුළුවන්කම තියෙනවා මට WhatsApp කරන්න 0747 86 6 89 6 89 8 කියන අපේ WhatsApp අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න ඔබට පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි ඔබට පුළුවන් නම් Facebook ෆෑන් පේජ් එකට යන්න සිටි FM අපි වෝල් පෝස්ට් එකක් දාලා තියෙනවා. ඒ වෝල් පෝස්ට් එකට ඔබට කමෙන්ට් කරන්නත් පුළුවන් ඔබේ මනාපය කොයි විදිහද කියලා. ඉතින් මනාපය ගැන ඒ විදිහට කතා කරනකොට මට හිතුණා මේ මනාපය ගැන මේ විදිහට කතා කරනකොට අපි දැන් ගීත හතරක් අහලා ඉවරයි. මේ වෙනකොට පළවෙනි පැය භාගයේ අවසන් ගීත හතරක් අපි ඇහුවා. මේ ගීත හතර මොනවද කියලා මතක් කරන්න මට හිතුණා. දහස් ගණනක් අපි අදාළුතෙන් හඳුන්වා දුන්න ගීතේ බිමල් සමගින් අභිෂේකා ගායනා කරන ගීතය, නුඹට මල් පිපුණා දෙන් මහේෂා සඳමාලි ගායනා කරන ගීතය, ඒ වගේම දිනුක ජයසිංහ ගායනා කරන හොඳටම හිනා කියන ගීතය වගේම අපි අවසානයේට ඇහුවේ මනේජ් සංජය ගායනා කරන කොමලකාරී කියන ගීතය. එතකොට මෙන්න මේ ගීත ටික අපි මේ වෙනකොට අහලා ඉවරයි. අපිට ඊළඟට අහන්න තියෙන්නේ තව 12 වෙනි ස්ථානය තමයි අපිට ඊළඟට අහන්න තියෙන්නේ. හැබැයි 12 වෙනි ස්ථානයට කලින් මම කැමති වෙලාව බලලා ඉන්න.

0: ඔන්නෝම වෙලාවත් බලල එනකොට දුරකතනය දිගටම දිගටම නාද වෙනවා. ඒ අතර මට වට්සප් එකක් ලැබෙනවා බණ්ඩාර ස්ටෝස් වලකුමුරෙන්. කැමැත්ත මේ විදිහට තමයි කියලා තියෙනවා. පරසතුයායට සහ ගමේ වෙදාට මනාපය පළ කරලා තියෙනවා. ඉතින් එහෙමනම් අපි ඊළඟ ස්ථානයට යන්නයි සූදානම් වෙන්නේ. අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. ගීත ටිකට කොයි අනුපිළිවෙලටද අද දවසේ ගීත ටික ඔබේ මනාපයට අනුව පෙළගැස්සලා තියෙන්නේ කියලා අපි බලමු.
1: This is number 12.

0: City FM. Satu tim dawas patan ganna. Good morning, Jeevitema City.
1: සතියේ දින පහම උදෑසන 7ට
2: නොයනස අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක්

0: කසාගල ග්‍රීන් සුප අලුත් තැනක් අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය රුපියල් 25,000කට වැඩි බිල්පත් සඳහා ප්‍රවාහනය නොමිලේ. ඔබත් අදම යන්න කසාගල ග්‍රීන් සුප වෙත. වැඩි විස්තර සඳහා අමතන්න 0112 864 02 02 0112 864 02 02.
1: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමේ නැති කළම දාන්න පුළුවන්.
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
1: මාරයිනි.
3: රස මధుර බෙදමින්
2: FM 89.5
3: හරබරින් පිරි වදන් අරගෙන
2: FM 89.8
3: ඔබේ සවන් සනහා පියාමන මුවනේලි හිමිය
4: සිටි FM number 11.

0: ජාතික FM නාලිකාව සිටි FM 89.6 89.8 දිවයින පුරා චිත්ත සන්තානයේ ලැබුම්ගත් සිටිනේ මාත්‍රයක ප්‍රේමණීයම ආමන්ත්‍රණය
1: සුවඳ අකුරු සෑම ඉරිදාම රාත්‍රී 10ට
0: සුවඳ අකුරු

කේශර අඩවිය ජයමගත පිවිසෙන සිංහයන්ගේ පාරාදීසය කේශර අඩවිය ඉරිදා පෙරවරු 7:30ට සිටි FM වෙතින් කේශර අඩවිය සිංහ සෙයියාවෙන් නැගී සිටින මිනිසුන්ගේ පාරාදීසය කේශර අඩවිය

0: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලව්ව වෙත ගෙදර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සල්වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවෝස් බී
1: මෙතෙරින් එතෙරට යන පාර කියන්නයි කියන පාරේ ගොස් අවුල් නොවෙන්නයි පවුලේ කාටත් සතුට ගෙනෙන්නයි සිකුරාදාරෑ අප හමු වෙන්නයි
2: ශ්‍රම ශක්තිය සුරකුම් මතින් දයට විනිමය කැඳවන සමූහ යාත්‍රිකයෝ
1: විගමනික නවෝදය
2: රාත්‍රී 10ට සිටි FM මතින් ඔබේ ප්‍රශ්න යෝජනා මේ සියල්ල අපිට කියන්න අපි ඔබට සවන් දෙන්නම්
1: රටට වටින රන්දහදිය හෙළන ඔබ වෙනුවෙන්මයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

0: 96.6 89.8 ජාතික FM නාලිකාව
1: බලන්න මගේ ආදර දැනෙන්න බොරු නම් මෙපා කරන්න කොල්ල මෙන්න මෙහෙට එන්න
2: Come join us on Saturday Chart Show.
3: ඉන්න ආදරේ සොයා ඉන්න ජීවිතේ පුරා අපේ ජීවිතේට සතුට ආදරේ
4: Number 9

0: City FM.
1: Stop. දවසින් දවස රිලීස් වෙන අලුත්ම සින්දු වලට වොට් කරන්න.
2: අනේ අහුනද මේ?
1: උපැතියෝ කැමති පිළිවෙලට අහන්න.
3: මායාවක් වගේ දැනුණ මා එක්කන් යාවිද හිතුණ නෑමනේ මොවැස්සේ දෙමිලා.
1: ටියුන් කරන්න. This Saturday, charge your.
3: මේ වෙලා කොලේ බලා කපු කියාපු ඒවා ඒ කතා සාහිත්‍ය.
1: සෙනසුරාදා හවස දෙකට City FM අහන්න.
4: I just want you.

පසුරු 2:51 දැන් වෙලාව සූදානම් වෙන්නේ මේ පැය භාගයේ. ඇතුළතදී අපි අහපු ගීත හතර ගැන මතක් කරන්න. අපි ඇහුව සුපුන් පෙරේරා ගායනා කරන සුරංගනා ගීතය, ජෝ පෙරේරා ගායනා කරන වාහේ ගීතේ වගේම වැස්සක් වෙලා රවින් තාරුක ගායනා කරන ගීතයත්, ලොවට හොරෙන් ආදරේ සංක දිනත් ගායනා කරන ගීතයත් අපි මේ වෙනකොට අහලා අවසන්. ඉතින් සමස්තයක් විදියට බැලුවාම අපි ගීත 8ක් අහලා අවසන් මේ වෙනකොට. ඒ අතර අපිට කතා කළා දෙහිඅත්තකණ්ඩියෙන් ශිරෝමි. පරසතුයාය දහස් ගණනක් කියන ගීත දෙකට මනාප පල කරා. ඒ වගේම දෙහැමි හේෂානි යස්මිත කියන කට්ටියත් එකතු කරගන්න ඕනි කියලා කිව්වා මේ ගීත අහන්න. පොල්ගාවෙල ගිහන් අපිට කතා කළා මදාරා බුක් ෂොප් එකේ පරසතුයාය කියන ගීතයට මනාපය පල කර බවත් කියන්න ඕනේ. චන්ද්‍රානි තෙන්නකෝන් කතා කළේ එල් පිටියේ ඉඳලා පරසතුයාය, බෙන්තර පාලම, කෝමලකාරී සහ සුරංගනා කියන ගීතවලට මනාප පල කරා. ඒ වගේම සජීවනි ඉහළ කඩිගමුවෙන් අපිට කතා කළා ගමේ වෙදා, මම නුඹේ මැණිකා, බින්තෙන්නේ අයියා, කෝමලකාරී, හොඳටම හිනා කියන ගීතවලට මනාප පල කරලා තියෙනවා. ඉතින් ඔබටත් පුළුවන්කම තියෙනවා මේ විදිහට මනාප පල කරන්න. මේ ගීතවලට ඔබේ මනාපය කොයි ආකාරයෙන්ද කියන එක අපිට එවන්න 0747689698 කියන WhatsApp පැංකෙන් ඔබට පුළුවන්කම තියෙනවා අපිට WhatsApp කරන්න ඔබේ මනාපය. ඒ වගේම 0112692192 කියන දුරකථන අංකය ඔස්සේ ඔබේ මනාපය අපිට කියන්න පුළුවන්. ඒ විතරකුත් නෙමෙයි, ඔබට පුළුවන් Facebook fan page එකට ගොඩ වෙලා City FM Facebook fan page එකට ගිහින් අපේ wall post එක like කරන්න. ඒ වගේම ඒ wall post එකට මනාපය ටික යොමු කරන්නත් ඔබට අවස්ථාව තියෙනවා. කමෙන්ට් එකක් විදිහට මනාපයන් යොමු කරන්න ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් ඒ අවස්ථාවත් ලබා ගන්න, ඒ විතරක් නෙමෙයි තවත් කෙනෙක්ට ඒ අවස්ථාව ලබා ගන්න ෂෙයා කරන්න කියලාත් කියන්න ඕනි. එහෙනම් ඉතින් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, මේ හැමදේමත් අතරේදී අපිට WhatsApp එකකුත් දාන්න 0747689698 කියන WhatsApp අංකයට. එහෙමනම් ඉක්මනට මේ යන්න සූදානම් වෙන්නේ, අපිට පැය පොත් ප්‍රකාශය අහන්නත් තියෙන නිසා තවත් ගීත 8ක් ඉතුරු වෙලා තියෙනවා. එහෙමනම් අපි නැවත හම්බ වෙන්නේ City FM Saturday Chart Show දෙවෙනි පැයේදී.

0: City FM.
1: මෙන්න මේ පැයේ පුවත් අනුග්‍රහ ආර් එස් වානේකම්හි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේකම්හි
2: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.iihs.edu.lk.

වෙලාව පසුරු 2:55යි. සිටි FM මේ පැයේ පුවත්. ප්‍රථමින් දේශීය පුවතක්. රුසියානු සමූහ ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා ඇතුළු නියෝජිත පිරිසක් තෙදින නිලසංචාරයක් සඳහා දිවයිනට හෙට පැමිණෙති. එම නියෝජිත පිරිස තම සංචාරය අතරතුර මෙරට සෞඛ්‍ය හා ජනමාත්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධතා සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමට එහිදී අපේක්ෂා කෙරේ. මීට අමතරව නියෝජිත පිරිස අමාත්‍ය විජිත හේරත් මහතා සමගද සාකච්ඡා පවත්වති. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස කොළඹ ජාතික රෝහලේ හා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ලබන සඳුදා සංචාරයක නිරත වෙති. ශ්‍රී ලංකා රුසියානු සෞඛ්‍ය අමාත්‍යංශ අතර අවබෝධතා එකඟතාවයන්ට එළඹීමද ඔවුන් අපේක්ෂා කරති.

0: දැන් විදෙස් පුවතක්. ඉරානයට එරෙහි ඇමරිකානු ඊස්ට්‍රායිල යුද්ධයේදී ඊස්ට්‍රායිල බුද්ධි ඒජන්සියට තොරතුරු වාර්තා කිරීම හා ඔත්තු බැලීමේ චෝදනාව යටතේ පුද්ගලයන් දෙදෙනෙකුට මරණ දඬුවම නියම කළ බව ඉරානය පවසයි. ප්‍රධාන න්‍යෂ්ටික භූමියක් පිහිටා ඇති නටාන්ස් කලාපයේ වැදගත් ආගමික ස්ථාන හා ප්‍රාන්ත පුද්ගලයන් පිළිබඳ තොරතුරු රැස්කිරීම සහ වැදගත් මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු සැපයීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ. තවත් සංවේදී තොරතුරු රැසක් ඊස්රායල් බුද්ධි ඒජන්සියට ඔවුන් ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දකුණු ලෙබලනේ ෂෝකින් නගරයට ඊස්රායලයේ එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් පිරිසක් තුවාල ලැබූ අතර තුවාල ලැබූ පිරිස අතර ෂෝකින්හි නගරාධිපති හුසේන් අලි අහමඩ් මහතාද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාරය හේතුවෙන් නේවාසික ගොඩනැගිලි රැසක් මුළු මුලින්ම විනාශ වී ගියේය. මේ පැයේ ක්‍රීඩා පුවත. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 44 වෙනි තරගය චෙන්නයිහිදී අද පැවැත්වෙයි. චෙන්නයි සුපර් කිංග්ස් සහ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම් එහිදී තරඟ වදිති. තරගය රාත්‍රී 7:30ට ආරම්භ වීමට නියමිතයි. සවස 3:55ට අපගේ මීළඟ පැය පුවත් ප්‍රකාශය බලාපොරොත්තු වන්න.
1: RS Wane Company නවීන තාක්ෂණින් SLS සහතිකයේ සමග RS RB 500 Wane Company ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS Wane Company දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS Wane Company

0: FM 89.8 දිවයින පුරා City FM දවසින් දවස රිලීස් වෙන අලුත්ම සින්දු වලට වොට් කරන්න
1: අනේ අකුඩද මේ
0: උපතියෝ කැමති පිළිවෙලට අහන්න
2: මායාවක් වගේ දැනුණ මා එක්කන් යාවිද හිතුණ නෑමනේ මොවැස්සේ දෙමිලා
0: ටියුන් කරන්න This Saturday, charge your.
2: Me vela kole bala kapu kia puewa. E kata sahite.
0: Senasurada, hawasa dekata. City FM Mahanda.

0: සවස 3යි විනාඩි 5යි දැන් වෙලාව. 3:05 වගේ නිකන් නේද? ඉතින් මේ ආරම්භ වෙලා තියෙන්නේ City FM Saturday Chart Show එකේ දෙවෙනි පැය කියලා මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ අවසාන පැය. හවස 4 වෙනකන් අපි ඉන්නවා. අපිට තව ගීත 7ක් අහන්න තියෙනවා. අපි ගීත 8ක් අහන්න තිබුණා. නමුත් මේ පැයේ මුලදීම අපි ගීතයක් ඇහුවා. ඒක නිසා තවත් ගීත 7ක් තමයි අපිට අහන්න තියෙන්නේ. මම දැන් මතක් කරන්න සූදානම් වෙන්නේ අපි ඇහුව ගීත ටික මොනවද කියලා. අපි ඇහුව ගීත 8 මම මතක් කරනවා මෙන්න මේ විදිහට. දහස් ගණනක් අද හඳුන්වා දුන්න ගීතය, බිමල් සමග අභිෂේකා ගායනා කරන ගීතය, නුමට මල් පිපුණා දෙන් මහේෂා සඳමාලි ගායනා කරන ගීතය, ඒ වගේම දිනුක ජයසිංහ ගායනා කරන හොඳම හිනා කියන ගීතයත්, මනේජ් සංජය ගායනා කරන කොමලකාරී ගීතයත් අද දවසේදී අපි මේ වෙනකොට අහලා අවසන්. සුපුන් පෙරේරා ගායනා කරන සුරංගනා ගීතය, ජෝ පෙරේරා ගායනා කරන වාහේ ගීතය වගේම වැස්සක් වෙලා රවින් තාරුක ගායනා කරන ගීතයත්, ලොවට හොරින් ආදරේ සංක දිනෙත් ගායනා කරන ගීතයත් මේ වෙනකොට අපි අහලා අවසන්. මට දෙන්න ලෝබයි ගජින්දු ෆොන්සේකා ගායනා කරන ගීතය තමයි අපි මීට පෙරාතුව ඇහුවේ. එහෙමනම් අපිට තව ගීත 7ක් අහන්න තියෙනවා. හැබැයි ඊට කලින් අපි යන්න සූදානම් වෙන්නේ දුරකථන ඇමතුමකට. අපිට කතා කළා තම්මැන්නා වැටියෙන් වීරසේන මහත්තයා. බෙන්තරපාලම පරසතුයාය මන්නුඹි මැණිකා ගමේ විදා කියන ගීතවලට මනාප පල කරලා තියෙනවා. ඒ වගේම WhatsApp එක පැත්තට ගියොත් එහෙම මිස් තනියෙන් නිසා දුකයි. මගේ පළමු මනාපය මිස්ටර්. බොහොම ස්තුතියි. මිස්ටර් දෙනවා කියලා තමයි තියෙන්නේ. පුංචි ධෝනිගේ අවුරුදු කුමාරියෝ එකට දෙනවා මනාපය කියලා තියෙනවා. ඊළඟට කවුද දන්නවද මේ ලියලා තියෙන්නේ? ඩොරින්. ඩොරින් තමයි අපිට මේ WhatsApp පණිවිඩය වල තියෙන. බොහොම ස්තුතියි ඩොරින්. ඉතින් පුංචි ධෝනිගේ අවුරුදු කුමාරියකට තමයි මනාපය පළ කරලා තියෙන්නේ. ඒ වගේම මටත් මනාපය පළ කරලා තියෙනවා. එහෙමනම් ඉතින් දැන් අපි ඊළඟ ගීතයට යන්නයි සූදානම් වෙන්නේ. අපි බලමු ඊළඟ ගීතය විදිහට ඔබේ මනාප අනුව කොයි ගීතයද ඉදිරියට ඇවිත් තියෙන්නේ කියලා.
1: Number 7.

0: CDFM. අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලව වෙදකතර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සල් වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවෝස් බී.
1: සාගරයක් බදු වූ සිනමාව
2: සාගර ලවල්ලි සීතල කැදල්ලි
1: මතකෙහි වැඩි චිත්‍රපට
3: සිතෙහි ඇදු සිනමා ගීත අජීව දාසතා කහා ශුරු කහා ختم
1: අලුත් කලාව තොරතුරු
3: ඔබ නොයසු සිනමාවේ විචිත්‍රවත් කතා බහ සමග
1: FM 89.6 FM 89.8
4: City FM Cinema City.
3: සෑම ඉරිදාකම උදෑසන 10ට City FM අහන්න.

ඔරිජිනල් ජපන් වාහනයක් ගන්න යන්න ලක්රෝ ඔටෝ හෝස් වෙතට. හොන්ඩා වෙසල්ස්, සුසුකි ඇල්ටෝ හයිබ්‍රිඩ්, නන් හයිබ්‍රිඩ්, සුසුකි වැගන්නාර්, ඩයිහට්සු මීරා, ටොයෝටා යාරිස් මේ සියලුම ජපන් වාහන ලක්රෝ ඔටෝ හෝස් වෙතින් වසර දෙකක වගකීම හෝ කිලෝමීටර් ලක්ෂයක දාවන සහතිකය, ලීසින් පහසුකම්, රක්ෂණ එකම වහලක් යටින්. ලක්රෝ ඔටෝ හෝස් 511-3 අවිස්සාවේල පාර කඩුවෙල. ලක්රෝ ඔටෝ හෝස් 071 0666 444.

0: 86.6 89.8 දිවයින පුරා සිටි FM
1: දවසින් දවස රිලීස් වෙන අලුත්ම සින්දු වලට වොට් කරන්න
2: අනේ අහුනද මේ
1: උපැතියෝ කැමති පිළිවෙලට අහන්න
3: මායාවක් වගේ දැනුණ මා එක්කන් යාවිද හිතුණා නෑමනේ මොවැස්සේ තෙමිලා
1: ටියුන් කරන්න This Saturday, charge your.
3: Me vela kolle bala kapu kia puewa. E kata sahite.
1: Sinusurada, hawasa dekata. City FM Mahanna.
4: I just want.

0: සවස 3 විනාඩි 21 දැන් වෙලාව. ඉතින් අපි WhatsApp එක පැත්තට යනවා වගේම Facebook එක පැත්තටත් යන්න හිතුවා. ඉතින් Facebook එකට බොහෝ දෙනෙක් අපිට කමෙන්ට් කරලා තියෙනවා. හේමන්තිකා සුජීවනි අපිට හාට් එකක් තියෙන ඉමොජි එකක් එවලා තියෙනවා, ස්ටිකර් එකක් එවලා තියෙනවා. හාට් එකක් බදාගෙන ඉන්නවා වගේ ස්ටිකර් එකක් තමයි හේමන්තිකා අපිට එවලා තියෙන්නේ. බොහොම ස්තුතියි හේමන්තිකා. ඒ වගේම චමින්ද කරුණාසේන අපිට මෙහෙම කියනවා, අපි සැටර්ඩේ චාට් ෂෝ ආසාවෙන් අහනවා. Thank you Kanchana Yashan කියලා තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි ඒ ඇගීමට. දිගටම සිටි FM චාට් ෂෝ එක අහන්න කියලා ආරාධනා කරනවා. දිගටම අලුත් ගීතවලට මනාප පළ කරන්නට ඔබට අවස්ථාව ලැබෙනවා. ඒත් එක්කම මංගල ගුණවර්ධන අපිට මේ පැරණි ගීත වගේකුත් එවලා තියෙනවා. ඒ අතරේ ලස්සන මල් මිටක් එවලා තියෙනවා. බොහොම ස්තුතියි මංගල. මල් මිටක ස්ටිකර් එකක් අපිට එව්වට. ඒ වගේම තරුණි සංදීපා වෙන්නට ඕනේ. මට දෙන්න ලෝබයි ගීතයට මනාප පළ කරලා තියෙනවා. මේ මම කියන්නේ Facebook page එකේ අපේ FB wall post එකට ඇවිල්ලා තියෙන මනාප ගැන තමයි මම මේ කියන්නේ. ඒ වගේම දිනේෂ් වර්ණසූරිය හදවතක් ගත්ත ගෑනු ළමෙක්ගේ ස්ටිකර් එකක් එවලා තියෙනවා. SL Fernando ඒ ස්ටිකර් එකම එවලා තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි මේ ආදරයට මේ විදිහට බෙදා ගන්න මේ City FM Saturday chart show එකත් එක්ක තියෙන සබැඳියාවට. අපි දැන් යන සූදානම් වෙන්නේ. ඉතින් යන්න කලින් කියන්නට ඕනේ, තවමත් කාලය තියෙනවා ඔබට. තවත් විනාඩි 35ක කාලයක් ඉතුරු වෙලා තියෙනවා. ඒක නිසා ඔබට තවමත් පුළුවන්කම තියෙනවා අපේ City FM Facebook fan page එකට යන්න. තවමත් ඔබ ඒක ලයික් කරලා නැත්නම් ඉස්සෙල්ලම City FM කියලා සර්ච් කරන්න. එතකොට ඔබට රතුපාට ලෝගෝ එකක් එක්ක අපේ ෆෑන් පේජ් එක දිස්වේ. ඒ ලෝගෝ එකත් එක්ක තියෙන ෆෑන් පේජ් එක ලයික් කරන්න. ඊට පස්සේ ලයික් කළාට පස්සේ ඔබට පේන්න ගන්නවා අපේ වෝල් පෝස්ට් එක, City FM Saturday chart show කියන වෝල් පෝස්ට් එක ඔබට පෙනේවි. ඉතින් ඔබට කරන්න තියෙන්නේ වෝල් පෝස්ට් එක ගිහිල්ලා ඒ වෝල් පෝස්ට් එකේ තියෙනවා අපේ ගීත 16ම අපි සඳහන් කරලා. මේ ගීත 16න් ඔබ වඩා කැමති ගීත මොනවද කියලා මනාප පහක් පළ කරන්න අවස්ථාව තියෙනවා ඔබට. ඉතින් මනාප පහයි පළ කරන්න අවස්ථාව තියෙන්නේ කියලාත් මතක් කරන්නට ඕනේ. මොකද නැත්තම් ඔබ ගීත 16ටම මනාප පළ කරන්න සූදානමින් ඉන්න බව අපි දන්නවා. ඒක නිසා මනාප පහක් විතරක් ඔබට පල කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ මනාප ඔබට පුළුවන් කමෙන්ට් එකක් විදිහට මේ වෝල් පෝස්ට් එකට අපිට දාන්න පුළුවනි. ඒ වගේම තමයි අපි යන්න සූදානම් වෙන්නේ. ඒ වගේම අපිට ඉන්බොක්ස් කරලා තියෙනවා. එයාගේ නම නම් දාලා නැහැ. ද බෙස්ට් කියලා ඉන්බොක්ස් කරලා තියෙනවා. හැබැයි නම දාලා නැහැ. හරි, කමක් නැහැ. රෝහණ පීරිස් අපිට මේ එවලා තියෙනවා, ඉන්බොක්ස් කරලා තියෙනවා මේ ඉමෝජි එකක්. ඇස් දෙකම හාර්ට් දෙකක් වගේ තියෙන ඉමෝජි එකක් තමයි අපිට ඉන්බොක්ස් කරලා තියෙන්නේ. හරි, මේ කොහොම හරි ඉන්බොක්ස් කරලා හරි එහෙම නැත්තම් අපිට කමෙන්ට් එකක් විදියට හරි ඔබට පුළුවන්කම තියෙනවා ඔබේ මනාපය අපිට ලබා දෙන්න. ඉතින් යන්න සූදානම් දැන් ඔන්න Facebook එකෙන් අපි යන්න සූදානම් වෙනවා ඊළඟට දුරකථනය පැත්තට. අම්පාරින් කතා කළේ හේමන්තිකා. හේමන්තිකා කතා කරලා කිව්වේ බෙන්තරපාලම මට දෙන්න ලෝබයි කියන ගීත දෙකට මනාප පළ කරනවා කියලා, මනාප ලබා දෙනවා කියලා මේ ගීත දෙකට. ඒ වගේම යන සූදානම් WhatsApp එක පැත්තට. අද ඉතින් මම තනියෙන් ඉන්නේ හින්දා ඔය හැම පැත්තටම යන්න වෙන්නේ මට තමයි. සුබ සන්ධ්‍යාවක් වේවා කියලා තියෙනවා. ඔබටත් එසේම වේවා. මගේ මනාපේ අභිෂේකා සමග ජයකොඩි ගායනා කරන ගීතය. ඔය කියන්නේ දහස් ගණනක් කියන ගීතය. සුරංගනා මෙනිකා පරසතුයාය බෙන්තර පාලම කියන ගීතවලට මනාප පල කරලා තියෙනවා. ඒ විදිහට මනාප පල කරලා තියෙන්නේ දේවමුල්ලේ රත්නසිරි ගමගේ. ඉතින් දේවමුල්ලේ රත්නසිරි ගමගේ තවත් පොඩි නිර්මාණිකුත් ඒත් එක්කම එවලා තියෙනවා. අපි බලමු මේ නිර්මාණය මොන වගේද කියලා. යොෂාන් නැතත් සිටි FM බීම් එකේ යොහානිගේ මැනිකා ඇත චාට් එකේ කාංචනාගේ අනසක බීම් එකේ, අභිෂේකා සමග ජයකොඩි ඇත චාට් එකේ. ඔය විදිහට තමයි දේවමුල්ලේ රත්නසිරි ගමගේ අපිට වට්සප් පණිවිඩයක් යොමු කරලා තියෙන බොහොම අපූරුයි. මේ බීම් එක කියන්නේ මොකද්ද කියලා අනිත් අය හිතන්න පුළුවන්. බීම් එක කියලා කියන්නේ අපේ සම්බන්ධතා මැදිරියට තමයි අපි බීම් එක කියලා කියන්නේ. ඉතින් දේවමුල්ලේ රත්නසිරි ගමගේ අන්න බොහොම අපූරු නිර්මාණයක් තමයි අපිට වෙලා තියෙන්නේ. මේ වෙලාවෙත් අපිට කෙනෙක් ටයිප් කරනවා, හැබැයි තවම මැසේජ් එක නම් ලැබුණ නෑ. ඒ වෙනුවට මට රෝසමල් මිටියක් ලැබිලා තියෙනවා. කාගෙන්ද මේ රෝසමල් මිටිය කියලා අපිට හොයාගන්න ටිකක් අසීරුයි. මං හිතන්නේ ඉනෝක වෙන්න ඕනේ. දුම්කන්නාවෙන් ඉනෝක වෙන්නට ඕනේ. ඉතින් තවමත් ටයිප් කරනවා. ඒක නිසා මට ඒක දැන් ටයිප් කරන්නේ මොනවද කියලා නම් පෙන්වන්නේ නැහැ. ඉතින් දුම්කන්නාව ඉනෝක, බොහොම ස්තුතියි රෝසමල් මිටියට. අපි මේ පැය භාගයට, ඒ කියන්නේ තුනේ ඉඳලා තුනමාර වෙනකම් පැය භාගයට ගීත හතරක් ඇහුවා. මේ ගීත හතරත් මොනවද කියලා මතක් කරන්නයි සූදානම් වෙන්නේ. අපි ඇහුවා මට දෙන්න ලෝබයි ගජින්ද ෆොන්සේකා ගායනා කරන ගීතය, යාළු කාලේ ආදරේ නදී ගායනා කරන ගීතය, ඒ වගේම බින්තැන්නේ අයියා අමන්දයා උත්පලි ගායනා කරන ගීතය, මන්නුඹි මැණිකා යොහානි ගායනා කරන ගීතය මේ වෙනකොට අපි අහලා අවසන්. තවත් ගීත හතරක් අපිට අහන්න ඉතිරි වෙලා තියෙනවා. ඉතින් මම ඉනෝකා, මගේ මහත්තයා සුජීව අවුරුදු කුමාරී ගීතයට මනාපයක් දෙනවා කියලා තමයි ඉනෝකා අපිට වට්සප් කරලා තියෙන්නේ. හරි, ඔබටත් පුළුවන්කම තියෙනවා තවත් වෙලා තියෙන නිසා ඉක්මනට වට්සප් එකක් ඔබේ මනාපය ඒ විදිහටම වට්සප් පණිවිඩයක් ඔස්සේ එවන්න පුළුවන්කම තියෙනවා. 0746 896 898 කියන වට්සප් අංකය ඔස්සේ. ඒ වගේම අපිට කතා කරන්න 0112 69 192 කියන දුරකථන අංකය ඔස්සේ අපිට කතා කරන්න පුළුවන්. අපිට කිව්වට ඉතින් අද ඉන්නේ මම විතරයි. මට කතා කරන්න පුළුවන්. ඒ වගේම Facebook fan page එකේ අපේ wall post එකට comment කරන්නත් ඔබට අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඉතින් තවත් කට්ටියට මේක share කරන්න. එතකොට ඒ අයගේ මනාපයත් අපිට ලබා ගන්න පුළුවන් මේ ගීතවලට. හරි, එහෙමනම් අපිට තව පැය භාගයක කාලයක් ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේම තව ගීත හතරකුත් අපිට ඉතිරි වෙලා තියෙනවා. මේ ගීත හතර මොනවද කියලා අහන්න තමයි දැන් අපි සූදානම් වෙන්නේ.
1: This is number 4.

0: 89.6 89.8 දිවයින පුරා
1: City FM
2: කසාගල ග්‍රීන් සුපර් අලුත් තැනක් අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය රුපියල් 25,000කට වැඩි විල්පත් සඳහා ප්‍රවාහනය නොමිලේ. ඔබත් අදම යන්න කසාගල ග්‍රීන් සුපර් වෙත. වැඩි විස්තර සඳහා අමතන්න 0112-864-012
0: FM 89.8 FM 89.6 divine

අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලංකා සතුස්ස වෙතින් සුදු කැකුළු කිලෝ එකක් රුපියල් 199යි, සුදු සීනි කිලෝ එකක් රුපියල් 209යි, මුං ඇට කිලෝ එකක් රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි, ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි, රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි, අර්ථෝපල් කිලෝ එකක මිල රුපියල් 259යි. ලංකා සතුස්ස ජාතියේ මිල තීරක.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ළමා ලෝකයේ සුදුරු ගිමන්හල ගුරුගේ නේචපාක වැලිගම්පිටිය ඡායල
2: ගුරුගේ නේචපාක වේලාව හවස 3:39යි.
1: සතුට විනෝදයේ සපිරි සුන්දර තැනක ඔබේ දරුවන් සමග ගත කරන්න හොඳම තැන ගුරුගේ නේචපාක්, කිංග්ස් ටවර්, ජුරාසික් පාර්ක්, ගේම් සෙන්ටර්, ෆ්ලයින් චෙයාර්ස්, එයාක්‍රාෆ්ට්, බෝට් රයිඩ්ස්, ස්වැද්දාස් බීච් සහ තවත් ළමා සිත් ඇඳ බැඳ තබන විවිධ අංග. මේ සියල්ලම ගුරුගේ නේචපාක් වෙතින් පමණයි. පාසල් ළමයින් සඳහා විශේෂයි සහනදායී අයකිරීම්. ළමා ලෝකයේ සඳුරු ගිමන්හල ගුරුගේ නේචපාක් ඇන් මායන් වෝටර් පාර්ක්, වැලිගම්පිටිය ජයල.
2: NSBI ඉතුරු මිතුරු account එක ගෝ එකක් තියෙන youth එකට නියමිටම set වෙන්න ඇස් වහගෙන දැකපු හිනේ හැබෑ කරගන්න youth එකට නියමිටම set වෙන එක මෙන්න NSBI ඉතුරු මිතුරු account එක life එකට plan එකක්
3: FM 89.6
4: අරබරින් පිරි වදන් අරගෙන
1: FM 89.8
4: ඔබේ සවන් සනහා පියාඹන ගුවනැලි හිමිය
1: City FM Number 2

0: City FM.
1: අක්ම ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලව්ව වෙතක දර නිෂ්පාතනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සල්විලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවෝස් බී.
2: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ.
4: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද? මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න.
3: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
4: සතියේ දින පහේම උදේ 9ට
3: City U-turn ඔබ වෙත ගෙන එන්නේ.
5: නිරෝගීව පැහැපත් වීමේ දේශීය ආයුර්වේද සන්නාමය බයෝ බියුටි ලංකා.

0: දවස දවස රිලීස් වන අලුත්ම සින්දු වලට වොට් කරන්න කැමති පිළිවෙලට අහන්න
1: මායාවක් වගේ දැනුණා මා එක්කන් යාවිද හිතුණා නෑමා නෑමෝ වැස්සේ තෙමිලා
0: ටියුන් කරන්න The Saturday Charge Show
1: me vela kole bala kapu kiya puewa e kata sahite
0: sinasurada hawasa dekata city fm mahanna
2: I just

0: සවස 3:46 වෙලාව. ඉතින් ඉක්මනටම යන සූදානම් වෙන්නේ WhatsApp එක පැත්තට. ඔයා හොඳට වැඩිසටහන කරනවා. කවුද මෙහෙම කියන්නේ? හයි, මම සියඹලාණ්ඩුව ඇතිමලේ බුලත් කඩේ. අපිට අපි අහන්නේ සිටි FM කියලා තියෙනවා. මන්නුඹේ මැනිකට මනාපය පළ කරලා තියෙනවා. ඉතින් සද්දටම සිටි FM අහගෙන ඉන්නවා කියලා තමයි අපිට කියලා තියෙන්නේ. HK අසංක පල්ලෙපැත්තෙන් අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. මගේ මැනිකා නෙමෙයි, මන්නුඹේ මැනිකා. පරසතුයාය අවුරුදු කුමාරි කියන තුනටම මනාප පල කරලා තියෙනවා. ඒ වගේම තමයි කැටපල සමන් ගාල්ලගේ අපිට WhatsApp පණිවිඩයක් එවලා තියෙනවා. අවුරුද්දේ ශාස්ත්‍රේ, ඒ කියන්නේ අවුරුදු කුමාරි කියන ගීතයේ දිනුනි දම්සදි ගායනා කරන ඒ ගීතයට තමයි මනාප පල කරලා තියෙන්නේ ස්විනිතා නානායක්කාරත් එක. අපි Facebook එක පැත්තට ගියොත් එහෙම සමන් ගාල්ලගේ අපිට Facebook එකටත් කමෙන්ට් එකක් දාලා තියෙනවා. අවුරුද්දේ කුමාරියෝ පුංචි දියණියගේ ගීතයට මනාපය පළ කරනවා කියලා. එල්පිටිය කැටපල සමන් ගාල්ලගේ ස්විනිතා නානායක්කාර සමග බණ්ඩා සීයත් ඉන්නවා කියලා අපිට කියලා තියෙනවා. ඉතින් මේ හැමදෙනාම එකතු කරගෙන තමයි අපි මේ අවසාන ගීතය, එහෙමත් නැත්නම් අද දවසේ චාට් එකේ පළවෙනිම තැනට ඔබ තේරුව ගීතය අහන්න සූදානම් වෙන්නේ. ඊට කලින් අපිට දුරකථනයෙන් කතා කරපු අය ගැන සඳහනක් කරන්න ඕනේ. නැත්නම් මාත් එක තරහ වෙයි. ෆොන්සේකා මිනුවන්ගුඩින් අපිට කතා කළා ගමේ වෙදා කියන ගීතයට මනාපය පළ කරන්න. ඒ වගේම තමයි මාතර වේරහේනේ සමරපාල අපිට කතා කරලා පරසතුයාය ගමේ වෙදා බෙන්තර පාලම කියන ගීතවලට මනාප පල කරා. ඉතින් ඒ විදිහට මනාප පල කරලා තව එක ගීතයයි අපිට අහන්න තියෙන්නේ. මේ වෙනකොටත් ඔබ දන්නවා මොකද්ද ඒ ගීතය අහන්න අපිට තව ඉතුරු වෙලා තියෙන ගීතය, අද දවසේ පළවෙනි ස්ථානයට යන ගීතය මොකක්ද කියලා. එහෙමනම් ඉතින් අද දවසේ Saturday chart show එකකින් සමුගෙන යන සූදානම් වෙන්නේ. ඔබට Facebook fan page එකට comment කරන්න අවස්ථාව තියෙනවා ලබන සෙනසුරාදා වෙනකන්ම. ඉතින් ඔබේ මනාපය අනුව ඔබට පුළුවන්කම තියෙන ඔබේ සිතෙන් ගිය අනුව මේ චාට් එකේ අනුපිළිවෙල වෙනස් කරන්නට ඔබට අවස්ථාව තියෙනවා. ඒකත් මතක් කරන්න ඕනේ. එහෙමනම් ඉතින් අපි ලබන සතියේ බලාපොරොත්තු වෙමු. ලබන සතියේ මම තනියම ඉන්නේ නැතුව යෂාන් ලබන සතියේයි කියලා අපි බලාපොරොත්තු වෙමු. අපි අහමු ආවහම මොකද ආවේ නැත්තේ කියන කාරණේ. එහෙමනම් ඉතින් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම ගිහින් එන්න සූදානම්. ජය වේවා ඔබට. ඔබේ කටයුතු සාර්ථක වේවා. දීර්ඝ සතියන්තය සාර්ථකව ගත කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම් මං කාංචනා.
1: This is number 1.

0: City FM.
1: මෙන්න මේ පැයේ පුවත් අනුග්‍රහ ආර් එස් වානේ කම්පී SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේ කම්පී
2: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.iihs.edu.lk

0: වෙලාව පසුරු 3:55 සිටි FM මේ පැයේ පුවත්. ප්‍රථමයෙන් දේශීය පුවතක්. ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි. උතුරු, උතුරු මැද, මධ්‍යම, සබරකමුව, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල ඇතිවන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු නිර්මාණය වීමේ වැඩි හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග අදාළ ප්‍රදේශවල තාවකාලික තද සුළං නිර්මාණය වෙයි. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නයි දෙපාර්තමේන්තුවේ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. දැන් විදෙස් පුවතක්. ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය ගෙන යන යුද්ධයේදී රටවල් අතර සාමය ඇති කිරීමට ඇමරිකානු පුරවැසියන්ට වගකීමක් ඇතැයි ඉරාන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ඉස්මයිල් බගයි මහතා පවසයි. ඉරානයට එරෙහිව ඇමරිකාව ගෙන යන මෙම යුද්ධයට ඇමරිකානු ප්‍රජාව විරුද්ධ විය යුතු බව බගයි මහතා සඳහන් කරයි. ඉරානයේ අන්තර්ජාල අවහිර කිරීම 64 වැනි දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි. තම රටට එරෙහි ඇමරිකානු ඊශ්‍රායල යුද්ධය යළි ආරම්භ වීමට බොහෝ ඉඩකඩ ඇතැයි ඉරාන හමුදාව සඳහන් කරයි. මැද පෙරදිග යුද්ධය සම්බන්ධයෙන් වොෂින්ටනයේ පෝස්ට් ABC ඉප්සෝස් ආයතනය මත විමසුමක් සිදු කර තිබේ. එහිදී හෙළි වී ඇත්තේ ප්‍රතිචාර දැක්වුවන්ගෙන් 61%ක්ම ඇමරිකානු ජනාධිපතිවරයා ඉරානයට එරෙහිව හමුදා බලයේ යෙදවීමට විරුද්ධ වී ඇති බවයි. මේ පැයේ ක්‍රීඩා පුවත. සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බංගලාදේශ කාන්තා කණ්ඩායම අතර පන්දුවාර 20x20 3 වැනි ක්‍රිකට් තරගය ශිල්හෙට්ටියේදී දැන් පැවැත්වෙයි. කාසියේ වාසිය දිනාගත් බංගලාදේශ කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය. පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 3ක් අවසානයේ කිසිවෙකුත් නොදෙවි ලකුණු 42ක් ලබා සිටී. අපගේ මීළඟ පැය පුවත් ප්‍රකාශය සවස 4:55 බලාපොරොත්තු වන්න.
1: RS වානේ කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකය සමඟ RS RB500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි.
2: හෙට දවස ජයගන්න අදම පියවර තබන්න. සාමාන්‍ය පෙළින් පසු IIHS International Foundation Program එකෙන් ඔබේ උසස් අධ්‍යාපන ගමන අරඹන්න. Health Science, IT, Business, Education හෝ Engineering වැනි ඔබ කැමතිම ශිස්ත්‍රීන් ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලයකට පිවිසෙන්න දැන් ඔබටත් පුළුවන්. Local Study Global Degree IIHS The Global Health University අමතන්න 011 436 6073 පිවිසෙන්න www.iihs.edu.lk

0: City FM.
1: City FM මහගිනින දැන් වෙලාව 7:04. ජීවිතේ අපි කොයිතරම්නම් දේවල් වලට මුහුණ දෙනවද නේද? හැබැයි ඒ මුහුණ දෙන හැම දෙයක්ම අපේ ජීවිතේට එක්තරා ලොකු පාඩමක් බවට පත් වෙනවා. ඒ හැමදේම අපේ ජීවිතේට ලොකුම ලොකු පාඩම් බවට පත් කරගෙන ජීවිතේ සුන්දර කරගන්න. කවදාවත් ජීවිතේ අතපසු කරගන්න එපා ඔබට. එහෙනම් එකතු වෙන්න සවස 6 වෙනකන් මාත් එක්ක ලස්සනම ලස්සන ගීත ටිකක් අහමු. මම බිමානේ.

0: 89.6 89.8 දිවයින පුරා
1: City FM
2: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලව වෙදකතර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සෙල් වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවෝස් බී
3: එතෙර මෙතෙර ගාකරෙන සතියේ සුන්දර දෙහෝරාව NSB රන්මසු රේඩියෝ ෂෝ
4: සෑම සඳදාවකම රෑ 10 සිට මධ්‍යම රාත්‍රී 12 වනතුරු
3: බැංකු කරණී නැවුම් තොරතුරු මියුරු ගී වසපිරි කතන්දර දැනුම හා විනෝදය එක්තැන් කෙරෙන වින්දනීය ඉසව්ව NSB රන්මසු රේඩියෝ ෂෝ
4: This විදෙස් මිතුරු මිතුරියනි NSB රන්මසු රේඩියෝ ෂෝ ඔබ වෙනුවෙන්මයි
5: කාන්තා ඔබට NSB ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී විවාහයේදී දරුවපතකදී සහ 25 විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභ මාසිකට රුපියල් 12,500 පැකේ නැතර කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෙයකි දිරිය ස්ත්‍රී වෙතින් සහනදායි පොලි අනුපාතයන් යටතේ උසස් අධ්‍යාපනික ණය, ව්‍යවසායක ණය, රන් සහන ණය සහ NSP එක්ක ණය දහසක් හැගීම් හඳුනාගත් NSP ස්ත්‍රී.
6: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද? මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න.
1: City FM U-turn එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න
6: සතිය දින පහේම උදේ 9ට
1: City U-turn ඔබ වෙත ගෙන එන්නේ විජය ප්‍රොඩක්ෂන්
7: සම්මුදුරු අභිමවමින් අභිමානයෙන්
1: විජය ප්‍රොඩක්ෂන් අපේ රසය රටේ සැමට
8: මේ පැයි නැගල යන ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලක්ස්රෝ ඔටෝ හෝස් වෙතින් ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්ස්රෝ ඔටෝ හෝස්

0: මොකද මේ බලාගත්තුවට බලාගෙන ඉන්නේ?
1: සල්ලිත් තියන හොඳ ජපන් වාහනයක් ගන්න විශ්වාසවන්ත තැනක් නෑනේ.
0: ඇයි ඔයාට මාව විශ්වාස නැත්ද?
1: ඊ මොකද? ඔයාට ජපන් වාහන තියෙනවද?
0: ජපන් වාහනයක් ගන්න ඔයාට මං වගේම විශ්වාසවන්ත තැනක් තියෙනවා. ලක්ස්රෝ ඔටෝ හෝස්. තියන්නේ 511-3 අවිස්සා වේලපාර කඩුවෙල. මේ තියෙන දුරකථන අංකය 0711-0667-444 0711-0667-444. ජපන් වාහනයක් නම් ලක්ස්රෝ ඔටෝ හෝස්.
2: FM 89.8 FM 89.6 දිවයින.

0: සුසර කරන්න 89.6 89.8 දිවයින පුරා
1: සිටි FM
2: කාලෙකින් දැක්කේ
3: වන්දනා ගමනක් ගියා ලෝකු රවුමක් ගැහුවා
2: ත්‍රිවිල් එකේ
3: නැතුව
4: අලුත් බජාජ් ත්‍රිවිල් එකේ ඕන දොරක් හරි වාසීනේ
5: හිතට පෙට්‍රල් කරනවා
6: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය
7: ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්
8: සස 4 විනාඩි 32යි දැන්
9: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් 0114 700 550
8: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න
10: City FM U-turn එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න
8: සතිය දින පහේම උදේ 9ට
10: City U-turn ඔබ වෙත ගෙන එන්නේ අලුත්තර ප්‍රියස් මහගෙදර සිනුව වාහන ගින්වීම බෙදාහැරීම විකිණීම මිලදී ගැනීම 482-1 ගාලුපාර කලුතර 0775 400 500
8: කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ විශේෂයෙන්ම මේ කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට ඔබ මේ වෙනකොටත් ගිහින් ඇතේ කියලා මම විශ්වාස කරනවා මොකද කසාගල ග්‍රීන් සුපර් කියලා කියන අලුත් තැනක් අඩුම මිලක් මාතලේ කඩුවෙල අතුරුගිරිය නාරම්මල ගනේ මුල්ල ගන්පල කියන ශාඛාවන් වලට ඔබට යන්නට පුළුවන් ඔබේ අවශ්‍ය සියලුම බඩුමුට්ටු ටික එකම තැනකින් ලබා ගන්නට පුළුවන් ඉතාමත් සහනදායි මිලකට ඔබට ලබා දෙන අඩුම මිලක් අලුත් තැනක් ඉතින් රුපියල් 25000ට වැඩි බිල්පත් සඳහා ප්‍රවාහනය නොමිලේ කරලා දෙන්න ඔවුන් සූදානම් ඉන්නවා. ඉතින් ඔබත් අද මෙයන් කසාගල ග්‍රීන් සුපර් වෙත වැඩි විස්තර සඳහා අමතන 0112-8674-12ට. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ඔබට භාණ්ඩ ලබා දෙන්නේ ලංකා සතොස සුදු කැකුළු කිලෝ එකක් ඔන්න රුපියල් 199යි සුදු සීනි කිලෝ එක රුපියල් 209යි මුංගිර කිලෝ එකක් ඔන්න 875කට ලංකා සතොස්ෙන් ඔබට ලබා දෙනවා රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි ලුකු ලූණු කිලෝ එක රුපියල් 149යි රතු ලූණු කිලෝ එක රුපියල් 320යි අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි ඉතින් යන්න ළඟම තියෙන සතොස්සට ලංකා සතොස් ජාතියේ මිල තීරක
11: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලව වෙත ගෙදර නිෂ්පාදනය කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සැල් වලින් දැන් ඔබට මිල දී ගත හැකි ලිවෝස් බී
8: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න
10: City FM U-turn එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න
8: සතිය දින පහේම උදේ 9ට
10: City U-turn ඔබ වෙත ගෙන එන්නේ
12: සුබ දවසක්
13: අලුත් වෙලා
12: පහසු වෙලා
13: තැඟි වැඩි වෙලා
14: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
15: අපි මේ CC පුවත් සේවය වසරේ හොඳම ග්‍රහණය ඔබ නේද රසට කැම හදන්න නම් BCC පොල් තේන්න තමයි
16: BCC පරම්පරා ගානකටම හොඳම දේනි දුන්නේ
17: 100%ක් දේශීය පොල් තේ නිෂ්පාදනයේ ප්‍රමුඛයා BCC
18: රන් දහතිය විකුණාලා
10: ඉතිර කුසින් ශ්‍රමය පුදන ලක් දෙරණට ඉසුරු ගෙනෙන ඉතිර මෙතර නෑසිය මිතුරන් එකතු කරන සජීවී හෝරා දෙක
8: ලංකා බැංකුවෙන් රන් කහවනු
18: සෑම
10: සිනසුරාදාව

0: රාත්‍රී 10ට සිටි FM සේවයෙන්.
1: ඔබේ නමුදල් ගෙන්වා ගන්න.
0: කිනුමට ලැබෙන ප්‍රතිලාභ දැනගන්න.
1: ඔබේ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු දැනගන්න.
0: අප සමග එක්වන්ව.
1: සෙනසුරාදා රාත්‍රී 10ට ලංකා බැංකුවෙන් රන් කහවණු.
0: පූර්ණ අනුග්‍රහය ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලංකා බැංකුව.

0: 89.6 89.8 දිවයින පුරා
1: සිටි FM
2: සස 4 විනාඩි 50යි දැන්
3: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවර්ස් බී අලව වෙත ගෙදර නිෂ්පාදනය කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සෙල් වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවර්ස් බී
4: රෝස පෙති අතුරාලා යහන මත සත බාලා
5: කැමැතිම සින්දු වෙනස් හඳකින් වෙනස් රසකින් සිටි FM හැඩකාර හැන්දෑව
6: නිහඬ කල්පනා ලොවක තනි වෙලා ඔබ හඳ
5: covers remix mashup සමග රේඩියෝවේ හොඳම හැන්දෑව සිටි FM හැඩකාර හැන්දෑව
7: රැනේ ඉකිලෙන්න ඕනේ
2: අනුග්‍රහය
8: සුබ දවස
9: අලුත් වෙලා
8: පහසු වෙලා
9: තැකි
8: වැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
9: කැමති එකක් අපේ අතේ සුබ දවස
8: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
2: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න
5: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
2: සතිය දින පහේම උදේ 9ට
5: City U-turn ඔබ වෙත ගෙන එන්නේ.
10: කසල්කල ග්‍රීන් සුපර් අලුත් වෙන අඩුම මිල ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘහ කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011128640012
2: සුමධුර සුගායනෙන් සුන්දර ලොවකට ඔබව කැඳවාගෙන යන
5: ආරාධනා ස්වර දෙන
2: සෑම දිනකම රාත්‍රී 7:30ට
0: 89.6 89.8 දිවයින පුරා
1: සිටි FM
11: දුලබ කලාවට නිරතුරු අතහිත ජාතියේ මහා පාන් තැඹ ලංකා

0: ඔසී පිටපිට රට තෑගේ සීසන් 4 ඔබත් අදම රටින් එවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මෙවන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න
1: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා ටක්කාල වේදනාවට සහනය හෑන්ඩ් බෑග් එකටත් ෆිට් සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය
2: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලව වෙත ගෙදර නිෂ්පාදනය කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සල් වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවෝස් බී
3: මියුරු රස මధుර බෙදමින්
4: එෆෙක් 89.6
3: හරබරින් පිරි වදන් පරගෙන
4: එෆෙක් 89.8
3: ඔබේ සවන් සනහා පියාමන වුවනේ ලිහිනිය
5: සිටි එෆෙක්

0: City FM.
1: මෙන්න මේ පැයේ පුවත් අනුග්‍රහය ආර්.එස්. වානේකම්හි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk.
3: මේ පැපුවත් සමග මම බිමානි පෙරේරා ප්‍රථම නවධානය දේශීය පුවත වෙත. ලෝකයේ මිලියන 80කට ආසන සංඛ්‍යාවක් දුම්කොළ නිෂ්පාදන භාවිතය හේතුවෙන් වාර්ෂිකව මිය යන බව දුම්කොළ හා මදසාර පිළිබඳ ජාතික අධිකාරිය සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පවසයි. මෙරට සිදුවන මරණවලින් 80%කට ආසන සංඛ්‍යාවකට හේතු වී ඇත්තේ බෝ නොවන රෝගයි. ඒ අතර දුම්කොළ හා මදසාර භාවිතයේ ප්‍රධාන හේතුවක් වී ඇතැයි සභාපතිවරයා කියා සිටියේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පසුගියදා පැවති වැඩසටහනකට එක්වීමෙන්. දුම්කොළ හා මදසාර භාවිතයේ හේතුවෙන් ශ්‍රී ලංකාව සෞඛ්‍ය හා ආර්ථික වශයෙන් බරපතල ගැටලු රැසකට මුහුණ දී සිටී. දුම්කොළ හා මදසාර හේතුවෙන් මෙරට වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාව 22,000කට ආසන්නය. මෙම දුම්කොළ හා මදසාර භාවිතයේ වෙනත් මද්‍රව්‍ය සඳහා යොමු වීමේ පළමු ප්‍රවේශයේ බවද රත්නායක මහතා පැවසීය. දැන් විදෙස් පුවත. ජපානයේ ඊසාන දිග ඉවාටේ ප්‍රාන්තයේ ඔත්සුචි නගරයේ සතයකට වඩා වැඩි කාලයක් තිස්සේ පැතිරගිය ලැව්ගිනි දැන් පාලනය කර ඇතැයි නගර බලධාරීහු පවසති. ලැව්ගිනි පැතිරීම ආරම්භ වූයේ පසුගිය අප්‍රේල් මස 22. ගින්න තවදුරටත් පැතිරීම අවම වී ඇතැයි නගරාධිපති හිරානෝ කෝසු මහතා මාධ්‍ය වෙත පැවසීය. එවෙනුවෙන් සහය වූ ගිනි නිවන හමුදාව හදිසි ප්‍රතිචාර කණ්ඩායම් හා ස්වයං ආරක්ෂක බලකාය ඇතුළු සියලු දෙනාට නගරාධිපතිවරයා ස්තුතිය පළ කළේය. ගින්නේ නගරයේ මුළු භූමි භාගයෙන් 8%කටත් වඩා වැඩි ප්‍රමාණයකට හානි විය. ගොඩනැගිලි 8ක් ගිනිපත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අවධානය ක්‍රීඩා පුවත වෙත. සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බංගලාදේශ කාන්තා කණ්ඩායම අතර පන්දුවර 2020 තෙවැනි ක්‍රිකට් තරගය ශිල්හෙටේදී දැන් පැවැත්වේ. වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවර 9කට සීමා කෙරිණේ. කාසී වාසී දිනාගත් බංගලාදේශ කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය. පළමුවෙන් පන්දුවට පහර තුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවර 9 අවසානයේ කඩලු 6ක් තැබී ලකුණු 87ක් ලබා ගත්තේය. ඒ සමග මේ පැපුවත් ප්‍රකාශයේ නිමාවට පත්වනවා. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.
1: ආර්.එස්. වානේකම්හි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග ආර්.එස්. RB500 වානේකම්හි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේකම්හි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්හි

City FM. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ඔන්න අඩුම මිලටත් වඩා අඩුවෙන් ඔබට බඩු ලබා දෙන ලංකා සතුසින් ඉතින් ඔන්න සුදු කකුළු කිලෝ එක රුපියල් 199ක් සුදු සීනි කිලෝ එක රුපියල් 209කටත් මුං ඇට කිලෝ එකක් රුපියල් 875කටත් ඒ වගේම තමයි රතු පරිප්පු කිලෝ එක රුපියල් 279කටත් ලුකු ලූණු කිලෝ එකක් රුපියල් 149කටත් රතු ලූණු කිලෝ එක රුපියල් 320කටත් අර්ථපල් කිලෝ එකක් රුපියල් ඔන්න 259කටත් ඔබට මිලදී ගන්නට පුළුවන් යන්න ඔබේ ළඟම තියෙන ලංකා සතුස වෙත ලංකා සතස ජාතියේ මිල තීරක.

0: 89.6 89.8 දිවයින පුරා
1: සිටි FM
2: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න
1: සිටි FM U-turn එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න
2: සතිය දින පහේම උදේ 9ට
1: සිටි U-turn ඔබ වෙත ගෙන එන්නේ
3: අක්ෂ රෝග සම්බන්ධයෙන් ඔබත් පීඩා විඳින්නෙක්ද? අදම මාතර ඇස්විද මහතා හමුවන්න. පාරම්පරික වෛද්‍ය කුෂාණ අමරසේකර 071 9697
4: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලව වෙත ගෙදර නිෂ්පාදනය. කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සෙල් වලින් දැන් ඔබට මිලදී ගත හැක. ලිවෝස් බී
5: රන් දහදිය විකුණාලා රන් කහවන් පොදි බඳලා
6: ඉතිරි කුසින් ශ්‍රමය පුදන ලක් දෙරණට ඉසුරු ගෙනෙන ඉතිර මෙතර නෑසිය මිතුරන් එකතු කරන සජීවී හෝරා දෙක
2: ලංකා බැංකුවෙන් රන් කහවනු
6: සෑම සිනසුරාදාවකම රාත්‍රී 10ට සිටි FM සේවයෙන්
2: උපේන මුදල් ගෙන්වා ගන්න.
6: කිනුමට ලැබෙන ප්‍රතිලාභ දැනගන්න.
2: ඔබේ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු දැනගන්න.
6: අප සමග එක්වන්ව.
2: සෙනසුරාදා රාත්‍රී 10ට ලංකා බැංකුවෙන් රන් කහවනු.
6: පූර්ණ අනුග්‍රහය ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලංකා බැංකුව.

0: පිටපිට රට තෑගේ සීසන් 4 ඔබත් අදම රටින් එවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මේවන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න.
1: කසාගල ග්‍රීන් සුපර් ඔන්න අලුත් තැනක් අඩුම මිලක් මාතලේ කඩුවෙල අතුරු කෙරේ නාරම්මල ගනේ මුල්ල ගම්පල කියන ශාඛාවන් වලට ගියොත් ඔන්න ඔබට පුළුවන් එකම තැනකින් අඩුම මිලට ඔන්න ඔබට අවශ්‍ය හැම බඩුවක්ම මිල දී ගන්න. රුපියල් 25000ට වැඩි බෙල්පත් සඳහා ප්‍රවාහනයේ නොමිලේ ලබා දෙන්නට උන් සූදානමින් ඉන්නවා. ඔබත් අදම යන්න කසාගල ග්‍රීන් සුපර් වෙත. වැඩි විස්තර සඳහා අමතන්න 011 2 864 012.
2: නුනවතින ගැස්මකට හිත ඉල්ලන ගීත එක හදවතට දැනෙන්නම.
3: Excuse me, do please.
4: ප්‍රේමි අරවින්දයක් වෙලා
5: සිටි heart beat.
4: සිමිලි හරි ආදරෙන්නද
2: හදවතට දැනෙන්නම.
4: රාමා
2: සතිය දින පහම හවස එකට
5: FM 89.6 FM 89.8 දිවයින පුරා City FM.
6: හිතේ හැටියට ෆැෂන් කරන්න ඔබත් අදම පියනගන්න ලාව ඉවෙන්තේ නොම්බර 968 පන්නේ පිටිය පාර පළවත්ත 011 2 866 303.
7: මේ පැයි නැගල යන ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලක්ස්රෝ ඔටෝ හෝස් වෙතින්. ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්ස්රෝ ඔටෝ හෝස්.

0: ජපන් වාහනයක් ගන්න එක සිහිනයක්ද? ජපන් වාහන සිහිනය සැබෑවක් කරගන්න ලක්ස්රෝ ඔටෝ හෝස් වෙත එන්න. සියලුම වර්ගයේ ජපන් වාහන ගෙන්වන්නෝ සහ පෙදාහරින්නෝ. ලක්ස්රෝ ඔටෝ හෝස් 511/3 අවිස්සාවේල පාර කඩුවෙල 071-666-444 071-667-444 ලක්ස්රෝ ඔටෝ හෝස්. ජපන් වාහන ගැන දැනගන්න ලක්ස්රෝ ඔටෝ හෝස් ෆේස්බුක් පේජ් එකට පිවිසෙන්න.
1: සුසර කරන්න 89.6 89.8 දිවයින පුරා
2: සිටි FM.

0: 89.6 89.8 දිවයින පුරා
1: City FM
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: ළමා ලෝකයේ සුඳුරු ගිමන්හල ගුරුගේ නේචපාක වැලිගම්පිටිය ඡායල
2: ගුරුගේ නේචපාක් වේලාව සවස 5 විනාඩි 36යි
3: සතුට විනෝදයේ සපිරි සුන්දර තැනක ඔබේ දරුවන් සමඟ ගත කර

0: අන්න හොඳම තැන ගුරු ගේනේ ජපා කිංග්ස් ටවර් ජුරාසික් පාර්ක් ගේම් සෙන්ටර් ෆ්ලයින් චෙයාර්ස් එයාක්‍රාෆ්ට් බෝට් රයිඩ්ස් වෙද්දාස් විලේජ් සහ තවත් ළමා සිත් ඇඳ බැඳ තබන විවිධ අංග මේ සියල්ලම ගුරු ගේනේ ජපා වෙතින් පමනයි. පාසල් ළමයින් සඳහා විශේෂයි සහනදායී අයකිරීම් ළමා ලෝකයේ සඳුරු ගිමන්හල ගුරු ගේනේ ජපා කෙන් මායන් වෝටර් පාර්ක් වැලිගම්පිටිය ජයල්
1: ගෝ එකක් තියෙන යූත් එකට ලයිෆ් එකේ චේන්ජ් එකට නියමිත සෙට් වෙන ඇස් වහගෙන දකපු හින හැබැයි කරගන්න පුළුවන් ඔබට ගැළපෙන හොඳම ෆ්‍රෙන්ඩ්ෂිප් එක තමයි NSBI මිතුරු account එක යන්න ඔබේ ළඟම තියෙන ජාතික ඉතිරිකිරීමේ බැංකුවට NSBI මිතුරු account එකක් ඉක්මනටම ඕපන් කරන්න.
2: සතුටින්ම දවස පටන් ගන්න. Good morning ජීවිතේම සිටි.
1: සතියේ දින පහම උදෑසන 7ට
3: නොයනස අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙන සත් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
4: අක්ම ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලෝව වෙදකතර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සෙල් වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවෝස් බී.
5: සමහර සුඛයිනේ සුන්දර ලොවකට ඔබව කැඳවාගෙන යන
6: ආරාධනා ස්වරදෙන
5: සෑම දිනකම රාත්‍රී 7:30ට
6: 89.6 89.8 දිවයින පුරා
7: සිටි FM දුලබ කලාවට නිරතුරු අතහිත ජාතියේ මහා පාන් තැඹ ලංකා

0: සී පිටපිට රට තෑගි සීසන් 4 ඔබත් අදම රටින් එවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මෙවන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න
1: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න
2: City FM U-turn එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න
1: සතිය දින පහේම උදේ 9ට
2: City U-turn ඔබ වෙත ගෙන එන්නේ විජය ප්‍රොඩක්ට්ස්
3: සම්මුදුරු අභිමවමින් අභිමානයෙන්
2: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
4: එතෙර මෙතෙර ගාකරෙන සතියේ සුන්දර දෙහෝරාව NSB රන්මසු රේඩියෝ ෂෝ
1: සෑම සඳදාවකම රෑ 10 සිට මධ්‍යම රාත්‍රී 12 වනතුරු
4: බැංකු කරණී නැවුම් තොරතුරු මියුරු ගී වසපිරි කතන්දර දැනුම හා විනෝදය එක්තැන් කෙරෙන වින්දනීය ඉසව්ව NSB රන්මසු රේඩියෝ ෂෝ
1: This විදෙස් මිතුරු මිතුරියනි NSB රන්මසු රේඩියෝ ෂෝ ඔබ වෙනුවෙන්මයි
5: කාන්තා ඔබට NSB ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී විවාහයේදී දරුවපතකදී සහ 25 විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභ මාසිකට රුපියල් 12,500 පැකේ නැතර කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෙයකි දෙරිය ස්ත්‍රී වෙතින් සහනදායි පොලි අනුපාතයන් යටතේ උසස් අධ්‍යාපනික ණය, ව්‍යවසායක ණය, රන් සහන ණය සහ NSP එක ණය දහසක් හැගීම් හඳුනාගත් NSP ස්ත්‍රී
2: ජාතික FM නාලිකාව City FM 89.6 89.8 දිවයින පුරා
1: සංසහය ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන් රුසියානු සෞඛ්‍ය ඇමති ඇතුළු නියෝජිත පිරිසක් නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට ආපදාවෙන් හානි වූ ආගමික ස්ථාන පිළිසකර කිරීමට සහන දීමේ ඒකාබද්ධ වැඩපිළිවෙලක් වැලිසර කිරිසකසු මධ්‍යස්ථානයේ නිෂ්පාදන කටයුතු පුළුල් කෙරේ රටම එකට ජාතික මෙහෙයුම යටතේ තවත් වැටලීම් 754ක් දුම්කොළ හා මධ්‍යසාර හේතුවෙන් මෙරට 22,000කට ආසන්න පිරිසක් වාර්ෂිකව මිය යති. කළුතර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා භාණ්ඩ පිරිනැමේ. ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්. ශ්‍රී ලංකා යුද හමුදා නිත්‍ය බල හමුදාවේ පුරප්පාඩු සඳහා වෘත්තීය නිලධාරීහු පදවා ගැනිතේ. ඉරානය යොමු කළ සාම යෝජනාව පිළිබඳ ඇමරිකානු ජනපති නොසතුටින්. බංගලාදේශය සමග පැවති 2020 තෙවැනි කාන්තා ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකාවට. ඒ සමග සසහයට බලාපොරොත්තු වන අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය.
2: ජාතික FM නාලිකාව City FM 89.6 89.8 දිවයින පුරා.
1: සස 5 විනාඩි 42යි දැන්.

0: කැමිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
1: සුසර කරන්න 89.6 89.8 දිවයින පුරා සිටි FM.

වෙනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ. City FM.

0: වෙලව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉසුරු චනෝජ් කුරේ, ප්‍රකාශය අවිෂ්ක සඳරත්න. රුසියානු සෞඛ්‍ය ඇමති ඇතුළු නියෝජිත පිරිසක් නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට. ආපදාවෙන් හානි වූ ආගමික ස්ථාන පිළිසකර කිරීමට සහන ලබා දීමේ ඒකාබද්ධ වැඩපිළිවෙලක්. වැලිසර කිරිසකසුම් මධ්‍යස්ථානයේ නිෂ්පාදන කටයුතු පුළුල් කෙරේ. රටම එකට ජාතික මෙහෙයුම යටතේ තවත් වැටලීම් 754ක්. දුම්කොළ හා මධ්‍යසාර හේතුවෙන් මෙරට 22,000කට ආසන්න පිරිසක් වාර්ෂිකව මිය යති. කළුතර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා භාණ්ඩ පිරිනැමෙයි. ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්. ශ්‍රී ලංකා යුද හමුදා නිත්‍ය බල හමුදාවේ පුරප්පාඩු සඳහා වෘත්තීය නිලධාරීහු බදවාගෙනති. ඉරානයේ යොමු කළ සාමයෝජනාව පිළිබඳ අමරිකානු ජනපති නොසතුටින්. බංගලාදේශය සමඟ පැවති 20-20 තුන්වෙනි කාන්තා ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකාවට. රුසියානු සමුහ ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා ඇතුළු නියෝජිත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට හෙට පැමිණෙති. එම නියෝජිත පිරිස තම සංචාරය අතරතුර මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. රුසියානු සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ශේත්‍රයේ සම්බන්ධතා සහ සහයෝගිතාව ශක්තිමත් කිරීමට එහිදී අපේක්ෂා කෙරේ. මීට අමතරව නියෝජිත පිරිස අමාත්‍ය විජිත හේරත් මහතා සමගද සාකච්ඡා පවත්වති. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස කොළඹ ජාතික රෝහලේ හා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ලබන සතුදා සංචාරයක නිරත වෙති. ශ්‍රී ලංකා රුසියානු සෞඛ්‍ය අමාත්‍යංශ අතර අවබෝධතා එකගතාවයන්ට එළඹීමටද ඔවුහු අපේක්ෂා කරති. මෙම සංචාරයේදී ඖෂධ හා වෛද්‍ය උපකරණ, වෛද්‍ය විශේෂඥයන් පුහුණුව හා උසස් පුහුණුව, අධ්‍යයන සහයෝගිතාව, ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යත්වය හා සංචාරක සෞඛ්‍ය සේවාව ඇතුළු සෞඛ්‍ය ශිෂ්‍යත්වයේ විවිධ පරාසවල සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා එක් එක් අංශ සමග සාකච්ඡා කිරීමට අපේක්ෂිතයි. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස තෙදින නිල සංචාරය අවසන් කරමින් ලබන අඟහරුවාදා දිවයිනින් පිටත්ව යති. දිට්වා සුලිකුණාටුව හේතුවෙන් ආපදාවට ලක් වූ මෙරට සියලු ආගමික ස්ථාන යළි ඉදිකිරීම හෝ අලුත් වැඩියා කර යථාවත් කිරීම සඳහා සහනයක් ලබා දීම වෙනුවෙන් ඒකාබද්ධ වැඩපිළිවෙලක් සැලසුම් කෙරේ. බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය හා එයටතේ ඇති ආගමික කටයුතු දෙපාර්තමේන්තුව මේ සඳහා මූලික වී තිබේ. ආගමික මධ්‍යස්ථාන යළි ගොඩනැගීමේදී පූර්ණ වශයෙන් හානියට පත් ඒවා ස්ථානයේදීම ගොඩනැංවීම සඳහා රුපියල් මිලියන 7.5ක් දක්වා උපරිම වන්දියක් පිරිනෙමේ. අර්ධ වශයෙන් හානියට පත් වූ පූජනීය ස්ථාන යළි පිළිසකර කිරීම සඳහා උපරිම වශයෙන් රුපියල් මිලියන 5ක් ලබා දෙයි. මෙම ව්‍යාපෘති යටතේ සුළු වශයෙන් හානි වූ ආගමික ස්ථානද පිළිසකර කිරීමට නියමිතයි. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කිරිසැකසුම් මධ්‍යස්ථානයක් වන වැලිසර කිරිසැකසුම් මධ්‍යස්ථානයේ නිෂ්පාදන කටයුතු පුළුල් කෙරේ. එය නවීකරණය කරමින් සංවර්ධනය කරන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය පවසයි. කිරිසැකසුම් මධ්‍යස්ථානයේ වත්මන් තත්ත්වය සොයා බැලීම සඳහා අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පසුගියදා එහි ගියේය. වැලිසර ගොවිපොළ අතීතයේ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූවද මීට පෙර බලයට පත් වූ රජයන් ඒ පිළිබඳ නිසි අවධානයක් යොමු නොකළ බැවින් ගොවිපොළ ක්‍රමානුකූලව පරිහානියට ගොස් කිරිසැකසුම් මධ්‍යස්ථානය පමණක් මේ වන විට ඉතිරිව තිබේ. එම මධ්‍යස්ථානයේ සතුව අති විශාල භූමියක් පවතින අතර ඉන් වැඩි ප්‍රමාණයක් ප්‍රයෝජනයට නොගෙන අත්හැර දමා තිබේ. එම කොටසද ප්‍රයෝජනයට ගනිමින් මෙම මධ්‍යස්ථානය පුළුල් කිරීමට නියමිතයි. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ කිරි නිෂ්පාදනය පිළිබඳ පාරිභෝගිකයන් තුළ ඉහළ විශ්වාසයක් පවතී. මීට පෙර ලීටර 9000ක් වූ දෛනික කිරි නිෂ්පාදන ධාරිතාව මේ වන විට ලීටර 19000ක් දක්වා වැඩි කර තිබේ. විෂමත් ඌදුර මෙරටින් තුරන් කිරීමේ රටම එකට ජාතික මෙහෙයුම යටතේ තවත් වැටලීම් 754ක් ඊයේ සිදු කළ බව පොලිසිය පවසයි. එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ සංඛ්‍යාව 748කි. සැකකරුවන් 5 දෙනෙකුට අදාළව රැදෝම් නියෝග ලබාගත් බව පවසන පොලිසිය එක් අයෙකු පුනරුත්ථාපනයට යොමු කළ බව සඳහන් කරයි. මෙම විශේෂ මෙහෙයුම යටතේ ඊයේ පරීක්ෂා කළ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 25290කි. එහිදී පුද්ගලයන් 479 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් සංඛ්‍යාව 21කි. දිනවරන්තුකරුවන් 165 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වූහ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ලෝකයේ මිලියන 80කට ආසන්න සංඛ්‍යාවක් දුම්කොළ නිෂ්පාදන භාවිතය හේතුවෙන් වාර්ෂිකවම යන බව දුම්කොළ සහ මධ්‍යස්ථාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පවසයි. මෙරට සිදුවන මරණවලින් 80කට ආසන්න සංඛ්‍යාවකට හේතු වී ඇත්තේ බෝ නොවන රෝගයි. ඒ අතර දුම්කොළ හා මධ්‍යස්ථාර භාවිතය ප්‍රධාන හේතුවක් වී ඇතැයි සභාපතිවරයා කියා සිටියේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ පසුගියදා පැවති වැඩසටහනකට එක්විමිනි. දුම්කොළ හා මධ්‍යස්ථාර භාවිතය හේතුවෙන් ශ්‍රී ලංකාව සෞඛ්‍ය හා ආර්ථික වශයෙන් බරපතල ගැටලු රැසකට මුහුණ දී තිබේ. දුම්කොළ හා මධ්‍යස්ථාර හේතුවෙන් මෙරට වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාව 22000කට ආසන්නය. මෙම දුම්කොළ හා මධ්‍යස්ථාර භාවිතය වෙනත් මද්‍රව්‍ය සඳහා යොමුීමේ පළමු ප්‍රවේශයේ බවද රත්නායක මහතා පැවසීය. ප්‍රබල අකුණු පිළිබඳ කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි. උතුරු, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතම් ස්ථානවල ඇතිවන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු නිර්මාණය වීමේ වැඩි හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග අදාළ ප්‍රදේශවල තාවකාලික තද සුළං නිර්මාණය වේ. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ජාතික තරුණ සේවා සභාව ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ සමග එක්ව සංවිධාන කරන ජාතික යවුන් බක්මහා උළෙල තංගල්ල පරමිවැල්ල මුහුදු තීරයේදී හෙට පැවැත්වේ. දෙවින පුරා යුත් ක්ලබ් තරුණ තරණියෝ 1000කට ආසන්න පිරිටක් පිරිසක් ඊට එක් වෙති. තරගයේ සෞ 32ක් එහි සංවිධාන කර ඇත. මීට සමගාමීව පැවති පිරිමි බයිසිකල් දහවන තරගයේ ජය ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ චාමර මදුසංක සමත් විය. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයට ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාව සහ ප්‍රසංග කලා පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාවට සිසුන් බදවා ගැනීමේ 2026 යෝග්‍යතා පරීක්ෂණය සඳහා අයිතුම්පත් කැඳවේ. 2025 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව www.spc.cmb.ac.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් අයුතුම් යොමු කළ හැකිය. මීළඟට ප්‍රමුඛ පුවත.
1: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: බස්නාහිර පළාත් සභාවට අයත් පසුගිය වසරේ ප්‍රතිපාදන යටතේ මිලිතීගත් ක්‍රීඩා භාණ්ඩ කඩුතර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ක්‍රීඩා සමාජ වෙත බෙදා දීම අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු විය. කඩුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මෙම අවස්ථාවේදී එම දිස්ත්‍රික්කයේ මතුගම, බණ්ඩාරගම, බෙරුවල, හොරණ, මදුරාවල, මිල්ලනිය, අගලවත්ත, කළුතර, වළල්ලාවිට, පාලින්දනුවර, දොඩංගොඩ, පානතුර, ඉංග්‍රිය හා බුලත් සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ලියාපදිංචි ක්‍රීඩා සමාජ 70ක් සඳහා ක්‍රීඩා භාණ්ඩ බෙදා දී තිබේ. එක් ක්‍රීඩා සමාජයක් සඳහා රුපියල් 50,000ක් වටිනා ක්‍රීඩා භාණ්ඩ බෙදා දුන් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.
1: ප්‍රමුඛ පුවත ඔබ

0: පෙරසර සංවර්ධනයක පුවත් සම්පිණ්ඩනය සංවර්ධන පුවත්. තනමල්විල නගරයට අත්‍යවශ්‍යව පැවති අංග සම්පූර්ණ සනීපාරක්ෂක පද්ධතියක් ඉදිකෙරේ. තනමල්විල ප්‍රාදේශීය සභාව ඒ සඳහා මූලික වූ බව මොනරාගල අප වාර්තාකරු පවසයි. ඌව පළාත් සභා ප්‍රතිපාදන යටතේ ඊට වැය කළ මුදල රුපියල් ලක්ෂ 90කි. තනමල්විල බස් නැවතුම්පොළ පිටිපස මෙම සනීපාරක්ෂක පද්ධතිය ඉදිකර තිබේ. එය නුදුරේදීම ජනසතු කිරීමට නියමිතයි.
1: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
0: මෙරට ආර්ථික සංවර්ධන න්‍යායපත්‍රය හා දිගුකාලීන කෘෂිකාර්මික ඵලදායිතාව කෙරෙහි පාම් තෙල් කර්මාන්තයෙන් සිදුවන ආර්ථික බලපෑම පිළිබඳ සාකච්ඡාවක් කොළඹදී පසුගියදා පැවැත්විණි. පාම් කර්මාන්තකරුවන්ගේ සංගමය එය සංවිධානය කළේය. මේ සඳහා වැවිලි හා කෘෂිකර්ම ශේෂ්ත්‍රී පෝෂණය ජෛව විවිධත්වය හා කර්මාන්ත නායකත්වය නියෝජනය කරන විශේෂඥ මඩුල්ලක් එක් වූහ. ආනයන මත යැපීම අවම කිරීම, විදේශ විනිමය ඉතිරි කිරීම හා වගාවට සුදුසු ඉඩම්වල ඵලදායිතාව ඉහළනැංවීම හා පාම් තෙල් කර්මාන්තයේ තිබෙන ආර්ථික අදාළත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණි. ආහාර නිෂ්පාදන, ගෘහස්ථ පරිභෝජන හා විවිධ කාර්මික යෙදුම් සඳහා පාම් තෙල් අත්‍යවශ්‍ය සාධකයක් වී තිබේ. දේශීය නිෂ්පාදන ඉහළනැංවීම හුදෙක් වැවිලි ශේෂ්ත්‍රයේ ගැටලුවක් පමණක් නොව පුළුල් ආර්ථික වැදගත්කමක් සහිත කාරණයක් බව මෙහිදී හෙළිවිය.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමන ටේක්වන්න NSB ඩිජිටල් බැංකින් ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත් ගම්පා දිස්ත්‍රික්කයේ අපනයන භෝග වගා සඳහා ගොවින් දිරිමත්කර දිරිගන්වමින් ඔවුන්ට ආධාර ඇතුළු පහසුකම් සැපීමේ නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. ගෙවතු වගාකරුවන් සහ සුළු පරිමාණ ඉඩම්වල භෝග වගාවේ නිර්තවන පිරිස් ඉලක්ක කරගනිමින් කෘෂිකාර්මික සංවර්ධන දෙපාර්තමේන්තුව මෙය ක්‍රියාත්මක කරයි. ගම්මට්ටමින් ගොවින් දැනුවත් කර ඔවුන් දිරිගන්වමින් පැළවර්ග හා පොහොර මෙයටතේ නොමිලේ ලබා දෙන බව ගම්පහප වාර්තාකරු පවසයි. පුවක්, කහ, ඉගුරු සහ එනසාල් වැනි පැළවර්ග අවශ්‍යතාව මත නොමිලේ ලබා දෙයි.
2: අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ කසකල ග්‍රීන් සුපර් අලුත් වෙන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘහ කසකල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011268640012.
1: ශ්‍රී ලංකා යුද හමුදා නිත්‍ය බල හමුදාවේ පුරප්පාඩු සඳහා වෘත්තීය නිලධාරීහු බඳවා ගැනීමයි. ඊට අදාළ වැඩිදුර විස්තර www.army.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.
3: හරිත ක්‍රෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්න දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ ක්‍රෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට ක්‍රෂි වගා ආයෝජන අවස්ථා උදාකරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011-2-077-787.
1: ඉරානයේ යොමු කළ සාමයෝජනාව සම්බන්ධයෙන් තමා සෑහීමකට පත් නොවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. දුර්කථනය ඔස්සේ සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන බව අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළ අතර එහි යම් ප්‍රගතියක් ඇතැයි හෙතෙම හෙළි කළේය. නමුත් ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් තවමත් විශ්වාසයක් නොමැත. නව හමුදා විකල්ප පිළිබඳ අමෙරිකානු මධ්‍යම අණදෙන නිලධාරියා අමෙරිකානු ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හෝමුස් සමුද්‍ර සන්ධියට අදාළ ගාස්තු පිළිබඳ අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව අනතුරු එකවීමක් නිකුත් කළේය. ඉරාන නායකයන් ලබන සතියේ මුලදී සාකච්ඡා සඳහා පැමිණුණු ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නලයේ තොරතුරු වාර්තා කර තිබේ. නමුත් වොෂින්ටනයේ ඔවුන්ගේ යෝජනාව පිළිගැනීම මත එය තීරණය වෙයි. අමෙරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම හා එරට වරායන් අවහිර කිරීම අවසන් කළහොත් හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම මෙම නව සාමයෝජනාවට ඇතුළත් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඉරානයට එරෙහි අමෙරිකානු ඊශ්‍රායල යුද්ධයේදී ඊශ්‍රායල බුද්ධි ඒජන්සියට තොරතුරු වාර්තා කිරීම හා ඔත්තුබෙලීමේ චෝදනාව යටතේ පුද්ගලයන් දෙදෙනෙකුට මරණ දඬුවම නියම කළ බව ඉරානය පවසයි. ප්‍රධාන න්‍යෂ්ටික භූමියක් පිහිටා ඇති නටාන්ස් කලාපයේ වැදගත් ආගමික ස්ථාන හා ප්‍රාන්ත පුද්ගලයන් පිළිබඳ තොරතුරු රැස්කිරීම සහ වැදගත් මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු සැපයීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ. තවත් සංවේදී තොරතුරු රැසක් ඊශ්‍රායල බුද්ධි ඒජන්සියට ඔවුන් ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දකුණු ලෙබනනයේ ෂෝකින් නගරයට ඊශ්‍රායලයේ එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයෝ 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් පිරිසක් තුවාල ලැබූ අතර ෂවුන්කින් හි නගරාධිපති හුසේන් අලි අහමද් මහතාද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාරය හේතුවෙන් නේවාසික ගොඩනැගිලි රැසක් මුළුමනින්ම විනාශ වී ගියේය. ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය ගෙන යන යුද්ධයේදී රටවල් අතර සාමය ඇති කිරීමට අමෙරිකානු පුරවැසියන්ට වගකීමක් ඇතැයි ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මායිල් බගයි මහතා පවසයි. ඉරානයට එරෙහිව අමෙරිකාව ගෙන යන මෙම යුද්ධයට අමෙරිකානු ප්‍රජාව විරුද්ධ විය යුතු බව මගයි මහතා සඳහන් කරයි. ඉරානයේ අන්තර්ජාල ආහිර කිරීම 64 වෙනි දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි. තම රටට එරෙහි අමෙරිකානු ඊශ්‍රායල යුද්ධය යළි ආරම්භ වීමට බොහෝ ඉඩකඩ ඇතැයි ඉරාන හමුදාව සඳහන් කරයි. මැද පෙරදිග යුද්ධය සම්බන්ධයෙන් වොෂින්ටනයේ පෝස්ට් ABC ඉන්පෝස් ආයතනය මත විමසීමක් සිදු කර තිබේ. එහිදී හෙළිවී ඇත්තේ ප්‍රතිචාර දැක්වුවන්ගෙන් 61%ක්ම අමෙරිකානු ජනාධිපතිවරයා ඉරානයට එරෙහිව හමුදා බලය යෙදවීමට විරුද්ධ වී ඇති බවයි. ජපානයේ ඊසාන දිග ඉවාටා ප්‍රාන්තයේ ඔට්සුචි නගරයේ සතියකට වඩා වැඩි කාලයක් තිස්සේ පැතිරගිය ලැව්ගිනි දැන් පාලනය කර ඇතැයි නගර බලධාරීහු පවසති. ලැවගිරි පැතිරීම ආරම්භ වූයේ පසුගේ අප්‍රේල් මස 22 වැනිදායි. ගින්න තවදුරටත් පැතිරීම අවම වී ඇතැයි නගරාධිපති හිරානෝ කාසෝ මහතා මාධ්‍ය වෙත පැවසීය. ඒ විරුබින් සහය වූ ගිනි නිවන හමුදාව හදිසි ප්‍රතිචාර කණ්ඩායම් සහ ස්වයන් ආරක්ෂක බලකාය ඇතුළු සියලු දෙනාට නගරාධිපතිවරයා ස්තුතිය පළ කළේය. ගින්නෙන් නගරයේ මුළු භූමිභාගයෙන් 8%ට වඩා වැඩි ප්‍රමාණයක් හානි විය. ගොඩනැගිලි 8ක් ගිනිබත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බංගලාදේශ කාන්තා කණ්ඩායම සමග ෂිල් හේට් හිදී අද පැවති 15/20/23 වැනි ක්‍රිකට් තරගයේ ලකුණු 3කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. වර්ෂාව හේතුවෙන් තරගයේ 15/09 සීමා කෙරුණි. කාසිවාසී දිනාගත් බංගලාදේශ කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත 15/09 අවසානයේ කඩිලු 6ක් දැවී ලකුණු 87ක් ලබා ගත්තේය. ලකුණු 88ක ඉලක්කයක් හමා ගිය බංගලාදේශ කණ්ඩායමට නියමිත 15/09 අවසානයේ කඩිලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 84ක් පමණයි.
4: කාලගුණ වාර්තාව.
1: බස්නාහිර සමරගමුව මධ්‍යම ඌව උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දකුණු පළාතේත් කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල හෙට උදැසන කාලයේ වැසි ඇතිවිය හැකිය. යලිත් සිනස්තල. රුසියානු සෞඛ්‍ය ඇමති ඇතුළු නියෝජිත පිරිසක් නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට. ආපදාවෙන් හානි වූ ආගමික ස්ථාන පිළිසකර කිරීමට සහනදීමේ ඒකාබද්ධ වැඩපිළිවෙලක්. වැලිසර කිරිසැකසුම් මධ්‍යස්ථානයේ නිෂ්පාදන කටයුතු පුළුල් කෙරේ. රටම එකට ජාතික මෙහෙයුම යටතේ තවත් වැටලීම් 754ක්. දුම්කොළ හා මධ්‍යසාර හේතුවෙන් මෙරට 22,000කට ආසන්න පිරිසක් වාර්ෂිකව මිය ඇති. කළුතර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා භාණ්ඩ පිරිනැමේ. ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්. ශ්‍රී ලංකා යුද හමුදා නිත්‍ය බල හමුදාවේ පුරප්පාඩු සඳහා වෘත්තීය නිලධාරීහු බදවාගෙනති. ඉරානයේ යොමු කළ සාමයෝජනාව පිළිබඳ අමෙරිකානු ජනපති නොසතුටින්. බංගලාදේශය සමග පැවති 20/23 වැනි කාන්තා ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකාවට. අපගේ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.
5: සුරේෂ් මොකද පරක්කු? දන්නේ නැද්ද බොස් ඉතින් බස් වල කෝච් වල එනකොට හැමදාම ඔය වැඩේ කරන්න බැහැනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice බයික් එකක්. ඉලෙක්ට්‍රික් බයික් වගේම පෙට්‍රල් බයිකුත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා. පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසම සම වගකීම දිවින පුරා විහිදුණු සේවා ජාලය. KD Rice ලංකාවේ අපේ දෙයක්.
6: Good morning boss. මම ගත්තනේ අර KD Rice electric scooter එක. පෙට්‍රල් උතෝ නැ. බස් ගස්සොත් ඉතුරුයි.
5: KD Rice 2773523535.
7: අක්ම ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය. Livos B අලව වෙත ගෙදර නිෂ්පාදනය. Kagels Apico ඇතුළු වෙළඳ සල් වලින් දැන් ඔබට මිලදී ගත හැකිය. Livos B.
8: මෙතරින් ඉතරට යන පාර කියන්නයි. කියන පාරේ ගොස් අවුල් නොවෙන්නයි. පවුලේ කාටත් සතුට ගෙනෙන්නයි. සිකුරාදාරෑ අප හමු වෙන්නයි.
9: ශ්‍රම ශක්තියේ සුරකුම් මතින් දයට විනිමය කැඳවන සමූහ යාත්‍රිකයෝ
8: විගමනික නවෝදය
9: රාත්‍රී 10ට සිටි FM මතින්. ඔබේ ප්‍රශ්න, යෝජනා, මේ සියල්ල අපිට කියන්න. අපි ඔබට සවන් දෙන්නම්.
8: රටට වටින රන්දහදිය හෙළන ඔබ වෙනුවෙන්මයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය.

0: සුභාවිත ගීතය දරුදරියන්ගේ ගායන හැකියාවන් ඔප්නංවමින් දැයට හඳුන්වා දීමේ සුභාවිත ගී චාරිකාවේ මීළඟ නවාතැන නුගේගොඩ සුජාතා විද්‍යාලය 2026 මැයි මස 8 වෙනිදා සිකුරාදා 10:12ට සිටි FM සහ වෙළඳ සේවයෙන් සජීවීව නුගේගොඩ සුජාතා විද්‍යාලයේ බාලිකාවන්ගේ ගායන මිහිරියාව සමග සුභාවිත ගී රස විඳින්න ඔබට ආරාධනා. සුභාවිත ගීතය
1: අවුරුදු 600ක් පෙර ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සිද්ධාලේප සුපිරිවිකි දන්තාලේපයේ ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාථ කර ඇත.
2: ඔයාගේ දත් නංගොට් ලුකින්
3: දෙන් වොට් මී
2: සස 6:22 දැන් වෙලාව.
4: සුසර කරන්න 89.6 89.8 දිවයින පුරා
5: සිටි FM

මේ පැයි නැගල යන ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලක්ෂෝ ඔටෝ හෝස් වෙතින්. ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්ෂෝ ඔටෝ හෝස්.

0: ඔරිජිනල් ජපන් වාහනයක් ගන්න යන්න ලක්රෝ ඔටෝ හෝස් වෙතට. හොන්ඩ වෙසස්, සුසුකි ඇල්ටෝ හයිබ්‍රිඩ්, නන් හයිබ්‍රිඩ්, සුසුකි වැගන්නාර්, ඩයිහට්සු මීරා, ටොයෝටා යාරිස් මේ සියලුම ජපන් වාහන ලක්රෝ ඔටෝ හෝස් වෙතින් වසර දෙකක වගකීම හෝ කිලෝමීටර් ලක්ෂයක ධාවන සහතිකය, ලීසින් පහසුකම්, රක්ෂණ එකම වාහලක් යටින්. ලක්රෝ ඔටෝ හෝස් 511-3 අවිස්සා වේලපාර කඩුවෙල. ලක්රෝ ඔටෝ හෝස් 071-0666-4744.
1: කාලෙකින් දැක්කේ
2: වන්දනා ගමනක් ගියා,
1: ලොකු රවුමක් ගැහුවා.
2: ත්‍රිවිල් එකේ
1: නැතුව
2: අලුත් බජාජ් ත්‍රිවිල් එකේ ඕන දොරක් හරි වාසීනේ.
1: හිතට පෙට්‍රල් කරනවා.
3: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
4: සසහය වෙනදි

අක්ම ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලව්ව වෙතක දර නිෂ්පාතනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සල්වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවෝස් බී.

0: City FM.
1: මෙන්න මේ පැයේ පුවත් අනුග්‍රහය
2: RS ස්වාමී කම්පී SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS ස්වාමී කම්පී
3: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116 6673 පිවිසෙන්න www.ihs.edu.lk.
4: සිටෆම් ප්‍රාදේශීය පුවත් සමග මම බිමානි පෙරේරා. නිවාස නොමැති වතුකරේ ජනතාවට නිවාස ඉදිකර දීමේ වැඩපිළිවෙලක් ගාල්ල දිස්ත්‍රික්කයේ දැන් ක්‍රියාත්මකයි. ඉන්දිය රජයේ මූල්‍යාධාර මත ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේ ඒ සඳහා මූලික වී සිටියේ. ව්‍යාපෘතිය යටතේ දැනටමත් නිවාස 30ක් ඉදිකර අවසන්ය. ඊට වැය කර ඇති මුදල ₹1,840,000. යකල මුල්ල තලංගහවත්තේ හා නාගොඩ තල්කස්වලවත්තේ නිවාස 15 බැගින් ඉදිකර තිබේ. ඊට අවශ්‍ය විදුලිය හා ජලය ඇතුළු සියලු පහසුකම් සපය ඇතැයි රත්ගම අප වාර්තාකරු පවසයි. ගම්පහ දිස්ත්‍රික් කර්මාන්තකරුවන් වෙනුවෙන් සංවිධාන කළ විශේෂ වැඩමුළුවක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි. අපනයන භාණ්ඩ නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන ප්‍රමාණය වැඩිකර ඔවුන් දිරිගන්වමින් අවශ්‍ය පහසුකම් සැපීම අරමුණයි. කර්මාන්ත අමාත්‍යංශය අපනයන සංවර්ධන මණ්ඩලය ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමග එක්ව මෙය සංවිධාන කළේය. අධික උණුසුම් කාලගුණය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක නිවේදනය තවදුරටත් බලාත්මකයි. උතුරු, උතුරු මැද, නැගෙනහිර, සබරකමෝ හා වයඹ පළාත්වලත්, කොළඹ, ගම්පහ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල දිවාකාලයේ ලැබෙන උණුසුම මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමක පවතී. එන් ආරක්ෂා වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේ දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. ප්‍රමාණවත් පරිදි ජලය පානය කළ යුතු අතර සෙවන සහිත ස්ථානවල හැකි පමණ විවේක ගැනීම වැදගත්ය. ඒ සමග මේ පැය පුවත් ප්‍රකාශය නිමාවට පත්වනවා. අපගේ මීළඟ පැය පුවත් ප්‍රකාශය රාත්‍රී 7:55ට බලාපොරොත්තු වන්න.
2: RS ස්වාමී කම්පී නවීන තාක්ෂණින් SLS සහතිකය සමග RS RB500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS ස්වාමී කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS ස්වාමී කම්බි.
5: මම බ්‍රයන් IHSC බෞද්ධ චිකිත්සක උපාධිධාරී කතිකාචාර්යවරු අපිගෙන ඇතින්ම සැලකිලිමත්ව කටයුතු කරන වගේම ලබා දෙන හොඳ ප්‍රාග්ය පුහුණු සහ අධ්‍යාපනය අපි සැබෑ ලෝකයේ ෆිසියෝതെරපිස් කෙනෙක් වෙන සූදානම් කළා. IIHS ආයතන තුල අපි සිසුන් විතරක් නෙවෙයි, අපි අනාගත වෘත්ති ගැනද වෙන ඔබේ සිහිනයේ භෞතික චිකිත්සක ශාස්ත්‍රයෙන් උසස් අධ්‍යාපනයක් හැදෑරීමට නම් අදම IIHS ආයතන සමග සම්බන්ධ වෙන්න.
3: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116 6673 පිවිසෙන්න www.ihs.edu.lk.

0: රෑ හත්තයි වෙනාඩිය කොළ හයි වෙලාව
1: රන්දහතිය විකුණාලාවොදිබැඳලා
2: ඉතිරි කුසින් ශ්‍රමය පුදන ලක් දෙරණට ඉසුරු ගෙනෙන එතෙර මෙතෙර නෑසිය මිතුරන් එකතු කරන සජීවී හෝරා දෙක
3: ලංකා බැංකුවෙන් රන් කහවනු
1: සතුටරගෙන මතු දවසක අපේ රටට අපි යනවා
2: සෑම සෙනසුරාදාකම රාත්‍රී 10ට සිටි FM සේවයෙන්
3: උපේන මුදල් ගෙන්වා ගන්න
2: කිමට ලැබෙන ප්‍රතිලාභ දැනගන්න
3: ඔබේ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු දැනගන්න
2: අප සමග එක්වන්න
3: සෙනසුරාදා රාත්‍රී 10ට ලංකා බැංකුවෙන් රන් කහවනු
2: පූර්ණ අනුග්‍රහය ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලංකා බැංකුව

0: සුමදුර සුගායනින් සුන්දර ලොවකට ඔබව කැඳවාගෙන යන
1: ආරාධනා සුරදෙන
0: සෑම දිනකම රාත්‍රී 7:30ට
1: 89.6 89.8 දිවයින පුරා සිටි FM දුලබ කලාවට නිරතුරු අතහිත ජාතියේ මහා පාන් තැඹ ලංකා

0: City FM.
1: කේශර අඩවිය ජයමගත පිවිසෙන සිංහයන්ගේ පාරාදීසය. කේශර අඩවිය ඉරිදා පෙරවරු 7:30ට සිටි FM වෙතින්. කේශර අඩවිය සිංහ සෙයියාවෙන් නැගී සිටින මිනිසුන්ගේ පාරාදීසය. කේශර අඩවිය
2: සිටි FM වලව රාත්‍රියේ 7යි වෙනාඩි 30යි.
3: ඔබේ බැංකු කටයුතු ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන විදියට BOC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට ඔබේ බැංකු කටයුතු කරගන්න. Self registration සමගින් සුරක්ෂිත biometric login. ඔබටම ගැලපෙන theme සහ widgets. පහසු තැනක සිට පහසු වෙලාවක ඔබේම ගිණුමක් කරවන්න. ස්ථාවර තැන්පතු හරහා ක්ෂණික ණය. Payments සහ multiple fund transfers සමගින් ඔබේ බැංකුව ඔබ ළඟම. ඔබේ life එක flex කරගන්න. BOC Flex අදම download කරගන්න.

ආයුබෝවන් සුබ සැන්දෑවක්. සංගීතය විශ්වීය භාෂාවක්. එකී විශ්ව භාෂාව ලෝකේ කොහි කොතැන කොහොම සිටියද ඕනෑම හිතකට ඕනෑම මිනිසෙකුට රස විඳී හැකි

0: 86 වසර කාභිමානිය සමග ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුවේ සාදර අනුග්‍රහයෙන් සිටිය ෆිල්ම් ආරාධනා ස්වර දෙහන.
1: දවස පුරා දසත විසිරුණු සිතුවිලි එක්තැන් කරන සංවේදී සුයාමි ආරාධනා ස්වර දෙහන.
2: ආරාධනා A musical miscellany.
0: තාත්තා, තමන්ට අහිමි වුණු ලෝකය තමන්ගේ දරුවන්ට හිමි කර දීමයි උත්සාහය කැමැත්ත. මිකී කතිකයාටත් තම පුතාට ජීවිතේ සවියක් වෙන්නට අවශ්‍ය වුණත් දෛවය ඔහුට උරුම කරන්නේ වෙනස් අත්විදීමක්. ඔහුටත් සිය පවුලටත් සවියක් වන තම පුතුගේ දියවී යන කිරිකැටි බව ගැන ඔහු ඔහුගේ දුක ලතවිල්ල මෙසේ යා කරමින්. ජීවිතය පසුකර යන්නත් දවස සරි කරගන්නත් අපමණ වෙහෙසක් දරන ජීවිත කටුකයි වෙහෙසයි. නමුත් ආදරණීයයි. පමා නොවී අඳුර වැටෙන්නට කලින් ගෙදරට යෑමයි ඔවුන්ගේ හිත පැතුම. සිරිල් සමරකෝන් තම වෘත්තීය ජීවිතයේදී මුහුණ දුන් සැබෑ සිදුවීමක් මෙසේ ගීතමය අරුතින් ලංකරමින්. සංගීතය කලනි පෙරේරා. ආරාධනා ස්වර දෙහනින් මේ විශාරද එඩ්වඩ් ජයකොඩි.

රාගින් තොර වූ ප්‍රේමයක් හමු වුණාද? ප්‍රේමය ප්‍රේමයෙන් මුසපත් වෙන හමුවකදී රාගී හැඟීම් ප්‍රේමී සුමට බව ලංකරනවාද? හදි දුරටු විවර කළා ඔබ නමින් ඒ පෙළහර දකිනු ලෙසින් ඔබ ප්‍රේමයෙන් මා සිතත් ගොළු වෙලා නැවතිලා ගීපද අමරසේන කංකානම්ගේ සංගීතවත් කළා ආචාර්ය රෝහණ වීරසිංහ.

දවසින් දවසට මොහොතින් මොහොතට මේ ගෙවෙන්නේ කාලය විතරක් නෙවෙයි, ඔබමා ජීවිතය. පුරපස අවපස වී වෙනස් වුවද, ඔබ මනසින් මා වියකී ගියද, මගේ හිත තවමත් නෑ චංචල, හද මෙදුරේ සිටිවිලි ඔබ හා තවමත් බැඳිව, කේඩිකේ ධර්මවර්ධන ගීපද සංගීතවත් කළා ආචාර්ය රෝහණ වීරසිංහ.

වඩා ලස්සන රුවමවන්නේ කිසිම දවසක ලස්සනක් නුදුටුව ඇසයි. වඩා මිහිරට ගී ගයන්නේ කිසිම දවසක රස බසක් නැසුව කනයි. දයාවට උල්පතක් වන්නේ කිසිම දවසක තෙතමනයක් නොලැබූ සිතයි. ආදරේ යනු කිමෙයි දන්නේ කිසිම දවසක ආදරේ නොලැබූ හදයි. මහගම සේකර. ආදරේ පැතුවද ආදරේ නොලැබූ හදවතක හැඟුම්. ගීපද මහාචාර්ය සුනිල් ආරියරත්න. සංගීතවත් කළා ස්ටැන්ලි පීරිසන්. ආරාධනා සොර දෙහෙනින් මේ විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිසන්.

ගත සිතයා නොවන පිමක් ළඟ නැහැ සැනසුමක්. සිත බැඳුණු පිමක් ළඟත් නැහැ ඉවසුමක්. කියා ගන්නට ලංව විඳින්නට බැරි පැවසුමක්. සඳක් ළඟ සරා සඳක් වූ අරුමයක්. උපුල් ශාන්ත සන්නස්ගල ගීපද සංගීතවත් කළා ආචාර්ය රෝහණ වීරසිංහ.

මේ ජීවිතය කුමක් සඳහාද? කුමක් වෙනුවෙන්ද? මේ අපි කොතැනටද? ඔබත් සිතුවාද? ඔබට සිතුනාද? අඩ නින්දෙන් ඇහැරි පියවි ලොවින් ජීවිතය ඔබ දුටුවාද? බැලුවාද? යන මඟ දැන යාම තමන්ට නම් සෑහීමකි. අනිකාගේ තරමට නොව ඔබේ තරමට ගමනයෑම පහසුවකි. ගීපද පරාක්‍රම කොඩිතුවක් වූ සංගීතවත් කළා ආචාර්ය රෝහණ වීරසිංහ.

ඔබේ බැංකු කටයුතු ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන විදියට BOC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට ඔබේ බැංකු කටයුතු කරගන්න. Self registration සමගින් සුරක්ෂිත biometric login. ඔබටම ගැලපෙන theme සහ widgets. පහසු තැනක සිට පහසු වෙලාවක ඔබේම ගිණුමක් කරවන්න. ස්ථාවර තැන්පතු හරහා ක්ෂණික ණය. Payments and multiple fund transfers සමගින් ඔබේ බැංකුව ඔබ ළඟම. ඔබේ life එක flex කරගන්න. BOC Flex අදම download කරගන්න.

0: City FM.
1: මෙන්න මේ පැයි පුවත් අනුග්‍රහ ආර් එස් වානේ කම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේ කම්බි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk
3: සිටිය ෆම් පැයපුවත් සමග ම මජිත් කේ දීගල්ල. අදේශීය පුවතක්. මාලදිවයින් ජන රජයේ ජනාධිපති ආචාර්ය මොහොමඩ් මයිසු මහතා රාජ්‍ය සංචාරයක් සඳහා ලබන සඳුදා මෙරටට පැමිණේ. ජනාධිපති අනු කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණ මාලදිවයින් ජනාධිපතිවරයා ලබන අඟහරුවාදාත් දිවයිනී රැඳී සිටි. මයිසු මහතා 2023 වසරේදී බලයට පත්වීමෙන් පසු සිදුකරන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙයයි. සංචාරය අතරතුර දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙයි. විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම සඳහා දෙරටෙහි පොදු කැපවීම පිළිබිඹු කරමින් මාලදිවයින් ජනාධිපතිවරයාගේ සංචාරය අතරතුර අවබෝධතා ගිවිසුම් කීපයක් අත්සන්තබීමට නියමිතයි. විදෙස් පුතක්. යළි යුද්ධයක් ඇතිවීමේ තර්ජන ඉහළ යන අතර ඉරාන ඇමෙරිකානු රාජතාන්ත්‍රික සබත්තාවලට තර්ජනයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කටාර් එයාවිස් ගුවන් සේවේ ලබන 10 වනදා පටන් ඉරාකේ බැග්ඩැග් වෙත තම ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානමින් සිටි. ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලයේ ගෙන යන යුද්ධය හේතුවෙන් නේටෝ සංවිධානයේ තරමක් බිඳ වැටිමින් තිබේ. පෝලන්තයේ මෙම තත්ත්වය හෙලා දකි. අට්ලන්ටික් සාගරයේ ප්‍රජාවට ඇති දැවැන්තම තර්ජනය එහි බාහිර සතුරන් නොව නේටෝ සංවිධානයේ අඛණ්ඩ බිඳ වැටීම බව පෝලන්තයේ පවසායි. බංගලාදේශ කණ්ඩායම සමග මීර්පූර්හිදී අද පැවති 15-20 තුන්වන ක්‍රිකට් තරගයේ කඩලු 6කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. වර්ෂාව හේතුවෙන් තරගයේ 15-15 සීමා විය. පළමින් පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම 14:42 සියලු දිනා දැවි ලකුණු 102ක් රැස් කළිය. ලකුණු 103ක ඉලක්කයක් හඹාගේ නවසීලන්ත කණ්ඩායම 11:04 කඩලු 4ක් දැවි ලකුණු 104ක් ලබා තරගයේ ජයග්‍රහණය කළේය. එම ක්‍රීඩා පුවතත් සමග මේ පැය පුවත් නිමාවට පත්වනවා. නැවත හමු වීම රාත්‍රී 9ට අපගේ ප්‍රධාන පුවත් ප්‍රකාශය සමග.
1: RS වානේ කම්බි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග RS RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි

0: සී පිට පිට රට තෑගි සීසන් 4 ඔබත් අදම රටින් නෙවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මෙවන්න කෝටි 5ක තෑගි පිට තෑගි දිනන්න
1: කිරිගරුඬ තලාවක් මත රිදී කාසේ සැලෙන හඬ සුපසන්ගේ ස්වරයෙන් හදවත් උණුසුම් කරන්නට සතුට රැගෙන යලි ගයන්නට

කලාවේ ස්වභාවිත ගී රසය. වසර 86ක ලංකා බැංකුව අභිමානයත් සිය වසක් වුණු ගුවන් විදුලි අභිමානයත් එක්කල සිටි FM ආරාධනා ස්වර දැහන හදවත දිනු ප්‍රේමයෙන් බැහැරව යෑම ජීවිතේ පහසු නැහැ. අහිමිව ගියත් යලි නොයන බව දැන සිටියත් විඳි පෙම්සුව මවමින් යලි සසරක හෝ හමුවීමක් පතමින් එවන් හැඟුමින් ජීවිතයම ගෙවා දමන පෙම්වතුන් කුලරත්න ආරියවංශ ගීපද සංගීතවත් කළා ක්ලරන්ස් විජේවර්ධන. මේ ආරාධනා සරදැහෙනින් මිල්ටන් මල්ලවරච්චි.

තනියට ළඟ ඉන්න, තනිය මකන්න, බැරිනම් තනිවම ජීවිතේ ගෙවා දමන්න. සිහින මවමින්, සිහින දකිමින් මේ ජීවිතයම ගෙවා දමන්න. කේඩිකේ ධර්මවර්ධන ගීපද සංගීතවත් කළා සෝමපාල රත්නායක.

මේ ජීවිතයේ සෝකදී තනියක් මවයි නම් හිත ඉල්ලා ඉන්නේ ප්‍රේමයක්ද? සනසන්න සැනසෙන්න ප්‍රේමණීය ඇසුරක්ද? කරුණරත්න අබේසේකර ගීපද සංගීතවත් කළා මොහොමඩ් සාලි.

0: සුභාවිත ගීතේ සුමිරු සුගායනාවන් විඳින්නට
1: සුසර කරන්න FM 89.6 FM 89.8
0: ආරාධනා ස්වරදැහැර
2: ඔබේ බැංකු කටයුතු ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන විදියට BOC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට ඔබේ බැංකු කටයුතු කරගන්න. self registration සමගින් සුරක්ෂිත biometric login. ඔබටම ගැලපෙන theme සහ widgets. පහසු තැනක සිට පහසු වෙලාවක ඔබේම ගිණුමක් කරවන්න. ස්ථාවර තැන්පතු හරහා ක්ෂණික ණය. payments සහ multiple fund transfer සමගින් ඔබේ බැංකුව ඔබ ළඟම. ඔබේ ලයිෆ් එක flex කරගන්න. BOC Flex අදම download කරගන්න.
3: සිහිනයක තැවරෙන මතකගේ සුවඳ ආරාධනාගේ රසවිඳ හැමදාම රෑ 7:30ට 89.6 89.8 City FM.

ප්‍රේමය ජීවිතේ පුබුදුවාලයි, පැතුම් උදාකරවයි, නිදිදැහැනින් මුදාලයි, කල්පනා රැහැනින් වෙලාගනී. ගීපද කැමිලස් පෙරේරා, සංගීතවත් කළා ආචාර්ය රෝහණ වීරසිංහ. ආරාධනා ස්වර දෙහෙනින් මේ ආචාර්ය නන්දාමාලිනී.

ප්‍රියයානනි, ඔබ දෙවියන් විසින්දුන් පඩුරක්, වියබුල් නැසූ ප්‍රේමයක්. මහාචාර්ය සුනිල් ආරියරත්න ගීපද සංගීතවත් කළා මර්වින් පෙරේරා.

බෙලි කපන සතුන් අතරේ කෙලකසන සතුන් අතරේ මිනිසුන්ද වැඩවසන්නේ. බෝ ප්‍රවේශම්ව ඉන්නෙම් මගේ මෙහිය මම කරන්නෙම්. අතපුරා මගේ දූතින් ජීවිතය ගෙනත් දෙන්නම්. ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන් වස්සාන කවිපන්තිය.

අප බලාපොරොත්තු වෙනදී නොලැබෙන බලාපොරොත්තු නොවනදී ලැබෙන එකතුවක්ද ජීවිතය. මහාචාර්ය සුනිල් ආරියරත්න ගීපද සංගීතවත් කළා එච්.එම්. ජයවර්ධනට.

0: දිනන්න. දවස පුරා දසත විසිරුණු සිතුවිලි එක්තැන් කරන සංවේදී සුයාමි ආරාධනා ස්වර දැහන
1: ආරාධනා, a musical miscellany.

මා නිතු මාසිත මා සවන්පත් මාවම රිදවෙනවා. හේතුව ප්‍රේමයද. ප්‍රේමය නමින් මා ඔබ කෙරෙහි රඳවාගත් අසීමිත ආසාවද සසලයි සිත. මවයි නිරන්තරේ ඔබෙරුව මෙතරම් රිදවීමක් ප්‍රේමය නිසාමද. කුලරත්න ආර්යවංශ ගීපද සංගීතවත් කළා ආචාර්ය රෝහණ වීරසිංහ.

ප්‍රේමික නිමාවක් දුටුවාද? එකී ප්‍රේමීන් ගිනිකත් හිතක යළි ප්‍රේමයක් උපද්දවන්න පුළුවන්ද? වියෝපත් පෙම් හිතකට ලැබෙන පෙම් ආරාධනා පිළිගන්නට තරම් හිතක් ආපහු ඇතිවෙයිද? බන්දුල නානක්කාරව සම් ගීපද සංගීතවත් කළා ආචාර්ය රෝහණ වීරසිංහ.

ප්‍රේමයෙහි වින්වීමක අවසානයේ අනිකා මත වැරදිකාර හැඟීම් පටවා වේදනාවක් නිවා ගන්න පුළුවන්ද? වෙනස් වෙන්නේ ආදරයද පුද්ගලයන්ද? විරහව විඳ දරා ගන්නට ශක්තිමත් අධ්‍යාත්මයක් ඇතනම් එවන් හිත් ප්‍රේමයේ ළඟ උත්තරීතරද? ප්‍රේමෙහි වින්වීමක අවසානයේ අනිකා මත වැරදිකාර හැඟීම් පටවා වේදනාවක් නිවා ගන්න පුළුවන්ද? වෙනස් වෙන්නේ ආදරයේද පුද්ගලයන්ද? විරහව විඳ දරා ගන්නට ශක්තිමත් අධ්‍යාත්මයක් හිතක ඇතනම් එවන් හිත් ආදරය ළඟ කොයිතරම්නම් පොහසත්ද? රවි සිරිවර්ධන ගීපද සංගීතවත් කළා කලිඳු වීරසිංහ. ආරාධනා සුරදෙහනින් මේ සුනිල් එදිරිසිංහ.

තනිය නිවාලන මතක පුබුදුවාලන ආරාධනා නිෂ්පාදනය සාලේ සිරිසෙන විරත්න මම ඉනුෂාවී බැද්ද.

0: ප්‍රේමය හැඟුම් උපද්දවද්දී රිදුම තනිකමලං කරනවා. ඒ ප්‍රේමයටත් ඒ රිදුමටත් පිම්පෙඳි ඔබට හෙටත් ආරාධනා.
1: එකම සඳක් යට එකම හිරක් යට එකම සඳක් යට

ඔබේ බැංකු කටයුතු ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන විදියට BOC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට ඔබේ බැංකු කටයුතු කරගන්න. Self registration සමගින් සුරක්ෂිත biometric login. ඔබටම ගැලපෙන theme සහ widgets. පහසු තැනක සිට පහසු වෙලාවක ඔබේම ගිණුමක් කරවන්න. ස්ථාවර තැන්පතු හරහා ක්ෂණික ණය. Payments සහ multiple fund transfers සමගින් ඔබේ බැංකුව ඔබ ළඟම. ඔබේ life එක flex කරගන්න. BOC Flex අදම download කරගන්න.

രാത്രി 8 විනාඩි 52 වෙලාව රාත්‍රී 9 ප්‍රචාරයට නියමිත අපගේ ප්‍රධාන පුවත් ප්‍රකාශය සිරස්තල. රාජ්‍ය සංචාරයක් සඳහා මාලදිවයින් ජනාධිපතිවරයා ලබන සඳුදා දිවයිනට. වියට්නාම ජනපති ලබන සිකුරාදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතයි. සෑම තැපැල් සහ උපතැපැල් කාර්යාලයකටම නිශ්චිත ආදායම් ඉලක්ක. අප්‍රේල් මාසේ මුල් දින 26 සංචාරකින් 110,000 අධික පිරිසක් දිවයිනට. කොල්ලුපිටියේ සිට මුහුදුබඩ මාර්ගයේ ආශ්‍රිතව සංචාරක කලාපයක් ස්ථාපිත කිරීමට යයි. ආපදාවෙන් පීඩාවට පත් වූ ජනතාවට කඩමින් ස්ථිර නිවාස ලබා දීමට රජයෙන් අඛණ්ඩ සැලසුම්. අධික උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්. වස්තු බංගත්ව නියාමන අධිකාරිය ස්ථාපිත කිරීම නුදුරේම් දීම. ඉරාන ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික සබඳතා අනතුරේ බංගලාදේශය සමඟ පැවති 20-23 ක්‍රිකට් තරගයේ ජය නවසීලන්තයට. සවිස්තරාත්මක පුවත් තවත් විනාඩි 6 ඔබේම සිටි FM වෙතින්.

0: ටෙම් සිනමා සිටි බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා බෙහෙත් ගන්නත් පෝලිම් වල ඉඳලා එපා වෙලාද?
1: දැන් බෙහෙත් ගන්න පෝලිම් වල ඉන්න ඕන නැහැ. ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පෝලිම් වල රස්තිය අඳුනු වී බෙහෙත් ටික ගන්න පුළුවන්. අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ් පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. ඔබේ සුවසිත අපේ පැතුමයි.

0: වෙලාව රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉසුරු චනෝච් කුරේ. ප්‍රකාශය ශාන්ත කුමාර ලියනගේ. රාජ්‍ය සංචාරයක් සඳහා මාලදිවයින් ජනාධිපතිවරයා ලබන සඳුදා දිවයිනට. වියට්නාම ජනපති ලබන සිකුරාදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතයි. සෑම තැපැල් සහ උපතැපැල් කාර්යාලයකටම නිශ්චිත ආදායම් ඉලක්ක. අප්‍රේල් මාසයේ මුල් දින 26 දී සංචාරකයින් 110,000කට අධික පිරිසක් දිවයිනට. කොළුපිටියේ සිට මුහුදුබඩ මාර්ගය ආශ්‍රිතව සංචාරක කලාපයක් ස්ථාපිත කිරීමට යයි. ආපදාවෙන් පීඩාව වූ ජනතාවට කඩිනමින් ස්ථිර නිවාස ලබාදීමට රජයෙන් අඛණ්ඩ සැලසුම්. අධික උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්. වස්තු භංගත්ව නියාමන අධිකාරිය ස්ථාපිත කිරීම නුදුරේදීම. ඉරාන ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා අනතුරේ. බංග්ලාදේශය සමග පැවති 2023 ක්‍රිකට් තරගයේ ජය නවසීලන්තයට. මාලදිවයින් ජනරජයේ ජනාධිපති ආචාර්ය මොහමඩ් මයිසු මහතා රාජ්‍ය සංචාරයක් සඳහා ලබන සඳුදා මෙරටට පැමිණෙයි. ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණෙන මාලදිවයින් ජනාධිපතිවරයා ලබන අඟහරුවාදාත් දිවයිනේ රැඳී සිටි. මොයිසු මහතා 2023 වසරේදී බලයට පත්වීමෙන් පසු සිදුකරන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙයයි. සංචාරය අතරතුර දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙයි. විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාවය පුළුල් කිරීම සඳහා දෙරටේ පොදු කැපවීම පිළිබිඹු කරමින් මාලදිවයින් ජනාධිපතිවරයාගේ සංචාරය අතරතුර අවබෝධතා ගිවිසුන් කිහිපයක් අත්සන් තැබීමට නියමිතයි. මාලදිවයින් රජයේ සෞඛ්‍ය, පවුල් හා සුබසාධන අමාත්‍යාංශය හා කොළඹ විශ්වවිද්‍යාලය අතර අධ්‍යයන සහයෝගීතාවය පිළිබඳ අවබෝධතා ගිවිසුමක්, මාලදිවයින් ශ්‍රී ලංකා රජයන් අතර සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාවය පිළිබඳ ගිවිසුමක් හා මාලදිවයිනේ ජාතික අධි ලේඛනාගාරය සහ මෙරට ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව අතර ලේඛනාරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාවය සම්බන්ධ ගිවිසුමක්ද ඒ අතර වෙයි. පුහුණු වැඩසටහන්, කාර්යමණ්ඩල හුවමාරුව සහ ඒකාබද්ධ පර්යේෂණ පැවැත්වීම වෙනුවෙන් මාලදිවයිනේ ආරක්ෂක හා ජාතික සේවා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ. ගුරුවරුන් හා පාසල් නායකයන් පුහුණු කරමින් වෘත්තීය සංවර්ධන ක්ෂේත්‍රයේ සහයෝගීතාවය සඳහා මාලදිවයිනේ හා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශ අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට නියමිතයි. තරුණ ප්‍රජාව බලගැන්වීම වෙනුවෙන් දෙරටේ ක්‍රීඩා අමාත්‍යාංශ අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබෙයි. මාලදිවයින් ජනාධිපතිවරයා සමග එරට විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරු කීප දෙනෙක් ශ්‍රී ලංකා සංචාරයට එක්වෙති. මාලදිවයින් ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව හෙට සිට ලබන බදාදා දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි. එබැවින් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලිසිය ජනතාවට දැනුම් දෙයි. වියට්නාම ජනාධිපති ටෝ ලාම් මහතා ලබන සිකුරාදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණ ධීර මහත්මිය පවසයි. පාර්ලිමේන්තුව ලබන අඟහරුවාදා සිට ලබන සිකුරාදා දක්වා යළි රැස්වෙයි. වියට්නාම ජනාධිපතිවරයා ලබන සිකුරාදා පෙරවරුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණෙයි. තැපැල් දෙපාර්තමේන්තුවට හා සෑම තැපැල් සහ උපතැපැල් කාර්යාලයකටම නිශ්චිත ආදායම් ඉලක්ක ලබා දී ඇතැයි අමාත්‍ය වෛද්‍ය නලින්ද දෑතිස්ස මහතා පවසයි. මේ වසරේ අපේක්ෂිත ඉලක්කය රුපියල් මිලියන 15,000කි. තැපැල් දෙපාර්තමේන්තුවේ නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 600ක් පසුගිය වසරේ වෙන්කිරිණි. එම දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා තවත් රුපියල් මිලියන 590කට අධික වටිනාකමින් යුත් රථවහන ලබා දී තිබේ. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ තැපැල් මුලස්ථාන ශ්‍රවණාගාරයේ පසුගියදා පැවති උත්සවයකට එක්වෙමිනි. වත්මන් රජයේ යටතේ රුපියල් මිලියන 50කට අධික මුදලක් ධාරිතා සංවර්ධනය සඳහා වෙන්කිරීමෙන් තොරතුරු තාක්ෂණය ඇතුළු විෂයන්හි දැනුම ප්‍රවර්ධනය කළ හැකිය. රාජ්‍ය සේවයට මඳවාගන්නා පිරිසට අවශ්‍ය පහසුකම් රජය ලබා දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය. කොල්ලුපිටියේ සිට මුහුදුබඩ මාර්ගය ආශ්‍රිතව සංචාරක ආකර්ෂණීය දිනාගත හැකි කලාපයක් ස්ථාපිත කිරීම පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි. සැලසුම් සකස් කර ඇති මෙම ව්‍යාපෘතිය මගින් සංචාරකයන් රැසක් ආකර්ෂණය කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. යල ඇතුළු වනෝද්‍යාන 19ක සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය සඳහා වනජීවි දෙපාර්තමේන්තුවට ලබා දුන් ඉලක්ක සපුරාලීමේ ප්‍රගතිය පිළිබඳ මෙහිදී අවධානය යොමු විය. ආපදාවෙන් පීඩාවටපත් ජනතාවට කඩිනමින් ස්ථිර නිවාස ලබා දීම රජයේ ප්‍රමුඛ කාර්යයක් බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. ඒ සඳහා වැවිලි සමාගම්වල උපරිම සහාය අපේක්ෂා කෙරේ. දිට්වා ආපදාවෙන් පූර්ණ හානි වූ නිවාස සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නායාම් අවදානම් සහිත ඉඩම් ලෙස තහවුරු කළ නිවාස වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමට රජය ලබා දෙන ඉඩම්වලට අමතරව ප්‍රාදේශීය වැවිලි සමාගම් සතු සුදුසු ඉඩම් යොදා ගැනීමට නියමිතයි. ඒ පිළිබඳ සාකච්ඡාවක් සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. අධික උණුසුම් කාලගුණය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක නිවේදනය තවදුරටත් බලාත්මකයි. උතුරු, උතුරු මැද, නැගෙනහිර, සබර්ගමු හා වයිම් පළාත්වලත්, කොළඹ, ගම්පහසා, මොරරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල දිවාකාලයේ ලැබෙන උණුසුම මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමක පවතී. ඉන් ආරක්ෂා වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේයි දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. ප්‍රමාණවත් පරිදි ජලය පානය කළ යුතු අතර සෙවන සහිත ස්ථානවල හැකි පමණ විවේක ගැනීම වැදගත්ය. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. බේරා ගැනීම්, පුනරුත්ථාපන හා වස්තු බංගත්ව පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ අනුමැතිය ලැබේ. කාර්ග සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගියදා රැස්විය. තැනැත්තන් සහ සමාගම් බේරා ගැනීමට, පුනරුත්ථාපනය කිරීමට සහ තැනැත්තන්ගේ හා සමාගම්වල වස්තු භංගත්වයට අදාළ නීතිය සංශෝධනය කිරීම හා ඒකාබද්ධ කිරීම මෙම කෙටුම්පතෙන් බලාපොරොත්තු වෙයි. පනත් කෙටුම්පත මගින් පනතේ නිශ්චිතව දක්වා ඇති බලතල හා කාර්යයන් ක්‍රියාත්මක කිරීම සඳහා වස්තු බංගත්ව නියාමන අධිකාරිය ස්ථාපිත කෙරේ. එමගින් වෘත්තීය ප්‍රමිතීන් අධීක්ෂණ කටයුතු සහ මහජන විශ්වාසය සහතික කෙරේ. ණයගැතියාගේ ආරක්ෂාව සමග ඔහුට හෝ ඇයට ලැබෙන සහන සමතුලිත කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත මගින් විධිවිධාන සැලසේ. ණය ආපසු ගෙවීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කිරීමේ ප්‍රතිපාන ණය ආපසු ගෙවීමේ අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කිරීමේ ප්‍රතිපාදනද පනත් කෙටුම්පත මගින් දක්වා ඇතැයි කාර්ක සභාවට එක් වූ අධිකරණ අමාත්‍යංශ නිලධාරියෝ පැවසූහ. ඒ අනුව ණයගැතියා පුනරුත්ථාපනය සඳහා සූදානම් වන අතරතුර ණය හිමියා බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ග අත්හිටුවන තාවකාලික දින 60ක් වූ කල් දැමීමේ කාලයක් හඳුන්වා දී තිබේ. සීමිත ආදායමක් හා වත්කමත් සහිත ණයගැතියන් සඳහා සරල කළ වේගවත් මෙන්ම අඩු වියදම් සහිත නඩු කටයුතු සඳහා පාසුකම් සැපීම මෙබගින් අපේක්ෂිතයි. මීළඟට ප්‍රමුඛ පුවත.
1: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: අප්‍රේල් මාසේ මුල් දින 26 දී සංචාරකයෙන් 110,893 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඉන් වැඩිම පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවේ සිටයි. එම සංඛ්‍යාව 35,862කි. ඉන්දියාවට අමතරව බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව සහ චීන යන රටවලින් සැලකිය යුතු සංචාරකව පිරිසක් දිවයිනට පැමිණියහ. වසරේ මේ දක්වා මෙරටට පැමිණි සමස්ත සංචාරකයන්ගේ සංඛ්‍යාව 858,527කි. ඒ අතරින් වැඩිම පිරිසක් වූ 183,135 දෙනෙකු මෙරටට පැමිණියේ ඉන්දියාවේ සිටයි.
1: ප්‍රමුඛ පුවත් ඔබ වෙත

0: පෙරසර සංවර්ධනයක පුවත් සම්පිණ්ඩනය සංවර්ධන පුවත්.
1: නිවාස නොමැති වතුකරේ ජනතාවට නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙලක් ගාල දිස්ත්‍රික්කයේ දැන් ක්‍රියාත්මකයි. ඉන්දියා රජයේ මූල්‍යාධාර මත ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ගාල දිස්ත්‍රික් කාර්යාලය ඒ සඳහා මූලික වී සිටී. ව්‍යාපෘතිය යටතේ දැනටමත් නිවාස 30ක් ඉදිකර අවසන්ය. ඊට වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 840කි. යකල මුල්ල තලංගහ වත්තේ හා නාගුඩ තල්ගස්වල වත්තේ නිවාස 15 බැගින් ඉදිකර තිබේ. ඊට අවශ්‍ය විදුලිය හා ජලය ඇතුළු සියලු පහසුකම් සපයා ඇතැයි රත්ගම අප වාර්තාකරු පවසයි.
2: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ඉතුරු උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ගම්පහ දිස්ත්‍රික් කර්මාන්තකරුවන් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ වැඩමුළුවක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි. අපනයන භාණ්ඩ නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන ප්‍රමාණය වැඩි කර ඔවුන් දිර්ඝන්වමින් අවශ්‍ය පහසුකම් සැපීම අරමුණයි. කර්මාන්ත අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමග එක්ව මෙය සංවිධානය කළේය.

0: ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB ඩිජිටල් බැංකින් ඔබ වෙනුවෙන් ඉදිරියෙන්. ආර්ථික පුවත්
1: තම කාර්ය සාධනය තවදුරටත් ඉහළ නැංවීම කෙරෙහි ලංකා බැංකුවේ අවධානය යොමු වෙයි. ඒ වෙනුවෙන් සංවිධානය කළ සැසියක් කොළඹදී පසුගියදා පැවැත්විණි. පෙර සූදානම හා පරිවර්තනයන් තුළින් ශක්තිමත් කාර්ය සාධන මානසිකත්වයක් වර්ධනය කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා පැවැත්විණි.
2: ඔබ වෙත ගෙනෙන කසල්කල ග්‍රීන් සුපර් අලුත් වෙන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘහ කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011128640012.
1: ගාල්ල නගර සීමාවේ ප්‍රධාන ඇලමාර්ගය දූෂණය වීම වළක්වා ගැනීම සඳහා ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම විධිමත් කිරීමට රජයේ අවධානය යොමු වෙයි. ඒ යටතේ මොරගොඩ ප්‍රධාන නාගරික ඇල ආශ්‍රිත අතුරු ඇලමාර්ග පිලිසකර කෙරේ. මේ සඳහා වැය කරන මුදල රුපියල් ලක්ෂ 24 කි. ඇලමාර්ග අවහිර වීමෙන් සිදුවන පීඩා අවම කිරීම අරමුණයි.
3: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදාකරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ සමග. අමතන්න 011-2-77-787.
1: යුද්ධයක් යළි ඇතිවීමේ තර්ජන ඉහළ යන අතර ඉරාන ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවලට තර්ජනයක් එල්ල වී ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි. කටායා වේස් ගුවන් සේවේ ලබන 10 වෙනිදා පටන් ඉරාකේ බැග්ඩේඩ් වෙත තම ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානමින් සිටී. ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය ගෙන යන යුද්ධ හේතුවෙන් නේටෝ සංවිධානය තරමක් බිඳ වැටමින් තිබේ. පොලන්තය මෙම තත්ත්වය හෙළා දැකී. අට්ලාන්තික් සාගරයේ ප්‍රජාවට ඇති දැවැන්තම තර්ජනය එහි බාහිර සතුරන් නොව නේටෝ සංවිධානයේ අඛණ්ඩ බිඳ වැටීම බව පොලන්තය පවසයි. බංගලාදේශ කණ්ඩායම සමග මීර්පූර්හිදී අද පැවති 15-20 තුන්වැනි ක්‍රිකට් තරගය කඩුලු 6කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. වර්ෂාව හේතුවෙන් තරගය 15:15 සීමා විය. පළමුවෙන් පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම 14:14 සිළු දෙනා දැවි ලකුණු 102ක් රැස් කළේය. ලකුණු 103ක ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායම 11:11:04 කඩුලු 4ක් දැවී ලකුණු 104ක් ලබා තරගය ජයග්‍රහණය කළේය.
2: කාලගුණ වාර්තාව.
1: බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කළුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දකුණු පළාතෙත් කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල හෙට උදෑසන කාලයේ වැසි ඇතිවිය හැකිය. යලි සිරස්තල. රාජ්‍ය සංචාරයක් සඳහා මාලදිවෙන් ජනාධිපතිවරයා ලබන සඳුදා දිවයිනට. වියට්නාම ජනපති ලබන සිකුරාදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතයි. සෑම තැපැල් සහ උපතැපැල් කාර්යාලයකටම නිශ්චිත ආදායම් ඉලක්ක. අප්‍රේල් මාසයේ මුල් දින 26 සංචාරකයන් 110,000කට අධික පිරිසක් දිවයිනට. කොළුපිටියේ සිට මුහුදුබඩ මාර්ගය ආශ්‍රිතව සංචාරක කලාපයක් ස්ථාපිත කිරීමට යයි. ආපදාවෙන් පීඩාවට පත් වූ ජනතාවට කඩිනමින් ස්ථිර නිවාස ලබා දීමට රජයෙන් අඛණ්ඩ සැලසුම්. අධික උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්. වස්තු බංගත්ව නියාමන අධිකාරිය ස්ථාපිත කිරීම නුදුරේදීම. ඉරාන ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා අනතුරේ. බංගලදේශය සමග පැවති 2023 වෙනි ක්‍රිකට් තරගයේ ජය නවසීලන්තයට. රාත්‍රී 9 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6ට බලාපොරොත්තු වන්න.
4: සුරේෂ් මොකද පරක්කු? දන්නේ නැද්ද බොස් ඉතින් බස්සල කෝච්චවල එනකොට හැමදාම ඔය වැඩේ කරන්න බැහැනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice bike එකක්. ඉලෙක්ට්‍රික් bike වගේම පෙට්‍රල් bike උත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක බග කීමකුත් තියෙනවා. පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසම සම වගකීම දිවින පුරා විහිදුණු සේවා ජාලය. KD Rice ලංකාවේ අපේ දෙයක්.
5: Good morning boss. මම ගත්තනේ අර KD Rice electric scooter එක. පෙට්‍රල් උතෝන්නේ. බස් ගස්සුත් ඉතුරුයි.
4: KD Rice 2773523535.
6: Run dahatiya vikunala. Run kahavan kodi bendala.
7: ඉතිර කුසින් ශ්‍රමය පුදන ලක් දෙරණට ඉසුරු ගෙනින. ඉතිර මෙතර නෑසිය මිතුරන් එකතු කරන සජීවී හෝරා දෙක
8: ලංකා බැංකුවෙන් රන් කහවන
7: සෑම සිනසුරාදාවකම රාත්‍රී 10ට සිටි FM සේවයේ
8: උපේන මුදල් ගෙන්වා ගන්න.
7: ගිනුමට ලැබෙන ප්‍රතිලාභ දැනගන්න.
8: ඔබේ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු දැනගන්න.
7: අප සමග එක්වන්න.
8: සිනසුරාදා රාත්‍රී 10ට ලංකා බැංකුවෙන් රන් කහවන
7: පූර්ණ අනුග්‍රහය ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලංකා බැංකුව.

0: සී පිට පිට රට තෑගේ සීසන් 4 ඔබත් අදම රතින් නෙවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මේ වන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න.
1: ප්‍රේක්ෂක හදවත් ආදරණීය සිනමා රසස්වාදයෙන් මවිත කළ උන්මාදනීය

FM Cinema City. හැම ඉරිතම උදේ 10ට.

FM Cinema City. හැම ඉරිතම උදේ 10ට.

0: සිටිය එෆම් වෙලාව රාත්‍රි නවයයි විනාඩි වෙසි හතයි. දැන් සිටිය එෆම් වෙතින් DLB ලොටරි ෂෝ.
1: හිතවතනි, වාසනාවයි උත්සාහයයි එකට එකතු වෙන තැන ඔබට හිමිවන ජයග්‍රහණයට ඉහළම වටිනාකම ලබා දෙන්න අදත් අපි සූදානම්. දවසින් දවස වටිනාකම වැඩි වෙන රුපියල් කෝටි 25ක් ඉක්මවාන කප්පුග ජයමාල ඇතුළුව තවත් දිනුම් මාර 8කින් ඔබට වාසනාව උදා කරමින්. ඉතින් අද මැයි මාසේ වාසනාවන්ත දෙවන සෙනසුරාදා දවසේ අපි බලමු දිනුම් මාර 8කින් කොයි ආකාරයෙන්ද ඔබට වැඩි වැඩියෙන් ජයමාලවල වටිනාකම් වෙන් කළ තියෙන්නේ කියලා. දිනුම් මැදින් ආරම්භයට කලින් මෙන්න මේ ආකාරයෙන් අපි ඔබට ඒ ගැන මතක් කරන්නයි සූදානම් වෙන්නේ. අදත් කප්පුග ජයමාල වෙනුවෙන් විතරක් අපි වෙන් කළ තියෙන රුපියල් 25 කෝටි ඉක්මවාන දැවන්ත සුපිරි කෝටිපති ජයමාලක්, ඊට අමතරව තවත් කෝටි ජයමාල දෙකක් ඇතුළුව 27 කෝටියකට වැඩි දැවන්ත මුදල් ප්‍රමාණයකට ඔබට කප්පුග දිනු මැදීමේදී පමණක් හිමිකම් කියන වාසනාව හිමි වෙනවා. ඒ වගේම සුපර් බෝල් දිනු මැදීමත් එක්කත් මෙන්න රුපියල් කෝටි 12 ඉක්මවාන දැවන්ත සුපිරි කෝටිපති ජයමාලකට ඔබට හිමිකම් කියන වාසනාව හිමි වෙනවා. ඒ වගේම අද කෝටිපතිත් එක්ක 6 කෝටියකට වැඩි දැවන්ත කෝටිපති ජයමාලක්, ශනිදාවත් එක්කත් අද රුපියල් 5 කෝටි ඉක්මවාන සුපිරි ජයමාලකට ඔබට හිමිකම් කියන වාසනාව උදා වෙද්දී අද සුපිරි ධන සම්පතත් එක්ක 2 කෝටි ඉක්මවාන දැවන්ත සුපිරි ජයමාලක්, ඒත් එක්කම වාසනාවේ සුබ ලකුණ ලග්න වාසනාවත් එක්ක 58 ලක්ෂ ඉක්මවාන ධනෝකයකුත් අදත් අපි ඔබට වෙන් කළා තියෙනවා. ඒ වගේම සුපුරුදු විදිහට ජය සම්පතත් එක්ක 250,000 මුදල් තෑගිවලට වැඩි වැඩියෙන් වගේම සසිරිත් එක්ක 1,02,000 මුදල් තෑගිවලටත් ඔබට හිමිකම් කියන්න පුළුවන්. ඒ අනුව අද සුපිරි ත්‍යාගවලට විතරක් අපි වෙන් කළ තියෙන රුපියල් 54,70,000 ඉක්මවාන අති දැවන්ත මුදල් ප්‍රමාණයක්. ඊට අමතරව සෙසු මුදල් තෑගිවලටත් ඔබට සෑම දිනු මැදීමකටම අදාළවම හිමිකම් කියන වාසනාව හිමි වෙනවා. ඒ අතරවාරයේ ඔබ දන්නවා සුපර් බෝල් දිනු මැදීමත් එක්ක දැන් සුපර් බෝල් සුපර් කෑෂ් විශේෂ දිනු මැදීම හරහා ටිකට් පතේ සටහන් වෙලා තියෙන විශේෂ අංක පේළිය ගලපවාගෙන වැඩි වැඩියෙන් රුපියල් 25,000 මුදල් තෑගිවලට ඔබට හිමිකම් කියන්න පුළුවන්. ඒ නිසා සුපර් බෝල් ටිකට් පතොත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා අපි ඔබට මතක් කරනවා. ඒ අතරවාරයේ අලුත් තුන ශනිදාවත් එක්ක ඔබට පුළුවන් දැන් සුපුරුදු තෑගි රටාවෙන් ඔබට ගිහිලා මේ ටිකට් පතේ සටහන් වෙලා තියෙන විශේෂ අංක පේළිය ගලපගෙන ශනිදා ලකී චාන්ස් විශේෂ දිනු මැදීමත් එක්ක අමතර රුපියල් 50,000 මුදල් තෑගි කන්දරාවකටත් හිමිකම් කියන්න. එහෙමනම් මේ වාසනාවන්ත සියලුම මතක් කිරීම් පරිවිඩත් එක්ක විවේකී සෙනසුරාදා දවසේ ඔබ බොහොම විශ්වාසයෙන් යුතුව මිලදී ගත ටිකට් පත් වෙනුවෙන් අපි මෙතැන් සිට එක පෙළට එක දිගට ඔබේ වාසනාව රඟා බලමු. ඒ වෙනුවෙන් මේ ආරම්භ කරන්නේ DLB ලොටරි ෂෝ. හඳුනාගන්නේ අද දවසේ අපගේ අධීක්ෂණ මණ්ඩලය. ප්‍රථමයෙන් නැගෙනහිර පළාතේ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් MM කුරේරා මහත්මිය, දෙවනුව මුදල් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ PR නිශාන්ත සුජීව මහතා, අවසාන වශයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන නිලධාරී IPGN නුවන්තිකා මෙනවිය.

දිරපතාම කෝටිපති වරම් උදා කර දෙන අද කෝටිපති සමගින් අදත් අපි සූදානම් රටටම වැඩි වැඩියෙන් වාසනාව උදා කර දෙන්න ඔබව කෝටිපතියන් ලක්ෂපතියන් බවට පත් කරන්න මේ එවෙන්නේ නැරඹෙන වාසනාවන්ත දිනුම් වාරය 2977 වන දිනුම් වාරයයි. අපි දැන් කියන්නේ ඔබේ කෝටි ගණන් වටින සිහින සැබෑ කරන්න අපි රැගෙන ආපු සුපිරි ජයමල්ලේ වටිනාකම හරියටම රුපියල් 6,16,26,178 මුදලක්. මේ දැවැත්ත ජයමල්ලට අමතරව රුපියල් 20,00,000 දක්වා විදිහට සෙසු ත්‍යාගත් අද ඔබට හිමි කරගන්නට වාසනාව තියෙනවා. මේ සියලු මතක් කිරීමෙක් අපි සූදානම් දිනුම් වාරය වෙත යොමු වෙන්න. අදත් මේ වාසනාව වෙනුවෙන් ජය අංක 4 අපි මුලින්ම තෝරා ගන්නවා. අපි බලමු අද වාසනාව උදා කර දෙන පළමු ජය අංකය. හිතවතුනි මෙන්න අංක 24. අංක 24යි අද පළමුවෙන්ම ඔබට වාසනාව උදා කර දෙන්නේ. දැන් අපි දෙවන ජය අංකය තෝරා ගනිමු. අද දවසේ දෙවනුවට ඔබට වාසනාව උදා කර දෙනවා අංක 2. අංක 2යි අද දෙවනුවට ඔබට වාසනාව හිමි කර දෙන්නේ. ජය අංක 2ක් අපි තෝරාගෙන අවසන් තුන්වන ජය අංකයක් අපි තෝරා ගනිමු. මෙන්න තුන්වන ජය අංකය. අංක 32යි අද දෙවනුවට ඔබට වාසනාව උදා කර දෙන්නේ. හිතවතුනි ඔබ දන්නවා ඕනම ජය අංක 3ක් සමගින් ඉංග්‍රීසි අක්ෂරය ගලපා ගත්තොත් ඔබට රුපියල් 200,000කට හිමිකම් කියනට හැකියාව තියෙනවා. මෙන්න සිව්වන ජය අංකය අංක 39. ජය අංක 4ම අපි තෝරාගෙන අවසන්. මේ ජය අංක 4 මේ වෙනකොටත් ඔබේ ලොතරැයි පත්වල සඳහන් නම් ඔබ රුපියල් 20,00,000කට හිමිකම් කියනවා. එහෙනම් මේ ජය අංක 4ත් සමගින් ජයමල්ල කරා රැගෙන යන ඉංග්‍රීසි අක්ෂරය W අක්ෂරය.

අපි දැන් මේ සියලු ප්‍රතිඵල අධීක්ෂණ මණ්ඩලය වෙත යොමු කරනවා. අධීක්ෂණ අනුමැතිය අපට මේ ආකාරයට ලැබීමෙන් අනතුරුව හැකියාව තියෙනවා. අද කෝටිපති දිනම් වාරය හරහා රට පුරාම වාසනාව බෙදී ගිය ආකාරය ඔබට කියන්න. මෙන්න ජයග්‍රහණ. එදාමත් සතුරින් දැනුම් දෙනවා රුපියල් 200,000 ජයග්‍රහණ. ඒ වාසනාවන්ත ලොතරැයි පත අලෙවි කරනවා. බේරුවල දීවර වරාය පරිශ්‍රය අසල අලෙවි නියෝජිත රෝෂිකා දිල්හානි සිල්වා මහත්මිය, නාවලපිටිය AHTT ලලිත් කුමාර මහත්මිය

දාදුන් හරියටම රුපියල් 89,81,720ක දවන්ත මුදලක් අද දවසේ අපි ඔබ අතර බෙදා දුන්නා. ඉතින් උත්සාහ ගන්න හෙට දවසේදීත් මේ ජයග්‍රහකින් ගොඩනතරට එකතු වෙන අද කෝටිපති ලොතරැයි පත්ම වැඩි වැඩියෙන් බෙලදී ගන්න. මෙන්න හෙට දවසේ ඔබ දිනවන සුපිරි ජයමල්ලේ වටිනාකම රුපියල් 6,19,88,339ක්.

වාසනාව සුබ ලක්ුණ ලග්න වාසනාව සමගින් අපි අදත් ඔබේ වාසනාව බලාපොරොත්තු කරනටයි උරංගා බලන්නටයි මේ සූදානම් වෙන්නේ. එහෙමනම් අපි ආරම්භ කරමු ජයග්‍රහණයේ වාසනාවන්ත දිනුම් වාරය 4863 වන දිනුම් වාරය. ඒ සමගින් අද දවසේදී ඔබට 158 ඉක්ම වූ සුප්‍රවේ ධනයෝගයක් හිමි හිතවතුනි. මෙන්න හරියටම එහි වටිනාකම රුපියල් 58,57,870යි. ඊටත් අමතරව රුපියල් 40 සිට රුපියල් 110 දක්වා වූ සෙසු ත්‍යාග මුදලොත් ඔබටමයි. එහෙමනම් ඔබට ජයග්‍රහණය හිමි වේවා කියන බලාපොරොත්තු ප්‍රාර්ථනාව සමගින් අපි ගල්පා ගනිමු ජයංක 4 සමගින් වාසනාවන්ත ලග්න සංකේතය. මුල්ම යන්ත්‍රයෙන් අපට ජය අංක 4 ගලපා දේවි තෝරා දේවි. යන්ත්‍රය හොඳින් පන්දු මිශ්‍ර කරනවා. මුල්ම වාසනාවන්ත ජයංකයේ බවට පත්වෙන්නේ අංක 47. වාසනාවේ මුල්ම ජයංකය ගලප ගන්න අංක 47. දෙවන ජයග්‍රාහී ජය අංකය යන්ත්‍රය තෝරා දෙනවා අංක 20. අංක 47 මුල්ම ජයංකය, දෙවන ජයංකය අංක 20. තුන්වන ජයංකය අපි දැන් ගලපා ගන්නවා අංක 17. තුන්වන ජය අංකය අංක 17. වාසනාවන්ත සිව්වන ජයංකය. ජයංක 4ම ලොතරැයි පතේ සඳහන් නම් රුපියල් 110ක් ඔබට හිමි. අංක 3. 47,20,17 අංක 3. ජයංක 4 සමගින් වාසනාවන්ත ලග්න සංකේතය ගැලපුණොත් සුපිරි ධනයෝගයේ හිතවතුනි ඔබේමයි. අද වාසනාවන්ත ලග්න සංකේතය බවට පත් වෙන්නේ මේෂ ලග්නය. දිනුම් මැතිම අවසන් සියලු තොරතුරු අධීක්ෂණ මණ්ඩලයේ පූර්ණ අනුමැතියට. අධීක්ෂණ මණ්ඩලයේ නිල අනුමැතිය ලැබීමෙන් අනතුරුව අපි සූදානම් රටපුරා ඔබ අතර වාසනාව බෙදී ගොස් ඇති ආකාරය සොයා බලන්නට. මෙන්න ඉතාමත් සතුටින් යුක්තව දැනුම් දෙනවා රුපියල් 110කට හිමිකම් කියන වාසනාවන්ත ජයග්‍රාහකේ කෝ ජයග්‍රාහිකාවක් බිහි වෙනවා. ඒ වාසනාවන්ත ලොතරැයි පත අලිවි කළා සෙවන පිටියේ ලංකා බැංකුව ඉදිරිපිට අලිවි නියෝජිත ඒජී සෝමාවති මහත්මිය. ජයග්‍රාහකයට හෝ ජයග්‍රාහිකාවට අපගේ උණුසුම් සුභපැතුම්. දැන් අපි සාබලමු රටපුරා ඔබ අතර බෙදා දුන් සමස්ත ත්‍යාග මුදලේ මුළු වටිනාකම. ඒ රුපියල් 1,49,37,240යි. එහෙමනම් හිතවතුනි හෙට දවසේදීත් ඔබ දිනවන ධනයෝගය වාසනාවේ සුබ ලක්ෂණ ලග්න වාසනාව වැඩි වැඩියෙන් මිලදී ගන්න. හෙට ඔබට ලැබෙන සුපිරි ධනයෝගය තවත් ඉහළයි. මෙන්න එහි වටිනාකම රුපියල් 61,63,967යි.

මේ අපේ සූදානම් ඔබේ ජීවිතයේ සුපිරි සිහින සැබෑ කරමින් කෝටි ගණන් දිනුම් ගෙනෙන්නටයි. සුපිරි ධන සම්පත ජයග්‍රහී දිනුම් ලැබීම හේතුවෙන් අපි ආරම්භ කරන මොහොත අපි බලමු අද දවසේ දිනුම් වාරය. ඔව් මෙන්න දිනුම් වාරය 885 වෙනි දිනුම් වාරය වෙනුවෙන් රැගෙන ආවා ඔබ වෙනුවෙන් අති දැවැන්ත සුපිරි ඡායමල්ලක්. මෙන්න දිනාගන්නේ දැවැන්ත සුපිරි ඡායමල්ල රුපියල් 2,74,52,174 වූ ඒ ඡායග්‍රාහී සුපිරි ඡායමල්ලට අමතරව ඔබ වෙනුවෙන් රුපියල් 40 සිට ලක්ෂ 25 දක්වා විහිදෙන සෙසු තෑගිත රැගෙන ආවා. මෙන්න එහෙමනම් ඔබ ජීවිතේ වාසනාව උදා කර දෙන්නට සුපිරි සේන සැබෑ කරන්නට සුපිරි ධන සම්පත තුලින් අපි දැන් දිනුම් ලැබීම ක්‍රියාත්මක කරන්නට සූදානම් වෙන වෙලාව. අපි සූදානම් වෙන්නේ ජයග්‍රහී

0: අංක 6ක් සහ ඉංග්‍රීසි අක්ෂරයක් ඔබ වෙත තෝරා දෙන්නටයි. අග සිට මුලට ගැලපුවත් මුල සිට අගට ගැලපුවත් ඔබේ ජීවිතේ වැඩිම ත්‍යාග අවස්ථා ආකර්ශනීයතම ත්‍යාග අවස්ථා පිරිනමන ලොතරැයි පද තමයි සුපිරි ධන සම්පත කියලා කියන්නේ. එසේනම් මෙන්න සුපිරි ධන සම්පත අද ඔබ දිනමන ජයග්‍රහී මුල්ම අංකය ගලපා ගන්න මුල්ම අංකය අංක 6 දෙවැනි අංකයේ බවට පත්වන්නේ අංක 9 මෙන්න තුන්වැනි අංකය අංක 2 ජයග්‍රහී සිව්වැනි අංකය අංක 3 පස්වැනි අංකය කුමක් වේද යාලිත් අංක 3 ඊළඟට හයවැනි අංකය අංක 8 ඉංග්‍රීසි අක්ෂරයත් ගලපා ගන්න ඉංග්‍රීසි අක්ෂරය F අක්ෂරය ඔබේ ජීවිත වාසනාව පිළිබඳ තොරතුරු විමසන්නට සූදානම් වන්නේ ඊට පෙර ආතුව අපි ප්‍රතිඵලය දැන් අධීක්ෂණ මඩුල්ලේ පූර්ණ අධීක්ෂණ අනුමැතියට ලක් කරගත්තා. අපි බලමු අද දවසේ සුපිරි ධන සම්පත ඔබේ ජයග්‍රහණ මොනවාද කියලා. මෙන්න ඔබ වෙනුවෙන් රුපියල් ලක්ෂයේ ජයග්‍රහණ රැසක් පිරිනමන්නට අද දවසේ අපට හැකියාව ලැබෙනවා. එම ජයග්‍රාහකයන් බීකල අලෙවි නියෝජිත මහත්මින් බවට පත්වන්නේ AS ප්‍රේමරත් මහතා හෙට්ටිපොළ නගරය, KSP ලලිත් කුමාර මහතා වැලිකන්ද නව නගරය, PPN ඒකනායක මහතා හෙම්මාතකම බස් නැවතුම, මහරාජා දුලන්ත කුමාර මහතා වෛරපුලියම් කුරම් ප්‍රදේශයෙන්, එවගේම තවත් ජයග්‍රාහී ලොතරැයි පත් අලෙවි කරන මෙන්න මෙහෙම PB ජෝතිපාල මහතා තඹුත්තේගම බස් නැවතුම් පොළ, GH සුයානි මහත්මිය ඉහළ කරගහමුණ කඩවත යනුව රුපියල් ලක්ෂයේ ජයග්‍රහණ 6කට හිමිකම් කියන්නට අද දවසේ ඔබට හැකියාව ලැබෙද්දී අපි බලමු අද ඔබ හිමි කරගත් සමස්ත ත්‍යාග මුදලෙහි වටිනාකම. සුපිරි ධන සම්පත රුපියල් 36,75,600කට හිමිකම් කියන්නට අද ඔබට හැකියාව ලැබෙද්දී මීළඟ දිනුම් වාරය ජය සම්පත තුළින් ඔබේ ජීවිතේ වාසනාව තව තව උදා කර දෙන්නට අපි සූදානම්. ඊට පෙර ආතුව මතක් කර සිටින්නම් හෙට දවසේ ඔබ දිනවන සුපිරි ධන සම්පත මීළඟ සුපිරි ජයමල්ල. මෙන්න ජයමල්ල රුපියල් 2,75,32,988යි. එසේනම් එදිනදා ඔබේ ජීවිතේ ජයම කැන්දන්නට අද දවසෙත් අපි සූදානම්. ජය සම්පත ජයග්‍රහී වාසනාවන්ත දිනුම් වැඩිම තුරින් මේ ආරම්භයේ ඔබේ ජීවිතේ ජයග්‍රහණයේ වාසනාව කැන්දන ජය සම්පත 359 වෙනි දිනුම් වාරයයි. අද දවසේ ඔබේ වාසනාව උදා කර දෙන්නට මත්යෙන් ගෙවිගේ ඊයේ දවසේ ඔබේ ජීවිතේ වාසනාව උදා වූ ආකාරය පිළිබඳව යලිත් සිහිකැඳවීමක් අද දවසේ දිනුම් වාරය ආරම්භයේදීම සිදු කරන්නම්. ඊයේ දවසේ අපට හැකියාව ලැබුණා 358 වෙනි දිනුම් වාරයෙන් ජය සම්පතෙන් 2,50,000 ජයග්‍රහණයක් සමග රුපියල් 50,000 ජයග්‍රහණ 17ක් ඔබට පිරිනමන්නට අද දවසේ ඊටත් වැඩියෙන් මුදල් ත්‍යාග ඔබට පිරිනමන්නට අපි සූදානම්. ඒ වෙනුවෙන් මතක් කර සිටින්නම් සුපුරුදු ත්‍යාග රටාව පිළිබඳව අද දවසේ සුපිරි ධන සම්පත ජයග්‍රහී දිනුම් වැඩීමේ අවසන් අංක 4 සහ ඉංග්‍රීසි අක්ෂරය අග සිට මුලට ගලපා ගන්න රුපියල් 80 සිට 2,50,000 දක්වා මුදල් ත්‍යාගවලට එසැනින් හිමිකම් කියන්න. අපි බලමු ඒ අනුව අද දවසේ ඔබේ ජීවිතේ වාසනාව උදාවන්නේ කොයි ආකාරයෙන්ද කියලා. F අක්ෂරය පමණක් ගැලපීමෙන් රුපියල් 80 මුදල් ත්‍යාග, අංක 3,8 ගැලපීමෙන් රුපියල් 1,000 මුදල් ත්‍යාග, අංක 3,38 ගැලපීමෙන් රුපියල් 4,000 මුදල් ත්‍යාග, අංක 2,338 ගැලපීමෙන් රුපියල් 50,000 මුදල් ත්‍යාග, අංක 2,338 සහ F අක්ෂරය ගැලපීමෙන් රුපියල් 2,50,000 මුදල් ත්‍යාගවලට හිමිකම් කියන්නට ඔන්න ඔබට අද දවසේ හැකියාව තිබෙනවා. ඒ අනුව බලමු අද ඔබ හිමි කරගත් ජයග්‍රහණ පිළිබඳව මෙන්න අද දවසේ රුපියල් 2,50,000 ජයග්‍රහණයකට හිමිකම් කියන්නට ඔබට හැකියාව ලැබෙනවා. එම ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහකව බේකල අලෙවි නියෝජිත මහතා බවට පත්වන්නේ කල්කුඩා පාර වාලච්චේන S හරිකරන් මහතා. ජයග්‍රහණ එපමණක්ද නැහැ මෙන්න ඔබ හිමි කරගන්නා මීළඟ ජයග්‍රහණය. ඔව් රුපියල් 50,000 ජයග්‍රහකයන් රාශියක් බිහි වී තිබෙනවා. එම ජයග්‍රහී ලොතරැයි පත් අලෙවි කළ අලෙවි නියෝජිත මහත්මින් ඔබ තිරයේ දකින්නේ මා දෘශ්‍යක මට්ටමින් ජයග්‍රහණ වේදී ගොස් තිබෙන ආකාරය දැන් සඳහන් කරන්න. අද දවසේ ගම්පහ දිස්ත්‍රික්කෙන් ජයග්‍රහණ 4යි, එවැගේම මහනුවරෙන් ජයග්‍රහණ 3යි, මාතර, යාපනය, ත්‍රිකුණාමලය, කුරුණෑගල, පුත්තලම, එවැගේම අනුරාධපුර දිස්ත්‍රික්කවලින් ජයග්‍රහණ 2 බැගින්, කොළඹ, කළුතර, අම්පාර, පොළොන්නරුව, කෑගල්ල දිස්ත්‍රික්කවලින් ජයග්‍රහණ 1 බැගින් බෙදී යනවා. ඒ අනුව අද දවසේ බොහොම වාසනාවන්ත පරිදි ඔන්න ඔබට ජය සම්පත මේ ජයග්‍රහය දිනුම් ලැබීම තුළින් රුපියල් 56000 ජයග්‍රහණ 24කට හිමිකම් ගන්නට හැකියාව ලැබී තිබෙනවා. අපි දැන් බලමු අද දිනුම් වාරය තුළින් ඔබ හිමි කරගත් සමස්ත ත්‍යාග මුදල රුපියල් 56,160ක දැවැන්ත ත්‍යාග මුදලකට ඔබ අද හිමිකම් කියනවා. එසේනම් ජය සම්පත ලොතරැයි පාත් වැඩි වැඩියෙන් මිලදී ගන්න හෙට දවසෙත් අප සමග ඔබේ ජීවිතේ වාසනාව උරගා බලන්න.
1: වාසනාවන්ත හිතවතුනි, අදත් ඔබගේ ජීවිතයට පෙරලිකාර වාසනාව එකතු කරන්නට මේ ආරම්භ වෙන්නේ ලොතරැයි ලොවේ පෙරලිකාරයා සුපර් බෝල් එක ජයග්‍රහී වාසනාවන්ත දිනුම් වාරය 3151. අද ඔබගේ පෙරලිකාර වාසනාව වෙනුවෙන් අපි වෙන් කරන දවන්ත සුපිරි ජයමල්ලේ වටිනාකම කියත් අපි බලමු. ඒ වටිනාකම රුපියල් 12,89,85,000ක විතරක් නෙමේ, රුපියල් 40 සිට රුපියල් 120 දක්වා දිවෙන සෙසු මුදල් ත්‍යාගවලට හිමිකම් කියන්නට සුපුරුදු විදියට ඔබට අවකාශය තිබෙනවා සුපර් බෝල් ප්‍රධාන දිනුම් ඇදීමත් එක්ක. එහෙමනම් අපි ඔබට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරමින් ජයග්‍රහී අංක 4 මුල්ම යන්ත්‍රයෙන් තෝරා ගන්නේ. බලමු අද සුපර් බෝල් එක ඔබට වාසනාව ගෙනන ප්‍රථම ජයග්‍රහී අංකය කුමක් වේවිද කියලා. මෙනද ප්‍රථම ජය අංකය ඔබට වාසනාව ගෙනන අංක 61. අපි දැන් තෝරාගන්නේ දෙවන ජය අංකය. මෙනද දෙවන ජය අංකය අංක 13. අංක 61, අංක 13 ජය අංක දෙකක් තෝරාගත්ත. තවත් ජයග්‍රහී අංක දෙකක් ඔබගේ වාසනාවත් එක්ක ගලපා ගත යුතුයි. මෙන්නද තෙවන වාසනාවන්ත අංකය අංක 24. දැන් අපි තෝරාගන්න ජය අංක 4 අතුරින් ජය අංක 3ක් එක්ක ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය ගලපා ගතවෙන් ඔබට රුපියල් 102ක් ජයග්‍රහණය කරන්නට අවස්ථාව තිබෙනවා. මෙන්නද සිව්වන වාසනාවන්ත අංකයේ විදියට යන්ත්‍රය තෝරා දෙනවා අංක 50. ඔබගේ ගත්පත්තේ සටහන් වෙනව නම් ඔබ දැන්පත් රුපියල් 120ක් දිනාගෙන අවසන් සුපිරි ජයමල්ල ඔබෙම කර දෙන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයයි අපි දැන් දෙවන යන්ත්‍රයෙන් තෝරා ගන්නේ. අද ඔබගේ ජය තහවුරු කරන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය ඕ අක්ෂරය. ප්‍රධාන දිනුම් ඇදීමෙන් වගේම සුපර් බෝල් සුපර් කෑෂ් එකත් අපි රට පුරාම වාසනාවන්තින් බිහි කරන්න සූදානම්. අද සුපර් බෝල් සුපර් කෑෂ් සහ ශනිදා ලකී චාන්ස් විශේෂ අංක තෝරා දෙන්නට ඉතාමත් ගෞරවනීයව ආරාධනා කරනවා නැගෙනහිර පළාතේ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් එම්.එම්. කුරේරා මහත්මියට. සුපර් බෝල් සුපර් කෑෂ් එක රුපියල් 25,000 මුදල් ත්‍යාග ඔබට දිනා දෙන විශේෂ අංකය 7.1.7.2. 7.1.7.2. ප්‍රතිඵල සටහන යොමු කළා අධීක්ෂණ මඩුල වෙතට. ඔවුන්ගේ අධීක්ෂණ අනුමැතිය ලැබීමෙන් අනතුරුව අපිට කියන්නට හැකියාව තිබෙනවා සුපර් බෝල් නිල ප්‍රතිඵල අධීක්ෂණ මඩුල්ලේ තිදෙනාගේම අනුමැතිය ලැබීමත් එක්ක අපි ඔබට මුලින්ම කියන්නේ සුපර් බෝල් සුපර් කෑෂ් එකක් අපි කරපු වාසනාවන්තයින්ගේ තොරතුරු. අද දවසේදී අපිට හැකියාව ලැබෙනවා සුපර් බෝල් සුපර් කෑෂ් එක රුපියල් 25,000 බැගින් දිනු ජයග්‍රහකින් රසක් බිහි කරන්නට දිස්ත්‍රික් වශයෙන් සඳහන් කරනම් මොන ආකාරයටද ජයග්‍රහණ වෙද්දී ගිහින් තියෙන්නේ කියලා. කොළඹ දිස්ත්‍රික්කෙන් ජයග්‍රහකින් 4 දෙනෙක්, කළුතර දිස්ත්‍රික් ජයග්‍රහකින් 3 දෙනෙක්, ගම්පහ, බදුල්ල, කුරුණෑගල, ගාල්ල සහ නුවර යන දිස්ත්‍රික්කවලින් ජයග්‍රහකින් 2 දෙනා බැගින් කිරිනොච්චිය, රත්නපුර, පොළොන්නරුව, පුත්තලම, මඩකලපුව, හම්බන්තොට, නුවරඑළිය සහ මාතල යන දිස්ත්‍රික්කවලින් ජයග්‍රහකින් 1 අයෙක් බැගින් අද දවසේදී බිහි කරන්නට හැකියාව ලැබෙනවා. යනුව සුපර් බෝල් සුපර් කෑෂ් එක රුපියල් 25,000 බැගින් දිනු ජයග්‍රහකින් 25 දෙනෙක් අද දවසේදී අපි බිහි කරනවා. අපි දැන් විමසා බලමු සුපර් බෝල් ප්‍රධාන දිනුම් ඇදීමේ නිල ප්‍රතිඵල. අද ප්‍රධාන දිනුමැදීමත් එක්ක ලක්ෂ දෙක බැගින් දිනු ජයග්‍රහකින් බිහි කරන ජයග්‍රහයි ටිකට් පත් අලෙවි කරන්නේ WHG පීරිස් මහත්මිය මහනුවර, HS සුනේත්‍රා ජයලත් මහත්මිය, බුලනබැව මන්සන්දිය, කේනි දර්ශන් මහතා චංකනායි, WSS කුමාර මහතා කිරිඳිවැල ප්‍රදේශයෙන්. ඒ අනුව අද බිහි කරපු සියලුම ජයග්‍රහකින් අතරේ බෙදා හදා දෙන සමස්ත ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 63,4,641 මුදලක්. හෙට දවසේදීත් ඔබට ආරාධනා කරන ඔබගේ පෙරලිකාර වාසනාව වෙනුවෙන් වැඩි වැඩියෙන් සුපර් බෝල් ටිකට් පත් මිලදී ගන්න කියලා මෙහෙට දවසේ සුපර් බෝල් සුපිරි ජය මල්ලේ වටිනාකම රුපියල් 12,12,88,429ක්.
2: පොරොත්තුවේ වාසනාව අදත් ඔබේ ජයග්‍රහණය බවට පත් කරන්න ශනිදා දිනුම් අදින සූදානම්. මේ අදට අදාළව පායන හිරුමෙන් විශ්වාස ශනිදා 5,312 දිනුම් වාරය. අද ඔබේ ජයග්‍රහණයේ ඉහළම වටිනාකම සුපිරි ජයමල්ල පිළිබඳවයි මේ විමසා බැලීම. අදට අදාළව සටහන් වනවා රුපියල් 5,44,91,672ක්. ඔබ දන්නවා මේ ජයග්‍රහණය සුපිරි ජයමල්ල සුඛපභෝගී මෝටරාතයක් සමග ඉතිරිය මුදලින් හෝ ඔබේ කැමැත්ත පරිදි සම්පූර්ණ ජයග්‍රාහී මුදල මුදල් ලෙසම ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. එමනම් රුපියල් 40 සිට ලක්ෂ 20 දක්වා වන සෙසු ජයග්‍රහණත් ඔබට හිමි කර දෙන්න මුලින්ම මූලික දිනුම් මැදීමට අපි යොමු වෙමු. පළමු ජයංක හතරක් සහ ඉංග්‍රීසි අක්ෂරයක් අපි තෝරා ගන්නේ. මේ අතරිනුත් අද ජයග්‍රහණයේ පළමු අංකය මේ. අද මුල්ම ජයංකය අංක 70. පළමු ජයංකය අංක 70. ඔබට ජය ගෙන අද වාසනාවේ දෙවන තෝරාදීමටයි ඒ අනුව දැන් අපි යොමු වන්නේ. දෙවන ජයංකය අංක 69. අංක 70 ජයංක දෙකක් සූදානම්. අද වාසනාවට අදාළ තුන්වන තෝරාදීමයි මේ තුන්වන ජයංකය. අංක 31. ඔබ දන්නවා ඕනෑම ජයංක තුනක් ඉංග්‍රීසි අක්ෂරය සමග ගලපාගෙන රුපියල් ලක්ෂ දෙකක් ඔබට ජයග්‍රහණය කරන්න පුළුවන්. මූලික ජයංක හතරට අදාළව සිව්වන අංකය මේ. අංක 11. අංක 70, 69, 31, 11 මේ ජයංක හතර ඔබේ ටිකට් පතේ සඳහන් වනවා නම් දැනටමත් ඔබ රුපියල් ලක්ෂ 20කට හිමිකම් කියනවා. මූලික දිනුම් මැදීම සම්පූර්ණ වන ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරයයි මේ. අද ජය අක්ෂරය ඒ අක්ෂරය ඒ. රුපියල් 50,000 බැගින් වන ලකී චාන්ස් අංකය දැන් අපි තෝරා ගනිමු. එමනම් ඔබේ වාසනාව වෙනුවෙන් දිස්වනවා අංක 5ක ශනිදා රුපියල් 50,000 ත්‍යාග සඳහා වන ලකී චාන්ස් විශේෂ අංකය 8.4.5 8.4.5. එසේනම් දිනු මැදීම අවසන් ඔබ ප්‍රාර්ථනා කරන ජයග්‍රහණ ඔබට හිමි වේවා කියන අපේ ප්‍රාර්ථනයෙන් ප්‍රතිඵලය සඳහා තහවුරුවයි ලබා ගන්නේ. තහවුරුවේ ප්‍රතිඵලය මුලින්ම ලකි චාන්ස් ජයග්‍රහණ ඔබ අතර බෙදීගේ කොයි ආකාරයෙන්ද කියලා අපි විමසා බලමු. ලකි චාන්ස් රුපියල් 50,000 බැගින් වන ජයග්‍රහකයන් රැසක් අද බිහිවනවා. ටිකට්පත් අලෙවි වුණේ දිස්ත්‍රික් වශයෙන් සඳහන් කළොත් කුරුණෑගල සහ කොළඹ දිස්ත්‍රික්කවලින් ජයග්‍රහකින් 3 දෙනා බැගින්, කාල සහ මහනුවර දිස්ත්‍රික්කවලින් ජයග්‍රහකින් 2 දෙනා බැගින්, කෑගල්ල, රත්නපුර, බදුල්ල, අනුරාධපුර, පුත්තලම, අම්පාර, මඩකලපුව, යාපනය, හම්බන්තොට, කළුතර දිස්ත්‍රික්කවලින් එක් ජයග්‍රහකයා බැගින් රුපියල් 50,000 බැගින් වන ලකි චාන්ස් ජයග්‍රහකින් 20 දෙනෙක් අද ඔබ අතරින් බිහිවලා. මූලික දිනුම් මැදීමට අවධානය යොමු කරමු. ඒ අතරින් දෙලක්ෂපතියන් බිහිවනවා. ටිකට් පත් අලෙවි කරන්නේ කොටිකා වර්තමාන් සන්ධිය, එන්.එස්. ඩේන් මහත්මිය, නාවුල මාතරේ පාල, එම්.ඩබ්ලිව්.කේ. රත්නායක මහතා, මාජුවාන, කේ.ජී. බන්දුල මහතා, පොළොන්නරුව, ඩී.පී. ජයන්ත මහතා, ඒ වගේම ගම්පහ ISI විජේරත්න මහතාත් අද ඔබව දෙලක්ෂපතියන් බවට පත් කරලා. එබනම් අද දිනුම් මැදීමෙන් ඔබ දිනාගත් මුළු ත්‍යාග මුදලේ වටිනාකම ය සටහන් වනවා රුපියල් 72,69,520ක්. ශනිදා හෙට ඔබට ගෙනෙන සුපිරි ජයමල්ල එය රුපියල් 5,46,54,452ක්. ඔබ දන්නවා මේ ජයග්‍රාහී මුදල සුඛපභෝගී මෝටරාතයක් සමග ඉතිරිය මුදලින් හෝ ඔබේ කැමැත්තේ පරිදි සම්පූර්ණ ජයග්‍රාහී මුදල මුදලින්ම ලබා ගැනීමේ හැකියාවත් ඔබ සතුයි.

රුපියල් කෝටි 25කට වැඩි දවන්ත සුපිරි කෝටිපති ජයමල්ලක් එක් අදත් ඔබේ හිණවලට වඩා ඉහළින් අපේ වාසනාව රඳන සූදානම්. මේ වෙනුවෙන් මේ ආරම්භ කරන්නේ අද දවසට අදාළව කප්‍රක වාසනාවන්ට 2327 වන දිනු මැදීමේ වාරේ. ඔබේ ජීවිතයේ සියලුම වාසනාවන්ට සිහින වෙනුවෙන් අද දවසේ අපි වෙන් කළ තියෙන දවන්ත සුපිරි කෝටිපති ජයමල්ලේ වටිනාකමයි මේ රුපියල් 25,61,96,410ක්. 25 කෝටි ඉක්මවාන දැවන්ත කප්‍රක ජයමල්ලත් එකම තවත් කෝටියේ ජයමල්ල දෙකක් ඇතුළුව 27 කෝටියකට වැඩි මුදල් ප්‍රමාණයකට කප්‍රක දිනු මැදීමේදී ඔබට හිමිකම් කියන වාසනාව තියෙනවා. ඒ වගේම රුපියල් 40 සිට ලක්ෂ 20 දක්වා තවත් සෙසු මුදල් තෑගිවලටත් ඔබට හිමිකම් කියන්න පුළුවන්. මුල් මෙයන්ටෙන් අපි තෝරගන්නවා වාසනාවන්ත ජය අංක 4ක්. හොඳින් මිශ්‍රණ පන්දු අතරින් මුල්ම ජයග්‍රාහී ජය අංකය අංශය අපට ගලපා දේවි. අද දවසේ ඔබට වාසනාව උදා කරන මුල්ම ජයග්‍රාහී ජය අංකය අංක 41. අංක 41යි ඔබට වාසනාව ගෙනාපු මුල්ම ජයග්‍රාහී ජය අංකය. දැන් තෝරගන්නේ දෙවන ජය අංකය. දෙවනුවට අද යන්ත්‍රයේ ගලපා දීම අංක 31. අංක 41 අංක 31. එහෙමනම් දැන් තෝරගන්නේ තෙවන වාසනාවන්ත ජය අංකය. තෙවනුවට අංක 29. එහෙමනම් අපි දැන් තෝරගන්නවා සිව්වන ජයග්‍රාහී ජය අංකය ලක්ෂ 20ක් ඔබට හිමි කරලා දෙන්න. ජයංක 4ම නිවැරදිව ගැලපෙනවා නම් ලක්ෂ 20කට ඔබට හිමිකම් කියන්න පුළුවන්. අද සිව්වන වාසනාවන්ත ජය අංකය අංක 71. තෝරාගත්ත ජයග්‍රාහී ජයංක 4ත් එක්ක දෙවන අංශය ගලපා දෙන ඉංග්‍රීසි අක්ෂරයේ නිවැරදිව සටහන් වුණොත් ඔබට රුපියල් කෝටියකට හිමිකම් කියන්න පුළුවන්. ඒ වගේම ජයංක 4ත් එක්ක සුපිරි අංකය ගැලපුණත් තවත් රුපියල් කෝටියක් ඔබට හිමි. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය W අක්ෂරය. ආරම්භයේදී ඔබට මතක් කරා වගේම 25 කෝටි ඉක්මවාන කප්‍රක අද දවන්ත සුපිරි කෝටිපති ජයමල්ල ඔබට හිමි කළ දෙන සුපිරි අංකයයි අවසන් යන්ත්‍රයේ තෝරා දෙන්නේ. අද දවසේ දිනු මැදීම සම්පූර්ණ කරන සුපිරි අංකය වාසනාවන්ත අංක 5. වාසනාවන්ත ජයංක තෝරා ගැනීමෙන් අනතුරු ඔබේ ඉහළම බලාපොරොත්තුව කොයි ආකාරයෙන්ද අද රට පුරාම වාසනාවන්තින් බිහි වෙන්නේ කියලා අධීක්ෂණ මණ්ඩලයේ අධීක්ෂණ අනුමැතිය අපිට හිමුණා. අපි බලමු කප්‍රක දිනු මැදීමත් එක්ක කොහොමද මේ රාත්‍රියේදී ඔබ ජයග්‍රාහකින් බවට පත් වෙලා තියෙන්නේ කියලා. අදත් දෙලක්ෂපති වාසනාවන්තින් බිහි වෙලා ඉනෝ ජයග්‍රාහී ටිකට් පත් අලෙවි කළ තියෙන්නේ KBA උපුල්විල මහතා වැල්ලවත්ත ගයා නිතිලකරත්න මෙනවිය හෝමාගම KC වත්සල අපිරිස් මහත්මිය කොළඹ කොටුව KA විමලසිරි මහතා පානදුර තවත් දෙලක්ෂපති වාසනාවන්තින් සිව් දෙනෙක් ජයග්‍රාහී ටිකට් පත් අලෙවි කළ තියෙන්නේ නාලක පිරිස් ගුණසේකර මහතා ගම්පොල එන් වසීගර් මහතා චුන්නාගම් යාපනය WMPGH කිම්හාන් මහතා පුත්තලම පාර කුරුණෑගල MN සඳනායක මහත්මිය බණ්ඩාරවෙල තවත් වාසනාවන්ත ජයග්‍රාහකින් දෙදෙනෙක් ටිකට් පත් අලෙවි කළ තියෙන්නේ NAK බන්දුල මහතා මීරිගම MKPK පෙරේරා මහතා නූර පාර 490 පෑලිය ගොඩ. ඒ අනුව වාසනාවන්ත ජයග්‍රාහකින් රැසක් අතරේ කප්පක දිනු මැදීමත් එක්ක මේ රාත්‍රියේදී ඔබට බෙදා දුන් සමස්ත මුදල් ප්‍රමාණය වටිනාකමයි මේ රුපියල් 1,25,58,760ක්. හෙටත් ඔබේ විශ්වාසනීය කප්‍රක ලොතරැයියත් එක්ක වැඩි වැඩියෙන් කප්‍රක ටිකට්පත් මිලදී ගන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. මේ හෙට කප්‍රක ඔබට වෙන් කරන දවන්ත සුපිරි කෝටිපති ජයමල්ලේ වටිනාකම රුපියල් 25,70,23,961ක්. එමනම් හිතවතනේ අපේ දැන් සූදානම් වෙනුවේ රට දිනවන වාසනාව සසර දිනු මැදීමත් එක්ක ඔබව දෙලක්ෂපති වාසනාවන්තින් අතරට රැගෙන යන මේ අද දවසට අදාළව සසරී වාසනාවන්ත 981 වන දිනු මැදීමේ වාරය.

0: අරත් වාසනාවන්ත රාත්‍රීක ජයග්‍රහී දවසක අවසානයේ දිනුම් වාරාටක් එක කොයා කරෙන්ද අපි DLB ලොටරි ෂෝට් එක්ක ඔබට වැඩි වැඩියෙන් වාසනාව බෙදා හදා දුන්නේ කියලා සමුගෙන යන්න කලින් ඔබට මතක් කරන්න සූදානම්. මෙන්න මේ විදිහටයි අදත් රටපුරාම ඔබේ ජයග්‍රහණ බෙදියානේ 120 මුදල් ත්‍යාගයක්, ඒ වගේම තවත් 110 එක් මුදල් ත්‍යාගයක්, 250,000 තවත් එක් මුදල් ත්‍යාගයක්, 102 මුදල් ත්‍යාග 33ක්, 100 ත්‍යාග 6ක්, රුපියල් 50,000 ත්‍යාග 44ක්, 25,000 මුදල් ත්‍යාග 25ක්, ඒ වගේම සෙස ත්‍යාග 762,257ක් ඔබට වෙන් කරද්දී වාසනාවන්ත ජයග්‍රහකින් 762,368 දෙනෙක් අතරේ ඔබට බෙදා දෙනවා මුළු මුදල් ප්‍රමාණය විදිහ රුපියල් 6 කෝටි 32,57,200ක දවන්ත මුදල් ප්‍රමාණයක්. ඉතින් අද දවසේ ඔබට මඟහැරුණු වාසනාව හෙට දවසේ ඔබේ කරගන්න සංවර්ධන ලොතරැයි මඩේ ටිකට්පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. එහෙමනම් හිතවතුනි අපි හෙටත් ඔබේ වාසනාව උරගා බලන්න මුණ ගැහෙනවා හරියටම රාත්‍රී 9ට. මේ ඔබේ වාසනාවේ විශ්වාසය DLB ලොටරි ෂෝ.
1: කේශර අඩවිය ජයමඟට පිවිසෙන සිංහයන්ගේ පාරාදීසය. කේශර අඩවිය ඉරිදා පෙරවරු 7:30ට සිටි FM වෙතින්. කේශර අඩවිය සිංහ සෙයියාවෙන් නැගී සිටින මිනිසුන්ගේ පාරාදීසය. කේශර අඩවිය
2: සිටි FM. සිටි FM වෙලාව රාත්‍රී 10:00.

අපි හැමෝගේම අපේක්ෂාව, බලාපොරොත්තුව අදට වඩා හොඳ හෙට දවසක් උදා කර ගැනීම. ඉතින් ඒ වෙනුවෙන් තමයි ඔබ රට රැකියාවක් තෝරගන්නේ. රට රැකියාවකට යන ඔබ හමුවන්නට අපි සූදානම්. ජාතියේ මහා පහන්තම ලංකා බැංකුවේ අනුග්‍රහකත්වයෙන් මේ ඇරඹෙන්නේ ලංකා බැංකුවෙන් රන් කාවනෝ.

0: ඔසි පිට පිට රට තෑගේ සීසන් 4 ඔබත් අදම රටින් නෙවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මෙවන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න ආසියාතික යුරෝපීය වැද පෙරදි ගැතුරු ලෝකෙ වටේම BOC Foreign Circle ජාත්‍යන්තර ගනුදෙනුකාර සේවා සහය ඒකකයට අනියුක්ත නියෝජිතයන් නැති අතර ඔවුන් ඔබ රැකියාව කරන රටේම සේවය සපයීම තුළින් ඔබට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාගත හැකි BOC Foreign Circle මගේ අලුතෙන් ගිණුමක් විවෘත කිරීම බැංකු කාඩ්පත් නිකුත් කිරීම ණය සේවා ලබා ගැනීම හා අන්තර්ජාල බැංකු පහසුකම් ඇතුළු බැංකු සේවා රැසක් විදෙස්ගත ඔබට ලබා ගැනීමේ හැකියාවද සහිතයි මෙහි ඇති විශේෂත්වය වන්නේ ඔබ ලෝකෙ කොහේ හිටියත් ලංකාවේ ජීවත් වෙද්දී ලංකා බැංකුව හා ගනුදෙනු කරා හා සමාන අත්දැකීමක් BOC Foreign Circle තුලින් ලබා ගැනීමට හැකිවීමයි EOS විශේෂඥ කණ්ඩායමක් ඔබ සමග සම්බන්ධ වන අතර කෙටි කාලයක් තුළ සාර්ථකව ඔබට අවශ්‍ය සේවාව ලබා දෙන අතර ඔබට අවශ්‍ය සියලුම බැංකු සේවා මාර්ගෝපදේශයන්ද ලබා දීමට කටයුතු කරයි
1: 89.6 MHz 89.8 MHz

0: සී පිට පිට රට තෑගේ සීසන් 4 ඔබත් අදම රටින් එවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මේවන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න
1: ඔබේ බැංකු කටයුතු ඔබේ ලයිෆ්ස්ටයිල් එකට ගැළපෙන විදියට BOC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට ඔබේ බැංකු කටයුතු කරගන්න self registration සමගින් සුරක්ෂිත biometric login ඔබටම ගැළපෙන theme සහ widgets පහසු තැනක සිට පහසු වෙලාවක ඔබේම ගිණුමක් කරවන්න ස්ථාවර තැන්පතු හරහා ක්ෂණික ණය payments සහ multiple fund transfers සමගින් ඔබේ බැංකුව ඔබ ළඟම ඔබේ life එක flex කරගන්න BOC Flex අදම download කරගන්න

0: ලේසි පිට පිට රට තෑගි සීසන් 4 ඔබත් අදම රටින් ඉවෙන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මෙවන්න කෝටි 5ක තෑගි පිට තෑගි දිනන්න
1: FM 89.6 FM 89.8 දිවයින පුරා
2: ජාතියේ මහා පාණ්ඩම ලංකා බැංකුවෙන් ඔබේ රට සල්ලි වලට අද ලැබෙන අපේ මුදල දවසේ විනිමය අනුපාත
3: ඉරානයට එරෙහි අමෙරිකා ඊශ්‍රායල යුද්ධය ඔබ දන්නවා මොහොතින් මොහොත වෙනස් හැඩතල ගන්නවා. ඉතින් එවැනි අවස්ථාවක විනිමය අනුපාතික සටහනේ හැඩතල කොයි ආකාරයෙන් වෙනස් වී තිබෙනවාද කියන කාරණය පිළිබඳව අපේ ලංකා බැංකුවෙන් රන් කහවන වලින් තොරතුරු ගෙන එනටයි සූදානම් වන්නේ. අපි ආරාධනා කරනවා ලංකා බැංකුවේ භාණ්ඩාගාර අංශයේ සහකාර කළමනාකරු ඒශාන් දිසානායක මහතාට.
4: ආයුබෝවන්. මෙම සතිය අවසානයේ විනිමය අනුපාතයන් සටහන් වූයේ මෙසේයි. ඔස්ට්‍රේලියානු ඩොලර එකක ගණුම් මිල රුපියල් 221.744යි, විකුණු මිල රුපියල් 233.770යි, කැනේඩියානු ඩොලර් එකක ගණුම් මිල රුපියල් 227.87යි, විකුණු මිල රුපියල් 238.71යි, චීන රෙන්මින්බි එකක ගණුම් මිල රුපියල් 43.744යි, විකුණු මිල රුපියල් 47.767යි, ඩැනිෂ් ක්‍රෝනේ එකක ගණුම් මිල රුපියල් 48.745යි, විකුණු මිල රුපියල් 51.716යි, යුරෝක ගැනුම් මිල රුපියල් 364.78යි, විකුණු මිල රුපියල් 378.733යි, හොංකොං ඩොලර් එකක ගැනුම් මිල රුපියල් 38.726යි, විකුණු මිල රුපියල් 41.760යි, ඉන්දියානු රුපියලක ගැනුම් මිල රුපියල් 3.711යි, විකුණු මිල රුපියල් 3.763යි, ජපානියෙන් එකක ගැනුම් මිල රුපියල් 1.793යි, විකුණු මිල රුපියල් 2.73යි, ජෝර්දාන් ඩිනාරයක ගැනුම් මිල රුපියල් 419.82යි, විකුණු මිල රුපියල් 471.75යි, කුවෙත් ඩිනාරයක ගෙනුම් මිල රුපියල් 924.71යි, විකුණු මිල රුපියල් 172.79යි, මැලේසියානු රෙන්ජිට් එකක ගෙනුම් මිල රුපියල් 76.22යි, විකුණු මිල රුපියල් 82.765යි, නව ශ්‍රී ලංක ඩොලරයක ගෙනුම් මිල රුපියල් 180.72යි, විකුණු මිල රුපියල් 191.78යි, නෝර්වේජියානු ක්‍රෝනේක ගෙනුම් මිල රුපියල් 33.737යි, විකුණු මිල රුපියල් 35.72යි, ඕමාන් රියාලයක ගණුම් මිල රුපියල් 792.742යි, විකුණු මිල රුපියල් 849.742යි, එක්සත් රාජධානි පවුමක ගණුම් මිල රුපියල් 422.751යි, විකුණු මිල රුපියල් 437.732යි, කටා රියාලයක ගණුම් මිල රුපියල් 69.78යි, විකුණු මිල රුපියල් 89.786යි, සෞදි රියාලයක ගණුම් මිල රුපියල් 75.762යි, විකුණු මිල රුපියල් 90.778යි, සිංගප්පූරු ඩොලර් එකක ගණුම් මිල රුපියල් 240.740යි, විකුණු මිල රුපියල් 254.741යි, දකුණු අප්‍රිකානු රැන්ඩි එක ගණුම් මිල රුපියල් 18.746යි, විකුණු මිල රුපියල් 19.744යි, ස්වීඩිෂ් ක්‍රෝනේ එක ගණුම් මිල රුපියල් 33.741යි, විකුණු මිල රුපියල් 35.79යි, ස්විස් ෆ්‍රැන්ක් එක ගණුම් මිල රුපියල් 384.716යි, විකුණු මිල රුපියල් 413.738යි, තායිබාත් එකක ගණුම් මිල රුපියල් 9.760යි, විකුණු මිල රුපියල් 10.783යි, එක්සත් අරාබි එමිරාජ ඩිරාම එකක ගණුම් මිල රුපියල් 79.73යි, විකුණු මිල රුපියල් 91.756යි, අවසාන වශයෙන් ඇමරිකානු ඩොලර් එකක ගණුම් මිල රුපියල් 316.730යි, විකුණු මිල රුපියල් 323.730යි, පසුගිය සතියේ අවසානය හා සැසඳීමේදී ඇමරිකානු ඩොලරයක ගණුම් මිල රුපියල් 314.25 සිට රුපියල් 316.30 දක්වා රුපියල් 2.75කින් හා විකුණුම් මිල රුපියල් 321.25 සිට රුපියල් 323.30 දක්වා රුපියල් 2.75කින් ඉහළ ගොස් ඇත. ඊට සාපේක්ෂව මැද පෙරදිග කලාපයේ මුදල් ලේඛකයන්ද මද වශයෙන් ඉහළ ගොස් තිබේ. එසේනම් ඔබ ඉතර රුපියා මෙරටට එවන සෑම ඇමරිකානු ඩොලර් 2000කටම සමාන මුදල් ප්‍රේෂණයන් සඳහා මා කලින් සඳහන් කළ විනිමය අනුපාතයන්ට වඩා වාසිදායක විනිමය අනුපාතයන් ලබා දීමට ලංකා බැංකුව සෑම විටම කටයුතු කරන බව මතක් කරමින් ඔබ සැමට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරන අතර මම ලංකා බැංකුව වෙනුවෙන් සහකාර කර්මනාකාර ඒශාන් දිසානායක

0: පිට රට තෑගි සීසන් 4 ඔබත් අදම රටින් ඉවෙන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මේවන්න කෝටි 5ක තෑගි පිට තෑගි දිනන්න
1: විදේශගත ඔබට ලංකාවට මුදල් ලැබන්න නව බැංකු ගිණුමක් ආරම්භන්න ණය සේවා ලබා ගන්න අන්තර්ජාල බැංකු පහසුකම් සමග සම්බන්ධ වෙන වගේ බැංකු සේවා සියල්ල සඳහා දැන්ම කතා කරන්න WhatsApp Viber Imo Hosse 0207-203-204 0207-204-205 තනතන රස්තියදු වෙලා ලිය කේවිලි පුරවල දුක් විඳගෙන බැංකු සේවාවන් නිටු වෙනකම් බලන් හිටපු කාලේ ඉවරයි. දැන් එක කෝල් එකකින් විදේශගත ඔබට අවශ්‍ය සියලු බැංකු සේවා ලබා ගන්න BOC Foreign Circle ජාත්‍යන්තර ගනුදෙනුකාර සේවා සහය ඒකකය හා දැන්ම සම්බන්ධ වෙන්න.
2: 89.6 MHz 89.8 MHz
3: ලංකා බැංකුවෙන් රන් කහවණු
4: රාත්‍රී 10යි විනාඩි 27යි ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව ගෙනෙන ලංකා බැංකුවෙන් රන් කහවණු වලින් දැන් අපි සූදානම් විශේෂයෙන්ම දකුණු කොරියාවේ අපේ විගමනික ප්‍රජාවට ලංකා බැංකුව ලබා දී ඇති සපයා දී ඇති පහසුකම් පිළිබඳව ප්‍රතිලාභ පිළිබඳව කතා කරන්නට අපේ මැදිරියට පැමිණ සිටිනවා ලංකා බැංකුවේ දකුණු කොරියාවේ වෙළෙඳ ප්‍රවර්ධන නිලධාරී චමත් කරුණාරත්න මහත්මයා. චමත් මහත්මයා හුඟ කාලෙකට පස්සේ අයිබෝන් කොහමද?
5: අයිබෝන්
4: අයිබෝන් මේ දවස්වල නිවාඩු ඇති නේද?
5: මයිර මහත්මයා නැවත වීසා අලුත් කිරීමට සඳහා ලංකාවට පැමිණියා. ඉතින් ඒ නිවාඩු කාලේ වැඩසටහනකට ආරාධනා ලැබුණා දකුණු කොරියාව ගැන සහ අපේ විගමනික ප්‍රජාව ගැන දැනුවත් කරන්න පිටපිටට තෑගි ලංකා බැංකුවෙන් ලබා දෙන දිනුම් අවස්ථා ඍජු ප්‍රේෂණයක් එවන්නේ කොහොමද මේ දේවල් ගැන අපි කතා කරන්න කියලා පොඩි ආරාධනාවක් ආවා. ඉතින් ඒක නිසා ඒ අර දකුණු කොරියාවේ දැනුවත් එකතු කරගෙන කතාබහ අපි කරගෙන යමු ඉදිරියට.
4: බොහොම සතුටුයි, මොකද අපේ තරුණ තරුණියන් බොහෝ පිරිසකගේ සිහිනයක් තමයි දකුණු කොරියාවේ රැකියාවක් ලබා ගැනීම. මොකද විශාල මුදලක් ඒ සේවා ගිවිසුම අනුව ලබා ගන්න පුළුවන් වසර 3ක වගේ සේවා කාලය තුළ. වසර 3කටද යන්නේ චමත් මහත්මයා ඔය රට රැකියාවලට යන විගමනිකය?
5: මර මහත්මයා, ඒකේ වීසා කොටස් දැනට ප්‍රචලිත ඒවා දෙකක් තියෙනවා,
4: E7
5: සහ E9 වශයෙන්.
4: E8 එකක් දුන්නා ළඟදි නේද?
5: E8 එක කාලයක් තිස්සේ කරගෙන ගියා, නමුත් දැන් ඒක නතර වෙලා තියෙනවා. E7 සහ E9 වලදී විශේෂයෙන්ම E9 අවුරුදු 5ක කාලයකට ලබා දෙන්නේ.
4: අවුරුදු 5ක
5: කාලයකට
4: කෝටි ගණනක් අරගෙන ඉන්න පුළුවන් නේද?
5: ඔව්, නිමරදිව කළමනාකරණය කරගන්නවා නම් තමන්ගේ මූල්‍ය වෙනේ තියාගෙන යනවා නම් ඉතාම පහසුවෙන් ඉතුරු කරගන්න පුළුවන් ඇත්තටම. සහ E7 කියන කොටස කැටගරි එක ඒක ස්කිල් වර්කර්ස් විදිහට තමයි යන්නේ. වුණට අවුරුදු දෙකෙන් දෙකට තමන්ගේ වීසා කාලේ දික් කරගෙන ඒ සේවාව ලබා දෙන සේවා දායකයා කැමති කාලයකට ඔවුන්ට ඒ රටේ නතර වෙලා ඉන්න පුළුවන් අවස්ථාව තියෙනවා.
4: චමත් මහත්මයා, දැන් ඔබ කිව්වා E7 E9 වීසා කාණ්ඩය යටතේ යන අයට තමන්ට තියෙන රාජකාරී ස්වභාවය, ඒ වගේම රාජකාරී කාල සීමාව ගැනත් ඔබ අවධාරණය කළා. මේ කාල කළමනාකරණය විගමනික ප්‍රජාවට ඉතා වැදගත්. අපිට රට ගිහිල්ලා හැමදාම ඉන්න බෑ නේද? දැන් අපි චමත් මහත්තයත් මාස 3 තුනක් ලංකාවට එනවා. එයාම අපි සිටි FM මැදිරියට අනිවාර්යෙන් එනවා. ඉතින් දැන් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගත කරන්න නම් අපේ පවුලේ, අපේ සමාජිකයෝ, අපේ කුටුම්බයත් එක්ක අපි ඉන්න ඕනේ. රට රැකියාවකට යන්නේ අදට වඩා හොඳ හෙට දවසක් උදා කරගන්න. දැන් විශේෂයෙන්ම කොරියා වගේ රටක ඉන්නකොට චමත් මහත්මයා බොහෝ මුදලක් හොයාගන්න පුළුවන් අර ඔබ කියන වගේ මූල්‍ය විනය, මූල්‍ය ශික්ෂණය තුලින්. දැන් ලංකා බැංකුව මේ රට රැකියාවලට යන විගමනිකයා කේන්ද්‍ර කරගනිමින් මූල්‍ය සාක්ෂරතාව, මූල්‍ය විනය පිළිබඳ පුහුණුවක් ලබා දෙනවා නේද?
5: අනිවාර්යෙන් මහත්මිය, අපිව ඇත්තටම යොමු කරලා තියෙන්නේ ඒ කාරණේ උඩම තමයි ලංකා බැංකුව හරහා. ඉතින් ප්‍රවිෂ්ටයක් විදිහට මේ දේව කතා කරගෙන එනවා නම් දකුණු කොරියාව කියන්නේ සාමාන්‍ය ලංකාවට වඩා විශාල රටක්. දියුණු වෙන කෙනෙකුට ඇත්තටම අවස්ථා ඕන තරම් තියෙනවා ලංකාවෙන් ඉන්න යන කෙනෙකුට, විදේශ ගමනකට, වේගමනිකයෙකුට. ඉතින් දැනට දකුණු කොරයා වෙලා ශ්‍රී ලංකාවේ එම්බසික හරහපට දැන් තියෙන වාර්තානො තිස් පන්දාහකට අධික ශ්‍රී ලංකක විදේශ විගමනිකයන් අපේ සෞදර සෞදරයන් එහි සේවය කරනවා. ඉතිං විධ අවස්සා යටතේ ඉතිං ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එහෙම නිෂ්පාදනාංශය, ඒවගේම ඉදිකිරීම් අංශය, ඒවගේම දීවර අංශය, මෙන මේ අංශවලතයි ප්‍රධාන වශයෙන් ශ්‍රී ලාංකික විදේශ විගමනිකයන් රැඳී සේවය කරන්නේ. ඉතිං රට පුරාම මේ අය පැතිරිලා ඉන්නවා. ඉතිං ලංකා බැංකුවේ වෙළඳ ප්‍රවර්ධන නිලධාරීන් 5 දෙනෙක් මේ අයගේ මූල්‍ය සාක්ෂිතාව ඉහළ නංවන්න, ඔවුන්ට කළමනාකරණය කරන්නේ කොහොමද, මූල්‍ය විනය පවත්වාගෙන යන්නේ කොහොමද, මේ දේවල් වලට යොමු කර තියෙනවා. ඉතිං අපි ඉස්සරහට ඒ ගැන තොරතුරු කතා කරගෙන යමු.

0: සී පිට පිට රටට හැකි සීසන් 4 ඔබත් අදම රටින් නිවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මෙවන්න කෝටි 5ක තෑගි පිට තෑගි දිනන්න.
1: Access all your banking needs anytime, anywhere with BOC Flex. Experience a new era of banking at your fingertips. Download the app today.
2: London, Paris, New York, Los Angeles, Geneva, Tokyo, Hong Kong, Sydney, Beijing.
3: www.slbc.lk City FM.
4: Lanka Bankwin Run Kahawan.
5: රාත්‍රී 10යි විනාඩි 37යි. චමත් කරුණාරත්න මහත්මයා ඔබ කිව්වා දකුණු කොරියාවේ ස්ථාන පහක ලංකා බැංකුවේ වෙළඳ ප්‍රවර්තන නිලධාරීන් ඉන්නවා කියලා. ඉතින් මේ වෙළඳ ප්‍රවර්තන නිලධාරීන් ඉන්න ස්ථාන කොහොමද, මොන වගේ තැන්වලද ඉන්නේ?
6: ඔව් මරු මහත්මයා, අපි ප්‍රවේශකදී අපි කලින් කතා කරගෙන ආව විදිහටම මේ දකුණු කොරියා ගැන චුට්ටක් කතා කරලෙමු. ඉතින් ලංකාවට වැඩි භූමි භාගයක් තියෙන රටක්. මේ කාලෙදී ශීත ඍතු පහු කරගෙන දැන් සකුරා මල් පිපෙන, කියන්නේ චෙරි බ්ලොසම්ස් කියන මල් පිපිලා ලස්සන කාලයක් තමයි දැන් මේ යන්නේ.
5: සීතකාලිවරයි.
6: ඊට පස්සේ ඉතින් දැන් රටක් විතර ගත්තොත් ඇත්තම අවුරුදු 20ක 30ක පස්සේ ඉඳලා ලංකාවට වඩා ඉතාම ඉස්සරහට වේගෙන් දියුණු වෙච්ච රටක්. ඉතින්
5: හරි, දැන් චමත් මහත්මයා ඔබ කිව්වා මේ අවුරුදු 20ක වගේ කාලයක දිහා බලනකොට ලංකාවට වඩා දියුණු වෙච්ච රටක්. ඉස්සර ලංකාවේ සමහර තැන්වලට කිව්වේ කොරියා වගේ කියලා. ඒ කියන්නේ දියුණු නැති නොදියුණු තැන්වලට. දැන් ලංකාවේ අය ගිහිල්ලා ඒ රටේ සේවය කරනවා. මේ දියුණු බව මේ අවුරුදු 20ක් ඇතුළත මෙතරම් සංවර්ධනය වීමේ රහස මොකක් කියලාද ඔබ හිතන්නේ? ඒ අය කාර්යක්ෂමව සේවය කිරීමද, නැත්නම් රටට ඇලුම් කිරීමද, අවංක බවද, විනයගරුක බවද, නීතිගරුක බවද, මොකක්ද?
6: ඇත්තටම පෙළ ගැසුවොත් මාරු මහත්මිය,
5: ඇත්තටම
6: නීතිගරුක බවට මට පළවෙනි තැන දෙන්න පුළුවන්. නීතිගරුක බව සහ ඇත්තටම රටට තියෙන ඇල්ම. මොකද කියනවනම් එක අවස්ථාවකදී ඔවුනොත් IMF එකට යනවා, IMF එකේ සහයට යනවා ඔවුනොත් කාලයකදී. ඊට පස්සේ රටේ තීරණයක් ගන්නවා IMF එකේ ණය සම්පූර්ණයෙන් ගෙවලා අවසන් කරනවා කියලා ඒගොල්ලෝ රටේදී. ඊට පස්සේ ඒ රටේ කාන්තාව තමන්ගේ තිබිච්ච කනකර සම්පූර්ණයෙන් රජයට බාර දීලා IMF එකේ ණය මුලින්ම අයින් කරලා තමන් ස්වාධීන රටක් විදිහට ගොඩනැගෙන්න, ඒ කියන්නේ එක එක පුරවැසියට තිබිච්ච උමනාව ඇත්තටම තාමත් ඒක ඒ රටේ තියෙනවා. ඉතින් ඕකම තව රටකක් දැක්කා ඇත්තටම.

0: ඊශ්‍රායලී දැක්ක තම රට තියෙන ඇල්ම. ඉතින් මේක තමයි ඇත්තටම ඊගාව වැදගත්කම. නීතිකරුක බව ඒකත් වැදගත්. මේ දේවල් විශේෂයෙන් මට ඒ වගේ රටකට ගියහම පේනවා.
1: රටගෙනත් හිතින් ඇති යම් යම් දේවල් නේද?
0: ඔව්, ඇත්තටම ලංකාව තැනට එනව දකින්න එක තමයි අපේ ආශාව. ඒ තැනට කවදා හරි ඉතාම නොදුර ඉක්මනින් පත් වෙනවා නම් තමයි අපි කැමති. ඉතින් අපි ශ්‍රී ලංකේ පුරවැසි යන විදියට
1: අපේ පුරවැසි වගකීම පිළිබඳවත් අපි අවධානය යොමු කරන්න ඕන නේද? හැබැයි චමත් මහත්මයා, දැන් මේ ඔබ කියන ඉතා විනයගරුක රටක් පුරවැසි වගකීම ඉතා ඉහළව ආරක්ෂමව කටයුතු කරන රටක් කියලා. හැබැයි දකුණු කොරියාවේ රට රස්සා වෙනුවෙන් අපේ බොහෝ පිරිසක් යනවා. දැන් ඒ අය තමන්ගේ නියමිත කාල සීමාව ඉවර වෙලා ලංකාවට ආවම තවත් පිරිසකට රට රැකියාවකට යාමේ අවකාශය ලැබෙනවා. ඉතින් මේ දේවල් සමහර අය කරන්නේ නැහැ කියලත් ඉතින් ආරංචි නේද?
0: ඔව් මහත්මයා, ඒ පැත්තෙන් තව කෙනෙකුට අවස්ථාව ලැබෙන්නේ ඇත්තටම ඒ කාල සීමාව අවසන් කරලා එතනින් ලාංකිකෙක් ලංකාවට ආවට පස්සේ තමයි කෝට එක නැවතත් පිරවීමකට ලක් වෙන්නේ. ඉතින් ඒක නිසා ඔබ කියපු දෙත් හරි.
1: හොඳයි, ඔබ කිව්වා ඉතා දියුණු රටක්. ඉතින් පුරවැසියන් ඉතාමත් ඇල්මින් තමන්ගේ රට වෙනුවෙන් බොහොම කැපවීමකින් කටයුතු කරනවා කියලා ඔබ කිව්වා. මීට අමතරව ඔබ දකින දේවල් මොනවද?
0: ඇතරම් දියුණු රටක්, නවීනයි, ඉලෙක්ට්‍රොනික උපාංග, ඒ වගේම රථවාහන අපනයනය කිරීම කරනවා සමාවෙන්න. ඉතින් මේවත් එක්ක ඔවුන්ගේ GDP එක ලෝකයේ 14 වෙනිට වගේ තියෙන රටක්. සහ මෑතකදී අපිට ප්‍රසිද්ධ අපිට අහන්න ලැබෙන K-pop සංගීතය, එයිනුත් ඔවුන් ලොකු ආදායමක් රටට උපයනවා. ඉතින් මේ දේවල් තමයි විශේෂයක් විදිහට රට ගැන කියන්න තියෙන්නේ. සහ ෆුඩ් කල්චර් එක සෑහෙන ගොඩක් තියෙන රටක්. සෑහෙන කෑම ගැන ලොකුවට ගොඩක් අධ්‍යයනය කරන්න තියෙන තැනක් ඒක.
1: තවත් මහත්යක් මහත්ලා තියෙනවා. කෑම ගැන හොඳට අධ්‍යයනය කළා තියෙනවා කියලා තියෙනවා. හොඳයි. දැන් කිව්වා ලංකා බැංකුවේ නියෝජිතින් 5 දෙනෙක් ඉන්නවා කියලා. ඔව්. ඒ කැමති ස්ථාන ගැන දැනගන්න.
0: මර්මාන්තිය දකුණු කොරියාවේ අපේ නියෝජිත බැංකුවක් තියෙනවා. KB හනා බැංකුව. මේ KB හනා බැංකුවේ හනා බැංකු ශාඛාශ්‍රිතව තමයි අපේ නියෝජිතයන් ඉන්නේ. නගර වශයෙන් කිව්වොත් අන්සාන්, චොනාන්, කිමේ, මොක්පෝ සහ තේගු කියන නගරවල. මේ නගරවල තමයි කේන්ද්‍රගත වෙලා ඉන්නේ. නමුත් රජයේ නිවාඩු දිනවල සහ සෙනසුරාදා දිනවල අපි විශේෂ බැංකු කටයුතු බැංකු අවස්ථා කියන්නේ සංවිධානය කරනවා අපේ සහෝදර සහෝදරයන්ට ඇවිල්ලා ඔවුන්ගේ බැංකු කටයුතු කර ගැනීම සඳහා. ඉතින් මේ ප්‍රසිද්ධ ස්ථානවල, ඒ වගේම ප්‍රසිද්ධ පන්සල් තියෙනවා, ඒ වගේ ස්ථානවල අපි මේ අවස්ථා පවත්වනවා.
1: සංවිධානය කරන්නේ කොහොමද? නවීන තාක්ෂණය භාවිත කරමින්ද නැත්නම් කොහොමද?
0: ඇත්තටම අපිට තියෙනවා BOC South Korea කියලා Facebook සමූහයක් සහ WhatsApp සමූහයක් තියෙනවා. ඉතින් මේක ශ්‍රවණය කරනවා නම් දකුණු කොරියාවේ ඉන්න කෙනෙක්, එහෙම නැත්නම් ඔහුගේ පවුලේ කෙනෙක් BOC South Korea කියන Facebook සමූහයත් එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. මේ කරා අපි නිතර
1: BOC South Korea
0: කියන Facebook සමූහය, මේ හරහා අපි නිරන්තරයෙන් ඕව දැනුවත් කිරීම කරනවා. විශේෂයෙන් ගිණු විවෘත කරන්නේ කොහොමද, නිවැරදිව මුදල් ප්‍රේෂණය කරන්නේ කොහොමද, මොනවාද PFC ගිණුමක තියෙන වැදගත්කම, මේ වගේ පොඩි දේවල්, ඒ කියන්නේ ණය මුදලක් ලබා ගන්න කොහොමද, මේ වගේ දේවල් අපි ඉතාම පුළුල් වශයෙන් ඔවුන් දැනුවත් කිරීම කරනවා. සහ මේ වගේ වැඩ කටයුතු පැවැත්වෙන්නේ කොයි තැන්වලද, කවදද, දිනය කියන දේත් අපි ඔවුන්ට දැනුවත් කිරීමක් කරනවා.

0: ති පිට පිට රටතෑගේ සීසන් 4 ඔබත් අදම රතින්නේ වන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මේ වන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න.
1: You are calling the Bank of Ceylon International Customer Service Support Unit.
0: මේ විදිස්කත වූ ඔබට අවශ්‍ය බැංකු පහසුකම් අධදකීම තවත් පහසු කරමින් සුපුරුදු විශ්වාසයෙන් යුතුව ඔබ වෙනුවෙන් ලංකා බැංකුව හඳුන්වා දෙන ජාත්‍යන්තර ගනුදෙනුකාර සේවා සහය ඒකකයයි BOC Foreign Circle. FM 89.6 FM 89.5

0: රාත්‍රී 11ට විනාඩි 11යි. ජාතියේ මහා පහන්තඹ ලංකා බැංකුව ගෙනේන ලංකා බැංකුවෙන් රන් කහවණු සමග එක් වෙමින් අද ඔබ දැනුවත් කරන්නේ ලංකා බැංකුවේ දකුණු කොරියාවේ සිටින වෙළඳ ප්‍රවර්තන නිලධාරී චමත් කරුණාරත්න මහතායි. චමත් කරුණාරත්න මහත්මයා, දැන් ඔබ කිව්වා දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික විගමනික ප්‍රජාව බොහෝ පිරිසක් සේවය කරනවා කියලා. දැන් මේ පිරිසට අපි දන්නවා දකුණු කොරියාවේ රට රැකියාවකට යන්න ගොඩක් මුදල් අවශ්‍යයි. මේ මූලික වියහියදම් වෙනුමින් ලබා දෙන මුදලත් සමහර අයට අපි දන්නවා ලංකා බැංකුව ලබා දෙනවා. දැන් පෙර විගමනික ණය තවමත් ක්‍රියාත්මකද දකුණු කොරියාවට?
1: ඔව් මහත්මිය, පෙර විගමනික ණය විශේෂයෙන්ම අපේ බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්යංශ ශාඛාවක් තියෙනවා, වෙනම ශාඛාවක්. මේ හරහා අවශ්‍ය කෙනෙකුට මේ තමන්ගේ ගුවන් ටිකට් පත, ඒ වගේම වීසා වලට අදාළ ගෙවීම් කටයුතු සඳහා ණය මුදල් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒකට වෙන් වූ විශේෂ ශාඛාවක් තියෙනවා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ බත්තරමුල්ල පරිශ්‍රයේ.
0: චමත් මහත්මයා, ඔබ කිව්වා දකුණු කොරියාවේ නිවාඩු දවස්වල, සෙනසුරාදා දවස්වල ඔබ සහ ලංකා බැංකුවේ නියෝජිතින් පස් දෙනා, ගැන ඔබත් ඇතුළුව මේ අය අපේ විගමනික ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් පවත්වනවා කියලා. ඇත්තටම මේ ව්‍යාපාර ප්‍රවර්තන නිලධාරීන්, තමයි වෙළඳ ප්‍රවර්තන නිලධාරීන් මොනවගේ සේවාවන්ද දකුණු කොරියාව තුළ ඉටු කරන්නේ අපේ විගමනික ප්‍රජාවට?
1: ඔව්, මෙතන ඇත්තරම මාර මහත්මිය ගනුදෙනුකරුවන් විදිහට ගත්තොත් කොටස් දෙකක් ඉන්නවා. එක ඇත්තරම අපේ මූලිකම ගනුදෙනුකරුවන් කොටාෂේ වෙන්නේ විගමනික ප්‍රජාව. අපිට අමතක වෙන කොටසක් ඉන්නවා, ලංකාවෙන් බොහෝ පිරිසක් ගිහිල්ලා ඉන්නවා විදේශ රට මේකෙන් දකුණු කොරියාවේ අධ්‍යාපනය සඳහා. මේ දෙපැත්තම මේ දෙකොටාෂේම අපෙන් උදව් ලබාගෙන ලබා ගන්න එනවා
0: උසස් අධ්‍යාපනය
1: ලබන අය. ඔව්, ඉතින් විදේශ විගමනිකයන් විදිහට රැකියාවක් කරන අයට අපි ලබා දෙන පහසුකම් විදිහට ගත්තොත් ගිණුම් විවෘත කිරීම මූලිකයි. එතනින් විදේශ මුදල් ගිණුම් වගේම රුපියල් වලින් ගිණුම් විවෘත කර ගැනීම, ඒ වගේම ඔවුන්ගේ අන්තර්ජාල බැංකු පහසුකම ෆ්ලෙක්ස් කියන යෙදුම අපි තමයි වර්තමානයේ සකස් කරලා දෙන්නේ. ඒ යෙදුම සකස් කිරීම, ඒ වගේම ණය පහසුකම්, ඊතර සවි කියන ණය පහසුකම, ඒ වගේම නිවාස ණයක් අයදුම් කරනවා නම් ඒ සඳහා අපි ඔවුන්ට උදව් කරනවා. ඊට පස්සේ මම කලින් සඳහන් කරා අපේ නියෝජිත බැංකුව වෙන KB හනා බැංකුව. KB හනා බැංකුවේ ගිණුම් විවෘත කරගන්න සහ KB හනා බැංකුවේ මුදල් ප්‍රේෂණය කරන්න තියෙන ඇප් එකක්, ඒකට කියන්නේ හනා EC ඇප් එක. මේ ඇප් එක සකස් කර දීම, ඒ වගේම ලීසින් පහසුකමක් ලබා දෙනවා නම් අපි ඒ සඳහාත් ඔවුන්ට උදව් කරනවා. මේ දවස්වල අලුතෙන් වාහන ගන්නවා දකුණු කොරියාවේ අපේ සහෝදර සහෝදරියෝ. ඉතින් ඒකට ඒ දේවල් වලට අපි උදව් කරනවා. මේ වගේ විශාල ප්‍රමාණයක් ඇත්තරම ශාඛාවකට ගියා වගේම සහෝදරාත්මකව ලෙන්ගතුව ඉතාම ඉක්මනින් අපි ඔවුන්ට මේ සේවාවන් සපයලා දෙනවා. ලංකා බැංකුව ප්‍රමුඛතම බැංකුව විදිහට ඇත්තරම අයර මහත්මිය අපි දකුණු කොරියාවේ ලංකා බැංකුව මේ අවුරුද්දේ අවුරුදු 20ක් වෙනවා, දශක දෙකක් පුරාවට අපේ සහෝදර සහෝදරයන්ට විගමනිකයන්ට සේවය සලසනවා. මේ අවුරුදු 20 පුරාවටම ඔවුන්ගේ සුභ සිද්ධිය යහපත සඳහා ඔවුන්ගේ ජීවන මට්ටම යම් පමණකින් හෝ ඉහළ දමමින් අපි අවුරුදු 20ක් පුරාවට රැඳිලා හිටියා දකුණු කොරියාවේ.
0: චමත් මහත්මයා, දැන් කොරියාවේ KB හනා බැංකුවත් එක්ක මුදල් ප්‍රේෂණය කිරීමෙන් අපේ විගමනික ප්‍රජාවට විශේෂ වාසි තියෙනවද?
1: ඔව් මම හිතන්නේ ඇත්තම ලංකා බැංකුව තමයි බැංකුවක් විදිහට දකුණු කොරියාවේ තවත් බැංකුවක් එක සම්බන්ධ වෙලා තියෙන එකම සම්බන්ධතාවයේ තියෙන ආයතන දෙක. KB හනා කියන්නේත් රජයේ බැංකුවක් සහ ලංකා බැංකුවත් රජයේ බැංකුවක්. ඉතින් මේ ආරක්ෂාව, මුදල් ලැබීමේදී ලැබෙන ආරක්ෂාව, ඉහළ විනිමය අනුපාතය සහ ඉක්මනින් මුදල් ලබා ගැනීමේ හැකියාව, මෙන්න මේ තුනම අපි පොරොන්දු වෙනවා අපේ විදේශ විගමනිකයන්ට මේ මුදල් ලබා ගැනීමේදී, මුදල් ප්‍රේෂණය කිරීමේදී.

0: චමත් කරුණාරත්න මහත්මයා, ඔබ දැන් සඳහන් කරා ලංකා බැංකුවේ වෙළඳ ප්‍රවර්තන නිලධාරීන් විගමනික ප්‍රජාවට සලසන සේවාවන් පිළිබඳව. ඔබ කිව්වා විගමනික ප්‍රජාවට අමතරව දකුණු කොරියාවේ අපේ ශ්‍රී ලාංකික දරුවන් බොහෝ පිරිසක් ඉන්නවා, උසස් අධ්‍යාපනය හදාරන අය. දැන් මේ උසස් අධ්‍යාපනය හදාරන දරුවන්ට ලංකා බැංකුව නියෝජිතයින් විදියට මොන වගේ සේවාවන්ද ලබා දෙන්නේ?
1: මර්මාන්තේ ඇත්තටම ලංකාවෙන් ලංකාවේදී මේ දකුණු කොරියාවේ විශ්වවිද්‍යාලයකට අයදුම් කරන වෙලාවෙදිම අපි දන්නවා යම්කිසි ගෙවීමක් කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් ලංකා බැංකුව තමයි මේ දරුදරයන්ගේ ගෙවීම් කටයුතු සඳහා උදව් වෙන්නේ, මූලිකම අදාළ විශ්වවිද්‍යාලයට කරන ගෙවීම සඳහා. මොකද කොරියන් වොන් තමයි කොරියාවේ පාවිච්චි වෙන මුදල් ලේඛකය. කොරියන් වොන් වලින්ම ඔවුන්ගේ ඒ අදාළ ගෙවීම් කටයුතු කරගැනීමේ හැකියාව ලංකා බැංකුව හරහා උන්ට ලැබෙනවා. ඊට පස්සේ දකුණු කොරියාවට ගියාට පස්සේ ඔවුන්ගේ වීසා කාලය නැවත අලුත් කිරීම සඳහා තවත් ගෙවීමක් ලංකාවෙන් ගෙවා ගැනීමට අවශ්‍ය වෙනවා. ඉතින් මේ ගෙවීම් ක්‍රම දෙකම ලංකා බැංකුව හරහා ඉතා පහසුවෙන් මේ සිසු දරුදරයන්ට කරගැනීමේ හැකියාව ලැබෙනවා. සහ අපිත් එහෙන් එහිදී ඔවුන්ට උදව් කරනවා සහ දැනුවත් කිරීම කරනවා මේ විදිහට මෙන්න මේ දේවල් ඇතුව මේ ඩොකියුමන්ට් ටික ඇතුව ලංකා බැංකුවට යන්න, මේ ටික අරගෙන ගියොත් ඉතාම ඉක්මනින් ඒ ගෙවීම ලබා ගන්න පුළුවන් කියන එක. සහ මම මේ වෙලාවේදී ඇත්තටම මතක් කරන්න ඕන දකුණු කොරියාවේ රැකියාවට යන අපේ සහෝදර සහෝදරයන්ගේ විශාලම හීනය තමන්ට තමන්ගේ පවුලට සුව පහසුව ඉන්න හොඳ නිවසක් ඉදි කරගන්න එක. ඉතින් ලංකා බැංකුව අඩු පොලි අනුපාතය යටතේ ඉක්මනින් ලබා ගන්න පුළුවන් නිවාසනා යෝජනා ක්‍රමයක් හඳුන්වා දීලා තියෙනවා. ඉතින් අපි ඔවුන්ව දැනුවත් කරනවා මම කලින් කිව්ව Facebook සමූහය ඔස්සේ. ඉතින් අපි ආරාධනා කරනවා මේක ශ්‍රවණය කරන ශ්‍රාවකෙක් ඉන්නවා නම් මේ ගැන දැනුවත් කිරීමක් කරන්න අපිව දන්නේ නැති කෙනෙක් සහ අපිව සම්බන්ධලා නැති කෙනෙකුට. ඉතින් වැඩිදුර විස්තර අපි හරහා ලබා ගන්න පුළුවන් මේ ණය ක්‍රමයේ සම්බන්ධෙනුත්.
0: දැන් චමත් මහත්මයා කිව්වා අපේ විශේෂම දකුණු කොරියාවේ ඉන්න අපේ විගමනික ප්‍රජාවගේ ලොකු සිහිනයක් තමයි තමන්ටම කියලා හිසට සෙවණක් නිවසක් ඉදිකර ගැනීම. දැන් මේ නිවසක් පිළිබඳව කතා කරනකොට බොහෝ දෙනා කැමති ටිකක් ලොකු නිවසක් හදාන්න. ඉතින් දැන් අවුරුදු පහක් රට ඉඳලා ඒ හරි හම්බ කරන මුදල් ඔක්කොම නිවසට විදං කරන්න බෑ නේද චමත් මහත්මයා? ඒව කරන ඇති ඉන්නවා.
1: ඇත්තටම අපි එතනදී කියලා දෙන්නේ මාර මහත්මිය ආයෝජනය කරන්න පුළුවන් ක්‍රම පිළිබඳව. ඇත්තටම අවුරුදු 5ක් හෝ 10ක් හෝ තමන් ඉන්න කාලය අවසන් වෙලා ලංකාවට එනකොට තමන්ටම කියලා දෙයක් තමන්ගේ මුදල් උත්පාදනය කරගන්න කොහොමද කරගන්නේ කියන එකට අපි සෑහෙන ඕන දැනුවත් කිරීමක් කරනවා. ඉතින් අපි දන්නවා ණය මුදලක් ලබා දෙනකොට ලංකාවේ ඉන්න කෙනෙකුගේ ණය මුදලක් ලබා දෙනකොට බලන ක්‍රමවේදයක් තියෙනවානේ. ඔහුගේ සැලරි එක ලංකා බැංකුව හරහා ඇවිල්ලා තියෙනවද, ඔහුගේ පඩි වාර්තා මේ දේවල් ගැන සලකා බැලුවට එහෙදි ඇත්තටම අපිට එහෙම බලන්න දෙයක් නැති නිසා අපි ඒකෙදි බලන්නේ ඔවුන් ලංකා බැංකුව හරහා කරන ඍජු මුදල් ප්‍රේෂණය. මාසකට වරක් ඔවුන්ගේ වේතනය ප්‍රේෂණයක් විදිහට ලංකා බැංකුවට ඇවිල්ලා තියෙනවද කියන එක තමයි බලන්නේ. ඉතින් ඒ ගැන අපි ඔවුන් දැනුවත් කරනවා. ඒ හරහා ඔවුන්ට ලබා ගන්න පුළුවන් ණය මුදල් සහ දැන් ඔවුන් ඉන්න පළාත අනුව ඔවුන්ට කරන්න පුළුවන් ආයෝජන. මම උදාහරණයක් විදිහට කිව්වොත් දකුණු පළාත ආශ්‍රිතව සෑහෙන දකුණු මේ කියන්නේ අපේ ලංකාවේ දකුණු පළාතෙන් දකුණු කොරියාවට ගියපු සෑහෙන ශ්‍රමිකයන් පිරිසක් සහෝදර සහෝදරයන් ඉන්නවා. ඉතින් ස්වභාවයෙන්ම සංචාරක ව්‍යාපාරය ඒ රට දකුණු පළාතේ ඉතාම ප්‍රචලිතයි. ඉතින් අපි ඔවුන්ට නිරන්තරයෙන් දැනුවත් කිරීම කරනවා මේ සංචාරක ව්‍යාපාරය ආශ්‍රිතව ආයෝජනය කිරීම. ඒ කියන්නේ විලායකක් එහෙම නැත්නම් සංචාරකයන් ප්‍රවාහනය කරන්න පුළුවන් විදිහ වාහනයක්, මේ දේවල් හරහා ඔවුන්ගේ ඉදිරි ආදායම් කියන්නේ ජීවිත ඉදිරි කාලයේදී ආදායම් ලබා ගන්න කොහොමද කියන එක අපි ඔවුන්ව දැනුවත් කරනවා සහ ඒ විදිහ ආයෝජනය කරන්න කියලා. ඒ වගේමයි දකුණු කොරියාවේ ඉන්නකොටම බැංකුවට වඩා වෙනත් ආයෝජන ක්‍රමක් තියෙනවා. ඒ කියන්නේ ඒකක බහර, ඒ වගේම සෙන්ට්‍රල් බැංකේ ආයෝජනය කරනවා නම් ට්‍රෙෂරි බිල්, ට්‍රෙෂරි බොන්ඩ්ස්, ඒ වගේම කොටස් වෙළඳපොළ ආයෝජනය, මේ වගේ දේවල් ගැනත් අපි ඔවුන්ව දැනුවත් කරනවා ආරක්ෂාකාරී විදියට කොහොමද මේ හැතරම දහඩි මාසින් උපයා ගන්න රන්කහවණු කොහොමද හරි විදියට ආයෝජනය කරන්න කියන එක. නැත්තම් හැතරම ගොඩ යන්න මාර්ග 100ක් තියෙනකොට නැති වෙන්න මාර්ගත් ඒ වගේම තියෙනවා.
0: විශේෂයෙන් ඒකේ අවධානය යොමු කළ යුතුයි නේද?
1: අනිවාර්යයෙන්.
0: අපි ඒක ගැන කතා කරමු.

0: ஏஓசி பீட்டர் பீட்டர் ராட்டத்தாகி சீசன் 4. நீங்களும் இன்றே வெளிநாடுகளில் இருந்து அனுப்பும் படத்தை தொடர்ந்து இலங்கை வங்கிக்கு அனுப்புங்கள். 5 கோடி ரூபாய் பெறுமதியான பரிசுகளுக்கு மேல் பரிசுகளை வெல்லுங்கள்.
1: ඔබේ බැංකු කටයුතු ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන විදිහට BOC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට ඔබේ බැංකු කටයුතු කරගන්න. Self registration සමගින් සුරක්ෂිත biometric login. ඔබටම ගැලපෙන theme සහ widgets. පහසු තැනක සිට පහසු වෙලාවක ඔබේම ගිණුමක් කරවන්න. ස්ථාවර තැන්පතු හරහා ක්ෂණික ණය. Payment සහ multiple fund transfer සමගින් ඔබේ බැංකුව ඔබ ළඟම. ඔබේ ලයිෆ් එක ෆ්ලෙක්ස් කරගන්න. BOC Flex අදම download කරගන්න.
2: 89.6 MHz 89.8 MHz
3: රාත්‍රී 11යි විනාඩි 7යි චමත් කරුණාරත්න මහත්මයාත් එක්කයි අපි කතා බහ කරමින් සිටින්නේ. විශේෂයෙන්ම දකුණු කොරියාවේ අපේ විගමනික ප්‍රචාව ඉලක්ක කරගෙන දැන් අපි දන්නවා චමත් මහත්මයා බොහෝ පිරිසක් තරුණ තරුණියන් දකුණු කොරියාවේ රට රැකියාවලට යනවා. හැබැයි අපේ අතීතය දිහා බැලුවම ටිකක් අතීතයේ දැනට වඩා රැකියා ස්වභාවය ටිකක් දුෂ්කරයි. දැන් ඒ කාලේ රට රැකියාවකට ගිහපු දකුණු කොරියාවේ අය ලංකාවට ඇවිල්ලා තමන්ගේ කියලා කර්මාන්තයක් පටන්ගෙන ස්වයං රැකියාවක් ආරම්භ කළා. තමන්ට ජීවත් වෙන්න යම්කිසි ජීවන ක්‍රමපේදයක් සකස් කරගෙන ඉන්නවා. හැබැයි සමහර අය චෝදනා කරනවා දැන් අලුතින් යන තරුණ තරුණියන් බොහොම ටිකක් ලස්සන ජීවිතයක් ගත කරන්න කැමති. විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා මුදලට ක්‍රීඩා කිරීම, ඔට්ටු හැල්ලීම් වගේ තරගවලට සහභාගි වෙලා තමන් හරි හම්බ කරන පඩිපත, ඒ කියන්නේ සම්පූර්ණ මුදලම අර වගේ දේවල් වලට යොමු කරනවා. ඒතර මූල්‍ය විනය, මූල්‍ය ශික්ෂණය ටිකක් ගිලිහෙනවා. මොකද ආසාවන් පසුපස මේ අය වැඩි මුදලක් එකතු කරන්න ගිහිල්ලා තියෙන මුදලත් නැති කර ගන්නවා. දැන් මෙවැනි අත්දැකීම් ඔබටත් ලැබෙන්නට ඇති මේ අය සමග ගනුදෙනු කිරීමේදී කටයුතු කිරීමේදී නේද චමත් මහත්මයා?
4: අනිවාර්යෙන් මේ වගේ අත්දැකීම් මට ලැබිලා තියෙනවා මහත්මයා. ඇත්තටම ඉතින් මේකෙදී කියන්න අවශ්‍ය වෙන්නේ තමන් යන්නේ තමන්ගේ පවුල, අම්මා තාත්තා නැත්නම් තමන්ට තියෙන පවුල ලංකාවේ අවුරුදු 5කට වුණ අමතක කරලා. ඉතින් යන්නේ ඒ ඉන්න තැනින් එක අඩියක් හරි ඉස්සරහට එන්න හිතාගෙන ඒ අරමුණ පෙරදැරි කරගෙන තමයි යන්නේ. ඉතින් ඒක තමන්ගේ අරමුණ ඇත්තටම ඔළුවේ තියෙන්න ඕන හැමතිස්සෙම. තමන් මෙතනට ආවේ මොකද? ඒ අරමුණ වෙනුවෙන් තමයි තමන්ගේ දාඩිය මාසෙ කැප කරන්න ඕන. ඉතින් මම කලින් කිව්වා වගේ දියුණු වෙන ක්‍රම 100ක් තියෙනකොට ඒ වගේම පරිහානියටපත් වෙන ක්‍රම 100ක් තියෙනවා. අපිත් ඇත්තනම නිරන්තරයෙන් ඕන දැනුවත් කරනවා මේ දේවල් තියෙනවා, මේ දේවල් වලින් වැළකීලා ඉන්න සහ ඒ වගේම දකුණු කොරියාවේ පන්සල් ආශ්‍රිතව වෙනම වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ආතතිය මග හරවා ගන්න කොහොමද? එතකොට මේ වගේ
3: පාඩුව කාන්සිය
4: මග හරවා ගන්න කොහොමද? මේ වගේ ආයතක්‍රම අන්තර්ජාල ක්‍රම වලින් වැලකී සිටින්නේ කොහොමද කියන එක දැනුවත් කිරීම කරනවා. අපිත් ඒවට සම්බන්ධ වෙනවා.
3: ඒකෙන් ලංකා බැංකුවේ සදා අනුග්‍රහකත්ව බව ලබා දෙනවා නේද?
4: ඔව් අනිවාර්යෙන්.
3: මෙවර අලුත් අවුරුදු උත්සවය වෙනුවෙනුත් සිංහල දමිළ අලුත් අවුරුදු උත්සව වෙනුවෙන් විශේෂ අනුග්‍රහකත්වයක් ලංකා බැංකුව ලබා දුන්නා.
4: අනිවාර්යෙන්. ඒ වගේ විශේෂ අවස්ථාවක් කියන්නේ වෙසක් උත්සවයේ ඉදිරියේදී ලැබෙනවා. ඒ වෙසක් උත්සවය සඳහාත් ලංකා බැංකුව අනුග්‍රහයක් ලබා දෙනවා. මේ අවස්ථාවවලදී ලංකාවෙන් දේශක වහන්සේලා වැඩම කරවලා ඒ තැන්වලදී ඔවුන්ගේ හිත සමනය කරන්න ඒ කටයුතු කරනවා. ඉතින් අනිවාර්යෙන් ලංකා බැංකුව ඒ සඳහා සහයෝගය ලබා දෙනවා. ඉතින් කලින් කිව්වා වගේ තමන්ගේ අරමුණ, තමන්ගේ ඉලක්කය තමන්ගේ හිතේ තියෙන ඕන. එතකොට ජයග්‍රහණය කරන්න බැරි වෙන්නේ යන හැම දිනාටම.
3: චමත් මහත්මයා හරි අපූරු කතාවක් කියනවා. ඔබ යන අරමුණ, ඔබේ ඉලක්ක ඔබ ළඟා කරගන්නට ඕන. ඒ ඉලක්කේ ජය ගන්න ඕන. ඒ සඳහා ආකල්පමය සංවර්ධනය ඉතා වැදගත්. ඒ වෙනුවෙනුත් ලංකා බැංකුව විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කොට තිබෙනවා. ඉතින් ඍජු ප්‍රේෂණයක් විදියට ලංකා බැංකුවටම විදේශ විනිමය වීමේ වැදගත්කම පිළිබඳව යමක් කිව යුතුයි. දැන් පහුගිය කාලේ අපි දන්නවා ලංකා බැංකුව BOC පිට රට තෑගි තෙවැනි අදියර ක්‍රියාත්මක කළා. මට මතක විදියට දකුණු කොරියාවේ තරුණ එකන අපේ විගමනික ප්‍රජාවකය නියෝජනය කරන තරුණ මහත්මයෙකුට තමයි මේ ප්‍රථම ස්ථානය හිමි කරගත්තේ. සුපිරි නිවසක් කෝටි 3කට වැඩි මගේ
4: කෝටි 3කට වැඩි සම්පූර්ණ ගෘහ භාණ්ඩ සහිතව අංග සම්පූර්ණ නිවසක් තමයි ඔහුගේ පලෙන්ටියාගේ විදිහට ලැබුණේ කටුනායක ප්‍රදේශයේ.
3: ඔව්. දැන් ඇත්තටම අලුත් පරපුරක් මේ ඍජු ප්‍රේෂණ විදියට ලංකා බැංකුවට තමන් හරි හම්බ කරන මුදල් ලැබීමේ වැදගත්කම ගැනත් අපි චමත් මහත්මයා කතා කළ යුතුයි.
4: අනිවාර්යයෙන්ම මහත්මයා, ඍජු ප්‍රේෂණයක් විදියට මුදල් ලැබීම ලංකා බැංකුවට ලැබීම ආකාර දෙකකින් වැදගත් වෙනවා. මම හිතන්නේ ඔබතුමී දන්නවා ඇති, පසුගිය වසරේ ලංකා බැංකුවේ ආදායම වුණා බිලියන 120කට අධික ප්‍රමාණයක් ලංකා බැංකුව ලාභ ලැබුවා. ඉතින් මේ ලැබූ ලාභයෙන් බිලියන 70කට අධික ප්‍රමාණයක් නැවත රජයේ භාණ්ඩාගාරයට තමයි ලංකා බැංකුව විසින් ලබා දෙන්නේ. ඉතින් මේ ලබා ගන්න ලාභේ නැවත සාමාන්‍ය මහජනතාවටම තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ ඔබට මට තමයි අනිවාර්යෙන් ලැබෙන්නේ. ඒක එක කාරණයක්. දෙවැනි කාරණය, විදේශ විනිමය තීරණය කිරීමේ ප්‍රමුඛයා විදිහට ලංකා බැංකුව තමයි සේවය සපයන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවට. ශ්‍රී ලංකා මහා බැංකුව එවැගේම රජයේ ගෙවීම් වලට විදේශ විනිමය ලබා දෙන ප්‍රමුඛතම ලංකා බැංකුව. ඉතින් ලංකා බැංකුවට ඩොලර් තියෙනවා කියන්නේ, ලංකා බැංකුවට යුරෝ හරි පවුන්ස් හරි තියෙනවා කියන්නේ අඩු මුදලකට ඒ මුදල් රජයට ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ මුදල්
3: එහෙම ලබා දෙන අවස්ථා තියෙනවා
4: නේද? අනිවාර්යෙන් අනිවාර්යෙන්.
3: ඔහුගේ ප්‍රශ්න තියෙන කාලේ තෙල් ගන්න,
4: නිරන්තරයෙන්
3: ඖෂධ ගන්න.
4: ඔව්. ඉතින් එතකොට දැන් මම කියාගෙන ආවේ මේ ගෙවීම් කරන්න ඇත්තටම ඔබට අවශ්‍ය ඉන්ධන ලබා ගන්න, ඒ වගේම බෙහෙත් ටික ලබා ගන්න, ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා තමයි මේ ගෙවීම් කටයුතු කරන්නේ. ඉතින් රජය මේ ගෙවීම් කටයුතු කරනකොට මිල තීරණය කරන සාධකය වෙන්නේ ලංකා බැංකුව. ඉතින් ඍජු ප්‍රේෂණයේ ලංකා බැංකුවට එවන එකේ වාසි මෙන්න මේවා. ඔබටම තමයි මෙහි ප්‍රතිඵලය නැවතත් ලැබෙන්නේ. ඔබගේ සාක්කුවටමයි, ඔබගේ පර්ස් එකටමයි මෙහි ඇති වාසිය ලැබෙන්නේ.
3: සමහර අය පොඩි මුදලකට නිත්‍යානුකූල නොවන විදියට මුදල් දෙවන්නට උත්සාහ කරනවා. අනීතික ක්‍රම ඔස්සේ මුදල් දෙවන්නට උත්සාහ කරනවා. උණ්ඩියල් හවාලා වගේ ක්‍රම ඔස්සේ මුදල් දෙවන්නට උත්සාහ කරනවා. චමත් මහත්මයා කියන කතාව පිළිබඳව විශේෂයෙන් ඔබ අවධානය යොමු කරන්න. ඒ සුළු වාසියට වඩා ඔබේ පවුලේ සමාජිකයන්ට ලැබෙන පුළුල් ප්‍රතිලාභය පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්. ඒ වෙනුවෙනුයි අපි හැම විටම ඔබට ඇරයුම් කරන්නේ, ඉල්ලීම් කරන්නේ ඍජු ප්‍රේෂණ විදියට ලංකා බැංකුවට ඔබේ මුදල් යොමු කරන්න.

0: පිට පිට රට තෑගේ සීසන් 4 ඔබත් අදම රටින් නෙවන සල්ලි එක පිට එක ලංකා බැංකුවටම එවන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න
1: කොළඹ නවදිල්ලි ඉස්ලාමාබාද් ඩකා කත්මන්ඩු මාලේ තිම්පු කාබුල්
2: www.slbc.lk
3: ලංකා බැංකුවෙන් රන් කහවන
4: රාත්‍රී 11යි විනාඩි 25යි. චමත් කරුණාරත්න මහත්මයා දැන් විගමනික ප්‍රජාව ඉලක්ක කරගෙන ලංකා බැංකුව විශේෂ වරප්‍රසාද ප්‍රතිලාභ ලබා දෙනවා. අර ඍජු ප්‍රේෂණ තමන් ලංකාවට ලංකා බැංකුව හරහා එවීම මූලික කොටගෙන ඒ අයටත් යමක් ලබා දිය යුතුයි කියන චේතනාවෙන් විශේෂ වරප්‍රසාද ලබා දෙනවා. දැන් මේ දවස්වල ක්‍රියාත්මකයි නේද BOC පිට පිට රට තෑගේ සිව්වන අදියර හතරවෙනි අදියර
5: හතරවෙනි අදියර ඕමාර මහත්මිය මේ මේ පිටපිටට තැයි සීසන් 4 එක පටන් ගත්ත 2025 සැප්තැම්බර් පළවෙනිදා. ඉතින් මේ ක්‍රියාත්මක වෙනවා 2027 අප්‍රේල් 30 දක්වා. පළවෙනි කාර්තුවේ දිනුම් වැදීම මෑතකදී සිද්ධ වුණා. ඉතින් එහි තෑගි බෙදා දීමටත් මට ඇත්තටම ලංකාවට ආවට පස්සේ සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණා. ඉතින් තෑගි මල්ල වශයෙන් කියනවා නම් මේ මිලියන 50කට අධික තෑගි මල්ලක් පිටපිටට තෑගි හරහා අපි ලබා දෙනවා. ග්‍රෑන්ඩ් රෝ ප්‍රයිස් එකේදී සුපර් කෑෂ් ප්‍රයිස් එක මිලියන 10ක්, ඒ වගේම මිලියනේ ත්‍යාග 10ක්, ඒ වගේම ලක්ෂ 2 ගිෆ්ට් ෆවුචර්ස් 50ක්. මේක තමයි අවසාන මහදිනුම් ලැබීමේදී ලබා දෙන ත්‍යාග. ඒ වගේම අර කලින් කිව්වා වගේම සීසනල් රෝස්, ඒ කියන්නේ කාර්තුමය වශයෙන් කරන දිනුම් ලැබීම් තියෙනවා. මේකෙදී ලක්ෂයේ තෑගි 40ක් 40 දිනක් ජයග්‍රහකයන්. ඒ වගේම ඩබල් යුවර් රෙමිටන්ස්, ඒ කියන්නේ රුපියල් 50,000 දක්වා තමන්ගේ එවපු ඍජු ප්‍රේෂණය දෙගුණ කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේ ත්‍යාග 40ක්, බ්‍රෑන්ඩ් නිව් iPhone 8ක්, ලැප්ටොප්ස් හයි පර්ෆෝමන්ස් ලැප්ටොප් 8ක්, ඒ වගේම JBL පාටි බොක්ස් 8ක්. මෙන්න මේ ත්‍යාග අති දැවැන්ත ත්‍යාග මුදල තමයි පිටපිටට තැගි සීසන් 4 හරහා ලංකා බැංකුව ලෝ පුරාම විසිරිලා ඉන්න ශ්‍රී ලංක විගමනික ප්‍රජාවට ලබා දෙන්නේ. ඉතින් මෙහිදී මම මතක් කරන්න ඕන අපේ සහෝදර අනිකුත් රටවල ඉන්න විලඳ ප්‍රවාදන නිලධාරීන් ඕනොත් ඉතාම කැපවීමකින් මේ ඍජු ප්‍රේෂණ ලංකාවට ලබා ගන්න, ලංකා බැංකුවට ලබා ගන්න උත්සාහ කරනවා. ඉතින් ඒ වෙනුවෙන් අපගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් මේ දැනුවත් කිරීම උන් හරහත් සිදු වෙනවා ඒ රටවල්වලදී. ඉතින් මේ වෙලාවේදී අපි ඉල්ලා සිටින්නේ ඇත්තටම ලංකා බැංකුවටම අර කිව්ව කාරණාත් එක්ක සලකලා ලංකා බැංකුවට සහ මෙතන අමතරව තියෙන මේ පිටපිටට තැයි සීසන් 4 තෑගේ මල්ල මේ දේවල් සලකවල්ල ලංකා බැංකුව හරහා තමන්ගේ ප්‍රේෂණය වන්න. මොකද ආරක්ෂිත වේගවත් ඉහළම විනිමය අනුපාතය ලබා දෙන්නේ වෙන කොහෙන්වත් නෙවෙයි ලංකා බැංකුව හරහා පමණයි.
4: චමත් මහත්මිය දැන් ඔබ කිව්වා ඍජු ප්‍රේෂණ යොමු කරන ලංකා බැංකුවට කියලා. මේ ඍජු ප්‍රේෂණ යොමු කිරීමේදී කොන්දේසි තියෙනවාද? ඒ කියන්නේ මෙච්චර මුදල් ප්‍රමාණයක් අවමය වශයෙන් එවිය යුතුයි එහෙම තියෙනවද? සීමාවක් තියෙනවද? නැත්නම් කොපමණ වාර ප්‍රමාණයක් මුදල් ප්‍රේෂණය කරන්න ඕනද? BOC රටතේ කි සිවෙන අධ්‍යයන වෙනුවෙන්
5: ප්‍රේෂණ 4ක් කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ කාර්තුමය දිනුම් ලැබීම සඳහා. ඒ වගේම මම කිව්වා මේක 2025 සැප්තැම්බර් පළවෙනිදා ආරම්භ කරේ අවසන් වෙන්නේ 2027 අප්‍රිල් 30 වෙනිදා. ඒ වෙනකොට ප්‍රේෂණ 10ක් කරලා තියෙනවා නම් ඍජු ප්‍රේෂණ 10ක් ඔබ ග්‍රෑන්ඩ් කියන්නේ ෆයිනල් ප්‍රයිස් එකට එලිජිබල් වෙනවා. ඔබ ඒ දිනුම් ලැබීමට සහභාගී වෙනවා. ප්‍රේෂණ 10ක්
4: 2027 අප්‍රේල් 30 දක්වා ප්‍රේෂණ 10ක් එවුවොත් ඔබ සුදුසුකම් ලැබෙනවා
5: අවසන් දිනුම් ලැබීම සඳහා.
4: හොඳයි. තරගාවලියට මම ඒ කියන්නේ ඍජුවම ඒ ජයග්‍රහණ හිමි වෙනවා නේද?
5: ඍජුවම ජයග්‍රහණ
4: කෙනෙක් යොමු වෙන්න ඕනේ නැහැ.
5: එහෙම අනවශ්‍යයි. එහෙන් කියන්නේ විදේශයෙන් එවන ඍජු ප්‍රේෂණය ලැබෙන කියන්නේ බෙනිෆිෂරි පාටික ලංකාවේ ඉන්න කෙනා තමයි මේ දිනුම් ලැබීමට සහභාගී වෙන්නේ. ඔහුට තමයි මේ දිනුම් ලැබීම හිමි වෙන්නේ. ඉතින් මම මතක් කරන්න ඕන පිටපිටට තැයි සීසන් 3 එකේදී මරුමැති මතක් කරා වගේම අවසාන මහ දිනුම් ලැබීමේදී මහා පළවෙනි ත්‍යාගය ලැබුණේ දකුණු කොරියාවේ අපේ සහෝදරයෙක්ට. ඉතින් දකුණු කොරියාවට ඇත්තටම විශාල අවස්ථාවක් තියෙනවා පළවෙනි තියාගේ මේ වරත් ලබා ගැනීම සඳහා. ඉතින් මේ දේවල් ටික තමයි අපි මතක් කරන්නේ අද දවසේ. මේ දකුණු කොරියාව පැත්තෙන් ලංකා බැංකුව සහ සම්බන්ධ වෙලා තියෙන දේවල් සහ මේ ලංකා බැංකුව ලබා දෙන සේවාවල් සහ පිටපිටට තෑගි සීසන් 4 කියන අවස්ථාව සම්බන්ධයෙන්

0: අහෝසි පිට පිට රට තෑගේ සීසන් 4 ඔබත් අදම රටින් නෙවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මෙවන්න කෝටි 5ක තෑගි පිට තෑගි දිනන්න.
1: Access all your banking needs anytime, anywhere with BOC Flex. Experience a new era of banking at your fingertips. Download the app today.

0: සි පිට පිට රට තෑගි සීසන් 4 ඔබත් අදම රටින් එවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මේවන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න.
1: ඔබේ බැංකු කටයුතු ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන විදියට BOC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට ඔබේ බැංකු කටයුතු කරගන්න. Self registration සමගින් සුරක්ෂිත biometric login. ඔබටම ගැලපෙන theme සහ widgets. පහසු තැනක සිට පහසු වෙලාවක ඔබේම ගිණුමක් කරවන්න. ස්ථාවර තැන්පතු හරහා ක්ෂණික ණය. Payment සහ multiple fund transfer සමගින් ඔබේ බැංකුව ඔබ ළඟම. ඔබේ life එක flex කරගන්න. BOC Flex අදම download කරගන්න.
2: 89.6 MHz 89.8 MHz

ජාති මහා පහන්ටඹ ලංකා බැංකුවගෙනා ලංකා බැංකුවෙන් රන් කහවණ වලින් අදට සමුගන්නටයි අපි සූදානම් වන්නේ. ලංකා බැංකුව නියෝජනය කරමින් අපි සමග එක් වුණේ දකුණු කොරියාවේ වෙළෙඳ ප්‍රවර්ධන නිලධාරී චමත් කරුණාරත්න මහතායි. වැඩසටහන ගෙනා අපි කරුණාතිලක රත්නායක, ඩන්ස්ටන් ගංගානාත්, අනුරුද්ධ සේනාධි ලංකාර, අහමඩ් එ නසීර් සමග මම මයුරී අපේසිංහ.

තවත් ලස්සන රාත්‍රියක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ජීවිතය බොහොම සුන්දරයි තමයි හැමදාමත් හිත ඉල්ලන ගීත අහන්න තියෙනවා නම් නේද? ඔන්න ඒ අවස්ථාව තමයි අද දවසේදී මුදා වෙලා තියෙන්නේ. ජීවිතය අපට බොහොම ළඟ ගීත, ජීවිතයේ බොහොම මතක සටහන් එකතු කරන ගීත, ඒ වගේම ජීවිතයට බොහොම අස්වැසිල්ලක් වෙන ලස්සන ගීත අහන වෙලාවයි මේ කතා කරන්න අපිට.

0: එලි වෙනකන් අහන් ඉන්න දැම්ම කතා කරන්න 0112 69992 WhatsApp කරන්න 0776 89 6 89 8
1: 89.6 89.8 දිවයින පුරා සිටි FM.

ඉතින් ලස්සන ගීතහන වෙලාවේ හුඟක් දෙනෙක්ට හිතන තමයි තමන්ගේ හිතේ ඉන්න අය එකතු කරගෙන ගීතහන්න. එතන අපට කතා කළා පාතිමා කහවත්තෙන් කතා කළේ ජෙස්මින් ඒ වගේ මිෂාට් ඒ වගේම ජමල් ජීන් අනිල් කියන කට්ටිය ලස්සන ගීතයක් අහන්න එකතු කරගන්න කියලා කිව්වේ. ඉතින් මේ හැම කෙනෙක්ම අහන්න කැමැත්තක් හිතේ ඇති කියලා හිතන තවත් ලස්සන ගීතයක්.

රාත්‍රිය 12 විනාඩි 17 දැන් වෙලාව ලස්සන ගීත ඇහෙන වෙලාව තමයි මේ වෙලාවේ හිතේ ඉන්න අයත් එකතු කරගෙන ලස්සන ගීත අහන්නට පුළුවන්කම තිබෙනවා. ටිකක් වැසිබර කාල ගුණය තියෙන නිසා සමහර ලඩු දුර කතරෙන්ට ඔබ සම්බන්ධ කරන්න පිළිවන්කමක් නැති වෙයි. ඉතින් ආරාධනා කරන WhatsApp අපේ නම්බරේ ඔබට මතක් කරන්නම්. ඔබට පුළුවන්කම තියෙන කතා කරන්න විතරක් නෙවෙයි WhatsApp කරන්නත් මෙන්න මේ නම්බරකින් 0776896698 කියන නම්බරයකට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ඔබේ හිතේ තියෙන ගීත ලබා දෙන්න අප සූදානම් මේ වෙලාවේදී.

0: නොනිදන නෙත් එක්ක කතා කරන හිත්වලට ආදරෙන් අහන් ඉන්න හැමදාම රෑ 12ට හිත එල්ලන සිටි
1: රෑ පුරාම ඔයා එක්කම
0: නොනිදන නෙත් එක්ක කතා කරන හිත්වලට හිත එල්ලන සිටි
1: එලි වෙනකන් අහන් ඉන්න දැම්ම කතා කරන්න 0112 69992 WhatsApp කරන්න 0776 89 6 89 8ට
2: 89.6 89.8
3: දිවයින පුරා
4: City FM
5: වෙලාව මතක් කරන්න ඕනේ රෑ 12:22 දැන් වෙලාව. එතෙන් ලස්සන ගීත අහන්න කියලා අපිට හොඟ දෙනෙක් පණවිඩ යොමු කරලා තියෙනවා. අපිට WhatsApp පණවිඩයක් යොමු කරනවා මඩපාත ලක්ෂ්මන්. ලක්ෂ්මන් සඳහන් කරලා තියෙනවා තමරේ වගේම නිශානි, චේතනා, තේජ, ඒ වගේම පුංචි පුතා භාග්‍ය, අවිෂ්ක, එක්ක සේරුවාවිල, KDA සමරසිංහ කියන හිතවතුන් එකතු කරගන්න කියලා ලස්සන ගීතයක් අහන්න. එතන ඔබටත් පුළුවන් කම තියෙනවා අපට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. අපි අද දවසෙත් බොහොම ලස්සන ගීත පෙළක් ලෑස්ති කරන් ඉන්නවා ඔයා වෙනුවෙන්ම, ඔබ වෙනුවෙන්ම.

0: නොනිදන නෙත් එක්ක කතා කරන හිත්වලට ආදරෙන් අහන් ඉන්න හැමදාම රෑ 12ට හිත එල්ලන සිටි
1: රෑ පුරාම ඔයා එක්කම
2: දොළහය විනාඩි තිස්සකය දැන් වෙලාව ලස්සන ගීතහන්න ඕනි කියලා හුඟ දෙනෙක් අපට මැසේජ් යොමු කරලා තියෙනවා. අටත් මතක් කරනවා, මැසේජ් යොමු කරන්න පුළුවන් අපේ වට්සප් අංකය මතක් කරන්නම්, 0.77689698 කියන අපේ වට්සප් මැසේජ් එකට, වට්සප් අංකයට මැසේජ්ක් තියන්න කියලා මතක් කරනවා. ඉතින් ලස්සන ගීතහන්න හුඟ දෙනෙක් කැමැත්තක් තියෙනවා කියලා අපි දන්නවා. ඉතින් මේ විදිහටම අපට පණිවිඩයක් යොමු කරලා තියෙනවා. නුගේ කොටේ රන්දික කියන දෙනින මහත්මිය වගේම කාර්යාලයේ ඉන්න හැම කෙනෙක්වම එකතු කරගන්නකව ලස්සන ගීතයක් අහන්න. ඉතින් මේ හැම වෙනුවෙන් ලස්සන ගීතය මේ

0: වට්සප් කරන්න 0776 8996 8998ට.
1: 89.6 89.8 දිවයින පුරා City FM.
2: එතන හිතේ ඉන්න කට්ටිය හොඟ දෙනෙක් ඉන්න කියලා අපි දන්නවා. හැම කෙනෙක්ම එකතු කරගෙන තමයි මේ ලස්සන රාත්‍රිය වර්ණවත් වෙන විදිහට ගීත අහන ලෑස්තිලා ඉන්නේ කියලාත් අපි හිත දන්නෝ. ඔයාගේ හිතත් දන්නවා. ඉතින් නිසා අද දවසේදී කතා කරන මැසේජ් කරන හැමෝටම මතක් කරන්න ඕනේ, සමහර වෙලාවට දුරකථන වීරතාවය නැති වෙන්නට පුළුවන්කම තිබෙනවා වැසිබර කාලකුණික තත්වයක් තියෙන නිසා. ඉතින් අපට WhatsApp පණිවිඩයක් යොමු කරලා තිබෙනවා. අලව්‍ය සුභාෂිනි, ඒ වගේම සුභාෂි ප්‍රභාෂි යොමු කරලා තියෙන මේ WhatsApp පණිවිඩේ තියෙන විදිහට ගම්පා රන්දසිරි, පතිරාජ, ප්‍රියන්ත හෙට්ටිආරච්චි, මාතලේ කුමාරි, කුමාරි එරමුදුගොල්ල, රදාපඩුන්නගේ ගාමිණි වීරසින්න, පල්ලේවල කිස්ටද සිල්වා, ඒ වගේම මුන්හේනේ වසන්ත, කුමාර හෙට්ටි තන්ත්‍රි, එල්පිටියේ සමන් ගාල්ලගේ, මෙන්න මේ කට්ටිය ලස්සන ගීතයක් අහන්න කැමතියි කියලා කියන්නේ. ඉතින් කතා කරන්න අපහසු වෙන්න පුළුවන් මේ වෙලාවේ, හැබැයි WhatsApp පණිවිඩයක් යොමු කරන්න මේ විදිහට. අපි ලැස්ති ලස්සන සිදු දෙන්න.

0: නොනිදන නෙත් එක්ක කතා කරන හිත්වලට හිත එල්ලන සිටි
1: එලි වෙනකන් අහන් ඉන්න දැම්ම කතා කරන්න 0112 69992 WhatsApp කරන්න 0776 89 6 89 8
0: 89.6 89.8 දිවයින පුරා
2: City FM.
3: ඉතින් WhatsApp පණිවිඩයක් යොමු කරන්න කියලා තමයි මතක් කරන්න මේ වෙලාවේද ටිකක් වැහිබර කාලගුණික තත්ත්වයක් තියෙන නිසාම කතා බහ කරන්න අපහසු වේ දුරකථන ඇමතුම් සීමා වෙලා තියෙනවා. ඉතින් අපි මතක් කරන්න ඕනි අපට WhatsApp පණිවිඩයක් යොමු කරලා තියෙනවා කවිෂ කවිරාජ්, ගීතයක් අහන්න ශානිකා, ඒ වගේම ගයන, ඒ වගේම ආනමඩු ඉන්නවා කියන සුනිලා, සුනිලා හෙට්ටිආරච්චි, නෝටන් බ්‍රිජ් වලින් ඉන්නවා අම්මා රත්නකහඳව, මාලනී, පුණ්‍යශ්‍රී, හේමන්ති, නිස්සංක ඒකනායක. ඔන්න ඔය කට්ටිය තමයි ලස්සන ගීතයක් අහන්න මේ වෙලාවේ බොහොම කැමැත්තෙන් ඉන්නවා කියලා කියන්නේ.

ආදරේ පුරණ හිතාදර හැම වෙලාවකමද හැම වෙලාවකදීම තියෙන සිටි FM නේද? ලස්සන ගීතයක් අහන්න ඕනේ කියලා අපට තවත් පණවිඩ ගණනාවක් යොමු කරලා තියෙනවා. අපි තෝරගත්ත මෙන්න මේ කට්ටියගේ නම් ටික කියන්න මේ වෙලාවේදී. සෙරුවා විලෙන් කතා කරනවා KDS සමරසිංහ, ලස්සන ගීතයක් අහන්න ඕනේ කියලා කියන නාලන්ද සපුගස්සයායි පත්මා කමගේ, ඒ වගේම WM පුෂ්පකාන්ති, කැලේ දූල් වැව මානෙල් දිසානායක, චානක ප්‍රමෝද් දිසානායක, ඒ වගේම පිළියන්තල මඩපාත ලක්ෂ්මන්, ගාල මාපල ගම පියල්, ජේ හිරිමුතු ගොඩ කියලා තියෙන්නේ, උඩවංගුවේ නිලන්ත, හලාවත මැක්සි, කටුමුළුව ප්‍රියන්ත බෙකරියේ ප්‍රියන්ත වෙනුවෙන් ලස්සන ගීතයක් අහන්න ලෑස්ති කළ දෙන කෙනෙක් කියන්නේ. ඉතින් මේ ලස්සන ගීතය ඔබ හැම වෙනුවෙන්මයි.

0: නොනිදන නෙත් එක්ක කතා කරන හිත්වලට හිත එල්ලන සිටි
1: එලි වෙනකන් අහන් ඉන්න දැම්ම කතා කරන්න 0112 69992 WhatsApp කරන්න 0776 89 6 89 8
2: 89.6 89.8 දිවයින පුරා
3: City FM

දැන් වෙලාව අලුයම එකයි. ලස්සන ගීත අහන්න ඕනේ කියලා හොඟ දෙනෙක් අපට කතා කරනවා. ඉතින් මතක් කරනවා, කතා කරන අපහසුතාවය නැතිවෙන්නට පුළුවන්කම තිබෙනවා මේ කාලගුණික තත්ත්වයේ හන්ද නේද? ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා අපට WhatsApp අනුවැඩියක් යොමු කරන්න. WhatsApp අනුවැඩියක් යොමු කරලා හිතේ ඉන්න කට්ටියත් එක්ක අද දවසේ ලස්සන ගීත අහන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. අභිලාෂ අපට කතා කරලා ලස්සන ගීතයක් අහන්න පවුලේ හැම කෙනෙක්ම එකතු කරගන්න කියලා. ඉතින් මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන අහන්න ලෑස්ති කරගත්ත ලස්සන සින්දුව තමයි මේ.

0: 89.6 89.8 දිවයින පුරා
1: සිටි FM
0: නොනිදන net එක කතා කරන හිත්වලට හිත එල්ලන සිටි
2: ජවතු ජවමේ අබ මොනේ දෙහල්ලා
3: එලි වෙනකන් අහන් ඉන්න දැම්ම කතා කරන්න 0112 69.92 WhatsApp කරන්න 0776 89.6 89.8
0: 89.6 89.8 දිවයින පුරා
1: City FM.

ඇති මේ ලස්සන රාත්‍රය හැඩ කරන හොඟ දෙනෙක් අපිත් එක්ක ලස්සන ගීත අහන්න එකතු වෙලා ඉන්නවා. අපි ඊළඟට යන්නවා කිත්සිරි මොන කියන කිත්සිරි මාතරින් තමයි අපිට මැසේජ් කරලා තියෙන්නේ. කිත්සිරි කියනවා නිට්ටඹුවේ දිසානායක එවංග ගම්පහ මිරිස්වත්තේ ලක්ෂ්මන් ගලගම රදාවඩුනේ ගාමිණී වීරසිංහ ශෂික අශාන් එවගේම දුලනි රූපවති රෝහිණි නයනි කුමාරි කුමිතිකා ශිරෝමි නිමල් බර්නාඩ් ගුණරත්න කුමාර කියන කට්ටිය ලස්සන සින්දුවක් අහන්න එකතු කරගන්න කියලා. ඉතින් මතක් කරනවා අපට පුළුවන්කම තියෙන ඔබටත් පුළුවන්කම තිබෙන අපිත් එක්ක සම්බන්ධ වෙන ලස්සන ගීත අහන්න WhatsApp පණිවිඩයක් යොමු කරන්න පුළුවන්කම තිබෙනවා. අපි ආයෙමත් මතක් කරන්නම් අපේ WhatsApp පණිවිඩයක් යොමු කරන්න ඕනි. අපේ අංකේ දුරකථන අංකය 076 89 69 8 ඔන්න ඔය දුරකථන අංකයට තමයි ඔබට WhatsApp පණිවිඩයක් මේ වගේම ලස්සන ගීත අහන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තිබෙන්නේ ඔන්න ඔය WhatsApp නම්බර් එකත් එක්ක. Thank you.

ඉතින් ලස්සනගේ තැහෙද්දි හිතනවා තමයි තමන්ගේ හිතේ ඉන්න කට්ටියත් එකතු කරගන්න පිනවන කොච්චර හොඳයිද කියලානේ. එහෙම හිතන අය අද දවසෙත් ඔන්න ලස්සන ගීත අහන්න කතා කරලා තියෙනවා අපිට, මැසේජ් පණවිඩිය යොමු කරලා තියෙනවා. ඒ වගේ මතක් කරන්න දෙයක් තියෙනවා, ඒ තමයි දැන් අපි මේ කතා බහ කරන වෙලාවෙත් හුඟ දෙනෙක් නිදි වර්ජිතව තමන්ගේ සේවා ස්ථානයේ ඉඳගෙන සිටි FM අහනවා. එහෙම කට්ටියක් තමයි අපි මේ එකතු කරගන්න ලස්සන සින්දුවක් අහන්න අපිට කතා කරනවා. බොරැල්ලෙන් ඉන්ද්‍රවංශ, ඉන්ද්‍රවංශ කියනවා සේනාධීර තමයි කතා කරේ, ඉන්ද්‍රවංශ සේනාධීර ගාමිණි සරත් බණ්ඩාර කියන කට්ටියව ලස්සන ගීතයක් අහන්න එකතු කරගන්න කියලා කිව්වා. ඒ වගේම සුරනිමල අපිට කතා කළේ වැලිමඩින් ලස්සන ගීතයක් අහන්න ඕනේ කියලා කිව්වා.

සමහර වෙලාවට ගීතය කියන්නේ ටිකක් විඩාව සංසිඳව ගන්නනේ, නිදිමතත් නැති වෙනවලුනේ සිඳුවහන කොටනේ. එහෙමත් ඉන්නව සමහර අය. ඉතින් කොහොම හරි කමක් නැහැ. හුඟ දිනක් අපට අද දවසේත් මැසේජ් කරනවා අර කලින් කෝ වගේම බම්බල පිටියේ තරඳු අපට මැසේජ් කරලා තියෙනවා. ශාමෙන් ඒ වගේම චනින්දු, ඒ වගේම ශවින්දු, අරුණ, මෙන්න මේ කට්ටිය ලස්සන ගීතයක් අහන්න කැමැත්තෙන් ඉන්නවා කියලා තමයි කියන්නේ. තව හුඟ දිනක් කතා කළා. අපි ඉස්සරහට එයාගේ නම් ටිකක් කියන්න බලාපොරොත්තු වෙනවා.

ලස්සන රාත්‍රියක් තමයි උදා වෙලා තියෙන. දැන් පොඩ පොඩ එළි වෙනවානේ. කොහොම හරි ගමන ලස්සන ගීතයක් දෙන්න කියලා තමයි හුඟ දෙනෙක් අපිට කතා කරන්නේ. අපිට කතා කළා කවුද මේ ජිනරත්න, කතා කළේ මීරිගමින්. ඒ වගේම තවත් ලස්සන ගීතයක් ඕනි කියලා අපට කතා කළා කවුද කියලා බලමු. ඉෂාට් කතා කළා ලස්සන ගීතයක් අහන්න කැමැත්තක් තියෙනවා කියලා. ඉතින් මේ කට්ටිය හුඟ දෙනෙක් ඉන්නවා ලස්සන ගීත අහන්න. අපි තවත් එක නම් ටිකක් කියන්නම්. ලස්සන ගීත අහන්න කතා කරන්න එන්න මේ පැත්තට අයමත් මතක් කරනවා.

0: නොනිදන නෙත් එක්ක කතා කරන හිත්වලට හිත එල්ලන සිටි
1: එලි වෙනකන් අහන් ඉන්න දැම්ම කතා කරන්න බිඳුවයි එකයි එකයි දෙකයි 69.19.92 වට්සප් කරන්න 0776 89.6 89.8
0: 89.6 89.8 දිවයින පුරා
2: සිටි FM

0: නොනිදන නෙත් එක්ක කතා කරන හිත්වලට හිත එල්ලන සිටි
1: එලි වෙනකක් අහංගින්න දැම්ම කතා කරන්න 0112 69992 WhatsApp කරන්න 0776 89 6 89 8
0: 89.6 89.8 දිවයින පුරා
2: City FM.

0: නොනිදන නෙත් එක්ක කතා කරන හිත්වලට හිත එල්ලන සිටි
1: ජවතු ජවමේ අබුනේ දෙහල්ලා
2: එලි වෙනකන් අහන් ඉන්න දැම්ම කතා කරන්න 0112 69992 WhatsApp කරන්න 0776 89 6 89 8
0: 89.6 89.8 දිවයින පුරා
3: City FM
4: එකයි විනාඩි 42 දැන් වෙලාව. ලස්සන ගීත අහන්න හොඟ දෙනෙක් අපිට කතා කරනවා, WhatsApp message කරනවා, ඒ වගේම හිතේ ඉන්න එකතු කරගන්න, එහෙම තමයිනේ. හැම වෙලාවකදීම සින්දුවක් අහන්න ඕනි කියලා හිතුනහම, හිතේ ඉන්න අයට කතා කරන්න ඕනි කියලා හිතුනහම කතා කරන්න පුළුවන් ගීතයකින්. එහෙම තමයි. එහෙම කතා කරන්න ඕනි කියලා හිතපු ගීතයකින් කතා කරන්න ඕනි කියලා හිතපු පහළ යාගොඩ මලිඳු දම්සර මගේ netmuat එකතු කරගන්න කියලා ලස්සන ගීතයක් අහන්න ඕනි කියලා කියන්නේ. අපි හමු.

0: නොනිදන නෙත් එක්ක කතා කරන හිත්වලට ආදරෙන් අහන් ඉන්න හැමදාම රෑ 12ට හිත එල්ලන සිටි
1: රෑ පුරාම ඔයා එක්කම
2: පුරාම ඔයාම එක් අපි ඉන්න වෙලාව දන්නවද කියද කියලා දැන් අලුයම දෙකට තවත් විනාඩි 6ක් තමයි ඉතිරි වෙලා තියෙන්නේ. අපි ලස්සන ගීත අහන වෙලාවේ තවත් අපිට කතා කරා ගොඩක් දෙනෙක්. ගල්කමේ සමන්ත මැසේජ් එකක් තියලා තියෙනවා මේ අපිත් අහගෙන ඉන්නේ ලස්සන සින්දු ටික, සුපිරි සින්දු ටික කියලා. හොඳයි, ඉතින් ඒත් එක්කම අපි ලස්සන සින්දුවක් අහන්න ඕනි කියලා කතා කරන බේරුවල දම්මිවත් එකතු කරගන්නවා. දම්මි විශේෂයෙන් මතක් කළා මේ ආරක්ෂක අංශින්ද හුඟ දෙනෙක් මේ රාත්‍රියේදී නිදිවර්ජිත වෙන්න හැම කෙනෙක්ම මේ ලස්සන ගීතය හන එකතු කරගන්න කියලා.

මොකද කියන්න අපි ටිකක් ඈතට යමුද? සයුරෙන් නිතරට එහෙම කිව්වොත් තමයි හරි. රුමේනියාවෙන් අපට මැසේජ් කරලා තියෙන රුමේනියාවෙන් ඉන්නව මේ වෙලාවේදී මේ හුඟ දෙනෙක් ලංකාවේ ගිහිල්ලා ඒ රටේ වැඩ කරන මාතර කමල් තමයි මැසේජ් එක තියලා තියෙන්නේ. රුමේනියාවේ අපේ හිතවත් කමල්ගේ හිතවතෙක් මිල්රෝයි අයගේ උපන්දිනය අද දවසට ජෙදලා තියෙනවා කියනවා. ඒ නිසා කට්ටිය සමරන උපන්දිනය මේ වෙලාවේ අපිට ෆොටෝස් එහෙමත් යොමු කරලා තියෙනවා. ඉතින් එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ ලස්සන ගීතයක් තමයි ඉල්ලන්නේ. නොදී කොහොමද නේද අද වගේ දවසක.

කඩහපොළ පැත්තට යන තමයි හදන්නේ. කඩහපොළෙන් අපට කතා කළා අසංක. කඩහපොළ අසංක තමයි අපට ලස්සන ගීතයක් ඕනි කියලා කතා කළේ. අසංකත් එක්ක දේවින්ද, ඒ වගේම දුලිනි කියන කට්ටිය දුලන දුලනත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න. ඉතින් නෙන මේ පැත්තට බොහොම ලේසි මැසේජ් එකක් ටයිප් කරන්න, වට්සප් මැසේජ් එකක් අපිට යොමු කරන්න. අපි බොහොම ඉක්මනටම හිතේ තියෙන ගීත ලබා දෙන සූදානම් ලෑස්ති පිටා ඉන්නේ. ඉතින් ලස්සන ගීත අහන්න එන මේ පැත්තට. ඇයි පරක්කුනේද? ඉක්මන් කරන්න.

0: නොනිදන නෙත් එක්ක කතා කරන හිත්වලට හිත එල්ලන සිටි
1: එලි වෙනකන් අහංගින්න දැම්ම කතා කරන්න 0112 69 92 WhatsApp කරන්න 0776 896 898ට
0: 89.6 89.8 දිවයින පුරා
2: City FM

0: නොනිදන නෙත් එක්ක කතා කරන හිත්වලට ආදරෙන් අහන් ඉන්න හැමදාම රෑ 12ට හිත එල්ලන සිටි
1: රෑ පුරාම ඔයා එක්කම
2: දෙක පහු වෙලා විනාඩි 14යි දැන් වෙලාව රෑ පුරාම ඔයත් එක්කම ඉඳලා දැන් ඉතින් එළිය වැටෙන්නට කිට්ටුයිනේ කොහොම හරි කමක් නෑ ලස්සන ගීත අහන වෙලාව තමයි මේ වෙලාව අපිට කතා කළා හුඟ දෙනෙක් ඒ වගේම අපට නම් කියන්න අතපස් වෙන අයත් තියෙනවා මොකද බොහෝ දෙනෙක් අපට කතා කරන හන්ද අපට මැසේජ්යක් තියලා තියෙනවා අවිස්සාවේල ප්‍රියන්ත ලස්සන ගීතයක් අහන්න ලැස්ති කරන්නලා දෙන්න කියලා තමයි කියන්නේ ප්‍රියන්ත ඔන්න ප්‍රියන්ත වෙනුවෙන්ම අපි ලස්සන ගීතයක් මේ වෙලාවේ තෝරගත්තා

අනමඩුව පැත්තර තමයි යන ලෑස්ති වෙන්නේ. අනමඩුවෙන් අපට හුඟ දෙනෙක් ලස්සන ගීතයක් අහන්න කැමතියි කියලා මැසේජ් කරලා තියෙනවා. කවිස කවිරාජ් ගායනා කරන ගීතයක් තමයි ඉල්ලන්නේ. අපි බලමු ඊට කලින් අපි තවත් ලස්සන ගීතයක් තෝරගත්ත ඔබට දෙන්න. අනමඩුවෙන් සුනිලා හෙට්ටිආරච්චි තමයි අපට මැසේජ් කරන්නේ. නෝටන් බ්‍රිජ් වලින් අම්මා රත්නක හඳවේ වගේ මාලනී පුණ්‍යසිරි හේමන්ති නිශ්ශංක ඒකනායකව ලස්සන ගීතයක් අහන්න කරගන්න කියලා කියන්නේ.

0: නොනිදන නෙත් එක්ක කතා කරන හිත්වලට හිත එල්ලන සිටි
1: එලි වෙනකන් අහංගින්න දැම්ම කතා කරන්න 0112 6919 92ට WhatsApp කරන්න 0776 8996 8998ට
0: 89.6 89.8 දිවයින පුරා City FM
2: ඔබේ නන්ද නිලමේ තමයි අපට කතා කළේ. පිළිම තලාවේ තමයි ඉන්නව කියලා කිව්වේ. ලස්සන සින්දුවක් අහන්න ලෑස්ති පිට ඉන්නව කියලා කිව්වා. ඉතින් මේ වෙලාවේ හැමෝම ඉන්නවනේ ගොඩ දෙනෙක් අහගෙන අපිත් එක්ක. ඉතින් මේ හැම කෙනෙක්වමත් එකතු කරගන්න කියලා තමයි කිව්වේ මේ ලස්සන ගීතය අහන්න.

අලියම දෙකයේ විනාඩි 35යි දැන් වෙලාව. අපි යන්න හදන්නේ කොහෙටද කියලාද හිතන්නේ? අපි යන්න හදන්නේ අම්බලන්තර පැත්තට. අම්බලන්තර යසට යසිත අපිට කතා කළා ලස්සන සින්දුවක් අහන්න කියලා කිව්වා. ඉතින් යසිත වෙනුවෙන් තමයි මේ ලස්සන ගීත අපි තෝරගත්තේ.

දෙකයි විනාඩි 40 දැන් වෙලාව. අලුත්කම පැත්තර යන්නයි හදන්නේ. අලුත්කම දර්ගානකරෙන් කතා කරලා ලාල්. ඒ වගේම තවත් ලස්සන සින්දුවක් ඕනි කියලා අපිට කතා කළේ සීදුවරාණි. ඉතින් මේ කට්ටිය වෙනුවෙන් තමයි මේ ලස්සන ගීතය.

අලියෝම දෙකයි විනාඩි 44යි දැන් වෙලාව. ලස්සන ගීතයක් අහන්න අපිත් එක්ක හොඟ දෙනෙක් මේ වෙලාව ඉන්නවා කියලා අපි දන්නවා. අපි ඉතින් පුළුවන් විදිහට ඔයාලට අවස්ථාවක් ලබා දෙන්න තමයි ලැස්ති වෙන්නේ. නාරම් මලින් අපට කතා කළා මහින්ද ලස්සන ගීතයක් අහන්න ඕනි කියලා කිව්වේ.

ඉතින් ධන්නවනතුව අපිට කාලයට ඉඩකඩ දීලා යන්නත් කාලය ලං වෙලා තියෙනවා. ඊට කලින් අපිට බොහෝ දෙනෙක් කතා කළා කියලාත් මතක් කරන්නට ඕනේ. ඒ වගේම අපි ඊළඟට යන්න හදන්නේ මලාවි රටට. මලාවි රටේ ඉඳගෙන අපිත් එක්ක ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා මැසේජ් කළේ සංජීව. සංජීව කියනවා නිලන්ත, නිශාන්ත, කසුන්, දිනුෂ, ඒ වගේම පෂීර්, අමිල, චමින්ද, උදය කියන කට්ටිය ලස්සන ගීතයක් අහන්න එකතු කරගන්න කියලා. හෙට මලාවි රටේ ලිලෝන් වේ අගනගරයේ සිංහල අවුරුදු උත්සවයක් සංවිධානය කරලා තියෙනවලු. ඉතින් අපි එම උත්සවයත් බොහොම සාර්ථක වන්නට කියලා ප්‍රාර්ථනා කරනවා, මතක් කරනවා. උපන් බිමෙන් ඈත හිටියත් අපේ කම අමතක නොකර මේ සංස්කෘතික උත්සවයන් සංවිධානය කිරීම වෙනුවෙන් ඔබට ස්තුතිවන්තත් වෙන්න ඕනේ.

86.6 89.8 දිවයින පුරා City FM. අලියම තුනයි දැන් වෙලාව.

මහා මංගල සූත්‍රය දිව්‍යන් සහිත ලෝකේ ඒ ඒ කාලවල පස්වැදෑරුම් කෝලාහලයක් ඇතිවන බව දැක්වේ. එනම් කල්ප කෝලාහලය, සක්විති කෝලාහලය, බුද්ධ කෝලාහලය, මංගල කෝලාහලය. මංගල යනු කුමක්දැයි විමසීම නිසා ඇතිවන කෝලාහලය මංගල කෝලාහලයයි. උභය ලෝකාර්ථ උදෙසා මහා මංගල සූත්‍රය මේ හිමිතිරි උදෑසන ඔබේ යහපත පිණිස මිලිස දේශනා කොට වදාරමු.

සූර්ය පිරිත බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙවුරම් විහෙර අනේපිඩු මහා සිටුන්ගේ ආරණ්‍යයේහි වැඩවසන කලෙහි සූර්ය දිව්‍ය රාජ තෙමේ රාහු අසුරේන්ද්‍රයා විසින් අල්ලා ගන්නා ලදී. එකල්හි හිරු දෙව්පුත් බුදුරජුන් සිහි කරමින් ගාථාවන් සජ්ජායනය කළේය. තථාගත වචනය ඉක්මවා යාමට බලයක් නොමැති හේයින් රාහු අසුරේන්ද්‍රයාණන් සූර්ය දෙව්පුත් අතහැර බියට පත්විය.

ධ්වජග්ග සූත්‍රය සුර අසුර යුද්ධය අවස්ථාවේ සක් දෙවිඳුන් තවතිසා වාසී දෙවියන් අමතා බියක් තැතිගැන්මක් වූ ලොමු දැහැගැනීමක් උපදින්නේ නම් සිය දජය දෙස බලන ලෙස පැවසීය. ආරණ්‍යයකට හෝ රුක්මුලකට ගියා වූ යම් කිසි අයෙකුට බියක් ලොමු දැහැගැන්වීමක් ඇතිවන්නේ නම් රාග ද්වේෂ මෝහයන්ගෙන් විනිර්මුක්ත වූ තථාගතයන් වහන්සේ ශ්‍රී සද්ධර්මය සහ මහා සංඝරත්නයේ ගුණ සිහි කිරීමෙන් සියලු බිය පහව යන බව මේ සූත්‍රයේ දේශනා කොට තිබේ. කලෙක දීඝවාපී මහසෑයේ පිළිසකර කටයුත්තක් කරමින් සිටි භික්ෂූන් වහන්සේ නමක් අනතුරකින් ඇදවැටිද්දී දජග්ග සූත්‍රය සිහිපත් කිරීමත් සමග කිසිදු අනතුරකින් තොරව ආරක්ෂා වූ බව ජනප්‍රවාදයන්හි සඳහන්ව තිබේ. දෙව්මිනිස් වාසීන්ගේ බිය දුරු කිරීම පිණිස දේශනා කොට වදාළ සූර්ය හා දජග්ග පිරිත ශ්‍රවණය කොට තවසේ වැඩ කටයුතු අරඹන්න.

ජලනන්දන පිරිත කුඩා දරුවන්ට ඇතිවන රෝග වැළැක්වීමට භූත දෝෂ ස්වප්න දෝෂ දුරු කිරීම පිණිස මහා ජලනන්දන යන්ත්‍රය ජන සම්මතයෙන් භාවිත කළා. අමනුෂ්‍ය උවදුරු අනවින කොඩිවින බන්ධන දුරුකොට ගෙවතු ඉඩම් ආරක්ෂාවට ව්‍යාපාරික ස්ථාන සඳහා යසස කීර්තිය උදාකරදීම පිණිස මහානුභාව සම්පන්න ජලනන්දන පිරිත දිනපතා ශ්‍රම

සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දසනමකගේ අනන්ත වූ බුදුගුණ බලයෙන් ඔබට ආරක්ෂාව සැලසේවා. ලෙඩදුක් කරදර දුරුවේවා. මේ උතුම් වූ දසදිසා පිරිත ඒ සඳහා මහෝපකාරී වේවා.

අභිසම්බිධානයේ පිරිත. බාලකිරි දෝෂයට, නපුරු රෝගාදියට, නපුරු සිහින තැකීමට සහ වෙනත් ස්වප්න රෝග, ඇස්වහ කටවහ ආදී දෝෂයන් වැළැක්වීමට අභිසම්බිධානයේ පිරිත මේ හිමිතිරි උදෑසන සැමට ආශිර්වාද පිණිස ශ්‍රවණය කරමු.

ජය පිරිත් දේශනය. සියලු රෝගාබාධ දුරවීම පිණිසද යක්ෂ දෝෂ හා ග්‍රහ දෝෂ සඳහා ආරක්ෂක සම්පත්තිය උදාවීමටත් සියලු පාරමිතා ආනුභාවයෙන් ඔබට ජය හා සෙත උදා වේවා. ඔබට ජය හා සෙත උදා වේවා.

ජයරාජ නවගුණ සාන්තිය හෙවත් නවග්‍රහ පූජාව. ඉපැරණි පුස්කොළ පොතකින් උපුටා ගන්නා ලද මෙම නවග්‍රහ සාන්ති ජයරාජ නවගුණ වර්ණනාව අපට බලපාන රවිචන්ද්‍ර බුද්ධ ගුරු සිකුරු රාහු කේතු ආදී ග්‍රහයන්ගින් වන අපල උපද්‍රවයන්ද භූත පේත දෝසාදියද ධූරීභූත කිරීමට සමත්වන්නේය. ඔබට එම ආශ්චර්යමත් නව අරහාදී බුදුගුණ බලයෙන් නිදුක් නීරෝගී සුවයත් කරන කරවන සියලු කටයුතුවල සමෘද්ධියත් උදාවී සතුට සහනය සැනසිල්ල උදාවේවා.

සීවලී පිරිත. අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ හිමි වූයේ සීවලී මහරහතන් වහන්සේටයි. උන්වහන්සේ පූර්ණය කරන ලද්දා වූ ඒ මහා පාරමිතා බලයෙන් ඔබට සිතක් ශාන්තියක්ම වේවා.

රතන සූත්‍රය ස්වකීය ආරක්ෂාවටත් න්‍යායන්ගේ ආරක්ෂාවටත් අමනුෂ්‍යාදීන්ගෙන් වන අනතුර වළක්වා ගැනීම පිණිසත් අතීතේ විශාලා මහනුවර පැවති මහා තුන්බිය දුරලන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මහානුභාව සම්පන්න රතන සූත්‍රය ඔබගේ සියලු ආරක්ෂාව පිණිස දෙවියන්ගේ ආශිර්වාදය පිණිසම මෙලෙස ගෙන එන්නෙමු.

සර්ප ජාතීන් කෙරෙහි මෛත්‍රිය පැතිරවීමෙන් තමන්ගේ පංචස්කන්ධය පිළිබඳ ආරක්ෂාව සලසා ගැනීමට කරණීය මෙත්ත සූත්‍රයට පසුව කඳ පිරිත සජ්ජායනය කරනු ලැබේ. මෙම මහානුභාව සම්පන්න සූත්‍රය භාවිත කිරීමෙන් ආරණ්‍යවාසී යෝගාවචරයන් වහන්සේලා සර්පයන්ගෙන් කිසිදු ගැහැටක් නොලබා ඝන වනාන්තරවල සැරිසරති.

චන්ද පිරිත. එක් සමයක චන්ද්‍ර දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් අල්ලා ගන්නා ලදී. ඉක්බිති චන්ද්‍ර දිව්‍ය පුත්‍ර තෙමේ එසැනින් බුදුරජාණන් වහන්සේ සිහි කරමින් ගාථාවන් සජ්ජායනය කළේය. එවිට රාහු අසුරේන්ද්‍රයා බියපත්ව චන්ද්‍ර දිව්‍ය රාජයා අතහැර දෙමිය.

0: City FM Megahertz 89.6 89.8
1: ආයුබෝවන් City FM නාලිකාවේ උදැස්සන විකාශය දැන් ආරම්භ වෙනවා. FM 89.6 සහ FM 89.8 City FM නාලිකාව දිවයින පුරා ඔබට ශ්‍රවණය කළ හැකි. දැන් City FM LK Facebook පිටුවෙන් City FM LK YouTube channelෙන් සහ City FM TikTok account එක හරහාද අපි ඔබට තවත් සමීප වන්නෙමු. දවස පුරා අපහා රැඳී සිටින ශ්‍රාවක ඔබ අපගේ වටිනාමවත්කමයි.
2: The mix comes in at all custom designs, organized CD by style and category, designed by music professionals for broadcast.
3: The Pioneer FM broadcaster in Sri Lanka.
4: විකාශන කටයුතු ආරම්භයට පෙර පන්සිල් සහ සෙත් පිරිත්
5: අපි දැන් පන්සිල් සමාදන් වීමට සූදානම් වෙමු. අවසරයි ස්වාමීන්. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.

0: ද්විතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
1: ද්විතියං පි ධම්මං සරණං ගච්ඡාමි.
0: ද්විතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
1: ද්විතියං පි සංඝං සරණං ගච්ඡාමි.
0: ද්විතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
1: ද්විතියං පි බුද්ධං සරණං ගච්ඡාමි.
0: තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.

0: City FM දවසේ වැඩ කටයුතු ආරම්භයට තෙරුවනි ආශිර්වාදයේ රැගත් ආශිර්වාදාත්මක තෙරුවන් ගුණ වන්දනාව
1: තිලෝවතිලෝ ගුරු සම්බුදු සමිඳුට නමස්කාර කරමි.

බුද්ධශ්‍රාවක මහසංගරුවනට නමස්කාර කරමි.